ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: فن دهسك أطرين أورين ورقتنا قاينا بيشيكتا أبا سودا نامتا مكانا Golden Voice لانغا ديما ساتي دينبالا دهوال إكتا لكاني
1: ලකන අගනින් වෙලාව දෙපහයි විනාඩි 52යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුලවට මහබලයක්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තරුණෙක් තමන්ගේ ජීවිතේ හැමදේම අමාරුවෙන් දැඩි උත්සාහයෙන් කරන්න ගිහිල්ලා මහන්සි වෙලා තමන්ගේ ගුරුතුමාව මුණගැහෙනවා. ඔහු කියනවා, ගුරුතුමනි, මම හැම වැඩක්ම සාර්ථක කරගන්න මගේ සම්පූර්ණ ශක්තිය දාලා දහදිය දාගෙන සටන් කරනවා. හැබැයි මම උත්සාහ කරන තරමට වැඩේ තවත් පැටලෙනවා. මට මානසිකව හරිම මහන්සි. මම කොහොමද මේ අරගලෙන් මිදලා ජීවත් වෙන්නේ කියලා. ගුරුතුමා ඒකට හරි අපූර්ව කතාවක් කියනවා. පොතේ ඔයා කවදාහරි දැකලා තියෙනවද ගංගාවක් මුහුදට යන දඟලනවා, මහන්සි වෙනව? නැහැ. ගඟ ගලාගෙන යන්නේ කිසිම වෙහෙසක් නැතිව, ස්වභාවිකව එහි තියෙන බරට. මිනිසා පමණයි ජීවිතේ හැම දෙයක්ම බලහත්කාරයෙන් උත්සාහයෙන් කරගන්න හදන්නේ. හැබැයි මේක හොඳට තේරුම් ගන්න, උත්සාහ නොකිරීම කියලා කියන්නේ කිසිම දෙයක් නොකර බලාගත් අත බලාගෙන ඉන්න එක නෙමෙයි. ඒකෙන් කියන්නේ ඔබේ පටු අහංකාර මනසින්, ඊගෝ එකෙන් හැමදේම බලහත්කාරයෙන් පාලනය කරන්න යන එක නතර කරලා ජීවිතයේ ස්වභාවික ප්‍රවාහයත් එක්ක එකඟව කටයුතු කරන්න කියන එක. ඔබ ගඟක පීනනකොට දඩබ්බර විදිහට සටන් කරනවා නම් ඔබ ගිලිලා යන්න පුළුවන්. ඒ වෙනුවට ජලයේ ප්‍රවාහයට ඉඩ දීලා ඔබ සැහැල්ලුවෙන් පීනනවා නම් කිසිම මහන්සියක් නැතුව ඔබ අපේක්ෂා කරන ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න, අපි හිතන්නේ හැමදේම දිනා ගන්න නම් ලේට හදිය දාලා දැඩි උත්සාහයෙන් පොරබැඳීමකින් වැඩ කරන්න ඕනේ කියලා. නමුත් ඔබ උත්සාහ කරන තරමට මනස තවත් ආතතියටපත් වෙන්න පුළුවන්. ඒක නිසා බලහත්කාරය අතහරින්න, මම මේක කොහොම හරි කරන්න ඕනේ කියන දැඩි ආතතියෙන් මිදෙන්න. ඔබ නිවැරදි දේ කරනකොට විශ්වය ඔබට අවශ්‍ය මාවත විවර කරලා දෙනවා. මනස සැහැල්ලු කරගන්න, ජීවිතය කියලා කියන්නේ සටන් බිමක් නෙවෙයි, අත්දැකීමින් රස මිදිමින් යා යුතු ගමනක්. මනස සැහැල්ලු කරගත්තාම විසඳුම් ඉතාම පහසුවෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ජීවිතේ හැම දෙයක්ම බලහත්කාරයෙන් අල්ලගන්න යන්න එපා. සමහර දේවල් ස්වභාවිකව විසඳෙන්න ඉඩ හරින එක තමයි සැබෑම ප්‍රඥාව වෙන්නේ. ඒක අමතක කරන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: වෙලාවදහයයි
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරුවෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
3: සරණේ සමග සඟරුවනේ සදා නමදිමු මෙතු.

0: අයිබෝන් සුබ දැසනක් ජයග්‍රහේ වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අගෝස්තු මාසේ 17 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහේ වාසනාවන්ත ප්‍රබෝධම දවසක ආරම්භයයි අපි මේ විදිහට සංග්‍රහන් කරන්නේ අයිබෝන් සුබ දැසනක් මේකලා රටපැන්න කුඩු චාවරමුන් සියල්ලන්ම ගේනවා පොලිස්පති කියයි කියලා අදවසේදී සටහන් කළ තියෙන ප්‍රධාන සිරස්තලයේ විදිහට අසල කුරුළු වංශ ගැන වාර්තාව අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා. මේකල මේ දිනමින පුවත්පතේ අපි ප්‍රධාන සිරස්තලයේ සටහන්ට අවධානය යොමු කරන්න කලින් යමු Daily News පුවත්පතට.
1: Yes, Gihan, let's move to the Daily News newspaper. Action to extradite 100 wanted here, IGP said. Interpol red notices for 73 involved in drug trafficking. Embassy says hail program to eradicate drugs underworld. For the more in detail, Inspector General Priyanta Veerasuriya stated that steps are currently being taken to extradite nearly 100 individuals currently residing abroad, including 73 individuals wanted under international red notices for involvement in underworld activities and drug trafficking. Let's see more details about it in Sinhala.
0: මම කාගේවත් අර්චනවලට බය නැහැ. බය නම් පොලිසියේ ඉන්නෙත් නැහැ. පොලිස් සේවයට සම්බන්ධ වුණේ මේවා දැනගෙන සියලු දේට සූදානම් වෙලා යයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත බීරසූරිය මහතා සඳහන් කරනවා. පාතාල ක්‍රියාකාරකම් හා මද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ජාත්‍යන්තර රතුවරෙන් තුලබූ 73 දෙනෙකු ඇතුළු විදේශගතව සිටින සියකට ආසන්න පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. මද්‍රබෙහ පාතාලයේ මැඩලීම සඳහා ගෙන යන බෙඩ පිළිවෙල සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාලවල විශේෂ ඇගැයීමට ලක්ව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කරලා තිබුණා. මල්වතු අස්කිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෙරේදා මේ බව සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු අද ලක්කන්න ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු වලට. රජයේ වැඩපිළිවෙල තුළ මහා සංඝරත්නයේ සිදුවන ආධ්‍යාත්මික මඟ පෙන්වීම සහ සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ ශ්‍රී ඥානානන්ද මහා වංශ මහපිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය මහකන්දේ රතනපාල ස්වාමීන් වහන්සේට ශාමෝපාලී වනවාසනිකායේ මහානායක ධුරේ පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයට එක් වෙමින්.
2: අද ලෝකයේ පරිසර විනාශය, දේශගුණික විපර්යාසය සහ සම්පත් අර්බුද වැනි දැඩි අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවක ආරාණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ මේ සරල සංවේදී ජීවන රටාව අපිට ඉතා වැදගත් ආදර්ශයන් රැසක් සපයනවා. තමන් වෙනුවෙන් පමණක් නෙවෙයි, අනෙකා වෙනුවෙන් කැපවීමේ වටිනාකම, අනාගත පරපුරට උරුම විය යුතු සම්පත් ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් කියන ඒ ආදර්ශය මෙවැනි ආරාණ්‍යවලින් අපිට ලබා දෙනවා. අද අපි රටක් ලෙස ඉදිරියට යමින් සිටින්නේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරමිනුයි. අපි ඇත් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් මෙට්‍රෝ සේවා හඳුන්වා දීමේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් මේ වෙනස අත්විඳිමින් සිටිනවා. එහෙත් රටක් අලුත් කිරීමේ කාර්ය රජයකින් පමණක් අවසන් වෙන්නේ නැහැ. අද අපි මේ ගොඩනගන මේ නව පහසුකම්, නව පද්ධති සහ නව අවස්ථා ආරක්ෂා කරමින් ඒවා වගකීමෙන් භාවිතා කිරීමට, තව දුරටත් දියුණු කරමින් අනාගත පරපුර වෙත බාර දීමටත් අපි සියලු දෙනාගම වග බලාගත යුතුයි. අපි රටක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වෙන්නේ වඩා පොහොසත් රටක් පමණක් නෙවෙයි, වඩා යහපත් සහ වඩා වගකීම් සහගත සමාජයක්. එමෙන්ම මේ ගමනේදී රජයක් ලෙස අප ගන්නා උත්සාහයන්ට මහා සංඝරත්නය ලෙස ඔබ වහන්සේලාගෙන් ලැබෙන අධ්‍යාත්මික මඟ පෙන්වීමත් සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගයත් අපට ඉතා වටිනා ශක්තියක් බව මා සිහිපත් කරන්නට කැමැතියි.
0: අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කළ තේනවා මේකල මේ 50%ක අධිභාරයත් එක්ක ස්ථිරයි වාහන මිල ඉහළට යුද්ධය නෙමවනතුරු අධිභාරයත් එහෙමමයි වාහන අනයනකරුවන්ගෙන් අනාවැකියක් කියලාද ගෙනත් තිබෙනවා වාර්තාව විමුක්ති එස් රොඩ්‍රිගෝ ලංකාදීප පුවත්පතේ වැඩි වෙන මිල ගණන් සම්බන්ධයෙන් ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් රුපියල් ලක්ෂ 30කින් ඩබල් කැබ් රථයක් රුපියල් ලක්ෂ 20ත් 25ත් අතරින් එවැගේම හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර රථයක් රුපියල් ලක්ෂ 12ක් 13ත් අතර මිලකින් එවැගේම ටොයෝටා රේස් වර්ගයේ රුපියල් 11ක් 11කින් සහ ලක්ෂ 12කින් අතර මුදලකින් එවැගේම ටොයෝටා යාරිස් රුපියල් ලක්ෂ 8කින් සුසුකි ඇල්ටෝ කුඩා කාර් රථයක් රුපියල් ලක්ෂ 5කින් සහ ලක්ෂ 7ක් අතර මුදලකින් එවැගේම ඩයිහට්සෝ මිරා රුපියල් ලක්ෂ 3ත් 4කින් ඉහළ යන අනාවැකියක් තමයි සඳහන් කළ තිබුණේ ලක්ෂණ ප්‍රවෘත්ති අංශත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා
1: ඔගයන් අද සඳහන් කරනවා මැද පෙරදිග පවතින යුදමේ තත්ත්වයේ අවසන් වූ විගස වාහන මත පනව ඇති තාවකාලික බදු සීමා ඉවත් කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරනවා. සෑම පුරවැසියෙකුටම වාහනයක් භාවිතා කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ වාහන ප්‍රදර්ශනය සහ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.
3: රජයේ විදිහට අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. මොකද අපිටත් ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න. ඒ වාහනේ තමන්ගේ ජීවිතයේ සතුටින් ගෙවන්න. ඒ වාහනේ පාවිච්චි කිරීම හරහා තමන්ගේ අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කරගන්න. ඒ තත්ත්වය ඇති කරන්න රට ගොඩක් වෙනස් කරන්න ඕනිකම තියෙනවා. මේට වුරු දෙකකට කලින් කිසිදු වාහනයක් ලංකාවට ගේන්න හැකියාව තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම වාහන ආනයනය නතර කළා තිබුණා. ඉතින් අපි සමත් වුණා රටක් විදිහට කෙටි කාලයක් තුල වාහන ආනයනය නැවත පටන් ගන්න. අද සීමාවකින් තොරව ඕනෑම වර්ගයේ වාහනයක් ගෙන්වන්න ඉඩපස්තාව සපයලා තියෙනවා. මැද පෙරදිග අනපේක්ෂිත යුද තත්ත්වය නිසා මේ බදුවල යම් යම් සීමා ඇති කරලා තියෙනවා. නමුත් ඒවා తాවකාලිකයි. ඒ తాවකාලික සීමා කිරීම අපි අනිවාර්යෙන් ඉවත් කරනවා මැද පෙරදිග යුදමේ තත්ත්වය අවසන් වූ විගස.
0: එතකම අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ දෙනවා මේ ක්ලාස් 50ක අධිභාරය ලැබෙන දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කරමින් රජය මේ මොහොතේ රට වෙනුවෙන් ගත් වැදගත් තීරණයේ හේතු ඉදිරියේදී සියලු වාහනවල මිල ඉහළ ගියද වාහන කර්මාන්තේ කඩාවැටීමක් සිදු නොවනු ඇති බව වාහන ආනයනකරුවෝ ඉක්උද්දා ප්‍රකාශ කළා කියලයි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු අද සඳහන් කළ තිබුණේ ලංකාදීප පුවත්පත. අපි බලමු අතොල් පිටුවල තොරතුරු සඳහන් කළ තිබෙනවා වාහන ආනයනකරුවන් සියලු දෙනාම තීරණ වලට ගරු කරන බව දෝහු සඳහන් කළ තිබෙනවා. එහිදී ටොයෝටා රේස් මෝටර රථයක් රුපියල් ලක්ෂ 11 12 අතර ප්‍රමාණයකින් හොන්ඩා වෙසල් රථයක් රුපියල් ලක්ෂ 12 13 අතර ප්‍රමාණයකින් ටොයෝටා යාරිස් ලක්ෂ 8කින් පමණ සහ ඇල්ටෝ වැනි කුඩා මෝටර රථ රුපියල් ලක්ෂ 5ත් 7ත් අතර ප්‍රමාණයකින් ඩයිහට්සු මීරා රථයක් රුපියල් ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයකින් ප්‍රාඩෝ රථයක් ලක්ෂ 30කින්ද ලෑන්ඩ් ක්‍රූසර් රථයක් ලක්ෂ 50කින්ද ඩබල් කැබ් රථයක් ලක්ෂ 20ත් 25ත් අතර ප්‍රමාණයකින් මිල ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුව ප්‍රකාශ කළ තිබුණා. රජයේ මෙම තීරණය පිළිබඳව දහස් දක්වීම සඳහා වාහන ආනයනකරුවන් පසුගියදා මාධ්‍ය හමු පැවැත්වූ අතරෙහිදී දහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කර සිටියේ විදෙස් මුදල් සංචිත ගැටලුව සහ මැද පෙරදිග අර්බුද හේතුවෙන් වාහන ආනයන සීමා කිරීම සඳහා රේගු ආනයන බද්ද මත පසුගිය 15 වෙනිදා පැනවූ 50%ක අධිභාරය එළඹෙන දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙන බව තමයි වැඩිදුරටත් එහි සඳහන් වෙලා තියෙන්නේ.
1: මෙතන මල් දවසේදී පුවත්පත්වල වාර්තා වෙලා තියෙන ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් වෙන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන මීට අනතුරුව තවත් පුවත් සාකච්ඡා කරමු.
0: හෙටකම අපි මතක් කරන ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව උදේ 6යි
1: විනාඩි 14යි.
4: අබුනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොඩින් ඒසල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: බලවදසන හය විනාඩි 21යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දවසේදී වාර්තා කළා තියෙනවා දිනමින පුවත්පත තොරතුරු ගණනාවක් අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ අර මෙදවස්වල මේකලා අපි දැක්කා ගුලාන ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක් වුණා. ඒ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. මම දැක්ක දෙවෙනි පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු සඳහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ සිරස්තලයට. ඩෝරා යාත්‍රා අනතුරු විමර්ශනයේට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් කියලා දරක්ෂණ ශ්‍රියන්ත සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ ගිරණ වාර්තාවේ සටහන් කළ තිබුණා. අපි බලමු අතොල් පිටුවලට කියලා මේ සම්බන්ධයෙන් තොරතුරු මොනවද වාර්තා කළේ තියෙන කියලා. ගුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. අතුරුදන් වූ නාවික නිලධාරී ආසෝයා මෙහෙයුම් ඊයේ දිනේද ක්‍රියාත්මක වුණා කියලයි අද දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කළ තිබුණේ. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කළ තිබුණා.
1: නාවිකයන් 11කගේ ජීවිත බේරාගත් අඟුලානේ මිනිසත්කම පරණ නැව ගෙලුණු තැන හඳුනා ගැනීමට බෝයවල් යෙදුවා නම් මෙවැනි අනතුරු සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා කියලයි සඳහන් වෙන්නේ. දිවි නොතකා කැපවෝ දීවර සහ ප්‍රදේශවාසී ජනතාවට දසතින් පැසසුම් පමා නොවී පොලිසියත් ක්‍රියාත්මක වෙයි. චමින්ද සිල්වායි අද වාර්තාව අරගෙනෙන්නේ. මොරටු අඟුලාන මුහුදු සීමාවේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් මුහුදේ ගිලී තිබූ නෞකාවක ගැටේ ගිලී යෑමත් සමග එහි සිටි නාවික නිලධාරීන් 11 දෙනෙකුගේ ජීවිත බේරා ගන්න අඟුලාන පොලිසිය මැදිහත් වීමෙන් දීවරින් සහ ප්‍රදේශවාසීන් තම ජීවිතයද නොතකා කළ කැපවීම කාගේ පැසසුමට ලක් වේ තිබෙනවා කියලා චාරූපත් සමගින් තොරතුරු සටහන් කරනවා දෙවෙනි පුවත්පත.
0: අපි යමු දිනමින පුවත්පතට. අද සඳහන් කළ තිබුණා නගර සභාවේ කොඩි කණු එසවූ ශිරාන් බාසෙක් අරාබියේදී ප්‍රකෝටිපතියෙක් වෙලා. අද ගයන් කුමාර් වීරසිංහයි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබුණේ. එතකම දිවයින පුවත්පතද ප්‍රධාන සිරස්තලයේ බාටපත් වෙලා තිබුණේ මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: ශිරාන් බාසිග්ගේ කෝටි ගණනක දේපළ සහ අපරාධ ගැන විමර්ශන. වෙරළ තීරේ හෝටල් 20ක් මෙරට පමණක් කෝටි 1000ක වත්කම් මද්‍රව්‍ය ජාවාරමේ සහ අපරාධවලදී තීරෙන් පිටුපස මහා මොලකරු කියලායි සඳහන් වෙන්නේ. ඩුබායි සහ එක්සත් අරාබි එමිරාජයේ රන්බඩු වෙළඳසල් කියලා තද තොරතුරු සටහන් කරලා තියෙනවා. හේමන්ත රන්දුනු සහ නෝමන් පලිහවඩනගෙනෙන වාර්තාව. ඩුබායි සිට රැගෙන ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක්කයි කුලිස හැඳින්වෙන ශිරාන් බාසික් නැමැත්තාට අයත් මෙරට සහ විදේශයන්හි ඇති රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ සහ ඔහු විසින් සිදුකර ඇති බරපතල අපරාධ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය සහ නීති විරෝධී වත්කම් ඒකකය මගින් පොළොල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්.
0: අපි යනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. අද දමිත් වික්‍රමසේකර සහ විමුක්ති එස් රොඩ්‍රිගෝයි වාර්තාව ගෙනවිත් තියෙන්නේ. තෙල් මිල නැග්ගයිද තීන්දුව එන සති දෙකේ සහනයක් නැතිනම් සංශෝධනයක් රජයෙන් ඉල්ලීමට ඇමති සූදානම් කියලා දවසේදී සඳහන් කළා තිබෙනවා. ඉන්ධන ආනයනය කිරීමට පිරිවේ සමාලෝචනයට ලක්කරන නව ඉන්ධන සහනාධාරයක් හෝ ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස ඉදිරියේදී රජයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව බලශක්තිය අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා ප්‍රකාශ කළා කියලා අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. ලෝක වෙළඳ බොරතෙල් වෙළඳපොලේ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා බෑවන මුදල සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවද ඔහු සඳහන් කළ තිබෙනවා. සමාලෝචනයෙන් පසු බලශක්ති අමාත්‍යාංශය මීට පෙර ලබා දී අත්හිටපු රුපියල් කෝටි 1500ක ඉන්ධන සහනාධාරය නැවතත් ඉල්ලීමට බලාපොරොත්තු වන බවත් එසේ නැතිනම් පාඩු පියවා ගැනීමට ගාස්තු සංශෝධනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ තිබුණා. මාසික ඉන්ධන මිල සංශෝධනය අවසන් වරට ජුනි මාසයේදී කර එය ජූලි මාසය සිට ක්‍රියාත්මක කළ බවත් මෙම මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් නොකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා කියලයි අද දිනමින් ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Audit team to probe financial irregularities in New Orleans DS offices. For the more detail, New Orleans District Development Committee Chairman MP Manjula Suravirarachi said steps have been taken to appoint an audit team under the instructions of President Andre Kumar Dissanayake investigate alleged financial irregularities that have occurred in divisional secretariats across the New Orleans district. It's over to you, Gihan.
0: നോർലിയ പ്രദേശ ലേഖം കാര്യാലയവിലും മുതൽ അക്രമികത സ്വയന്ന് ജനപതി അധീക്ഷനെയൻ വിഗണന കമ്മിട്ടു അക്കത് രഞ്ജിത് രാജപക്ഷായി ദിനമിന പോത്പതവിനുവേൻ വാർത്താവ ഗിനെ നോർലിയ ഡിസ്ട്രിക്റ്റ് പ്രദേശ ലേഖം കാര്യാലയവിൽ സിതുവി എതേ മുതൽ അക്രമികത സംബന്ധിൻ സ്വയബലിമട്ട് ജനാധിപതി അണ്ടുകുമാർ ദിസാനായക മഹതാഗി അധീക്ഷനെയടത്തെ വിഗണന കമ്മിട്ടു അക്പാത് കിരീമിട്ട് ആവശ്യപ്പെയവരകിന് തിബിനവ നോർലിയ ഡിസ്ട്രിക്റ്റ് സംവർദ്ധന കമ്മിറ്റിയെ സഭാപതി പാർലമെന്റ് മന്ത്രി മഞ്ജുല സുരവീര ആരച്ചി മഹത മേബവ് പ്രകാശ് കല തിബുണ എയനോ ദദഹസ് വിസിതന വസരെ സിറ്റ് ദദഹസ് വിസിഹായ വസര ദക്വ നോർലി ഡിസ്ട്രിക്റ്റ് പ്രാദേശികം കാര്യാലയ ദഹയക് മെമ വിഗണനെ സിദു കിരീമട്ട നിയമിതായി എഹദി നോഡ് സഹ തലവാക്കലെ പ്രാദേശികം കാര്യാലയവിൽ സിദുവി എത്തി അസ്വസുമ പ്രതിലാഭിഹിൻഗെ മുതൽ വഞ്ച സംബന്ധിന്ത് വിശേഷ അവധാനയാക്യം കുറഞ്ഞു എത്തി എമെന്മ ദിറ്റ്വാസുലി കുണാട്ടുവേൻ പീഡാവട്ട് പത് ജനതാവട്ടെ ആപദ മുതൽ അബദീം കൊറോണ വ്യസന സമയ അടു ആദായം ലാഭിഹിൻറ്റ് സമൃദ്ധിഹർഹ ലബാദുൻ റുപ്യാൽ പന്ദഹാസക ദീമനാവ് സഹ സമൃദ്ധി ലാഭിഹിൻറ്റ് രാജ്യമഗിൻ ലബാദിന് സഹനാധാർ സഹ വെനഹിറ്റ് ദീമന നിസിലസ പ്രതിലാഭിഹിൻറ്റ് ഗവ എദ്ദായി യന്ന പിലിബന്ധവ വിഗണനെ സിദുക്കിരീമിട്ട് നിയമിത്വ തിബിന വാക്കിയലായി അത് ദിനമിന് പുറത്ത് ദീർഘ വിസ്തരയാക് സഹിതവ തൊറുത്തുറു സന്ധാൻ കല്ല തിബുനെ
1: വൗനിയാവ് മുലതിയു ത്രികുണാമലയ പൊലൊന്നറുവ മടക്കലപ്പുവ സഹ അംപാര ദിസ്ത്രിക്ക് വലട്ട് തവദൂരട്ടാത് മിനിസ് സിരുടുവട്ട ദനന ഉണുസുമ അവധാനെ യോമു കല യുതുമട്ടമക പവതിന ബവ് കാലുഗുണാംശ പവസനവ എമ തത്വയെ അഹിതകര ബലപ്പയമെല്ല കല ഹെക്കി ബവിൻ ജനതാവ് വിശേഷ അവധാനയാക് യോമു കല യുതു ബവായി കൊലംബ രജ്വയാരോഹലെ ലമാരോഗ വിശേഷജ്ഞ വൈദ്യർ ദീപാൽ പെരേറ മഹതാ പിൻവാ ദിന്നെ
2: ප්‍රශ්නේ වැඩිවීම නිසා අපේ ශරීරයෙන් දාඩිය වැඩිපුර පිට වෙනවා. දාඩිය සමග ජලය සහ ලවණ කියන දෙකම පිට වෙනවා. මෙතෙන්දී අපිට රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. විජලනයේ වීම නිසා විශේෂයෙන්ම හිස්රදය, වමනය, නිදිමත ගතිය, නිින්ද නොයාම, ආහාර අරුචිය, ඉතින් ඔයගේ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ මුත්‍රා තදපාට වෙන්න පුළුවන්. මුත්‍රා යනවා අඩු වෙන්න පුළුවන්. මුත්‍රා තදපාට වෙලා තියෙනවා කියන්නේ අපි ඇති වෙන්න වතුර බීලා නැහැ. ඒක නිසා අපේ දරුවන්ට වෙනදට වැඩිය වතුර ටයක් බොන්න දෙන්න විශේෂයෙන්ම මේ වියලි කාලගුණයේ තියෙන තැන්වලදී. පිරිසිදු වතුර ටයක් ඒ දරුවන්ට ලබා දෙන්න විජලනය වෙනවා වගේම මේ රස්නේ කාලේදී අපේ හැම රෝගات වැඩි වෙන්න පුළුවන්. දාඩිය, බිබිලි, දද කුෂ්ඨ වගේ දේවල් වැඩි වෙන්න පුළුවන් නිසා අපි පුළුවන් තරගේ දරුවන්ට දෙසරයක් හරි නාන්න ඊටකට ලබා දෙන්න පිරිසිදු වතුරේ ඉන්න ලබා දෙන්න. ඉතින් අපි හැම දිනාටම මේ දවස්වල වැඩිපුර වතුර බොනවා නම් හොඳයි. ඇත්තටම දරුවෙක් ගෙනන් වතුර ප්‍රමාණය තීරණය වෙන්නේ බරේ හැටියට. බරේ හැටියට වතුර දෙන්න ඕනේ දරුවන්ට. වෙනද වතුර බෝතලයක් බීපු දරුවෙට බෝතල් දෙකක් වුණත් වතුර බොනවා නම් වැඩිය හොඳයි. වතුර විතරක් නෙමෙයි ස්වභාවික දියරආහාර තමයි අපි අනුමත කරන්නේ. මෙතන ස්වභාවික දියරආහාර කියලා කියන්නේ දෙහි, දොඩන්, නාරං කැඳ වර්ග, සුප් වර්ග, තැඹිලි වතුර, ජීවනි ඒ වගේ දේවල් තමයි. මෙතනදී පැණිබීම වර්ග දෙන්න නම් එපා. එතනදී බෝනවන රෝග ආපෞසරයක් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම වැඩි හිටියෝ දරුවෝ මේ දවස්වල එළියේ අපි වැඩ කරනවා නම් එළියේ සෙල්ලම් කරනවා නම් අපේ දරුවෝ කොහොමද සෙල්ලම් කරනවා නිවාඩු කාලේට එතනදී වැඩිපුර වතුර ටිකක් ඒ දරුවන්ට ලබා දෙන්න. ස්වභාවික දියරත් වැඩිපුර ලබා දෙන්න. ඊට අමතරව වැඩිපුර වතුරේ සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ මගින් මම හිතනවා මේ සංකූලතාවම කරගන්න පුළුවන් රස්නේ වැඩිවීම නිසා සිදු
1: වැඩිහිටියන්ට සහ ගැබිනි මව්වරුන්ටද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා උපදෙස් ලබා දුන්නා.
2: විජලනය දරුවන්ට විතර නෙමෙයි වැඩිහිටියන්ටත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් වැඩිමහලු අයට ගර්භණී මාතාවන් චුන්ටි පුංචි දරුවන්ට වගේම ඇති වෙන්න පුළුවන්. ඒක වැඩිපුර වතුර ටිකක් බොන්න. දැන් අලුතෙන්ම වෛද්‍යත්‍යාත්මකව තහවුරුලා තියෙනවා අපි වතුර බොන්නේ නැතුව වැඩ කළොත් කාලයක් තිස්සේ වතුර බොන්නේ නැතුව වැඩ කරොත් ඒ අපි කියනවා ක්‍රොනික් ඩීහයිඩ්‍රේෂන් අපි වකුගඩු නරක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා වැඩිහිටියෝ විශේෂයෙන් මේ රස්නේ කාලේට වතුර ටිකක් වැඩිපුර බොනවා නම් හොඳයි. ඒ ස්වභාවික දියරහර ටිකක් වැඩිපුර ගන්නවා නම් විශේෂ අප වතුර ටිකක් අපි හැමෝම වැඩිපුර බොමු. පිරිසිදු වතුර ටිකක් බොනවා නම් හොඳයි නැත්නම් අපේ දීර්ඝකාලීනව වකුගඩු හානි වෙන්නත් ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් මේ දවස්වල වතුර ලීටර් 3ක්වත් බොනවා නම් හොඳයි. එහෙම නැත්නම් අපි විජලනය වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තමන්ගේ මුත්‍රාවල පාට තද පාට වෙලාද කියලා. එහෙමනම් අපි වතුර බොනවා අඩුයි. ඒ නිසා අපි වැඩිහිටියෙක් විදිහට වතුර ලීටර් 3ක්වත් දවසට පානය කරනවා නම් මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඉතින් ඒ මගින් මං හිතනවා විජලනයේ සහ ඒයින් ඇතුළු වෙන අතුරු ආබාධ අපිට අවම කරගන්න පුළුවන්. සංකූලතාවම කරගන්න පුළුවන්. ඊටත් අමතරව මේ නිවාඩු කාලේ අපි දරුවෝ සරුංගල් යවනවානේ. දැන් අගෝස්තු මාසෙ තමයි සරුංගල් යවන කාලේ. ඉතින් සරුංගල් යවද්දී පුළුවන් නම් කුඹුරේ එහෙම අපි දුවලා සරුංගල් යවන එක කරනවා. නියරක වගේ සරපොදයක් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මේ සරුංගල් කාලේට පසුව අපි දකිනවා මීවුන වගේ තත්ත්වෙනුත් වැඩිවීමක්. ඉතින් ඒකත් පලක්ක ගන්න අපි දැනුවත් වුණොත් මම හිතන්නේ අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ මගින් රෝහල් වලට පැමිණෙන රෝගීන් දරුවන් අපිට අවම කරගන්න පුළුවන් වෙයි.

0: ලකන මෝනින් නිවුස් අලර්ට් හංගින වෙලාව දක්රන නම් වෙලාව දැස්සන 6යි
1: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගොවිසිත 4523 වන ජයග්‍රහ දිනම් වරේ 16 ක්‍රියාත්මක කරන ජී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවත් ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ අංක සටහන් වෙන අංක 15 අංක 34 අංක 58 සහ අවසානයේ අංක 70 විදිහට
1: මෙගපව ජයග්‍රහ 2629 වන දිනම් වාරිය දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට F ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහ සුපිරි අංකයක 14 එතකම ජයග්‍රහ අංක බවට පත් වෙලා තිබුණා ඊයේ දවසේදී අංක 8 අංක 9 අංක 20 සහ අවසානයේ අංක 40 විදිහට
0: දරණේ දහනය 2311 වන ජයග්‍රහ දිනම් වාරිය දවසේදී ක්‍රියාත්මක වන ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 15 අංක 46 අංක 61 සහ අවසානයේට අංක 81
1: හඳහන ජයග්‍රහ 1590 වන දිනම් වාරිය දවසේදී ක්‍රියාත්මක වන බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිලදීගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ මිතුන ලග්න සංකේතයද කියලා එතකම ජයග්‍රහ අංක විදිහට අංක 3 අංක 18 අංක 33 සහ අවසානයේ අංක 38 විදිහටයි හඳහන 1590 වන දිනම් වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය සහ ජයග්‍රහී අංක බවට පත් උනේ
0: හඳහන එහෙම වෙනකොට අද සම්පත 856 වෙනි ජයග්‍රහ දිනුම් වාරේ ක්‍රියාත්මක වුණා ඊ දවසේදී W ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ ජයග්‍රහ අංක සටහන් වෙලා තියෙනවා අංක 4 අංක 2 අංක 1 සහ අවසානයේට අංක 8 විදිහට
1: NLB ජය ජයග්‍රහී 549 වන දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ F ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන් වුණා අංක 6 අංක 1 අංක 9 සහ අවසානයේත් අංක 1 විදිහටයි ඊ දවසේදී NLB ජය ලොතරැයියේ ජයග්‍රහී අංක බවට පත් වුණේ
0: සුබ දවසක් 397 වන ජයග්‍රහ දිනුම් වාරයේ තුලා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහ අංක සටහන් වෙනවා අංක 10 අංක 27 සහ අවසානයේ අංක 56 එතෙකම සුබ දවසක් 397 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 4633 විදිහටයි සටහන් වෙන්නේ
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් න්ියුස් වලට හැංගෙන වෙලාව මතක් කරනම් වෙලාව දෙස්සන 6යි
0: විනාඩි 34යි

Golden Voice. ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි. දහයට වෙනසක්. දහ අටක පෙරලියක්. ලඟදීම. ලඟදීම. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: මලව දසන 6 විනාඩි 42යි අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ සටහනට.
1: කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වර්ධනයක් ජයසිරි මුණසිංහයි අද දිනමිනට වාර්තාව අරගෙන ඉන්නේ. අතුල් පිටුලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපේ අවධානය යොමු කරමු අතුල් පිටුවල තොරතුරු වලට. ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය සතියේ නිකුත් වූ ආර්ථික දත්ත වාර්තාවට අනුව කොළඹ කොටස් වෙළඳපළේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්වුම් කර තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක සියල් 1.18 කින් ඉහළ ගොස් ඇති අතර ඒකක 21,623.7017 ලෙසත් SNP ශ්‍රී ලංකා 20 දර්ශකයේ 1.3 ඉහළ ගොස් ඒකක 665.72 ලෙසත් සටහන් වී ඇතැයි එම වාර්තාව සඳහන් කරනවා කියලා තමයි අද වාර්තා කළ තියෙන්නේ. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ගිය වසරේ සිට මේ දක්වා කාලය තුල 7.1 අවප්‍රමාණය වීමක් වාර්තා වී තිබෙනවා කියලා සඳහන් වෙනවා. දේශීය මූල්‍ය වෙළඳපොළ තුල වාණිජ බැංකු මගින් සිය ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන් ලබා දෙන සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතිකය පසුගිය සතියට සාපේක්ෂව පදනම ප්‍රසාද ලකුණු 19කින් ඉහළ ගොස් 10.95 ලෙස සටහන්ව තිබෙනවා. කෙසේවත් බැංකු අතර දෛනික මුදල් වෙළඳපොළේ සාමාන්‍ය බරිත ඇමතුම් මුදල් අනුපාතිකයේ 8.8 දක්වා සුළු පහත වැටීමක් තමයි පෙන්නුම් කරන්නේ කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව දින මෙන පුවත්පතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා ගහන්.
0: අපි යනවා ලංකාදීප පුවත්පතේ සටහනට. Verity Research අලුත්ම වාර්තාව කියයි ආණ්ඩුවේ ප්‍රසාදය ටිකක් අඩු වෙලා ආර්ථිකය ගැනත් සැක සංකා කියලායි අද විමුක්ති එස් රොඩ්‍රිගෝ ගෙනන වාර්තාවේ සටහන. රට හිතන හැටි මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී සැලකිය යුතු මට්ටමකින් එනම් 50% දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 15%කින් පමණ පහළ යෑමක් බවත් Verity Research ආයතනය ප්‍රකාශ කළ තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% වූ බවත් එය මැතිවරණයෙන් පසුව ආණ්ඩුවට ලැබුණු වැඩිම ජනතා අනුමැතිය බවත් එම ආයතනයේ සඳහන් කළා. එසේම මෙරට ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතය තියුණු ලෙස අඩුවී ඇතැයි කියන Verity Research ආයතනය ආර්ථිකයේ යහපත් වෙමින් පවතින්නේ යයි විශ්වාස කරන පිරිස 42% දක්වා අඩු වී ඇති බවද ප්‍රකාශ කළ තිබෙනවා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව ප්‍රස්තාරගත කළ ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා.
1: අපේ අවධානය යොමු කරන දිනමින පුවත්පතලද සඳහන් කරන ත්‍රිකුණාමලයේ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක්. කිලෝ 3.1 බර වකුගඩු ගලක් සාර්ථකව ඉවත් කරයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිබෙන අපේ අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
0: ත්‍රිකුණාමල රෝහලින් ලෝක වාර්තාවක්. වකුගඩුවෙන් කිලෝ 3ක දැවැන්ත ගලක් ඉවත් කරයි කියලාද චාරූප සහිතව අමදෝරු අමරජීව ගණන වාර්තාවේ සටහන් කළ තිබෙන ලංකාදීප පුවත්පතේ අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ සටහනට.
1: ලෝක වාර්තාවක් අලුත් කරමින් 52 පුද්ගලයෙකුගේ වකුගඩුවකින් කිලෝ 3.1 බර ඇති දැවැන්ත වකුගඩු ගලක් සාර්ථකව ඉවත් කිරීමට ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී තිබූ බරම වකුගඩු ගල පිළිබඳව වාර්තාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරමින් මෙරට වෛද්‍ය ශාස්ත්‍රය අත්පත් කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ත්‍රිකුණාමලයේ රෝහල සහ ශල්‍යකර්ම සිදු කළ වෛද්‍ය කණ්ඩායම පිළිබඳව දැඩි කතාබහට ලක්ව ඇති ප්‍රධාන පෙළේ සිදුවීමක් බවට මේ පත්‍ර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන.
0: අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. විනිසුරු විශ්‍රාමය විවාදය එන මස මැද 22 ද්‍රවිඩ පක්ෂ වැටවුඩ විග්නේශ්වරන් කැමති කියලාද සුජිත් හේවාජුලිගේ ගෙනන වාර්තාවේ සටහන. ඉහළ අධිකරණ වලට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනා කෙරුණ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලබන මාසයේ මැද බොහෝ දුරට විවාදයට ගැනීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා සඳහන් කළා. මෙම පනත් කෙටුම්පත හෙට අඟහරු

0: පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පනත් කෙටුම් පතට අධිකරණ කටයුතු කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා යෝජනා ගණනාවක් ඇතුළත් වන බවත්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම එහි එක් කරුණක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ තිබුණා. පනත් කෙටුම් පත පළමුවර කියවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සතියක පමණ කාලයක් හිමිවනු ඇති. එනෝ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය කර දින 3ත් 21ත් අතර කාලයක් ඇතුළත තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද ඉහළ නැන්වෙනු ඇති බව සඳහන්. මේ අතර මෙම පනත් කෙටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් ගණනාවක් යොමු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන දැනටමත් ක්‍රියාත්මක කළ තිබෙනවා කියලත් සඳහන්. එතකම මෙම පනත් කෙටුම් පත සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ පක්ෂ තවමත් පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කර නැතයිද වාර්තා වී තිබෙනවා. එතකම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උතුරු පළාත් හිටපු මහැමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කළේ, ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම හොඳ දෙයක් බව ජනතා ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබෙනවා.
1: ඩෙල්ෆ්ගිය බෝට්ටුවක් පෙරලෙයි, නාවික හමුදාව 10 දෙනෙකු බේරා ගනී. කුරිකට්ටුවන් සිට ඩෙල්ෆ් දක්වා ඊයේ සවස යාත්‍රා කළ මගින් රැගත් බෝට්ටුවක් අයහපත් කාලගුණය හේතුවෙන් පෙරලීමෙන් දියගිලි අතුරුදන් වූ එහි ගමන් කළ 10 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ අතර යාත්‍රාවේ නියමුවා සහ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුද සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. ඔවුන් 10 දෙනා මුදා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ බේරාගත් කිසිදු පුද්ගලයෙකුගේ ජීවිත අවදානමක් නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩ චමින්ද වලාකුළුගේ මහතා දිනමිනට සඳහන් කළේ කියලා තමයි අද දිනමින පුවත්පතේ දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කළා තියෙන්නේ.
0: හේමසිරි පූජිත බණ භවනාවේ සුජිතේව ජුලිගේ ගෙනන වාර්තාව, පාස්කුදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ආගම දහමට නැඹුරුව සංසුන්ව එහි කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. දෙදෙනා දහම් පොත්පත් පරිශීලනයට මෙන්ම භාවනාවටද යොමු වී සිටින බවයි වාර්තා වන්නේ. දෙදෙනා මුලින්ම බන්ධනාගාරයට ගෙන ආ අවස්ථාවේදී දැඩි වේදනාකාරී හැඟීමෙන් කටයුතු කර තිබූ නමුත් ඔවුන් දැන් යම් මට්ටමක මානසික හුරුවීමක සිටින බවත් බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
1: ලංකාදීප පුවත්පතටයි මේ අවධානය. මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර හෙට JAL ජයසිංහ යන වාර්තාව අරගෙන ඉන්නේ. රටට සෙත්පතා වාර්ෂිකව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පවත්වන ඇසළ මහා පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර හෙට සවස 6 පසුවේ විනාඩි 52ට නැගෙනහිර දිශාභිමුඛව පිටත් වීමට නියමිතයි. දළදා වේදියේ ඩීඑස්එන් නායක වේදියේ පන්සල පාර ඉහළට ගමන් කර දේව වේදියේ කොළඹ වේදියේ යටිනුවර වේදියේ ඔස්සේ රජ වේදියට අවතීර්ණ වී ඉහළට වෙච්ච දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතයි කියලයි අද තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන්.
0: එතකම අපි කාලගුණනාවයකට අවධානය යොමු කරන සූදානම් අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන කාලගුණනාවයකයි මේ. සබරගමු පළාතේ මහනුවර සහ නුවරලිය දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි ඇතිවන බව සඳහන්. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනවා. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතුනා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.
1: උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැට කිලෝමීටර 30 සිට 40 දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ කුණු මගින් සිදුවන අනතුරුවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද උදෑසන 5:30ට නිකුත් කරන ලද නිවේදනයේ සටහන් වෙන්නේ. එතකම අද ලංකාදීප පුවත්පත සටහන් කරන දිස්ත්‍රික්ක 7කට අද දැඩි රස්නයක් රංජන් කස්තුරේ වාර්තාව අරගෙන ඉන්නේ. දෙවැනි දිස්ත්‍රික්ක කිහිපයක අද දිනේදී උණුසුම් උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු එඟවීමේ මධ්‍යස්ථාන නිවේදනයක් නිකුත් කරමින් සටහන් කරනවා කියලයි ලංකාදීප පුවත්පතේ සටහන.
0: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරු අපි යන සූදානම් විදෙස් පිටුවට. වාර්තා වන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාවම දක්කරනම් වෙලාව උදැසන 6යි
1: විනාඩි 52යි.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: Around the World.
1: වලව දැස්න හැ විනාඩි 57 අපි යන හදන්නේ විදේශ පිටුවට වර්තා වෙන විදේශ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
2: අමරිකා ඉරාන අවබෝධතා ගිවිසුම අදින් අවසන් යලි සාකච්ඡාවට දිනයක් නැහැ. අද මේ සම්බන්ධයෙන් චාරූප සමගින් තොරතුරු සටහන් වෙනවා. අමරිකාව සහ ඉරාන අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුම අද නිමාවට පත්වන බවත් අමරිකාව සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමේ දිනයක් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය ජූනි මාසයේදී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමත් සමග ඉරානයේ සහ මැද පෙරදිග කලාපයේ ප්‍රහාර අතිහිටු වීමට දෙකඟතාව පළ වූ අතර එම ගිවිසුම තවදුරටත් දීර්ඝ කිරීම හෝ දෙවැනි වටේ සාකච්ඡාවක් ආරම්භ කිරීමේ කිසිදු අදහසක් නැති බව අමරිකාවෙන් හෝ ඉරානයෙන් මෙතෙක් ප්‍රසිද්ධ වී නැති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. ඒකම ඉන්දුනීසියාවටත් භූකම්පනයක් කියලා සඳහන් කරලා තියෙනවා. මරණ ගණන 51 ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත කලාපයේ සිදු වූ රිච්ට මාපකයේ 7.7 ක ප්‍රබල භූකම්පණයෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ කියලා අද සඳහන් කරනවා දින මින පුවත්පත විදේශ තොරතුරු විදිහට.
0: ස්පෝර්ට්ස් රවුන්ඩප්
1: අපේ අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුට. අදවසේදී වාර්තා කළ තිබුණා ඉන්දියාවට කඩලු 9ට ලකුණු 460 කියලා සඳහන. ගාල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණදී පැවැත්වෙන තරගයේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. තමන්ට ලැබුණු අවස්ථාව දෝතින්ම බාරගත් දේවදූත් පඩිත්කර් ලකුණු 167ක විශිෂ්ට ප්‍රතිහර්මය නිසා ගාල ටෙස්ට් තරගයේදී ඉන්දිය කණ්ඩායම වාසිදායක තත්ත්වයක් අත් කරගෙන සිටිනවා. ඉන්දිය පෙළේ අංක 3 ප්‍රතිකර සාය සුදර්ශන් ආබාධයකට ලක්වීම හේතුවෙන් දේවදූත් පඩිත්කර් අංක 3 ස්ථානයට කැඳව අතර තම තුන්වැනි ටෙස්ට් තරගයේ දිම ලකුණු 150 සීමාව පසු කර යමින් තරගයේ දෙවන දිනේ නිමවන විට කඩලු 9කට ලකුණු 460ක් දක්වා ඉන්දිය කණ්ඩායම කැඳවාගෙන ගියා. තරගයේ ආරම්භක දිනේ උසෙනසුරාදා තරගයේ නතර කරන විට ඉන්දිය කණ්ඩායම කඩලු 2ක් දැවී ලකුණු 288ක් ලබා ගත්තා. ඊයේ දිනේ තරගයේ පැවති ඕවර 43කදී ඉන්දියානු කණ්ඩායම කඩලු 7ක් අහිමි කරගත් නමුත් ලකුණු 172ක් ලබා ගත්තා කියලායි වැඩිදුරටත් අද ලංකාදීප පුවත්පත ක්‍රීඩා පිටුවෙන් වාර්තා කළා තියෙන්නේ. අපි යන හදන්නේ පත්‍රවල වාර්තා වන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
0: කාටූන්ස්
2: දින වින පුවත්පතේ අංජනගේ කාටුනේ අවදානමක් නැතුව වෙනසක් කරන්න බෑ කියලා ජනපති කියනවා. ඒකනේ අපි 2024 දී කළේ කියලා තමයි සඳහන් වෙන්නේ.
1: මජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ උද්දමනය තවත් ඉහළ යනවලු. ඒක ටග් ගාල බහි විනසුරු විශ්‍රාම දික් කරපුවාම කියලා තමයි අද දවසේදී සඳහන් කරලා තියෙන්නේ.
2: පංකජ රුවින්දගේ සරදම් ලංකාදීප පුවත්පතයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මත්තල ගුවන්තොට ගන්න දෙස් විදෙස් ආයෝජකයන් ඉදිරිපත් වෙලා වී ගබඩා කරන්නත් ඉල්ලලද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් වෙනවා.
1: එදකම අපි යනවා ශ්‍රේ සමයන් කාටුනේට. 159ම අතර හොරු දූෂිතයෝ ඉන්නවා නම් පෙන්වන්නලු. නහයෙන්ද කනෙන්ද කියලායි අද දවසේදී ශ්‍රී සමයන් කාටුනෙන් කියලා දෙන අපි ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් නිමා කරන තෝරා ගන්නවා ඕකයි තත්ත්වය අනුරාධගේ කවිවලින්. ප්‍රතිපත්තියක් අරගෙන අමුතුම ආරේ දිගු කරලා තිබේ වාහන අධිභාරේ ලක්ෂ 12 කාර්හීනයත් පෑරේ අයියෝ සංසාරේ කියලායි අද අනුරාධගේ කවියෙන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් හදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමු. මේ බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
2: වාසනාවන්ත සුබ දවසක්.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
0: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගීතා අනුග්‍රහය.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ
1: ਗੁੱਡ ਮਾਰਨਿੰਗ ਉਹਦੇ ਹੱਥ ਆਏ ਬਿਨਾਂ ਦੇਖਾਏ
2: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: Good morning සුබෝදාසනක්
11: Good morning අද සඳුදා අලුත් සතියක් ආරම්භ වෙනවා. ඉතින් මේ සතියේ ඔයාගේ හිතේ තියෙන හැමදේම සාර්ථක වෙන්න ඕනේ, හිනාවෙන් පිරිච්ච සතියක් ලැබෙන්න ඕනේ. හරි.
10: මාර උද්‍යෝගයෙන් ඉන්නේ.
11: මං කොහොමවත් සතියේ සඳුදා කියන දවසට හරි ආසයි.
10: ඒ කියන්නේ වෙලා පටන් ගන්නකොට ඉන්නවා. වෙලා පටන් ගන්නකොට උද්‍යෝගය තියෙනවා.
11: තියෙනවා.
10: ඒක ඇදගෙන යන්න තමයි ගොඩාක් කාලෙ බැරි. ඊට පස්සේ මට ওই බ්‍රහස්පතින්දා බදාදාගෙනවට මටත් ඔන්න ඔය උද්‍යෝගයේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන්.
11: මට සිකුරාදට මීට වඩා එකක් එනවා.
10: රයිට් සුබදාසනක් අපි මේ සතියන්තයෙන් පස්සේ අද ආවා වැඩට ආවා. ඔයගොල්ලොත් වැඩට ගිහිල්ලා ඇති.
11: අද වැඩේ කරගන්නනේ.
10: එහෙනම් තින්දුවක් දාන්න කියන්නේ. මේ නිවසක දැන් සාමාන්‍යයෙන් ගෙයක් කියලා ගත්තාම ලොකු එකක්නේ.
11: ඔව්.
10: ඒ ගෙට සාපේක්ෂව මම මේ කතා කරන්නේ ගේ හැම වෙලේම දොරට වැඩිය ලොකුයි. හරි? දොර කියන්නේ ගෙයි එක අංගයක් විතරයි.
11: අංගයක් විතරයි.
10: ඒ දොරට වැඩිය දොරේ අගුල පොඩි.
11: හරි.
10: නිවසට වැඩිය දොර පොඩි. දොරට වැඩිය අගුල පොඩි.
11: හරි.
10: අගුලට වැඩිය යතුරු පොඩි. හැබැයි මේ නිවසක එහෙම නැත්තම් ගේක ඕනම බිල්ඩින් එකක තියෙන වටිනාකම තීරණය කරන්නේ කවුද?
11: යතුර
10: කොච්චර පුංචි වුණත් යතුරෙන් ඒ බිල්ඩින් එක අරගන්න බැරි නම්, ගෙදර දොර අරගන්න බැරි නම්, අගුල අරගන්න බැරි නම්, ඔයා කොච්චර ලස්සනට හදපු නිවස වුණත් වටිනාකමක් නැහැ. සමහර විට ඒ ගේ ඇතුලේ රන් රිදී මුතුමැණික් නේද?
11: ඔව්.
10: හැමදේම තියනවා වෙන්න පුළුවන්. හැබැයි හැමදේකම වටිනාකම ඒවා පරිභෝජනය කරනවද මොනව කරනවද කියලා තීරණය කරන්නේ
11: යතුර.
10: ඒ නිසා යතුර නැති කරගන්න එපා. අපේ ජීවිතවලත් මෙහෙම දෙයක් තියෙනවා. අපි ළඟ කොච්චර ලස්සන දේවල් තිබුණත්, අපි ළඟ කොච්චර වටින දේවල් තිබුණත් නේද, අපේ තියෙනවා යතුර වගේ එකක්. ඒක සමහර විට ඔයා ළඟ තියෙන ලස්සනම මේ ගුණාංගය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මනුෂ්‍යත්වය. ඊට පස්සෙ ඔයා අනෙක් කෙනෙකුට දක්වන ආදරය, කරුණාව, සෙනෙහස, ඔය වගේ මොකක් හරි එක ලක්ෂණයක් තියෙන ඔයා ළඟ යතුර වගේ තියෙන එක. ඒකෙන් තමයි ඔයා කියන අර නිවසට බිල්ඩින් එකට වටිනාකම හැදිලා
11: තියෙන්නේ.
10: ඒ නිසා අද උදේ පාන්දරක් මතක් කරනවා ඔය මහා ලොකු මන්දිර වගේ නේද? ඔබ ඔබේ ජීවිතේට මේ කතාව ඇප්ලයි කරගත්තොත් ඔබ කොච්චර ලස්සන සුන්දර ලොකු මිනිස්සෙක් වුණත් ඔබ ළඟ තියෙන අර පුංචි දේ තමයි
11: වටිනේ.
10: ඒකට වටිනාකමක් එකතු කරන්න. සුබ දවසක්. 10 වෙනකන් අපිත් එක්ක ඉන්නවා.

0: උදේ 7යි විනාඩි 19යි වෙලාව.
1: හරි.
0: අද පත්තරේක තිබ්බා මේ ප්‍රවෘත්තියක් අපේ රටේ ඔය බස් සෙලවන රියදුරන් අතරින් 10%ක විතර එක පළාතක් කේන්ද්‍ර කරගෙන මේක කළා තිබෙ මේ සමීක්ෂණය මද්‍රව්‍ය ලෝලීන් කියලා.
1: ආ?
0: යෝ. 10%ක් විතර මේ රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්වරුන් ඒ මහත්මා ගතිය පැත්තකින් තියලා
1: හරි
0: මොනවා හරි වසවිස ටිකක් ඇඟට දාගෙන තමයි බස් ඩ්‍රයිවර් බස් ඩ්‍රයිවිං කරන්නේ.
1: ආ
0: හරි. ඉතින් ඊට පස්සේ ජීවිත අනතුරේ දීපල අනතුරේ නේද? අහිංසක අදාළම නැති පාර යන වෙන වෙන වාහනවලයි පදිකයෝ. ඒගොල්ලෝ තමයි ජීවිත වලින් වන්දි
1: ගෙවන්නේ.
0: මේක පිළිගන්න පුළුවන් කාරණාවක් කියලා අපි දන්නවා. ඒකට හේතුව අපි ඕන තරම් දැකලා තියෙනවා.
1: දැකලා තියෙනවා.
0: ඒ බස් එහෙම ධාවනය කරන විදිහෙන් පාරේ අනිත් පැත්තේ
1: යන්නේ.
0: ඔය රෑ 11 විතර පැන්නම කොහොමත් බස් යන්නේ යන ට්‍රැක් එකේ නෙමෙයි දුර බස්. තනි කර අර Taman දෙසට විරුද්ධව එන පැත්තේ තමයි බස් එක ධාවනය
1: කරන්නේ. සහ ස්පීඩ් එක?
0: ඔව් රෑ 11ට නෙමෙයි දවල් 12ටත් සමහර බස් රියදුරන් ඒ වගේ තමයි.
1: අර ඔයා එක දවසක් මතකද කිව්ව නිකන් අර පොඩි කොල කැලක් වහම යන පාස් කරන
0: අර
1: ඒක ගලංගෙ තියෙන
0: හැම කසුකුසු.
1: ඔව්
0: ඒක තියෙන
1: අර පොඩි පොඩි කඩවල් ළඟ නතර
0: කරලා නතර කරලා අත මිට මොලෝ ගන්න
1: මොනවද මොන හංගනා
0: මොන හරි වටින දෙයක්
1: මැනික්ද දන්නේ
0: නැහැ මැනිකක්වත් ගොඩාක් තැඟල එක තියෙනවා
1: තියෙනවා
0: සමහර විට ওই බුලත් විට වගේ ක්‍රමහරහ ආ ඒ කියන්නේ
1: විතාසේ
0: ඔව් පාර්සල් විදියට ලැබෙනේම
1: තියෙනවා
0: අර තනමල් විල සින්දුව තපෝරියම් ඒක තියෙන්නේ කොළඹ සිදාදියට එවන විදිහේ ගොඩාක් ඔය දුර බස් වලින් ඔය විස මද්‍රව්‍ය දැන් ඔය තනමල් විල පැත්තට නම් අපි කියන්නේ ඔය ගංජා වලට ප්‍රසිද්ධයි කියලා ආ එහෙමද කියලා සමහරව අහනවා ඔව් එහෙම තමයි ඒ කොහොම නත් රටම එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි කියලා ඒ කියන්නේ ඔබ සහ ඔබේ ඊළඟ પરම්පරාව මේ රට මේ පත්වලා තියෙන මද්‍රව්‍ය උදරින් ගලව ගන්න කාරණාවට අපිට වගකීමක් තියෙනවා මොකද කායික සහ නේද මානසික වශයෙන් ඔබට වෙන හානිය ඒ පිරිසට වෙන හානියෙන් ගලවගෙන ඔවුන්ව යහපත් විදිහට සමාජගත කිරීමේ අරමුණින් තමයි රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
1: ඉතින් මේ අපේ දරුවන්ට වෙන්න පුළුවන් අපේ සහෝදර සහෝදරියන්ට වෙන්න පුළුවන් අපේ දෙමව්පියන්ට වෙන්න පුළුවන් එමත් නැත්නම් ඔගලන්ගේ ස්වාමි පුරුෂයා බිරිඳ එතකොට ආදරවන්තය මේ හැම ආංශයක්ම මේකෙන් අපිට බේර ගන්න පුළුවන් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම් ඔහොම ඔයා ළඟින්ම ඉන්න කෙනෙක් එහෙමත් නැත්නම් ඔයා මේකට ඇබ්බැහි වෙලා කියන එක ඔයාට තේරෙනවා නම් ඔයාටම හිතෙනවා නම් අනේ දැන් මේ ඇති මේ ජීවිතෙන් මං ගැලවෙන්න ඕනේ කියලා ටකල කතා කරන්න මෙන්න මේ නම්බරයකට 19:27. ඉතින් ඔයා ගන්න මේ එක කෝල් එකෙන් ඔයාගේ ජීවිතෙත් බේර ගන්න පුළුවන් වගේම රටේ අනිකුත් ජීවිතත් බේර ගන්න පුළුවන්කම ඔයාට ලැබෙනවා. මොකද
0: මම එහෙම කරේ හෙම්බිරිස්සාවට. සමහරුව අපිට හම් වෙනවා නිතරද වේලේ කරගෙන ඒ විස මද්‍රව්‍යත් එක්ක
1: ඉන්නවා. ඔයා මේ දවස්වල රිසර්ච් එකක් කරනවා.
0: ඔය එහෙම අධ්‍යයනය කරන්න ඕනේ. අපේ සමාජයේ අපි අවට ඉන්නයි. වැඩ කරන ක්‍රියාවෙන්
1: හැසිරීමෙන්
0: මොන හරි පාවිච්චි කරලා වගේ ඉන්නේ.
1: අවධානයෙන් ඉන්න.
0: ළඟම ඉන්න කෙනා ගැන අවධානයෙන් ඉන්න.
1: එහෙම කියලා වගේ දේවල්.
0: නෑ මගේ හෙම්බිරිස්සාවක් තියෙනවා. ඒකත් මේ පිටින්ම දාන්න. හරි මේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ හෙම්බිරිස්සාව කැස්ස වගේ එකට උඩ හරියනවා වැල්මි පැණිය. හා වැල්මි පැණිය කියලා කියන්නේ සීර්සියක් ස්වභාවික නේද?
1: ඔව්.
0: අමුද්‍රව්‍ය වලින් එහෙම නැත්නම් ඖෂධ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.
1: විශේෂයෙන් උගුර අමාරුවට වගේ එක හොඳයි නේ?
0: හොඳයි. උගුර නිකන් පැටලෙනවා වගේ
1: නේද? සම්බල් ලෝකාල වගේ තියෙනවනේ.
0: අපේ නදී හැමදාම එහෙමයි. ඒ කොහොමුණත් ඔයාලට ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මතක් කරන්නේ වසර 77ක විශ්වාසයත් එක්ක.
1: හරි.
0: ඒ
1: ජමතරව
0: ඕදී. මොන දිහා බලන්නේ?
1: මම බැලුව ඉතුරු ටිකෝ කියන. ක්‍රිමිරාජ පේයාව තියනවා වගේ එම්රිසාව උණ කැස වගේ තියනවා නම් උණ පේයාව ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රිමිරාජ කරල් ගුලි ගන්න පුළුවන්. ඔය බඩේ අමාරුවක් එහෙම තියනවා නම් ලදරුවන්ට පණු රෝග තියනවා නම් ඔන්න ඒ කරල් ගුලි ගන්න පුළුවන්. ඒ වගේම සඳුන් පැණිය ගන්න පුළුවන්. කුරලෑස් හොයටත් ඔන්න තියනවා නිෂ්පාදනයක්. ඉතින් මේ හැමදේම ඔයාට 100%ක් විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදන. ගෙදරට හරි වෙළඳ සැන්ට හරි ෆාමසිකට හරි ගෙන ගන්න ඕනේ නම් 0112 753 889 කියන නම්බරයකට කතා කරන්න පුළුවන්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතයි විනාඩි 32යි වෙලාව ජාතික ලොතරැයි මල්ලී ඒකට ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලමු මොකද ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන මේ මොහොත ඊයේ රෑ පැරි වුණා නම් ඔයාට මේ ටිකට් වල වාසනාවන්ත අංක ටික අහන්න ඔන උදේ පාන්දර මම මතක් කරනවා අද උදේ පාන්දර සුබ දවසක් ලොතරැයිෙන් පටන් ගන්නම් 16 වෙනිදා ඊයේ දවස දිනු මැද්දේ තුලා ලග්නය සහිතව සුබ දවසක් ලොතරැයි ජයග්‍රහයි ප්‍රතිපලය ජයංක අංක 10 අංක 27 සහ අංක 56 ජයග්‍රහයි අංක. ඒ වගේම ජය ලොතරැයි දිනු මැද්දා F අක්ෂරයත් එක්ක අංක 6 අංක 1 අංක 9 සහ අංක 1. අද සම්පත ගත්තනම් අංක 1 අංක 8 අංක 2 අංක 1 අංක 8 අංක 4 අංක 2 අංක 1 අංක 8 සහ W අක්ෂරය. ඒ වගේම හඳාන ලොතරැයි මිතුර ලග්නයත් එක්ක ජයග්‍රහයි අංක අංක 3 අංක 18 අංක 33 සහ අංක 38. ධන නිදානය L අක්ෂරයත් එක්ක අංක 15 අංක 46 අංක 61 සහ අංක 81. ඒ වගේම ඊළඟට බලන්නේ අපි මෙගා පව ලොතරැයි F අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 14 ජයග්‍රහයි අංක අංක 8 අංක 9 අංක 20 සහ අංක 40. ගොවිසත ලොතරැයි G අක්ෂරයත් එක්ක අංක 15 අංක 34 අංක 58 සහ අංක 70. අවසාන වශයෙන් බලන්නේ මහජන සම්පත W අක්ෂරයත් එක්ක අංක 2 අංක 5 අංක 4 අංක 2 අංක 1 සහ අංක 8. ඒ තමයි දිනුම් මැද්ද ටිකට් වල වාසනාවත අංක ටික. අදත් ඔයා ටිකට් එකක් ගන්නවා නම් විශේෂම අද සම්පත ගන්න වැඩියෙන් තෑගි දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය හැම වෙලෙම රටේ සංවර්ධන කාර්යයට දායකත්වය දෙන ගමන් තමයි මේ සියලු දිනුම් මැදීම් වල ජයග්‍රහකින් බවට ඔබව පත් කරන්නේ.
1: හරි. ඉතින් මේ පුංචි රුපියල් 40ට ඔයා දන්නවද හරි වාසනාවන්තයිනේ.
0: නෑ වැහෙන්නේ නෑ හරියට.
1: ඇයි මම වැහෙන්නේ නැත්තේ? ඔයා මොකක් හරි කරලා ඔය පැත්තේ.
0: නෑ මුකුත් කළා නෑ ඔයා වැහෙන්නේ නෑ. පොඩි මයික බලන්නම් මේ මම ওই පණිවිඩේ මතක් කරලා ඉන්න මයික් එකේ ඉල්ලුණාද මේ සින්දු යන අතරේ ඉන්න බලන්න මම පොඩ්ඩක් බලන්න මේ පණිවිඩය අහගන්න ජීවිතයේ සිහිනයේ වාසනාවේ ආශිර්වාදේ ලබා දෙන දශක 6ක් පුරා වාට කෝටි ගණන් තෑග ගන්න ලක්ෂ ගණන් තෑග දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉතින් අර රටේ සංවර්ධන කාර්යයන් වලදී දායකත්වය දෙනවා කියලා කිව්වේ රජයේ කබද අරමුදල කෘෂිකර්ම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය රණවීර සේවා අරමුදල සමාජ සේවා අරමුදල ක්‍රීඩා අරමුදල ශ්‍රම වාසනා අරමුදල වගේ ජාතික වකුගඩු අරමුදලටත් මේ රාජ්‍ය සේවය පවත්වාගෙන අවශ්‍ය කරන දායකත්වය දෙනවා. මේ අතරවාරයේ ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිජාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල මේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදලින් අධ්‍යාපන ආධාර ලබා දීමේ ව්‍යාපෘතියත් මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමන්ගේ මූලිකත්වයෙන් ඒ කටයුත්ත සිද්ධ වුණා. ජනාධිපති අතිරේක ලේකම්වරුන් මුණ ගැහිලා ඒ මුදල් පරිත්‍යාග පවා පහුගිය දවස්සක සිද්ධ වුණා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අන්න එහෙමයි රටේ සංවර්ධන කාර්යයන් වලදී දායකත්වය දෙන්නේ. මේ හැමදේම කරන්නේ ඔබ වියදම් කරන පුංචි රුපියල් 40. 7:35

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6796 579.

0: ਲੱਖਾਂ ਦੇ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ ਮੇਰਾ ਲੱਖਾਂ ਤੇਰਾ ਨੋਵੇਰੋ
1: ਹਤਾਇ ਹਤਲੀ ਸਕਾਇ ਮੇ ਦਵਸ ਵਲ ਦੈਂ ਅਪੀ ਹਮਦੇਮ ਅਮਤਕ ਕਰਲਾ ਮੇ ਹਮਦੇਮ ਅਮਤਕ ਕਰਲਾ අපි එල්නිනෝ ගැන කතා කර කර ඉන්නේ.
2: ඔව්.
1: එල්නිනෝ කියන්නේ ලොකු ඩැමේජ් එකක්, ලොකු හානියක් කරන එකක් තමයි.
2: ඔව්.
1: ඒක තමයි හැමෝගෙම පුරෝ කතනේ.
2: හ්ම්.
1: දැන් දිවයිනේ දිස්ත්‍රික්ක කීපයක් ඊයේ දහවල් වෙනකොටත් උෂ්ණත්වය ගැන හොයලා බලනකොට සෙල්සියස් අංශක 39.45 අතර.
2: හා.
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහෙම කිව්වා.
2: හ්ම්.
1: අනුරාධපුර පොළොන්නරුව මොනරාගල කියන දිස්ත්‍රික්කවල හ්ම්. මේ ජීවිතවලට ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා.
2: හරි.
1: ඒ වගේම අධික වියලි කාලගුණය නිසා අනුරාධපුර පොළොන්නරුව යාපනේ අම්පාර මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මාස 4කින් විතර වැහි ලැබිලා නැති නිසා ජලාශ හිඳිලා ගිහිල්ලා විශේෂ

0: උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙලා
1: තියෙන්නේ.
0: එතකොට ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මාසික දේශගුණික වාර්තාවට අනුව දැනට පවතින එල්නිනෝ තත්ත්වය 2026 අගෝස්තු ඉඳලා ඔක්තෝබර් දක්වා කාලය තුල ක්‍රමයෙන් වැඩි වෙලා එතනින් පස්සේ තමයි ප්‍රබලම එල්නිනෝ තත්ත්වය එනවා කියලා කියන්නේ.
1: හරි.
0: මේ කාලගුණ වෙනස හරහා සිදුවන සාගර ක්‍රියාකාරකම් නිසා ඉන්දියානු සාගර කලාපය අපට රටවල් වල නියඟයක් හටගන්න පුළුවන් කියනවා. ගං වතුර ලැබු ගිනි ඇතිවීමේ අවදානමක් ඇති වෙන්නත් පුළුවන්.
1: හරි.
0: එතකොට ගං වතුරක් එන්නේ කොහොමද? නියඟයකුත් එක්ක. නියඟයකට පස්සේ පුතේ එන්නේ ගං වතුරක් තමයි. ඒක තමයි සර්කල් එක. අන්න එහෙම එකක් මේගොල්ලෝ මේ කියනවා.
1: ඔව්.
0: මේ අපි කියන්නේ පුරෝහතනේ කරනවා. එතකොට ඔය නිවර්තන අට්ලාන්ටික් සාගරයේ මතුපිට ජල උෂ්ණත්වයත් සාමාන්‍ය මට්ටමට වඩා උෂ්ණත්වයෙන් වැඩිවීම තමයි 2024 මුල් කාලේ අපේක්ෂා කරන්නේ.
1: හරි.
0: ඒ කියන්නේ අධික නියඟයක් ඉස්සරහට එනවා. හරි. මේ උෂ්ණත්වය ඉහළ යාම නිසා දැන් අප්‍රිකාව, දකුණු යුරෝපය, අරාබිය, අරාබි කියලා කිව්වම අරාබි අර්ධද්වීපය කියලා කියන්නේ.
1: හරි.
0: ඉන්දියානු අර්ධද්වීපය. ලංකාව ඇතුළු කලාපි. නැගෙනහිර ආසියාව, මධ්‍යම ඇමරිකාව, ඒ වගේම කැරිබියන් දූපත්, ඊට පස්සේ දකුණු අප්‍රිකාව, දකුණු ඇමරිකාව.
1: හරි.
0: එතකොට නව ශ්‍රීලන්තේ පුරා මේ කතාව පැතිරලා යන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ මේ කර්කශ බව ඉස්සරහට තව වැඩි වෙනවා.
1: වැඩි වෙනවා.
0: දැන් බලන්න ඊට පස්සේ වෙන தত্ত্বය අධික ওই තාප තරංග අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට බලපාන. ඊට පස්සේ දැන් මේ දවස්වල මම දැක්ක ප්‍රවෘතියක් යනවා මේ අධික රස්නෙත් එක්ක ටිකක් මානසිකව ව්‍යාකූල වෙන්න පුළුවන් කියලා.
1: ඔව් ඔව් ඔව්.
0: ටිකක් පොඩි ට්‍රැක් අවුට් ගතියක් වැඩිපුර තියෙන්න
1: පුළුවන්. තියෙනවට වඩා.
0: ඔව්. මානසික රෝගීන් බවට පත්වීමේ වැඩි සම්භාවිතාවක්
1: තියෙනවා.
0: ඒ කියන්නේ මනෝභාවයන් වෙනස් වෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ ස්නායු රෝග උග්‍ර වෙන්න පුළුවන්. ඉහළ යන උෂ්ණත්වය ඔය ආඝාත තත්ත්වයන් නේද?
1: ඔව්.
0: ඒ හරහා මරණ වැඩිවීම එක්කත් සම්බන්ධයක්
1: තියෙනවා.
0: එතකොට රටවල් 25ක ඔය ආඝාත මරණ දත්ත විශ්ලේෂණය කරාම ඒක අධ්‍යයනයකදී පර්යේෂකයෝ හොයාගන්නවා ආඝාතය හේතුවෙන් සිදුවන මරණ 1000න් හරි උෂ්ණත්වය අධික දිනවල මරණ වැඩියෙන් වාර්තා වෙනවා කියලා. උණුසුම් වන ලෝකයේ නිසා කුඩා දරුවන්ගේ ස්නායු සංවර්ධනයටත් මේක බලපෑමක් තියෙනවා.
1: හරි.
0: බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ ගෝලීය කාන්තා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියක් ඉන්නවා. ජේන් හර්ට්ස්. එයා කියනවා අධික උණුසුම සහ නොමේරු දරූපත් වගේ අහිතකර මේ ගැප් ගැනීම් වල ප්‍රතිඵල අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට පේන එල්නිනෝ එකෙන් මේ කුඹුරු ටික කරගන්න විදියක් නැහැ.
1: වතුර නැති වෙන එක. මේ
0: සත්තුන්ට වතුර බොන්න නැහැ. එළවලු ටිකක් වගා කරගන්න බෑ කියන එකට එහා ගිය
1: දරුණු දේවල් ටිකක් සිද්ධ වෙනවා.
0: වෙනවා. ඒ නිසා තමයි එල්නිනෝ එක ගැන මේ තරම් ලෝකේ කතා කරන්නේ. අපිට තියෙන්නේ සමහරලාට මෙච්චර ලොකු ප්‍රශ්න නෙවෙයි. අපේ රටේ ගොඩාක් වෙලාවට තියෙන ඔය කියන ඉස්සරහට ඔය වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු වලට අපි කොහොමද මේවට විසඳුම් හොයාගන්නේ කියන එක.
1: ඔව්.
0: ඉතින් තාක්ෂණයත් එක්ක මේව කරන්න වෙනවා. කරන්න බැරි නෑ පුළුවන්.
1: පුළුවන්.
0: සමහරලාට අපිට ඒවට ලෑස්ති වෙන්න අවශ්‍ය කරන පීවරයන් ගන්න ඕනි. අපි හිතුවා උෂ්ණ කාලගුණ තත්ත්වයත් එක්ක උණුසුම කියන එක අපි කොහොමද දැන් නිතර අපි එළියට යන්නේ හරි. හැබැයි ගේ ඇතුළේවත් ඉන්න බෑ.
1: බෑනේ.
0: ගේ ඇතුළේවත් ඉන්න බෑ කියලා කියන්නේ ඒ පිටතින් ඔයාගේ ගෙදර වහලේ රත් වෙනකොට ඒ උණුසුම තදින් දැනෙනවා ගේ ඇතුළට.
1: ඊට පස්සේ මේ සමහරක් අයට රස්න වැඩි වෙනම කේන්ති තනවා වැඩිනේ.
0: ඔව්.
1: ඉක්නසනඬු.
0: මානසික ප්‍රශ්න වෙනස් වෙනවා.
1: වෙනස් වෙනවා.
0: හරි. ඒ නිසා දැන් ඔයා බලන රයිනෝ රූෆින් මේකට හොඳ ඔප්ෂන් එකක් දුන්නා. ඔය ගෙදර ගේ ඇතුළේ උණුසුම කියන එක දහවල් කාලේ වගේම රාත්‍රී කාලේ ඒක කන්ට්‍රෝල් කරන්න ඒගොල්ලෝ රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක. මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ ෂීට් එකේ යටි පැත්තේ මැටි ලේයර් එකක් තියෙනවා.
1: ඔව්.
0: කාලෙන් කාලෙට ගැලපෙන කාලේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට රයිනෝ මේ ෂීට් එක දැන් වෙළඳපොළට අඳුන්වා දීලා
1: තියෙනවා.
0: දැන් ඒජන්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න ප්‍රීමියර් එක දෙන්න. නිකන් ෂීට් එක දෙන්න හදයි.
1: ගන්න එපා.
0: මැටි අහන්න මැටි ලේයර් එක.
1: ඒකකෝ.
0: ඒක තියෙනවා. හරි. ඊට පස්සේ ෂීට් එකේ උඩ පැත්තත් හරි පෙනුමයි. එතන තියෙනවා ජල විකර්ෂක ආලේපනය ගාලා තියෙනවා.
1: ඔව්.
0: ඒ නිසා ජලය වැටුනම ඒක රැඳෙන්නේ නැහැ ඉක්මනට ඉවත් වෙලා යනවා. එතකොට ෂීට් එක කල්පවතිනෝ දියසියවල බැඳින්නේ නැහැ පාසි බැඳින්නේ
1: නැහැ. අලුත් විදියට තියාගන්නත් පුළුවන්.
0: ඔව්. ඒ අපි මතක් කරේ රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන.
1: ඔව්.
0: ඒ වගේම ඩීප් ටෙක් සෝලා හරහා මේ එල්නිනෝ තත්ත්වයන් එක්ක ඇති වෙන මේ ප්‍රශ්නවලට විශේෂයෙන්ම ඔය ගොඩාක් ගැඹුරේ තියෙන ජලය උඩට ඇදලා ඔයාගේ කෘෂිකාර්මික කටයුතු වලට යොදා ගන්න ඩීප් වෙල් වෝටර් පම්ප් එක ගැන මතක් කරන්න ඕනේ.

0: ඉතින් ඩීප් ටෙක් මේ හැම දෙයකටම විසඳුමක් වාට හොයලා දීලා තියෙනවා.
1: ඉතින් මේ හිරු එළිය පාවිච්චි කරලා ජලපොම්ප කරගන්න හින්දා වගාබිම් ගොවිපළවල් වගේම විදුලිය පහසුවෙන් ලබා ගන්න නොහැකි ප්‍රදේශ සඳහාත් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් වියලි කාලයාවට පස්සේ ජලය ගැන කරදර වෙන්න එපා. ඉතින් ඊට කලින් ඔයා ගන්න තීරණයක් මෙන්න මේගොල්ලොත් එක කතා බහ කරලා ගන්න 0777 777 7374. මොකද මේගොල්ලෝ ගොඩාක් ඉදිරිය ගැන හිතලා තමයි මේ වගේ අවශ්‍යතාවයක් ඔයාට හදලා දීලා තිනවා. ඒ අවශ්‍යතාවය ගැන හිතලා මේ වගේ තාක්ෂණයක් ඔයගලන්ට හදලා දීලා දෙන්නේ 0777 777 7374 කතා කරන්න අනිවාර්යෙන්ම ඔයාට විසඳුමක් හම්බ වෙනවා.
0: ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ. ඉතින් ලංකාව පුරාම සෝලා ව්‍යාපෘති ගණනාව කරපු ඩීප් ටෙක් විශ්වාස කරන්න පුළුවන් කමක් තියෙනවා. රටේ කාගේ පිළිගැනීම තියෙන නමක් තමයි දැන් ඩීප් ටෙක් කියලා.

0: Lakhanda Radio ITN ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් තින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් තින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13:96 අමතන්න. දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: 7:53 මම ඔයාගේ මයික් එක ඔන් කරන්නේ නැහැ, පොඩ්ඩක් ඉන්න. ඔයා ඈතින් ඉන්න, ඔයා ගොඩාක් පිටිපස්සට ගිහිල්ලා මට දැන් කියන්න මේ ෂීට් එකක් තියෙනනේ මෙතන. මෙන්න මේ ෂීට් එකේ මේ පත්‍රයක් තියෙන. මේකේ තියෙන මෙන්න මේ හරිය අකුරු දෙක තුනක් කියවා. කියවා. කියන්න බලන්න.
2: කතනයිවද? හරිය කියන්න ඕනේ.
1: අන්න එහෙම පොඩ ඈතට ගිහිල්ලා කියන්න.
2: හරිද?
1: හරි. පේනවද මෙතන?
2: පේනවා.
1: බොරු කියන්න එපා. දැන්
2: මයික් එකට. මට පේනවා.
1: බොරු කියන්න එපා. හරි. දැන් අපිට එහෙම පරීක්ෂණයක් සිද්ධ කරනවා නේද? අපි
2: ලයිසන් චෙක් කරන්න ගියාම.
1: ඔව්, ලයිසන් එක ගන්න ගියාම, ඇස් චෙක් කරන්න ගියාම. නේද?
2: ඔව්.
1: අර ඈත තියෙන බෝඩ් එකේ අකුරු කියවන්න කියනවා.
2: ඒක ඇහැක් වහලා.
1: ඒක ඇහැක් වහලා. ඊපස්සේ අර සංග්ලාස් එකක් වගේ එකක් දාලා. ඔය වෙලාව හරිම අමාරුයි. ඒ කියන්නේ මේ කොච්චර හොඳට පෙනිපෙනි තිබ්බ ඇස් දෙක වුණත් ඒ විලෙට මොනවා බිස්සුණටයිද දන්නේ.
2: කොචොක් කරනවා මේ වෙලාවට.
1: ආ, ඒ විලෙට පොඩ්ඩක් මොකක් හරි හිමෙ හේ වුණොත් ලයිසන් එක හම්බෙන්නේ නැහැ. එක්කෝ අපේ ඇස් වලට කණ්ණාඩි දාන්න වෙනවා.
2: ඔව්.
1: ප්‍රශ්න ගොඩයි. ඔය මෙඩිකල් එකේම ෆේල් වෙන්න ඉඩ තියෙනවා.
2: ඔව්.
1: ඉතින් නිතර අපිට බෑ අපේ ඇස් දෙක චෙක් කරගන්න. හැබැයි එහෙම පුළුවන් කමක් තිබුණා නම් ඉඳලා හිටලා ගිහිල්ලා ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් චෙක් කරනවා වගේ. අඩුවතරයි මාස 3-4කට මාස නෙමෙයි සමායි. අවුරුදු 3-4කට සැරයක්වත්. කොහේ හරි හොඳ තැනකින් ගිහිල්ලා S2 පොඩක් පරීක්ෂා කරලා බලන්න. මොකද ඔය ලැප්ටොප් එකත් එක්ක නිතර ඔය ස්ක්‍රීන් එකත් එක්ක ඉන්නේ.
2: ඔව්.
1: මොබයිල් එකත් එක්ක ඉන්නේ. ඩිජිටල් තිරහරහ අපේ ඇස්වලට වෙන හානිය ඉතාම දරුණුයි.
2: ඔව්.
1: ඉතින් ඒ නිසා රෑට එහෙම ලයිට් ඕෆ් කරලා ෆෝන් එකේ එහෙම ඉන්නවනේ. චුට්ටක් චෙක් කරගන්න වෙනවා.
2: සෝක්.
1: අපි ලෙන්ස් ටෙක් IKEA හොස්පිටල් එකට ආව යොමු කරන්නම්. මොකද ඔයාට මේ ඇහි සුදේන්නවත් එහෙම නැත්නම් කාච දාන්නවත් ඇහ බද්ධ කරන්න ඒ වගේ ලොකු ලොකු ඒවා ගැන නෙමෙයි අපි මේ කියන්නේ. නිකමට ගිහිල්ලා ඔයාගේ ඇස් දෙක චෙක් කරගන්නකො.
2: පොඩි වෙනසක් ආවත් හැබැයි ඒක නොසලකා ඉන්නපො. මොකද ඇස් දෙකනේ.
1: ඔව්. දැන් ඔයාගේ ඔෆිස් එකේ බොස්ට යෝජනා කරන්න පුළුවන්. අපි ඔෆිස් එකේ ඔක්කොටම අපි නොමිලේ හෙල්ත් මේ කැම්ප් එකක් කරමු කියලා.
2: මෙඩිකල් කැම්ප් එකක්.
1: මෙඩිකල් කැම්ප් එකක්. ලෙන්ස් ටෙක් එක ඇවිල්ලා ඔගලන්ගේ ඔෆිස් එකේ ඔගලන්ගේ අපි හිතමු මාකරී සංවිධානයක් කියලා.
2: ඔව් ඔව්.
1: ආ, ඒක හැමෝටම ඒක නොමිලේ කරලා දෙනවා. ඒ ලෙන්ස් ටෙක් IKEA හොස්පිටල් ගැන මතක් කරන්න. එතනින් එහාට ගිය තවත් ඊට වැඩිය ටිකක් ඇඩ්වාන්ස් දේවල් වුණත් මේගොල්ලෝ කරනවා.
2: ඇසේ සුදේවත් කරනවා. එවකෙම දියවැඩියා සායන තියෙනවා, ග්ලූකෝමා සායන තියෙනවා, ළමාක්ෂ සායන තියෙනවා, ස්කන්නඩි සේවා තියෙනවා, බාහිර රෝගී අංශ තියෙනවා. ඉතින් ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීයන් හැමෝගෙම ඇස් ගැන ඔයා අවධානයෙන් ඉන්නවා නම් ඒගොල්ලන්ව යොමු කරන්න ඕනේ ලෙන්ස් ටෙක් IKEA හොස්පිටල් එකට. මෙන්න මේක තමයි නම්බර් එක, 0706 478 478. එහෙමත් නැත්නම් 0112 785 858 කතා කරන්න හරිම සෞදශීලී සේවාවක් ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. ඕනම වෙලාවක කතා කරලා ඇස් සම්බන්ධ ඕනම ගැටලුවක් ඒගොල්ලන් එක්ක කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියයි මොනවද ඔයා කරන්න ඕනි කියලා.
1: රජයේ අනුමත ආයතනය. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලට ඕන හැමදේම ඒගොල්ලෝ පරිස්සමින් කරලා දෙයි. ඒ වගේම මිල ගැන වද වෙන්න එපා. ලොකු ගාණක් ගන්නේ නෑ.
2: ඔව්.
1: වගකීමෙන් කියන්නේ ඔයාව නේද?
2: ඔව්.
1: අපහසුතාවයට පත් වෙන වැඩේ කල්ලි වල ලොකු ගණන් කියන ඊට පස්සේ එක එක අමතර ගාස්තු මේ ඔකට ඇඩ් කරලා පෙන්නන.
2: අයි බොරුවට ඇඩ්මිට් කරගන්න.
1: සැඟවුණු ගාස්තු අනම්මන
2: මුකු. ඒවා නෑ.
1: හරි. ඒ නිසා තමයි අපි බොහොම විශ්වාසෙන් ලෙන්ස් ටෙක් IKEA හොස්පිටල් ගැන
2: කියන්නේ.
1: මේ පැයෙන් යන්න කලින් ඉක්මනට මතක් කරන්න ඕනේ ඩෝමා ගැන, මාක්ස් පෙන් ගෲප් එක ගැන. මේ දවස්වල ඒගොල්ලෝ ගොඩාක් ස්ටාෆ් එකට ගොඩාක් අය ගන්නවා. මාක්ස් පෙන් කියලා කියන්නේ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ලොකු දෙයක් කරපු ආයතනයක්. හැමතිස්සෙම ඒගොල්ලෝ ලෝකෙත් එක්ක අප්ඩේට්. මැෂින්ස් ගොඩාක් ගෑල්ලා තියෙනවා.
2: හරි.
1: ඉතින් ඩෝම ඇතුළු මැෂින්ස් ගණනාවක් ලංකාවට ගෑල්ලා අලුත් ව්‍යවසායකයෝ ඇති කළා. දැන් ඔය අපි කතා කරන්නේ ව්‍යවසායක මානසිකත්වය ගැන රටේ. ඉතින් අලුතෙන් හිතන්න ඕනේ හැමෝම.
2: ඔව්.
1: අන්න එහෙම හිතනකොට ඒ අයට අත දෙන තැනක් විදියට මාක්ස් පෙන් කණ්ඩායම අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ස්ටාෆ් එකට බැඳිලත් ඔයාට පුළුවන් මේ මාක්ස් පෙන් ගෲප් එක තව තව ශක්තිමත් කරන්න.
2: රැකියා බැර්තු තියෙන ශ්‍රමිකරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. මහ ලොකු සුදුසුකම් ඕනේ නැහැ. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕලෙවල්ස් වලට පෙනී ඉඳලා ඉන්න ඕනේ. ඒ වගේම ඉන්න ස්ටාෆ් එකත් එක්ක හොඳ කණ්ඩායම් හැංගීමකින් ඔයාට වැඩ කරන්න පුළුවන් නම්, හොඳට කඩියා වගේ දොල පෙරල වැඩ කරන්න පුළුවන් නම්, ඔන්න ඔයාව තමයි හොයන්නේ 0767 760 909 කියන නම්බරයකට. අදම මේ දැම්ම ඔයාගේ CV එකක් WhatsApp කරන්නේ.

0: උදෑට ඒ විනාඩියකයි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අද පත්තරේ තිබ්බ ප්‍රවෘතියක්.
1: මොකද්ද?
0: පඳුරුවස්සේ හැංගිලා වැරදි කරන රියදුරු අල්ලන්න යන්න එපා.
1: පඳුරුවස්සේ
0: රිංගලා.
1: මොකද්ද?
0: මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ ප්‍රකාශය.
1: මොකද්ද ඔය? මට පැහැදිලි නැහැ. හරියට කියන්න. මොකද්ද පඳුරුවස්සේ කියන්නේ?
0: බොරු වාද දාන්න එපා.
1: මොකද්ද පඳුරුවස්සේ?
0: ලංකාවම දන්නවා පොලිසිය හිටපු ගාම පඳුරුවස්සේ ගස්සස්සේ හැංගිලා ඉඳලා.
1: රෙකපාට පයින්නවනේ
0: අපේ හයිවේ කියමි. යනකොට හයිවේක ඉන්න බෑනේ.
1: ඕ පඳුරු නෑ.
0: දැන් ඔය දක්ෂිණ අධිවේගී මාර්ගේ ඔය ගොඩාක් කියලාට ඔය මේ ගැල්නික මෙහෙම පැන්නම
1: හරි.
0: ඊට පස්සේ දොඩම් ගොඩ ඉතින් පස්සේ ඔය වැලි පැන්න හොමම යනවා. ඔය ඒ හරියේ එහෙම අර පොඩි කඳු වගේ තියෙනවා හයිවේක. දෙ කඳු උඩ
1: රොබින් හුඩ් වගේ
0: වැලෙල්ලා පාසන් වගේ ඉඳ කියලා
1: සූර සරදී.
0: මේ සමස්ත පොලිස් නිලධාරීන් හාස්‍යයට ලක් කරනවා නෙවෙයි.
1: නෙවෙයි.
0: හාස්‍යයට ලක් කරනවා නෙවෙයි ආයි කියනවා.
1: හැබැයි අපිට hina.
0: ලැජ්ජි. අපිට වාහනේ නවත්තලා hina වෙන්න හිතේ. කඳු උඩ අර يعني මාර දුකක් ඉඳලා ගිහිල්ලා අර මේ මොකක් හරි මීටරයක් තියෙනවනේ ඈත වදිනවනේ හයි ස්පීඩ් එන.
1: වදිනවනේ. ඔව්.
0: සමස්තය වැරද්ද තියෙන රියදුරංගේ. රියදුරුද හයි ස්පීඩ් එන්නේ නැත්නම් මේගොල්ලෝ කඳු නගින්නේ
1: නැහැ. නෑනේ.
0: මේ ගිවන ගානට මේ ලොකු පඩියකුත් හම්බෙන්නේ නැහනේ.
1: පාඩු ඉන්න පුළුවන් පැත්තකට නෑනේ.
0: ඇත්තට දුක් විඳින්න ඕනේ.
1: ඔව්.
0: හරිද? ඒ කියන්නේ ජීප් එක හෝ කාර් එක තියනවලා ඉන්නේ කියනවත්තලා.
1: හරි.
0: මිනිස්සු නේ. නිලධාරීන්
1: මිසි.
0: ඔව් ආයි ටිකක් නිකන් වටපිටනිය ඔළුව 360 මෙහෙම කරකවල බලනවා. ඈත කඳු මුදුනක ඉන්නවා පොලිස් නිලධාරී. අර සුදු පාටින් දිහා හයිලයිට්ල පේනවා.
1: වේනරි සුදු ඉරි අයලා.
0: ඔව් ඒ හයිවේ එකේ. ඔය කුරුණෑගල දමුල්ල පාරේම අර ඩමිස් අපි කියන්නේ නිකන් අපි කියන්නේ අනුරු.
1: ඔව් ඔව්
0: අනුරු හදලත් පොලිස් නිලධාරීන්ව තියලා
1: තියෙනවා. ඇතරම?
0: ඔව්. ඒ කියන්නේ ඈත ඉන්නකොට පොලිස් ති ඉන්නවා කියලා අඟවන්නේ.
1: අඟවන්නේ. ඔව්.
0: හරි. දැන් ඒගොල්ලෝ දන්නවා ඒ අනුරු තමයි තියෙන්නේ ඇත්තටම නෑ. නෑ කුරුණෑගල දඹුල්ල පාරේ ටිකක් ඉන්නවා. හොඳේ.
1: ගස් කරන් වැඩිනේ.
0: ඔව්. අන්නේ. මේක ඇත්තරම මේ අපි මේ මාර්ග يعني රියදුරංගේ තියෙන වර්ධෙහිඳ තමයි මේ
1: වෙනයක් නැතිකම. හරි.
0: මේ සියලු උත්සාහයන් දරන්නේ ඔවුන් රජ වීමට නෙවෙයි.
1: නෙවෙයි නෙවෙයි.
0: රටේ විනයගරුක නී මේ
1: රියදුරන් බිහි කරන්.
0: නීතිගරුක රියදුරන් බිහි කරන්. ඒ නිසා මේක මේ හාස්‍ය ලක් කරන්න ඕනේ නැහැ.
1: හැබැයි අර එහෙම ඉද්දවට hina.
0: මේ අද පත්‍රයේ දාලා තියෙන විදිහත් පඳුරු අස්සේ හැංගිලා වැරදි කරන රියදුරු අල්ලන්නේ. මේ රතවාහන මාර්ග ආරක්ෂාව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධිර මහත්තයා කරපු ප්‍රකාශය මේ මාධ්‍ය වාර්තා කරලා තියෙන විදිහ තවුලක් තියෙනවා කියන්න පුළුවන්. කොහොම නමුත් මහජනතාවට සැකයක් ඇතිවන පරිදි අත්නූමතික ලෙස වාහන නතර කිරීම හෝ මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙහෙයුම් නොකළ යුතු බවත් පාරිසරික වශයෙන් මහජනතාවට පෙනෙන බස් නැවතුම් පලක් වැනි සුදුසු ස්ථානයකදී පමණක් වාහන නතර කළ යුතු බවත් එතුමා සඳහන් කරලා
1: තියෙනවා.
0: රියදුරන් කිසිදු හේතුවක් මත පොලිස් නිලධාරීන්ට ඍජුව මුදල් ලබා නොදිය යුතු අතර දඩ මුදල් ගෙවිය යුත්තේ තැපැල් කාර්යාලයේ වැනි නීත්‍යානුකූල මාර්ග හරහා පමණක් බවත් වැඩිදුරටත් සඳහන් කළා. හොඳින් මතක තබා ගත්තා. අපේ අයත් අහනවා මේ ඩ්‍රයිවර් මහත් මේ සර් කරන්න බැයිද
1: ෂේප් එකක් දාගන්න.
0: සර් මේ එහෙම නෙමෙයි සර්, අපි මේ ප්‍රශ්නේ වෙන විදියකට විසඳමු.
1: සර් යන්න පොඩ්ඩක් ඒක බිරේ.
0: එතකොට සමහර නිලධාරීන් ඉන්නවා එහෙනම් එනවා පැත්තකට. මේ පැත්තට එනවා.
1: ඔය ඇඩෙන්ටේට් එක දෙනවා.
0: පැත්තකට අඩගෙන හරි ගිහිල්ලා කියලා. මේ මං අදට තමුසේ යවන්න. හැබැයි මේක එකපාර්ට් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
1: නෙවෙයි. ඔව්. ලේසියෙන් කරන්න බෑ.
0: ඔව් මේක කරන විදිහක්
1: තියෙනවා.
0: තමුසේ දන්නවා ඇතිනේ.
1: ඔව්.
0: හා? නේ.
1: ඔව්.
0: මාත්‍යා දන්නවා ඇතිනේ.
1: ඔව්.
0: ඉතින් මේක කරන විදිහක් තියෙනවා.
1: ඔව්.
0: තුන් හතර පාරක් කියනකොට අපි දන්නවා කරන විදිය.
1: විදිය මොකද්ද කියලා?
0: සාක්කුවට අත යනවා. ඊට පස්සේ නෝට්ටුවක් අතට එනවා.
1: ඒක ඐඩෙන්ටි එක යටින් දාලා දෙනවා. මං එහෙම දැකලා තියෙනවා.
0: ඒව නෙවෙයි ඩිරෙක්ට් දීලා තියෙන මිනිස්සු ඇති.
1: ඇති.
0: අපි වහගෙන ඉන්නේ නැති කෙලින්ම. මාත්‍යා මේ 1000 තියාගන්න මම යන්න. දැන් 1000ට යන්නත්. නේ.
1: ඔව්.
0: ඉතින් මේ
1: ඉච්චරද කියලා තහනවා.
0: බීලා එනකොට එහෙම. මේ තත්ත්වේ තව ටිකක් දරුණු.
1: ඔව්.
0: එතකොට මේ 25000ක් දඩ කනවට වැඩිය උසාවියනවට වැඩිය 5000 දීලා හරි ගැලවෙන්න තියෙන අවස්ථාව ගැන හිතනවා. ඉතින් මේ අපේ රටේ හැදිලා තියෙන විදිහ මේව නතර වෙන්න ඕනි.
1: ඒක දෙගොල්ලන්ගේම නේ.
0: නෝ
1: කෙනෙක්ගේ කියන්න බෑ.
0: ඇතැම් නිලධාරීන් ඉන්නව හරියට නීතිය ක්‍රියාත්මක කරන. හරි. මට මතකයි එකපාරක් මාව ලයිසන්ස් ඉන්ෂුරන්ස් මුකුත් නැතුව මාළවේ හන්දිය නතර කළා. බයික් එක ලයිසන්ස් උත් නැහැ, මට ලයිසන්ස් උත් නැහැ, පිටිපස්ස ගිය මිනිස්සුන්ට හෙල්මට් උත්
1: නැහැ. අනේ සෝක්.
0: හරි. ආදායම් බලපත් රක්ෂණ මුකුත් නැහැ.
1: වැරදි කීයක්ද?
0: අරගෙන ගියා කෙලිම පොලිසියට.
1: හොඳයි.
0: දැම්ම මාව පැය භාගයක් විතර ඇතුලේ.
1: හා?
0: ශරීරය පො දෙකක් දීලා ගත්තා. හරි.
1: අන්න එහෙම කරන්න ඕනේ.
0: අන්න එහෙමනේ නීතිය ක්‍රියාත්මක
1: කරන්නේ. ඒකනේ.
0: නේ.
1: ඒක තමයි. අපි තාස එහෙම කරනවා.
0: ඔව්. අපේ ආයතනයේ මේ ආයතනයේ මේ යාළුව ඇවිල්ලා තමයි මාව ශරීරය පොදිලා බේරගත්තේ.
1: බේරගත්තේ නැත්නම් තාම ඇතුලේ.
0: ඔය හිරේ ගියාමයි. හරි. කොහොම නමුත් මේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න
1: ඕනේ.
0: ඒ එහෙම එහෙ නේද?
1: ඔව්.
0: පඳුරු අස ඉඳන් පිස්සෙන්න එපානි. හොඳනේ.
1: ඒක ලැජ්ජයි නේද?
0: නිල ඇඳුමට හොඳනේ.
1: අපි වාහනේ කියලා හැප්පෙන්නේ hina වෙලා. පයින් විදිහට සූර සරදියා පයින් වගේ පයින්.
0: අදිනම් බලන්නකෝ හයිවේ කියන්නේ මං කියන්නේ. කඳු මුදුනේ. මාර
1: මිෂන් එකක් දෙන්නේ නේ.
0: ෂා. 8:07 වෙලාව සුබ දැසනක් අපි අපේ දෙවනි පැයේ.

0: අටයි විනාඩි 15 වෙලාව රස ටී එක කදාගෙන ඇවිල්ලා වාඩි වෙලා උදේ පාන්දර ගෙදර වැඩට ඉවර කරලා අපි අහගෙන ඉන්නයි. මේ සින්දුවත් එක්ක ඒ කාලෙට යන්නේ නැති.
1: හා.
0: මේ ගොඩ කාලෙකට කලින් සින්දුවක්.
1: පරණ සින්දුවක්.
0: ලස්සන සින්දුවක්. දැන් ඔක අද කාලෙත් ඔවා නොනිනවා නෙමෙයි. මේ මගේ යාළුවෙකුට හම්බෙලා තියෙනවා මේ ළඟදි ගැටබරු පන්සලේ.
1: හා. මොකද?
0: පොලිස් නිලධාරීන් දෙන්නේ.
1: හා.
0: ඇවිල්ලා පොල් ගහන.
1: ඈ?
0: ඔව්.
1: ආ.
0: ඉතින් එතන මෙයා තියෙන හොඳ මීටරේ.
1: හා.
0: ඒ කියන්නේ දන්නවනේ. ආ. ඉතින් කන දාගෙන ඉන්න අනුන්ගේ.
1: පුය හැම ඒරියල් එකක් මේ පැත්තට දාගෙන ඉන්නේ නැත්තේ.
0: පුදුම රොයිටරේ ඉතින් ආයි. හරි.
1: හරි.
0: එක්තරා පුවත් සේවයක් හා සමානයි
1: මේ. හා. හරි හරි.
0: කොහොම හරි මේ ඇවිල්ලා තියෙනයි දන්නවද නිලධාරීන් දෙන්න? අර හයි ස්පීඩ් මීටරේ උදුරන් දුවලා කොල්ල දෙන්නෙක් බයිකින් ඇවිල්ලා.
1: හා.
0: හයි ස්පීඩ් මීටරේ?
1: ඕ.
0: ඒක උදුරගෙන ගිහිල්ලා.
1: ඔයා විහිළුවක් නෙවෙයි නේද
0: කරන්නේ? නෑ නෑ මේ සත්‍ය සිදුවීම.
1: දෙයනේ පොලිසියට තොරකම් කරවන්නේ.
0: දැන් මේ ළඟදි මම දැක තව වීඩියෝ එකක්.
1: ඒකටද පොල් ගහන්න වෙලා තියෙන්නේ?
0: ඔව් ඒකට ඉතින් දැන් හයි ස්පීඩ් මීටරේ හොයාගන්න එපා. ආයි බාර දෙන්න ඕනේ තිනේ. ඒවා ඉතින් කඩවල වල ගන්නත් නැතුව එන්නේ. මේ ඔය පේදාසල වීඩියෝ එකක් එහෙම යන්නේ ඔය බයික් එක පොලිස් බයික් එකකින් සාමාන්‍ය බයික් එකක් පදින ඔය තරුණේ පසුපස හඹා යන්නේ.
1: ඔව් ඔව්.
0: ඒ තරුණයාත් ආයි නවත්තන්නේ.
1: නෝ.
0: එහෙම නෑ.
1: මට පිටාවේ මිනිස්සු බහරේ ඔක නවත්තන්න.
0: විහිළුවට ගන්න එපා නේ. රටේ නීතියනේ නේද? ඒ නිසා මේ එවගේ දේවල් අපි
1: කරන්නපා
0: බැහැර කරනවා. හරි. 8යි විනාඩි 17යි වෙලාව අපි එන්නේ රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරන්. පොලිසිය තමයි රටේ නීතිය සාමය නේ. ඊට පස්සේ ත්‍රිවිධ හමුදාව වෙන්න පුළුවන්. මේ වෙලාවේ මේ ඔය සෑහෙන නාවික හමුදාව සෑහෙන ලොකු කාර්යයක් කරනවා රට ඇතුළට එන මත්ද්‍රව්‍ය. උඩින් ගෙනාවත් බිමින් ගෙනාවත් මුහුදෙන් ගෙනාවත් කොහෙන් ගෙනාවත්
1: කොටපෙමින් ගෙනාවත්
0: කොහොම වුණත් අල්ලනවා.
1: ගේන්න එපා.
0: ගේන්න විතරක් නෙමෙයි. මේවා හුවමාරු කරන්න, එහෙම නැත්නම් ප්‍රවාහනය කරන්න, රට ඇතුළේ අරගෙන යන්න, මේ පාර්සලේ අරහෙට දෙන්න. එහෙම දැන් රටින් පිට වෙන ඒවත් තියෙනවා, රට ඇතුළේ එන ඒවත්
1: තියෙනවා. තියෙනවානේ. ඊට පස්සේ රට ඇතුළේ හුවමාරු වෙන ඒවත් තියෙනවා.
0: අනේ නිසා ඒ ගැන මතක් කරන්නේ ඔයා සහ ඊළඟ પરම්පරාව මේ මද්ද්‍රව්‍ය අවදානමින් ගලව ගන්න විෂ මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහන.
1: ඉතින් අර කිව්වා වගේ මේක මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් තියෙන වගකීමක් නෙවෙයි කියන එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඔළුවට දාගන්න ඕනේ. මොකද අපිට පැත්තකට වෙලා ඉන්න බෑනේ ආයක පොලිසිය බලාගන්නේ, අරගොල්ල බලාගන්නේ, මේව බලාගන්නේ කියලා නෑ. මේ ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඔයා දෙමව්පියෝ, ගුරුවරයෝ, මිත්‍රෝ මේ හැම දෙනෙක්ම දෙනෙක්ටම තියෙන වගකීමක් තමයි මේ වලින් ගලවර ගන්නෙ. ඔයාගේ යාළුවා හෝ දෙමව්පියෝ, සහෝදර සහෝදර, මේ ආදරණීයන්, මේ හැම කෙනෙක්ම, ඕනම කෙනෙක් මේකට ගොදුරු වෙලා ඉන්න පුළුවන්. 19:24 කෝල් එකක් දීලා ඒ ජීවිත බේර ගන්න එක ඔයාට බාරයි.
0: ඉතින් ඔයා දන්නවා මේ මද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ නේද කායික වශයෙන් විතරක් නේ, මානසික වශයෙන් දුර්වල වෙනවා, කල්පනාව නැති වෙනවා, ඊට පස්සේ අවසාන ජීවිතවලින් වන්දි ගෙවනවා, ශරීරය සෑහෙන්න පිරිහීමට ලක් වෙනවා. ඉතින් මේ ඔක්කොම ගැන හිතලා වට පුළුවන් නම් ඔව්ව හෝ අයව මේ විනාශයෙන් ගලව ගන්න. ඒ වෙනුවෙන් තමයි ඔයාට මේ වගකීම ඉටු කරන්න කියලා අපි මතක් කරන්නේ. 8:19

0: Lakhanda Radio ITN
1: NLP Hadhana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP Hadhana ඔබත් අදම NLP Hadhana බලා ගන්න.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: 8:25 වෙලාව මේ මැච් එකක් යනවා මේ දවස්වල දන්නවනේ ශ්‍රී ලංකා ඉන්දියා මැච් එක.
6: ඔව්.
5: ඉතින් මේ දවස්වල නොමිලේ මාර පරාජය පෙන්නනවා.
6: එහෙම කියන්න එපා නේද? පවුනේ.
5: ගාල්ලේ මැච් එක නොමිලේ පෙන්නන්නේ. ඉතින් මාර පරාජය දැකලා නැත්තම් මේ ක්‍රිකට් වල. ඉතින් නොමිලේ හිල බලා ගන්න පුළුවන්.
6: බලන්න chance එක තියෙනවා.
5: මොකද දැනට මැච් එක බැලුව බැලමට මේක පටන් ගන්න කලින් අපි يعني අපි ක්‍රිකට් ගැන ලොකු දේවල් දන්නේ නැති. ෆෑන්ස් ආ විදියට කීප එකක් තමයි මේ තරගාවලියේ ලේසි වෙන්නේ නැහැ. 460යි කඩලු 9යි ඉන්දියාව මේ වෙනකොට දවස් දෙකක් බැට් කරලා තියෙන ඊන උදේවරුේ වැස්සා.
6: ඔව්.
5: ඉතින් අදත් කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම නමුත් 460ක් කියන්නේ ලේසි පාසු ලකුණු සංඛ්‍යාවක්
6: නෙවෙයි.
5: අපේ පිටිකර ලැයිස්තුවේ නම් ටිකක් තියෙනවා දැවැන්ත නම් ටිකක්. නම් තියෙනවා. හැබැයි වැඩ නැහැ.
6: වැඩ කොහොම වෙයිද දන්නේ නැහැ.
5: අපේ බැටින් කාඩ් එක ගත්තම චන්දිමාල් ගැන විශ්වාස කරන්න පුළුවන්. ධනංජය සිල්වා පොඩ්ඩක් විශ්වාස කරන්න පුළුවන්. ඊට පස්සේ කාවද අපි විශ්වාස කරන්නේ?
6: කවුද ඉන්නේ?
5: හන්නේ
6: කගේ?
5: කුසල් මෙන්ඩිස් නේ. පැතුම් නිස්සංක නේ.
6: අනේ.
5: හා?
6: කොල්ලා.
5: කුසල් ජනිත් පෙරේරා නේ. පොඩි අලුත් නවකයෝ ටිකක් ඉන්නවා දක්ෂ. හැබැයි ඔන්න ඒකයි ප්‍රශ්නේ.
6: හැබැයි සමහර කිර මෙහෙම කියන්නත් පුළුවන් අපිට හිතන්නේ නැතුව හිතන්නේ නැති කෙනෙක් ගිහිල්ලා පොඩ්ඩක් ගහගෙන යන්නත් පුළුවන්
5: නෑ ඒකනේ මේ ප්‍රශ්නේ
6: එහෙනම්
5: යාපැත්තේ මේ ප්‍රතිවාදී කණ්ඩායම ඉන්දියාවනේ
6: ඔව් කවුද ඉන්නේ
5: ඊළඟ බැටින් මේ ලයින් එක වගේම තමයි බැටින් ලයින් අප් එක වගේම තමයි ඉන්දියාවේ බෝලිං ලයින් අප් එක සිරාජ්ලා ඊට පස්සේ තව ඉන්නෝ රවීන්ද්‍ර ජඩේජාලා ස්පින් එකේ ඊට පස්සේ ආදර්ලා ඔය වගේ ලේසි පාසු පිරිසක් නෙමෙයි එතන ඉන්නේ.
6: ඉන්නේ.
5: ඔන්න ඒ නිසා.
6: තන පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
5: ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නවකයේ රසක් එක්ක ඉන්දියාවෙ ඉන්නේ. හැබැයි ලේසි පාස් ටීම් එකක් නෙමෙයි. කමන්නේ කොහොම වුණත් නොමිලේ පෙන්නන එකේ.
6: ගිහලා
5: බලන්න. ගිහලා මැච් එක පොඩ්ඩක් බලන්න. ගාල්ලේ තියෙන අද 3 වෙනි දවස. හරි. අපි මේ මතක් කරන්න ඕනේ මේ පැයදිත්.
6: මොකද?
5: අපිට කතා කරන්න තියෙන්නේ මාක්ස්පෙන් ගෲප් එකට අලුතෙන් බඳව ගන්න කණ්ඩායමට.
6: හරි.
5: ඒ කියන්නේ හොඳ ඔෆිස් එකක වැඩ කරනවා කියන එකේ සතුට. අපි කියන්නේ මේ වැඩ කරන තැන මානසික සතුට.
6: සහ උදේට නැගිටම වැඩට යන්න හිතෙන්න ඕනේ.
5: හිතෙන්න ඕන. අම්මෝ නියමයි මගේ ඔෆිස් එකට යන්න තියෙන්නේ.
6: ඔය එද නැගෙනවා නැත්තම් උදේ අපෝ අදත් යන්න දෙපයි ගිහිල්ලා රූම් එක වැඩ කරන්න දෙපයි කියලා එහෙම හැංගීමක් එන්න හොඳ නැහැ.
5: ඔව් මාක්ස්මන් ගෲප් එක කියලා කියන්නේ ඉහළ කළමනාකාරීත්වයේ සියලු දෙනා ගෙදලා පහළම සේවකයා දක්වා ගේට්ටු අරණ තැන ඉන්න සෙකියුරිටි අංකල් දක්වා ඉතාම සුහදශීලී පිරිසක් ඉන්නේ. ඉතින් මේක මම අත්දැකීමෙන් දන්නේ මටත් ඔය ඇතුළට යන්න අවස්ථාවක් ගණනාවක් ලැබිලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔබට 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔබ ජොබ් එකක් හොයනවා නම් මෙන්න ඔයා හොයපු ඒ සුන්දර පරිසරයේ තියෙන රැකියා ස්ථානය.
6: ඉතින් ඔයා ඇසුරුම් කරුවන්ට හරි පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට හරි අප්ලයි කරන්න බලාගෙන ඉන්නවනම් 0767 760909 කියන නම්බරයකට දැම්ම WhatsApp එකක් දානවා වගේ CV එක. අවුරුදු 18ට වැඩි නම් ඕලර්ස් වලට පෙනී ඉඳලා තියෙනවනම් ඔය ටීම් එකත් එක්ක හොඳට කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන් නම් ඔන්නෝට chance එක තියෙන වගේම තමයි. පඩිගෙන බය වෙන දෙයක් නැහැ. හොඳ වැටුපක් හම්බ වෙනවා. ඒ වගේම ඉන්න ස්ටාෆ් එකත් එක්ක ඔයාට හරි හොඳට වැඩ කරන්නත් පුළුවන්කම තියෙනවා. 0767 760909.
5: ආයතනයක් වුණාම වෙලාවට පඩි ගෙවන්න ඕන එකක් තියෙනවනේ. දැන් 25, 10 වෙනිදා සැලරි ඇඩ්වාන්ස් එහෙම අපි බලාපොරොත්තු වෙනවන්නේ.
6: දැන් සේවයක් ගත්තම අනිවාර්යෙන් ගෙවන්න බෑනේ.
5: සමහර ආයතන තියෙනවා ඒ අදාළ දවසට සැලරි එක වැටෙන්නේ. ඒකත් පරක්කු වෙනවා.
6: ඔව්.
5: ඉතින් අපි ආයි රටේ ලෝකෙට ණයයි. අන්න එහෙම නැතිව නේ. සැලරි එක කියන එක ඒ දින ගාන එකඟ වෙච්ච ගාන ඒ අදාළ දවසට ලැබෙන සලස්සන. ඊට පස්සේ අර කිව්වාගේ බොහොම සුවදශීලී වටපිටාවක්. ඒ තියෙන පරිසරයක් තියෙන. හොඳ මිනිස්සු ටිකක් ඉන්න. නේ.
6: වැඩ කරන ආස හිතන.
5: අන්න එහෙම තැනක් ගැන වාට තියෙන සිහිනය සැබෑ කරගන්න. මාක්ස් පෙන් කණ්ඩායමත් එක්ක.

0: அட்டாய் வினாடி திஸ் தேகாய்
1: ஹரி மொக்கத்து கேயா நாதானே
0: நே மங் பெல்வி
1: மொக்கத்து
0: මුකුත් නොකිය යයි
1: ඒක හොඳයිද සමහර වෙලාවට එහෙම අවස්ථා එනවා අපිට මුකුත් නොකිය ඉන්න එක හොඳයි
0: කියලා ආ මං දැක්කා වේ
1: කද
0: නෑ මෙහෙම එක
1: මොකද
0: දැන් ඔයා දැකලා තියෙනව නේද ඕනම බිස්නස් කරන අය කඩ ඉස්සරහායිම දාලා තියෙනවා
1: කද
0: අර එක එක විදිහේ ඒ කියන්නේ අලවි උපක්‍රම තියෙන
1: ඔව්
0: දැන් මෙහෙම එක රබර් සරප්පු දෙකක් 499යි හරි හරි ඊට පස්සේ 990යි කියලා තව මොනවහරි 999යි 99,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999,999, දාහයි
1: නැත්තන් සමහරක් 1999යි.
0: ඔය කියන්නේ මානසික වශයෙන් අපිට දෙනවා එච්චරම ගණන් නැහැ කියලා වගේ ෆීල් එකක්.
1: පෙන්නන්න රුපියලක වෙනසක්.
0: තව එකක් තියෙනවා 120ක විතර මොනහරි 120ක 30ක ඩිස්කවුන්ට් එකක් දාලා. ඔන්න ඔය කියන මේ ඒ 20 ඒ ප්‍රතිලාභය අත්විඳින්න කියලා දෙන ෆීල් එකක්.
1: ඔව්.
0: හැබැයි ඔයා දැකලා තියෙන සමහර මාකටිං වලදී සමහරු පාවිච්චි කරන මෙහෙම එකක්.
1: මොකද?
0: 130ක් විතර ඩිස්කවුන්ට් එක දාලා දානවා. මේ දීමනාව මගේ හැරගන්න එපා කියලා. මනෝවිද්‍යාත්මකව මේක ගැන යම් පැහැදිලි කිරීමක් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට කැමති යමක් ලබා දෙනවට වැඩිය යමක් අපිට අහිමි වෙනවට. ඒ නිසා තමයි අර 130 අහිමි කරගන්න එපා කියන එක අපිට 130 දීමනාව ලබා ගන්න කියන එකට වැඩිය වටින්නේ. දැනෙන්නේ. හරි. මේක මනෝවිද්‍යාත්මකව තියෙන தত্ত্বය. අපි ගොඩාක් වෙලාවට දැන් අපි ගත්තොත් මෙහෙම තියෙන යෝග හතරක් ගත්තොත් එකක් නොමිලේ.
1: ඔව්.
0: ඒගොල්ලෝ දැම්මුත් මෙහෙම. යෝග හතරක් කරන් තවත් එකක් නොමිලේ ඔයාට ලබා ගන්න තියෙන අවස්ථාව මගහැර ගන්න එපා කියන අදහසයි. ඒක ගන්න. නිකන් යෝගට් එකක් ගන්න තියෙන අවස්ථාව මගහැර ගන්න එපා. ඒක ඔළුවට වදිනවා.
1: ඔව්.
0: හරි. ඉතින් ඔය මාකටිං කරන අය කඩයක් කරත් ඔයාට තියෙන එක එක ඔයාගේම ස්ටයිල් එකක්. ඒකට අනුව තමයි ඔයා පාරිභෝගිකයම ගෙන්න ගන්නේ. මොකක් හරි වැඩ කරන විදිහක් තියෙනවා.
1: ඔව්.
0: නේ? පොඩි කඩයක් දාගෙන හිටියා. දැන් ඔය සමහර කඩවල තියෙනවා ඒ කඩේට යන්නේ පොඩි පුංචි එක හේතුවයි තියෙන්නේ.
1: ඔව්.
0: ඒ කඩේ ප්ලේන් තියෙනම් මරු. රස වැඩි එකක්
1: තියෙනවා. ඔව්.
0: පොල් සම්බෝලේ මරු. දැන් අපේ කැන්ටින් එකට යන්නේ එහෙම කිසිම හේතුවක් නැහැ.
1: ඇන්ටි.
0: ඇන්ටිගේ අර ප්‍රියමනාප මූණ සුන්දර සිනහව ඇරෙන්න. අපිට නම් එහෙම කිසිම හේතුවක් නැහැ කියලා ඔය ඔෆිස් වල ඉන්න අයට තම තමන්ගේ කැන්ටින් ගැන එහෙම හිතෙන්න
1: පුළුවන්.
0: මම කියන්නේ අපේ කැන්ටින් එක ගැන නෙවෙයි. හරි. අපේ කැන්ටින් එකේ වුණත් තියෙනවා උළුදු වැඩි එකක්. ඒක මාරහයි. හරි. මාරහයි. වාකාලෙත් නෑ
1: නෑ. කන බැරි වුණා.
0: සාවේ තේ දාන අපේ අයියා. එයාගේ ටී එක මාරහයි.
1: සීනි දානවායි නෑ.
0: නෑ නෑ ඒක කියලා. ඒක කියලා.
1: නෑ ගාන්ට රසට දෙනවා ඒක.
0: එයා ලීලියයි කියලා කිය. මරු ටී එකක් දෙනවා. ඉතින් අන්න එහෙම තමයි අපිට මොකක් හරි එක හේතුවක් තියෙනවා එතෙන්ට යන්න.
1: ඔව්.
0: සමහර විට ඒ දින ආමන්ත්‍රණය වෙන්න පුළුවන්. ෂොප් එකට ඇතුල් වෙන තැනම එතන තොරාරින් නිලධාරිය අපිට දෙන වෙල්කම් එක.
1: ඔව්.
0: එන්න සර් ගුඩ් මෝර්නින්. එන්න මැඩම්. ලස්සන හිනාවක්. සමහරට බඩු ටික ඔක්කොම අරගෙන වාහනේ ළඟට එනකොට දුවල පස්සෙන් ඇවිල්ලා
1: සර්
0: පරිස්සමෙන් යන්න. බුදුසරණයි සර්. ආ එන්න සර්. සර් දැක්කේ ගොඩ කාලෙක.
1: ඒකනේ.
0: සර් දැන් ටීවී එකේ නැද්ද? සර් දැන් රේඩියෝ එකේ නැද්ද? උදේට මං අහනවා. අන්න එහෙමත් ඉන්නවනේ. ඉතින් සර් අසනීප වෙලාද කෙට්ටු වෙලා. සර් ලස්සන වෙලා.
1: ඔව් සමහර අය ගෑනු කට්ටියට එහෙම කියනවා නේ ඔය ලස්සන වෙලානේ. අර ඒක අහගන්න ඕනේ වට සමහර කට්ටිය යනවා.
0: ඔව්. ඔව් ඇති මාකටිං ම නෙවෙයි නෑ
1: නැද්ද
0: සමහරලාට ඒක හැප් බොක්කෙන් මෙන්න
1: ඔව් එනේ වෙන්න පුළුවන්
0: නේ කොහොම නමුත් පොඩි කඩයක් කරත් ඔයාට ඒ ආගන්තුක සත්කාරය ඒ ආමන්ත්‍රණය කියන එක වැදගත් ඔයාගේ බිස්නස් එක ගොඩ දාගන්න නේ
1: ඔව්
0: ඉතින් අර මනෝවිද්‍යාත්මක කාරණා ගැන මතක් කරේ මේවා අපි අපිට අපි දන්නවා නමුත් එහෙමයි කියලා අපේ ඔළුවට එන්නේ නෑ අපිට ඕවා හිතන්න වෙලාවක්
1: නැහැ.
0: 8:36 වෙලාව.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: හැංගි හැංගි බැඳගෙන

0: දැන් ළඟම කීල් සුපර් ශාඛ මගින් මිලදී ගත හැකි.
1: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ.
3: උදෑසන විනාඩි 43යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: මාව මං අහිංසකයිනේ. මං කැරට් කනවා, මං අහිංසකයි. ඒ හින්දා මට මතක් වෙන්නේ මාව.
1: අද ඉඳන් කැරට් වැඩිපුර කන්න එපා. සීනි ලෙවල් එක උඩ යනවා. හරි?
0: හරි.
1: ඊට පස්සේ ඔය තරවාරුකම වැඩි වෙනවා. හ්ම්. හාව උනත් දැන් කැරට් කන්නේ
0: නැහැ. ඇයි? ෆිගර් මේන්ටේන් කරනවාද?
1: ඒගොල්ලෝ මේන්ටේන්. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ ලස්සනේ හැඩේ
0: තියෙන්නේ.
1: හාවෙක් කියලා කිව්වම හැඩයක් තියෙනවනේ.
0: ඔව්.
1: දැන් ওই කැරට් කිව්වම හාව මතක් වෙන්නයි, හාව කිව්වම කැරට් මතක් වෙන්නයි හේතුව මොකක්ද?
0: ඒගොල්ලෝ කන්නේ කැරට් නේ?
1: නැහැ.
0: නැහැ.
1: ඒක ඇවිල්ලා මාධ්‍ය කරපු බලපෑමක අනිසි ප්‍රතිඵලයක්.
0: ඈ? ඒ කියන්නේ කවුරු බල කරලාද?
1: මීඩියා වලින් තමයි ඒක හදලා තියෙන්නේ.
0: හ්ම්.
1: එතකොට ඇත්තටම ස්වභාවික පරිසරයේදී හාවෝ කියන්නේ කැරට් පස්සෙම යන සතෙක් නෙවෙයි. මේ සම්බන්ධය ඇති වෙන්නේ සමා වෙන්න. මේ බග්ස් බනී කියන කාටුන් එක හරහා. 1940 වගේ කාලෙදී 1940 තමයි. ඔව් මතක විදිහට මං පොඩි කාලේ.
0: 1940 වා පොඩි දෙයනේ.
1: ඔය 40 ගණන් වල තමයි බග්ස් බනී කාටුන් එක එන්නේ. මේකට ප්‍රධාන හේතුව බග්ස් බනී කැරට් එකක් විකවික හරි
0: විකවික
1: හපහප
0: හරි
1: ඉන්න හාවෙක්ව තමයි පාවිච්චි කරන්නේ. WhatsApp document කියන විදියට නිර්මාණය කළේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් වෙන ඔය මේ ක්ලාග් කැබල් කියන කෙනා.
0: හරි.
1: අනුකරණය කළා තමයි නේද? 1934 කියන චිත්‍රපටයේ දර්ශනයක් අරගෙන ඒක ඔය WhatsApp doc කියන මේ ඒ ක්‍රමයට එක්ක මේ ගලපල මේ කතාව කියන්නේ. ඒක අතිශය ජනප්‍රිය වුණ නිසා පස්සේ ආපු හැම කාටුන් එකකම හාවගේ ප්‍රධාන කෑම විදිහට කැරට් පින්නන්න පටන් ගත්තා. හාව ඇත්තටම කන්නේ තනකොළ සහ කොළ జాති.
0: ඔව්.
1: හුදු පියලිය ඒ වගේ. නමුත් කාටුන් එකක තනකොළ අල්ලන් ඉන්න එක කැපිපෙන්නේ නෑනේ.
0: හරි නෑනේ.
1: ඔව්. තද තැමිලි පාට. කැරට් අලේ කොළ පාට කොළ අත්තත් එක්ක හාවගේ කටේ තියෙද්දි රූපහායිනී තිරි ඉතාම පැහැදිලිව පේනවා.
0: ආ හරි හරි හරි හරි.
1: ඊට පස්සේ 1902 වගේ කාලෙදි ප්‍රකාශයට පත් වෙනවා The Tale of Peter Rabbit කියන මේ ළමා පොත. පීටර් කියන හාව වත්තකට රිංගලා කැරට් කන දර්ශනය මේකේ තියෙනවා.
0: හරි.
1: මේ වගේ දේවල් නිසා අපි ඔළුවට පොඩි කාලේ ඉඳලම ගියා හාව එක්කම කැරට්. ඇත්තටම හාවන්ට කැරට් හොඳ නැත්ද?
0: නැද්ද?
1: ඇත්තටම හොඳ නැහැ.
0: තියනේ.
1: කැරට් වල සීනි තියෙනවා.
0: ඔව්.
1: කාබෝහයිඩ්‍රේට් ගොඩක් වැඩි.
0: හරි.
1: හාවෙකුට දිගටම කැරට් දුන්නොත් බඩේ අමාරු හැදෙන්න පුළුවන්. දත් නරක් වෙන්න පුළුවන්.
0: හා.
1: අධික විදියට මහත් වෙන්න පුළුවන්.
0: හා.
1: ඊට පස්සේ ගෑස්ට්‍රයිටිස් හැදෙන්න පුළුවන්.
0: හ්ම්.
1: ඒ වගේම තියෙනවා.
0: හ්ම්.
1: බොරු ගෑස්ට්‍රයිටිස් නේ.
0: බඩේ අමාරු හැදෙන්න පුළුවන්.
1: පුළුවන් අර මහත් වෙන එක සීනි එක හරි.
0: හ්ම්.
1: හාවගේ කෑම වේලෙන් 80%ක්ම තියෙන්නේ සාමාන්‍ය තියෙන්න ඕනේ ඔය වියලි තනකොළ. කැරට් කියන්නේ කලාතුරකින් දෙන්න ඕනේ ට්‍රීට් එකක්.
0: ආ හරි හරි හරි.
1: කැරට් තලය දුන්නොත් නිකන් ආවන්ට අපිට නිකන් පඩි දවසර අපි ගෙදර කොත්තුවක් කරගෙන යනවා.
0: කොත්තුවක් කරනවා වගේ වැඩක්. හරි හරි හරි.
1: හ්ම්. සේ කොත්තු කෑමක් දාපු. මේක ස්වභාවික එකතු වෙච්ච එකක් නෙවෙයි. මේක කාටුන් එකකින් අපේ ඔළුවට දාපු අදහසක්.
0: ආ.
1: මාකටිං.
0: මාකටිං.
1: කොහොමද මාකටිං? අපිව හාව කොල්ලා
0: වෙන හාව වගේ පෙන්ලා දින්.
1: හරි. එහෙනම් ඒකත් දැනගත්තා.
0: දැන් ඉතින් ගෙදර ඉන්න හාවන්ට එහෙම කැරට් ගිල්ලන එක නතර කරන්න හොඳ නැහැ.
1: කැරට් කෑවම හැබැයි ලස්සන වෙනවා කියලා
0: කියනවා. ඔව් මම හැමදාම උදේට කැරට් ජූස් එකක් බොනවා.
1: එහෙනම් ඒක. එහෙනම් කැරට් වලින් එහෙම මුකුත් වෙන්නේ නැහැ. කැරට්. අපි මේ ඩීප් ටෙක් ගැන කතා කරමු. ඩීප් ටෙක් සෝලා පද්ධතිය ලංකාවේ හැමෝටම සෝලා අවශ්‍යතාවය වෙනුවෙන් මේ දවස්වල එල් නීනෝ එකත් එක්ක ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් ජල විදුලිය යම් අවදානමක තියෙනවා. බැලූ බැල්මට හිම එකක් පේනවා. අපිට පුළුවන් හිරුවෙලින් අපේ ගෙදරට අවශ්‍ය කරන විදුලිය ජනනය කරගන්න. ඒ වෙනුවෙන් සෝලා එකක් ගෑනලා ගෙදර හයි කරා. මෙන්න නම්බර එක.
0: 0.77 77 73 77 77 73 74 තමයි ඔය කතා කරන්න ඕනේ.
1: එතකොට දැන් ඔය ඩීප් වෙල් වෝටර් පම්ප් එක. ඊට පස්සේ තව අපි වෝටර් පම්ප් එක කියලා ගමු සාමාන්‍ය.
0: ඔව්.
1: මේ දෙකම ක්‍රියාත්මක වෙන විදිහ. මේක දාන්න ඕනේ මොන වගේ ප්‍රදේශවලට ඒ ජල අවශ්‍යතාවයටද
0: ගැඹුර
1: ඒ ඔක්කොම ඔව් මේගොල්ලොත් එක කතා කරලා ඒ අවබෝධය අරගෙන ඊට පස්සේ තමයි ප්‍රොජෙක්ට් එකට යන්නේ.
0: මේගොල්ලෝ අර තෝරගන්න තැන ඉඳන් සවි කරලා දෙන තැන දක්වා ඒගොල්ලෝ ඉන්නවා ඔයත් එක්කම.
1: නිකාම සල්ලි ටිකක් තියෙනවා කියලා කියලා වෝටර් පම්ප් එකක් ගන්න සෝලා එකකට යන්න එපා. මේගොල්ලොත් එක්ක කතා කරගන්න ඔබට ගැළපෙන එක මොකද්ද කියලා.
0: ඔව්.
1: ඕ මේ සල්ලි මේ මේ මේ ගස්වලින් කඩන්නේ
0: නෑනේ.
1: ඒ හින්දා හරි ප්‍රයෝජනවත් ඕක යොදාගන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ කියනවා. ඒ ගෙවන ගානට ඉතාම උපරිම සාධාරණයක් කරන්න ඩීප් ටෙක් කණ්ඩායම ලෑස්ති.
0: ඔව්.
1: 071711711 එක කියන නම්බරෙත් වැඩ කරනවා.
0: වැඩ.
1: ඔව් ඒකට උනත් කෝල් එකක් දෙන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඒ වගේ අපි මේ පැය යන්නේ පැල්ලත් නිෂ්පාදනයෙන් මතක් කරලා පැල්ලත් කිරිපිටි එහෙම නැත්නම් යෝගට් අයිස්ක්‍රීම් ඕනම එකක් අවුට්ලට් වලින් සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ගැන ආයි සැකයක් තියාගන්න එපා. ලංකාවේ කිරිපිටි පැට් එකක් ගන්න තියෙනවා නම් නේද?
0: ඔව්.
1: ක්වොලිටි එක අනිවාර්යම එක පැල්ලත්. යෝගට් එකක් ගන්න ගියා ගුණාත්මක බව රැකෙන
0: පොඩි අයට බයි නැතුව දෙන්න පුළුවන් යෝගට් එකක්.
1: ඒ තමයි පැල්වත්ත යෝගට් එක.

0: වෙලාව පෙර උරු 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් හුටුගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබන් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනුව සබරගමු පළාත මෙන්ම මහනුවර සානුවරලිය දිස්ත්‍රික්කවල වෙටින් විට වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊට අමතරව බස්නායර සාවයඹ පළාත්වලත් ගාල්ල සාමාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඌව පළාත අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පසු වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තර්මක තද සුළං නැතිවනවා. සුළං මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම ප්‍රදේශවල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඉන්දුනීසියාවේ යළිත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ එරට ෆ්ලෝරස් කලාපයේ හටගෙන ඇති භූකම්පනයගේ රිච්ටර් පරිමාණ 1.9ක් බවයි. පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් එය හටගෙන ඇති බවද සඳහන්. ඉන්දුනීසියාවට පසුගිය 15 වනදා ප්‍රබල භූකම්පනයක් හටගත්තා. එය රිච්ටර් පරිමාණ 1.7ක භූකම්පනයක් වූ අතර ඉන් පුද්ගලයන් 47 දෙනෙකු මිය ගිය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.

0: நவையாய் வினாடி நவையாய் விழாவ
1: அப்பே அந்திம பயட அப்பே அவிலைனே
0: ඔයාට මතකද ඉස්සර ටීවී එකේ ඇඩ් එකක් ගියා
1: මොකද
0: වැස්සට තෙමි යන කපල් එකක් ඒගොල්ලෝ බයික් එකකින් ගිහිල්ලා අන්තිමට කාර් එකක් ගන්න හීන දකින්න මට මතක විදියට මේක ගිය 2014 වගේ අන්තිම කාලේ ටීවී එකේ ඇඩ් එකක් ගියා ඒක හරි ජනප්‍රිය ඇඩ් එකක් ඒගොල්ලෝ තෙමි බයික් එකක ගිහිල්ලා
1: හරි
0: ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ඉතින් කොහෙද ඉතින් මේ සොච්චම් පඩියට අපිට කාර් එකක් ගන්න
1: ඒකනේ හරි හරි හරි
0: එහෙම කියලා. ඉතින් දැන් ඒගොල්ලෝ මේ 2014 ඊටසේ මම හිතන්නේ 15 න් පස්සේ කාර් එකක් ගත්තා. හරි ඒ ඇඩ් එකට හිටු නංගි මල්ලි. ඔන්න ඔහොම ඔය ඒ කාලවල මේ දේශපාලන කැම්පේන් වල ගිය ඇඩ්වර්ටයිස්මන්ට් ගැන මේ විවිධ මත
1: තියෙනවා.
0: අර තව එකක් ගිය හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.
1: අපි වැටිච්ච තැනක්.
0: එහෙමත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගිය එක එක කාලව ලංකාවේ හැම දේශපාලන කැම්පේන් වල ඡන්ද කැම්පේන් වල ඇඩ්වර්ටයිස්මන්ට් දැන් මතක හිටින එක ඔය පුංචි කාර් එක කියන එක අන්න එහෙම එකක් හතර දෙනෙක්ගේ පවුලේ අවශ්‍යතාවයට පොඩි වාහනයක් දැන් ඔන්න ආයි මේ කතාව ඇති වෙලා තියෙනවා ඒකට හේතුව මේ වාහන සඳහා දාලා තියෙන බදු ඊට පස්සේ වාහන මාකට් එක ඔය කියන ඒවා ඔය අධිභාරය සම්බන්ධ එහෙම ආයි කතා බහක් තියෙනවා
1: හරි ඉහළට ගිහිල්ලා දායි
0: ඔව්
1: අනේ වාසනාව
0: ඉතින් එහෙමයි කියලා අපි වාහනයක සිහිනය සැබෑ කරගන්න එක අපිට අපේ ජීවිතවලින් දුරස් කරන්න බෑ අපි ඒ වෙනුවෙන් කීයක් හරි හම්බ කරලා ෆිනෑන්ස් එකක් දාලා ෆිනෑන්ස් කම්පැනිත් හරි වැරදි ඒ ෆිනෑන්ස් එකක් දෙන්න ගියාම එහෙම ලියුම් කියුම් ඔක්කොම් බලලා අම්මයි තාත්තයිගේ විවාහ සාතිකේ තරයි ඉල්ලන්නේ
1: වර්ණ සාතිකේ
0: ඒ වගේ එහෙමත් තියෙනවා. මොකද හැමෝගෙම හීනයක් තමයි පුංචියට ওই වාහනයක් ගන්න එක.
1: ඔව්.
0: ලෝකෙ දිනුණු රටවල පාවිච්චි කරලා අවුරුද්දෙන් දෙකෙන් අයින් කරන සුපිරි වාහනයි කියලා හිතන. අපේ රටවලට ඒව මාර සුපිරි වාහන. හැබැයි ඒගොල්ලෝ ඒ රටවල ඒව ප්‍රතිචක්‍රීකරණය කරනවා. රිසයිකල් කරනවා.
1: ඔව්.
0: ඉතින් අර සුපිරි ඔය අපි මෙහෙ පදින BMW Benz.
1: ඔව්.
0: ඒ අවුරුදු පහ සමහර විට පැදලා ඉවර වෙනකොට වාහනේ හොඳ කන්ඩිෂන් තිබුණත් ඒවා මැෂින් එකකට දාලා අඹරලා යකඩ බවට පත් කරලා ඒවා උණු කරලා ආයි ඒවෙන් තව මොන හරි හදලා එහෙම පත්
1: කරනවා.
0: අපි ඒ වගේ වාහනයක් කොහොම හරි කෑලි කපලා හරි ලංකාවට ගෙනල්ලා කෝටි ගානක බද්දකුත් ගෙවලා අපි හිතම් පදිනකොට අපි හිතනවා ඕ මම පදින්න මාර සුපිරි වාහනයක්. ඕ මම BMW එකක්. ඒ වැද්දපු එක මෙහෙ පදින්න.
1: මෙහෙ පදින්න.
0: අපේ ලංකාවේ වාහන සම්බන්ධ හැම මේකක්
1: තියෙනවා.
0: දැන් ඔය BYD සමාගම අලුතෙන් කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා
1: තියෙනවා.
0: ඔය පරණ වාහන පදින එක අඩු වෙලා කියලා. දැන් හැමෝම try කරන්නේ අලුත් වාහනයකට යන්න. ඒ කියන්නේ second hand market එක ලෝකේ අඩුයි. ලංකාවේ ඊට සාපේක්ෂව මේක වැඩි.
1: වැඩි.
0: මොකද ලංකාවේ අලුත් වාහනයක් ගන්න පුළුවන් විදිහේ මාකට් එකක් නෙමෙයි
1: තියෙන්නේ.
0: ඒ වාහන ගෙන්නන අයත් යක්ෂ ගණන් තියාගෙන දෙන්නේ.
1: ඔව්. සමහර කට වාහනේ වටිනාකමට වඩා වැඩි නේ අපි ගෙවන.
0: කොහොමත් එහෙම තමයි.
1: බතු ගෙවලා ඔක්කොම කරලා යනකොට.
0: ඕනේ.
1: වැඩි.
0: ටැක්ස් එකක් වදිනවා.
1: ඔව්.
0: ඒක නෙමෙයි දැන් පැත්තකින් තියන වාහන ගෙන්නපු අය ගිය මාසේ ගෙන්නපු වාහනත් මේ මාසේ ගණන් උස්සලා නිකුණ.
1: ඒකනේ. අන්න දැක්කද අසාධාරණ වැඩනේවා.
0: ඒ අසාධාරණ කම් වලට ඉතින් කවුරු හරි මැදිහත් වෙලා පිළියමක් කොයලා දෙනවන් නම් අන්න එහෙම වුණොත් අපේ හැමෝටම
1: අපේ හීන නේද?
0: දැක්ක අපේ මේ විදේශ කටයුතු අමාත්‍යවරයා හරි කවුරු හරි අමාත්‍යවරයෙක් කියලා තිබුණා. හැමෝම වාහනයක් පදින එක තමයි නේද මේ රටේ මේ හැමෝගෙන් බලාපොරොත්තුව. ඒක මේ සැබෑ කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් හරි වටිනවා.
1: අපේ තාසයිනේ නේද?
0: ඔව්. ඒ වෙනුවෙන් මේ පුළුවන් නම් මේ මැදිහත් වීම කරලා ඒ වාහන ගෙන්නන සමාගම් එක්ක එහෙම ඉතින් අපිට වාහනයක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා නම්
1: වටිනවා.
0: නේ මොකද අර දෙන්න අර වැස්සේ ගිය කපල් එක තාම සමහර විට වාහනයක් අරගෙන
1: නැහැ. දැන් හරි chance එකක් දෙමු ඒකට.
0: අවුරුදු දෙකනේ මේ 2014.
1: තාම නෑනේ.
0: දැන් අවුරුදු 12. උදේ 9:00 විනාඩි 12යි වෙලාව.

0: නවයයි විනාඩි 20යි වෙලාව. මේ දවස්වල යනවා නේද අර සින්දුව.
1: මොකද?
0: එහෙම බැලුවාම මගේ දිහා.
1: මගේ ෆොටෝ එකකට එහෙම කමෙන්ට් එකකුත් දාලා තිබුණා.
0: මං කැප්ෂන් නේද? ඒ අසස්ගේ සින්දුව අපේ අසංක ප්‍රියමන්ත අය කියන එකක් ෆයිරල් වෙනවා. එහෙම බැලුවාම මගේ දිහා කියලා. ඉතින් ෆයිරල් නේ?
1: ෆයිරල්.
0: අරි මේ එක එක කාලවල එක එක වෛරල් වෙනවා. හොඳ දෙයක් නම් වෛරල් වෙනවා
1: අඩුයි.
0: කාට හරි මෙව් කරන්න නම් නේ අපේ රටේ එහෙම එකක් තියෙනවා.
1: ප්ලීස් මම බිසි වෙලා හිටියේ දවසක්.
0: හයි
1: ඔයාට මට ප්‍රශ්නයක් නැත්තම් ඔයාගේ ප්‍රශ්නයක් කරන්න.
0: ආ මේ දවස්වල
1: වෛරල්
0: සැලුන් එකේ. දැන් බලන්න chat GPT එකෙන් බලලා තමන්ගේ අම්මවයි සහෝදරයවයි ඝාතනය කරපු සිද්ධවීමක් අද පුවත්පතක මුල් පිටුවේ තියෙනවා.
1: මොකද?
0: දිවයින පත්‍රය. හරි chat GPT වලින් තමයි බලලා තියෙන්නේ කොහොමද මරන්නේ කියලා.
1: ආහ්.
0: හරි. අද දිවයින පත්‍රයේ නේද තියෙන්නේ. ඔව් කොහොමද අද පත්‍රයේක මුල් පිටුවේ තිබුණා.
1: ආහ්.
0: එයා ඒක බලලා ඒ දැනුම අරගෙන තියෙන්නේ chat GPT වලින්.
1: අද
0: දිවයින පත්‍රයේ තියෙන. හරි. දුදේ මට ඇහුණා අරගොල්ලෝ කියනවා. මේ Massachusetts වල ගෙදරදී අවුරුදු 45 තමන්ගේ අම්මවයි 14 හැවිරිදි මල්ලිවයි මරලා දාලා
1: තියෙනවා
0: ඇමරිකානු තරුණේ. ඉතින් chat GPT පාවිච්චි කරලා social media එහෙම නැත්නම් අපි කියන මේ තාක්ෂණික මේ platform වල නරක ආනිසංස තමයි ඉතින්.
1: ඔව්.
0: ගොමනත් අපිට මේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙනවා. මොලයක් කියලා එකක් තියෙන්න බෑ.
1: තියෙනවනේ නේද? ඉඳලා හිටලා හරි බත් කනවනේ.
0: ඔව් ඉඳලා හිටලා. අපි මේ පැය මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රාහකයෝ 9 විනාඩි 22යි. ලෙන්ස්ටේ කයිකියා හොස්පිටල්. ඔයාගේ පෙනුම කියන එක. පෙනුම කියන්නේ පෙනීම කියන එක. හරි? හරිම වැදගත්. ඔයා මේ ජීවිතේ වැඩියෙන්ම තීන්දුව తీරන ගන්නේ ඔයා අහන දකින දේවල් එක්ක. එතනින් එහාට තීන්දුව తీන්න ගන්න ඉෆෙක්ට් නේව නෑනේ.
1: නෑනේ.
0: කාගේ හරි පෙළඹීමක් කරින්. ඒ නිසා දැන් ඔයා මෙහෙන් පාරේ ගමන් කරනකොට ඔයා දකින්න ලස්සන වස්තුවක්. එනවා මල් මල් ලස්සන ගවුමක් ඇඳලා. කාගේ හරි වස්තුවක්.
1: අන්සතු.
0: හරි. අපි ලස්සන දේවල් බලන්න කැමති. ඉතින් ලස්සන දේවල් බලන්න වැඩිපුර ඇබ්බැහි වෙන්න ගියාම ඇහි පොට යනවා කියලා. ඇහි පොට යනවා. මේක කතාවට කිව්වට මේ විකේ මොකක් හරි ඇත්තක් ඇතිනේ.
1: ඔව්.
0: ඇහැ වුණත් අධික ලෙස වෙහෙසවන්න හොඳ නැහැ.
1: හොඳ නැහැ.
0: නේ? එහෙම වුණාම ඇහැට ප්‍රශ්න. ඇහැ රෝගී තත්ත්වෙට පත් වෙනවා.
1: ඔව්.
0: අන්න එහෙම ඔයාගේ ඇහැ සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයක්. එහෙම නිරෝගී ඇහක් වෙනුවෙන් එහෙම ප්‍රාර්ථනා කරන සියලු දෙනාම ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එකේ මෙන්න මේ කන්ටැක්ට් නම්බර් එක ඔයාගේ ෆෝන් එකේ සේව් කරගන්න.
1: 076 478 478 එහෙමත් නැත්නම් 0112 785 858 එතනට යනවනම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බතරමුල්ල තමයි ඇඩ්‍රස් එක. මොකද ඔයාගේ ඇස් දෙක හරි පරිස්සම් කරගන්න ඕනේ. ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ ආදරණීයන් හැමෝගෙම ඇස් ගැන ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඒගොල්ලෝ කියනවා නම් මෙහෙම මෙහෙම පොඩි වෙනසක් තියෙනවා කියලා. නැත්තම් ඔයාට තේරෙනවා නම් ඔයාගේ ඇස් දෙකේ මොකක් හරි වෙනදට වඩා පොඩි අවුලක් සාගත තත්ත්වයක් තියෙනවා කියලා බල බල ඉන්නපා ඉක්මනට කියලා චෙක් කරගන්න. මොකද අද ඉක්මනට මා තීරණය ගත්තොත් එහෙම ඔයාගේ පෙනීම දිගු කාලයක් පවත්වා ගන්න ඔයාට පුළුවන්.
0: ඔව් ඉතින් ලෙන්ස්ටේ කයිකියා කියන්නේ රාජ්‍ය අනුමත හොස්පිටල් එක. එහෙනම් මේගොල්ලන්ට වගකීමක් තියෙනවා ඔබේ ඇස් දෙක ගැන. ඒ වගේම තමයි අඩු මුදලට මේක කරලා දෙනවා. ලොකු ගණන් කපන්නේ නැහැ. අර ඔයාට ගෙවල් දොරවල් ඉඩම් කඩම් විකුණලා ඇහැ සනීප කරගන්න නෙවෙයි අපි මෙතෙන්ට එන්න කියන්නේ.
1: නැත්නම් අපි කියන්නේ
0: නැහැ. ඔව් තැන් තැන් වල ගියාම එහෙම ඒවා කියලා ඇති. මේකට ලොකු ගාණක් යනවා.
1: ඔව්
0: මේක මෙහෙ කරන්නේ අපි විතරයි. අනේ එහෙම ඒව නෑ. මේගොල්ලෝ ඕන එකක්
1: කරනවා.
0: හරි.
1: අපි වගකීමෙන් කියන්නේ.
0: ඔව්. හරියනම් ලෙන්ස්ටික් ගැන මතක් කරේ. ඊටාම සුහදශීලී සේවාවක් හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. වගකීම් සාගත කාර්ය මණ්ඩලයක්. ඉතින් ඒ ලෙන්ස්ටික් ගැන මතක් කරේ. ක්‍රිමිරාජ නිෂ්පාදන අතරේ තියෙන ක්‍රිමිරාජ සඳුන් පැණිය. ඇයි මේක බොන්නේ? මොකටද බොන්නේ?
1: ගෑස්ට්‍රයිටිස් වලට.
0: ගෑස්ට්‍රයිටිස් හැමෝටම තියෙන. දැනුත් මම මගේ යාළුවෙකුට කෝල් එකක් ගත්තා. අද ඔෆිස් ගිහිල්ලා නෑ මං. ඇයි? පොඩක් ගෑස් වැඩි වෙලා
1: වගේ.
0: රෑට ගිහිල්ලා කොත්තු කාලා, බයිට් වර්ග කාලා, තෙල් කෑම කාලා. ඉතින් උදේට බඩ කිකිය නේද?
1: ඉතින් ඒ හින්දා තමයි කියන්නේ දැන් මේ හෙම්බිරිස්සාව උන කැස්ස ඔය කියපු ගෑස්ට්‍රයිටිස් මේ වගේ දේවල් හරි පොදු ලෙඩවල් ටිකක්නේ. ඉතින් ඒ හින්දා මේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගෙදර ගිහිල්ලා තියාගත්තත් පාඩු නැහැ. ගෙදරටම ගෙන්න ගන්න 0112 753 889 කතා කරන්න. වැල් මේ පැණිය තියෙනවා, ක්‍රිමිරාජ පේයව තියෙනවා, සඳුන් පැණිය තියෙනවා, කරල් ගොලි තියෙනවා, මුඛසෝදන තියෙනවා, කුරුලෑස් වේඩ තියෙනවා. ඉතින් මේ ඕනම නිෂ්පාදනයක් ගෙදරට හරි වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න අර නම්බෙකට කතා කරලා.
0: දවා මෙහෙ එනකොට වාගේ මූණ නිකන් අර මොකද්ද වගේ නේ තිබ්බේ.
1: ආවාට තිබ්බනේ පිළිල.
0: දැන් ඔයා ඔය කුරුලෑස් වේද පාවිච්චි කරන්නේ.
1: ඔව්.
0: බොරු කියන්නේ.
1: මට කුරුලෑ නෑ.
0: හරි. බලන්න මතක් කරන්න නම් 9:26 සින්දුවෙන් පස්සේ අපි යන්නේ ජාතික ලොතරැයි මන්නේ.

0: ලකන්න රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ.
1: පුරේ මොකද්ද ඔයා කරන්?
0: නෑ තාම ඔයාගේ මයික් එක හදලා නැහැ. ඔයා මත අද කතා කරන්නේ තුන්වෙනි මයික් එකේ.
1: ඒක ඔයාට අමතක වෙනවා.
0: ඒක මට අමතක වෙනවා. ඒක ඔන් ඔෆ් කරන පාලන මේ බටන් එක මගේ අතේ
1: තියෙන්නේ.
0: ඉතින් ඒකයි ඔය වෙන්නේ.
1: මගේ රිමෝට් එක ඔයාගේ අතේ. හරි.
0: සුබ දවසක් ලොතරැයි බලන්නේ තුලා ලග්නයත් එක්ක අංක 10, අංක 27, අංක 56. ඊට පස්සේ ජය ලොතරැයි F අක්ෂරයත් එක්ක අංක 6, අංක 1, අංක 9 සහ අංක 1. අද සම්පත ගත්තනම් අංක 1 අංක 8, අංක 2 අංක 1 අංක 8, අංක 4 අංක 2 අංක 1 අංක 8 සහ W අක්ෂරය. හඳහන් ලොතරැයි මෙන්න ප්‍රතිඵලය මිතුරු ලග්නයත් එක්ක අංක 3, අංක 18, අංක 33 සහ අංක 38. දර නිදානේ ගත්තනම් L අක්ෂරයත් එක්ක අංක 15, 46, 61 සහ 81. මෙගා පව F අක්ෂරයත් එක්ක අංක 14 ප්‍රසාද අංකය, ජයංක අංක 8, 9, 20, 40. ඊට පස්සේ ගොවිසත G අක්ෂරයත් එක්ක අංක 15, අංක 34, අංක 58 සහ අංක 70. මහජන සම්පත W අක්ෂරයත් එක්ක අංක 2, අංක 5, අංක 4, අංක 2, අංක 1 සහ අංක 8. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ගත ටිකට්වල වාසනාවන්ත අංක ටික. දැන් බලන්න ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධන කාර්යයන්වලදී සෑහෙන සපෝට් එකක් දෙනවා. දන්නවා අරමුදල් රසක් වෙනුවෙන් නේද? ඒ දායකත්වයේ දැනගමන් මේ දවස්වල ජනාධිපති අරමුදලින් විශේෂම අඩු ආදායම් ලාභී ඔය ලොතරැයි නියෝජිතයින්ගේ ඒ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට අවශ්‍ය කරන මුදල් එහෙම ඒ දායකත්වයෙන් දෙනවා. ඉතින් ඒවා පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා, ඒ වගේම ජනාධිපති අතිරේක ලේකම්තුමන්ලා, ඒ වගේම ඉහළ කළමනාකාරීත්වය මේගොල්ලන්ගේ මැදිහත් වීමෙන් මේ පරිත්‍යාග මුදල්, ඒ දායකත්වයේ ලබා දෙනේ මුදල හුවමාරු කර ගැනීම එහෙම සිද්ධ වුණා. ඒ අතර වාරේ තමයි අර කිව්වාගේ තවත් කාර්යයන්, ඒ කියන්නේ රටේ සංවර්ධනයේ උදෙසා මේ මහඟු දායකත්වයේ ජාතික ලොතරැයි මණ්ඩලය ලබා දෙන්නේ.
1: ඉතින් මේ රුපියල් 40 වියදම් කරලා ඔයා ගන්න ටිකට් එකෙන් ඔයාට දිනුමක් තිබ්බ හෝ නැත, ඔයා රටේ සංවර්ධන කාර්යය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දීලා තිනු. අපි හැම කියන්නේ රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වගෙන යන ඔයා දායකත්වයක් ලබා දීලා තිනු. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ රුපියල් 40ට ඔයා ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා රටේ සංවර්ධනයට සහ ඔයාගේ වාසනාවන්ත ජයග්‍රහණය වෙනුවෙන්.

0: නැපෝලියන් බොනපාට් ප්‍රසිද්ධ චරිතයක්. අපේ උදෑසන අපේ මෝනිං ෂෝවලත් හරි නිතර දෙවේල කියවෙන නමක්.
1: බොනපාට් ඔයාගේ ජීවිත වැඩිපුරම පාවිච්චි කරන වචනයක් නේද?
0: මට වගේ යාළු
1: අසංක බොනපාට්.
0: නැපෝලියන් බොනපාට්ගේ ජීවිත කතාව බැලුවමත් සෑහෙන අරුම පුදුම දේවල් සිද්ධ වෙච්ච චරිතයක්. එයා මරණයට පත් වුණා කියලා කියන්නේ 1800 ගණන්වල 821 දීතර යාව ඔය ශාන්ත හෙලේනා දූපතෙන් පිටුවහල් කරලා ඊට පස්සේ ආයේ ටික කාලයකට පස්සේ මරණයට පත් වුණා කියලා කියනවා. කොහොම නමුත් එයා මැරුණාට පස්සේ මරණ පරීක්ෂණයේදී එයාගේ සිරුරේ කොටස් කීපයක්ම කපලා අරන් තිනවා. මේ අතරවාරි සමහර කොටස් එයා මැරිලා ඒ මරණ පරීක්ෂණයට යනකොටත් සමහර කොටස් තිබිලා
1: නැහැ.
0: හරි. මරණ පරීක්ෂණයට ගිය නිලධාරීන් අහලා තියෙනවා මේ මේ කෝ?
1: කෝ කැලේ ටික.
0: කෝ බොනපාට් ගේ මේ කෝ?
1: පාටි. බොනපාට් ගේ පාච් නේ.
0: සමහර ඒවා රහස්‍ය අවයව පවා කපලා දාලා කවුරු හරි අරගෙන ගිහිල්ලයි කියලා කියනවා. 1821 දී ඔය නැපෝලියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කරද්දී එතන හිටපු ඇබි විග්නාලි කියන පූජකයා හෝ වෛද්‍යවරයා විසින් තමයි මේ අවයව රහසින් කපාගෙන ගියා කියලා කියන්නේ. ඒ කියන්නේ අරගොල්ලෝ ඉන්න කලින් එතන හිටපු තව දෙන්නෙක්. එතකොට ඊට පස්සේ මේක අරගෙන ගිහිල්ලා විකුණලා කියලා තමයි කියන්නේ. මේ කපාගත්තු සිරුර කොටස් ඊළඟ අවුරුදු 100 පුරාවටම නැපෝලියන්ගේ හිතවතුන් ඓතිහාසික බාණ්ඩ එකතු කරන්නන් සහ වෙළෙන්දන් නරා එක එක්කෙනාට විකුණලා. ඉතින් මාර පුදුම ලෝකේ.
1: අද කාලේ
0: වකුගඩු එහෙම විකුණන ඒවා ගැන කතා කරනවානේ. මේ කාලේ මැරිච්ච මිනිස්සුන්ගේ අවයව කපාගෙන කියලා විකුණලා. දැන් මේක වටින්නේ මේක නැපෝලියන්ගේ අවයවයනේ.
1: ඒකයි
0: නැපෝලියන්ගේ කන කියලා විකුණනවා. නැපෝලියන්ගේ මහපඩැකිල්ල, නැපෝලියන්ගේ බඩ පුරිය ඔහොමම රහස්‍ය අවයව පවා කපාගෙන ගිහිල්ලා. ඉතින් මේව සම්බන්ධ දැන් එක එක තොරතුරු එළියට එනවා. 1924 ලන්ඩන් වල වෙළෙන්දෙක් වන මේ රොසෙන්බැක් කියන කෙනා තමයි අන්තිමට මේව අරගත්තා කියලා කියන්නේ.
1: හරි.
0: දැන් එයාළඟලු තියෙන්. දැන් ඉතින් එයා 1924 ඉඳන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ ඒවා කොහෙටද ගියේ කියන එක තමයි
1: හොයන්නේ.
0: දැන් මාධ්‍ය වලින් මේ ගැන හොයන්න ගත්තා.
1: හරි.
0: මෙයා ඒ කාලේ ඔය 924 අරන් 27 දී නිව්යෝක් නගරේ ටවුන් එකක කොහේ හරි තිබ්බ ඔය ප්‍රසිද්ධ ප්‍රදර්ශනයකට ගියලා ප්‍රදර්ශනය කළා. ඒක පෙන්නලා ටිකට් කරලා පෙන්නලා තියෙනවා.
1: දැන් කොහොමද හරියටම විශ්වාස කරන්නේ මේ නැපෝලියන්ගේ කියලා?
0: DNA වලට දාලා එහෙමමක් හරි කරන්න එපා. හැබැයි මෙහෙමයි. මේක එක්තරා විදිහක රැවටීමක් කියලාත්
1: කියනවා.
0: ඇත්තටම මේ කපාගත්තේ නැපෝලියන්ගේ අවයවද?
1: ඒකනේ.
0: නැත්තම් වෙන කාගේ හරිද?
1: ඔව්.
0: මොකද අදටත් මේ සම්බන්ධ DNA පරීක්ෂණයක් කළා නැහැ. මුළු යුරෝපයේම තමන්ගේ යටතට ගත්ත යකඩ මිනිස්සෙක් නැපෝලියන් බොනපාට්. ඉතින් මේ මිනිහට මැරුණට පස්සෙත් නිදහසේ ඉන්න ලැබිලා නැහැ.
1: ඇත්තනේ. මැරිලත් නිදහසේ ඉන්න දීලා නැහැනේ.
0: වටිනා මිනිස්සුනේ. දැන් ඔය අපි කියන්නේ ඔය විද්‍යාඥයෝ ගැන කතා කරා. ඒගොල්ලෝ උනත් මැරුණාට පස්සේ ඒගොල්ලන්ගේ මොලේ අරන් යනවා. ඒගොල්ලන්ගේ මොන හරි අවයව අරන් ගිහිල්ලා ප්‍රදර්ශන වලට තියලා. ඒවත් හම්බ කරගෙන කනවා එක්ක. එහෙම නැත්නම් ඒව පරිවේෂණ හරහා දියුණු කරලා ඊළඟ ලෝකයට ගැලපෙන සමහර දේවල් කරනවා.
1: ඔව්.
0: ඒ කොහොම වුණත් ඉතින් මේ අපි කිව්වේ නැපෝලියන් බොනපාට්ගේ අවයව ගැන.
1: අපේ අවයව වලට මොන අවයවද දන්නේ නැහැ නේ?
0: ගොඩක් මාවල බලන්න අපේ එහෙම ලොකු වැඩක් නැහැ.
1: ප්‍රදර්ශනය කරන්න වන්දිගා කොණ්ඩ ගහක් කරේ.
0: ඔය මයික් එක ඕෆ් කරන්නකෝ මම උඩ උත්තර දෙන්න.

0: සල්ලි ටිකක් අතර එනකොට කවුරු හරි යාළුවෙක් හරි හෙනෝරෙක් හරි නෑයෙක් හරි ඇවිල්ලා ඒකට නේ බැටේ දෙනවා. ඒකට බැටේ දෙනවා. සමහරකට අතමාරුවක් ගන්නවා අය දෙන්නේ නෑ.
1: දෙන්නේ නෑ අය හොයන්නත් නෑ ඊට පස්සේ.
0: ඉතින් සමහර යාළුවෝ ඉන්නෝ හැමමගේ. ඇතැම්මගේ යාළුවෝ කියනවා සල්ලි ටිකක් හම්බුණා නේද අසා. ඕක ගිහිල්ලා FD එකක් දාමුද. එහෙමත් ඉන්නෝ.
1: හා. යහපත් මිතුරු.
0: හොඳ යාළුවෝ ඉන්නෝ. මගේ යාළුවෙක් ඉන්නවා ලක්ෂ 5ක් කිල්ලුවක් දැන් ඉල්ලුවක් දෙනවා. පුදුම යාළුවකමක්.
1: මට නම් එක දෙන්නකෝ.
0: නෑ මං ගන්න. මම වට කියන්නේ නැන්නේ ඒක.
1: අයිය.
0: දුන්න වෙලේ ඉඳන් කියවන. නිතරම මතක් කරනවා. මම නැති තැන් වල අසංඛ්‍යාත මල් ලක්ෂ 3ක් දුන්නානේ. අසංඛ්‍යාත මල් ලක්ෂ 5ක් දුන්නානේ. එහෙම තමයි. හරි. හැබැයි එහෙම යාළුවෙක් ඉන්න එක වටිනවනේ.
1: වටිනවනේ.
0: ඔයාලඟ කීයක් හරි අතේ යම් කිසි මුදලක් එකතු වුණාම ඔයා කරන්නේ ඔක බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරනවා. ඉතිරි කිරීමේ ගිණුමකට වැඩිය ඔක FD එකක් දාන එක තමයි අයිඩියල්. ඒක අපි හැමෝම දන්නවා. අපි ඒ හැමෝම දන්න එක අපි හැබැයි හරි බැංකුවේ දාන්න
1: ඕනේ.
0: ඔව්. දවදන්නවා අපි කවුරුත් දන්න බැංකුව RDB බැංකුව. තිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදියට තමයි දැන් මේ මතක් කරන්නේ ස්ථාවර තැන්පතුවට දෙන ඉහළම පොලිය දෙන බැංකුව විදියට. මාස 3-6 අවුරුද්ද විදිහටත් ඔයාට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාවක් හම්බ වෙනවා. ඉතින් දිවයින පුරා ශාඛා 272ක් තියෙනවා. හා දිස්ත්‍රික්කත් තියෙන 25යි. එක දිස්ත්‍රික්කයකට 10 ගානේ වගේ
1: තියෙනවා.
0: ඊටත් වැඩි. ඉතින් ඒ තරම් මේ ශාඛා ජාලයක් තියෙන නිසා ළඟම RDB බැංකුවට යන්න. ඉතින් ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුව ආරාධනා කරනවා. එන්න කියලා. RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. හරි?
1: හරි.
0: ඒ අපි ඔයාගේ මූල්‍ය ප්‍රශ්න වලට විසඳුමක් කිව්වේ. දැන් ඔයාගේ රස්සාවට රැකියා ප්‍රශ්නෙටත් අපි කියනවා විසඳුම.
1: ඔව් දැන් ඉතුරු කරන්න අපිට අසල්ලි තියෙන්න බෑ. අපි හොඳ ජොබ් එකක් කරන්න ඕනේ ඒ වගේ බැංක් එකක හොඳ ඉතුරුවක් කරන්න නම්. ඉතින් හොඳ ජොබ් එකක් කරන ඔයාට හොඳ ජොබ් එක විතරක් නෙමෙයි වට ජොබ් එකේ වටපිටාවත් ගොඩක් වාහ වෙනවා. වැඩට යන ආස හිතන ඔෆිස් එකක් වෙන්න ඕනේ. හොඳ වැටුපක් ලැබෙන්න ඕනේ. වැඩ කරන තැනක ඉන්න කට්ටියත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ හැම දෙයකම තියෙන්නේ එකම තැනයි මාක්ස් පෙන් ගෲප් එක. ඉතින් මෙන්න මේ දවස්වල මේගොල්ලෝ රැකියා බාර්තු තියෙනවා ඔයගලන්ට. ඇස්රම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට තියෙන ඔන්න ඇප්ලයි කරනවා නම් ඔන්න නම් එක මම කියන 0767 760 909. ඔය අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් ඔලර්ස් වලට පෙනී ඉඳලා තියෙනවා නම් හොඳට කටියත් එක්ක හිනා වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙනවනම් කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන්කම තියෙනවනම් ඔන්න ඇප්ලයි කරන්න. හොඳ වැටුපක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ටීම් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්. 0767 760 909.
0: පැල්ලත නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න සුපර් මාකට් එකේ ගේ ළඟ පොඩි කඩේ

0: ආචාර්යගේ ඕන තැනක තියෙනවා. ලංකාවේ අපිට වගේ කියන ලංකාවේ කිරිගොවීන්ගේ ලොකුම හයිය පැල්ලොත්ත කියන නම. මොකද ඒගොල්ලන්ගේ කර්මාන්තයක් විදිහටත් ගොඩ දාලා තියෙන. ලංකාවේ කිරිගොවීන්ට නේ ඒගොල්ලන්ට කිසිම රැකවරණයක් හවුහරණක් තිබ්බේ නැහැ. කිරි ටික දොවාගත්ත තැන ඉඳලා ඒක දෙන්න කෙනෙක් නැහැ. පාරවල් වල කිරි නේ ලීටර් ගණන් ගෑල්ලා හැලුවා බවුසර් වලින්. එහෙම කාලය පහු කරලා එනකොට ඒ අතර මැද දිගපාට වාසනාවට වගේ පැල්ලොත්ත නිෂ්පාදන ආයතනෙ මුණ ගැහෙනවා. ඒ නිසාද ලංකාවම නැවුම් කිරි වලින් කිරි පිටි වලින් යෝගට් වලින් අයිස්ක්‍රීම් වලින් නේ පෝෂණය කරන ගමන් මේ අයගේ ජීවිතත් සශ්‍රීක කරලා තියෙනවා. ඒ පැල්ලොත්ත ගැන මතක් කරේ 9:49 වෙලා.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
5: සැලෙන්නෙලෙන්න දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න. Ingenieur

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: පාටි වල එහෙම දෙකක් දාගත්තට පස්සේ ගොඩක් අය කියන සින්දුවක් මේ.
1: නේ. දන්නේ මම.
0: සිහි විකෘති වුණාම තමයි අපි එකම රෑන්නේ කුරුල්ලෝ. අනිත් වෙලාවට මරා ගන්නවා.
1: ඔව් මේ වෙලාවට සාමාන්‍යයෙන් යාළුවන්ට ආදරේ කිය කියව කියනවා නේද?
0: බුරු දන්නවනේ ඉතින්. මනස විකෘති වෙනවනේ ඔය මද්රාවෙ ගත්තම්.
1: ඔව්.
0: ඊට පස්සේ ආදරේ කිය කිය වැළපෙනවා. හා හැබැයි ආදරේ ගැන කතා කරනවා.
1: ඔව්.
0: මිතුදම් සහෝදරකම් ජාතික වැඩසටහන ඔබ දන්නෝ රට මේකට ජාතික ක්‍රියාන්විතය මේ දවස්වල ක්‍රියාත්මකයි මේ මතින් තොර වෙච්ච ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි සියලු දෙනා දායකත්වය දෙන්න ඕනේ මේ වෙලාවේ මද්රව්‍යට අබ්බැහි වෙලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් අන්න ඒ අය ගැන දැනුවත් කරන්න නේද?
1: එහෙම
0: ගැලවෙන්න ඌමනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ අවශ්‍ය කරන අත දෙන්න මේ හැම දෙයකටම තමයි මෙන්න මේ නම්බර එක අපි ඔයාලට මතක්
1: කරන්නේ. 19:27 කතා කරලා සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, දරුවා වෙන්න පුළුවන්, දෙමව්පිය වෙන්න පුළුවන්, මේ ඕනම කෙනෙක් ගැන විස්තරයක් දෙන්න පුළුවන්. අනිත් එක විශේෂම දේ තමයි මේ ඔගොල්ලෝ දෙන තොරතුරු හරිම රහස්‍යභාවය ඒගොල්ලෝ සුරකින්නවා. එහෙනම් තොරතුරු දෙන්න බය වෙන්න එපා. ඔගොල්ලෝ ගැන මුකුත් එහෙම ආරංචි පිටට යන්නේ නැහැ. 19:27 කතා කරලා ඒගොල්ලන්ගේ ආයමත් ඒ හිණවලට යන ශක්තියක් දෙන්න ඕනේ. ඒ හින්දා තමයි මේ වගේ ජාතික මෙහෙයුමක් දියත් කරලා තියෙන්නේ.
0: ඒ මතක් කරේ රට මේකට වැඩසටහන ගැන.
1: ඒ
0: වගේම මේ පැය යන්න කලින් අපි කියන්න ඕනේ ඔයාට රයිනෝ රූෆින් ගැන. මැටි ලේයර් එකක් සයිද ෂීට් එක උණුසුමට වරොත්තු දෙන ඔයාගේ නිවස ඇතුලේ නේද? මේ උණුසුම් තත්වයන් පාලනය කරන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ඒජන්ට් ලගින් ගන්න පුළුවන් කමක් තියෙන ඕනම හાર્ඩ්වෙයාර් එකකට ගිහලා අහන්න. මැටි ලේයර් එකේ යටපැත්තේ උඩ ජල විකර්ෂක ආලේපනය, ෂීට් එකේ කල්පැවැත්ම හොඳයි, පෙනුම හොඳයි. මේ සියලු දේ නිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් මේ තරම් විශ්වාසයෙන් මතක් කරන්නේ. ඒ වගේම පැලලත් නිෂ්පාදනය ගන්න කියලා මතක් කරනවා. මේ ඔක්කොමත් මතක් කරලා අද දවසේ අපි වැඩසටහන ඉවර කරන්නේ හෙට උදේ ආයේ 7ට හම් වෙන බලාපොරොත්තු තියාගෙන. 9:58 එහෙනම් අපි යනවා. අපි ආයේ හම් වෙනවා හෙට උදේ.
1: හතට ගෙන නම් මං අනු එයාසම්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සම්මත දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
11: ලකන්ද රේඩියෝ ITN
12: වෙලාව පෙරවරු 10යි
13: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
14: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ITN රටට වග කියන රේඩියෝව රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක් ලක්ෂ 2 කේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සුබෝදාසනක උදේ 10 වෙනිදා 5

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

උද 10 විනාඩි 13යි වෙලාව. අද අලුත් සතියක් නේද පටන් අරගෙන දෙන්නේ. අලුත් සතියක් පටන් අරගෙන වැඩ ගොඩාක් තියෙනවනේ මේ සතිය. එමු තමයි ඉතින් ගී සතිය ඉතින් අපිට දැනුන්නේ නැහැ ගියා. අද අගෝස්තු මාසේ 17 වෙනිදානේ. අගෝස්තු 17 කියනකොට මේ මාසේ පටන් අරගෙන දන්නේම නැතුව දවස් 17 ගිහිල්ලා තියෙනව නේද? ඔයා දන්නවද අපේ ජීවිත ලස්සන වෙන්නේ අපි හිතන පතන විදිහ අනුව කියලා? සමහරක් වෙලාවට අපේ ජීවිතේට අපි බලාපොරොත්තු වුණාට වඩා ලැබෙන දේවල් සමහරක් විට අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ ලැබෙන දේින් හරියට ඒ දේ ලැබුණ දේ ගැන හිතලා ඔයාට ඒ ගැන බලන කෝණේ වෙනස් කරගෙන සතුට වෙන්න පුළුවන් නම් ලැබෙන දේෙන් සතුට වෙන කෙනෙක්ද ඔයා? එහෙම නැත්නම් නොලැබුණු දෙයක් ගැන හිත හිත දුක් වෙන කෙනෙක්ද? එහෙම කෙනෙක් නම් ඔයාට පොඩක් සතුට කියන දේ ගොඩක් දුරයි නේද? හිතලා බලන්න ඔයා මේ ගොඩේ කොයි ගොඩේද ඉන්නේ කියලා. ඉතින් මේ අලුත් සතියක් පටන් අරගෙන තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඔයා ළඟ තියෙන දේවල් වලින් ඔයාට ලැබිලා තියෙන දේවල් වලින් සතුට වෙන්න නේද? නැති නැති දේවල් හොයාගෙන ගිහිල්ලා බොරුවට හිතේ කහටක් දුකක් ඉතුරු කරගන්න ඕනේ නෑනේ. අද සඳුද දවස. ඉතින් අද ඔෆිස් එකට ගිහිල්ලා ඇති මේ වෙනකොට ඔයා වැඩම ටික පටන් අරගෙන ඇති. එහෙම නැත්නම් ඔයාම වෙලාවෙ ගෙදර ඉන්න කෙනෙක් නම් සද්දටම අවදාගෙන ගෙදර වැඩ ටික ටට්ටක් ගාලා කරගෙන යනවා ඇති. මේ කොහොම වුණත් කමක් නෑ. ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. මම ඉන්නෝ මේ පැත්තින් හાર્ට් බීට් එක. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න, කැමති සින්දුවක් අහන්න පුළුවන්, මේ ඕන දෙයක් පුළුවන් දවල් එක වෙනකන්. 0703935307 මේ කිනේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියන්න. ඔයා කැමති කෙනෙක් එකතු කරගෙන අපි අහමු නේද ලස්සන සින්දුවක්. ඕ බාතියගේ ඇන්නු මාරියාගේ ලස්සන සින්දුවක් තියෙන්නේ. ඕ අපි අහලෙමුද ඒ සින්දුව. උදේ 10:15යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීප ලංකදීප ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
3: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana Heartbeat.
1: උදේ 10:26යි.

ಹಲವಿನ ಪೇಪಾಡಂಗಾರಗನೊಮ್ಮೆ ವಿದೇಶ ಪೇಪಾಗೆಕು ದೀಲ್ಲ ಇವರ ಐಮೇದು ಎಹಮೋ ತಮಾಯ ತಿಂಗ ವೆಲಾವ ಕೀರದಿ ಅಪಿಟ ಅಲ್ಲಲ ನವತ್ತನ ಬೇನಿ ಅದಿಂ ಅಲ್ಲಲ ನವತ್ತ ಗನ ಪುಲಾಂಗುನಾ ನಂ ವೆಲಾವ ಅದು ಗೊಡಾಕ್ ದಿವಲ್ ವಿನಸ್ ಕರಕಿದ ಮೇ ವೇನ ಕುಡುನಿ ಆಡ ತೇನ ಅದ ವೆಲಾವ ವಿನಸ್ ಕರಗನ ಪುಲಾಂಗುನಾ ನಂ ಮಂ ಮೆನ್ನ ಮೇ ದೇವಲ್ ಟಿಕ ಮಗೆ ಜೀವಿತೇ ವಿನಸ್ ಕರಗನ್ನು ಅಕಿಲ ಹಿತಪು ದೇವಲ್ ಕಿಯಂದ ಬಲನ ಯಾಕೆ ಮನ ಅದೇ ಹಿತಪು ದೇಯಕ್ ತಿಯೆನ್ನಿ ಕಿರ ಇಂಗ ಹೆಮ ದೇವಲ್ ತಿಯನ ಬಲ ಅಂಗೇದು ඊට පස්සේ ඔය අස්කරන් ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ආට වගකීමක් තියෙන ඔයා අරන් යන දේවල් ටික ඒ විදිහටම අපහුව අරගෙන එන්න. ඔන්න ඉතින් යන්න කලින් මං ආට මතක් කරේ හાર્ට් බීට් අහගෙන ඉන්න ගම. අපි යමුද බලන්න චැට් එක පැත්තට අද කලින්ම කවුද මට මුලින්ම මැසේජ් එකක් දාපු කෙනා කියලා බලන්න. අද මුලින්ම මට මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුරු වෙන්න පුළුවන්ද? මාතලේ දෙලිනිය තමයි අද මට උදෙන්ම මැසේජ් එකක් දාපු කෙනා. ඔයා ආදරෙන් එකතු කරගන්න අපේ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි මැසේජ් එක එවපු කෙනා විදියට. හෙලෝ යෂ්මණිකෝ කියලා තියෙනවා. වෙරි ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ඔයාලට වෙරි වෙරි ගුඩ් මෝර්නින් වෙන්න ඕනේ. කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා. මම ගොඩක් හොඳින් ඉන්නවා. ඕ මාතලේ දෙලිනිය ඔයාව එකතු කරගන්න අපි ළඟ සින්දුවට ඔය විදියට මහගෙන ඉන්න. කවුද ඉන්නේ කියලා බලමු අපි. සමුදස්සනක් වේවා කියලා තිනවා සරච්චන්ද්‍ර ඩයිස් තමයි මැසේජ් එක දාලා තියෙන. මතක තියාගෙන අපිවත් මතක් කරන්න ඕ කියලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න තු කොහොමද මම දන්නවා ති සරච්චන්ද්‍ර කියලා කිව්වොත් තමයි අපිට හැමදාම මැසේජ් එකක් එවන කෙනෙක්. අපිත් එක්ක හැමදාම ඉන්න කෙනෙක්. ආව හරිම ආදරෙන් එකතු කරගන්න. හයි අක්කේ ඔයාගේ කටහඬ අහන්න ඇතුව මේ දවස් දෙකේ හිටි කියලා තියෙනවා. හරි ඉතින් මොකද මම සඳ උදෙන්ම දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ආර ඕන දෙයක් කියන්න පුළුවන්, ඕන සින්දුවක් ඉල්ල කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඉතින් දවල් එක වෙනක මං ඉන්නවා මේ පැත්තේ කුරුණෑගේ ලස්සංක. ඔයාත් ඉතින් හරි හරි කතා තමයි කියන්නේ නේද? ඔයාව එකතු කරගන්නම් අපි ඊළඟ ලස්සන සින්දුවට. හයි අශ්මෑනික කියලා තියෙනවා බානතුරේ පැත්තෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන තස්සර ආකින්. මගේ ළඟ වැඩ කරන කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. සින්දුවක් දැනගෙන තමයි තියෙන්නේ. කුමාරයියා ඉන්නවා සින්දුව අහන්න, අසාක්කා ඉන්නවා, ඩෙන්සිල් මාමා, සීතා ඇන්ටි, සිරුමි ඇන්ටි, මේ හැමෝම එකතු කරගෙන අහමු නේද ලස්සන සින්දුවක්. ගෙනගත් වෙන දෙපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දටම ලක්කන දාගෙන ලියුම් ටික හරි හරි විදිහට බැලන්ස් කරනවා කාටද කාටද යන්න ඕනි කියලා. එහෙම නේද? එතන ඉන්නවා උඩදෙනිය මහත්මයා, එවැගේම රිෆ්කා මිස් ඉන්නවා, එවැගේම මාගිනි ගත් වෙන මේ වෙලාවේ වහිනවා කිව්වා. අද ඔන්න වහිනවා කියලා තියුවා කිව්වා නේද දෙම්ම. බසාහිර මේ වගේ පැතිවලට වහින්න පුළුවන්. ඉතින් ඔය එළියට යනකොට මතක් කරලා කුඩයක් අරගෙන යන්න. අපේ හිතන්නේ නැති වෙලාවක වැස්සක් කියද පුළුවන්. එතකොට ඔයාලඟ කුඩයක් තියෙනකොට තෙමෙන්න බය වෙන්න ඕනේ නෑනි. ඉතින් යනකොට කුඩේකුත් අරගෙන යන්න. මා වහගෙන ඉන්න ගම මා වහගෙන ඉන්න ආට තමයි මේ පුංචි මතක් කිරීමත් කරේ. හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි. ඉඩ කලින් එකතු කරගමු. කවුද මේ චමින්ද ආව එකතු කරගන්න? හෙලෝ යශක්කි කොහොමද කියලා තියෙන. මම ගොඩාක් හඳින් ඉන්න. ඔයාට කොහොමද? ඉතින් අපි හම්බ වුණා නේ දවස් දෙක. දවස් දෙකක් හම්බ වුණ නැද වුණාට ඒ දවස් දෙකේ කියන තියෙන ඔක්කොම ටික අද කියන්නකො. සමුදැසනක් කියලා තියෙනවා. යාර සුබම සමුදැසනක් වෙන්න ඕනේ චන්දිම. මඩ දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා තමයි තියෙන්නේ. දෙවනි ඉන්නවා දෙමිර යුවන්දී, වගේම පුන්සඳේ ඉන්නවා. මාවත් හරිම ආදරෙන් එකතු කර ගන්නවා කියලා තියෙනවා. මම ස්තුතියි ආදරේ, හැමදාම සතුටින් ඉන්න හොම කියලා තියෙනවා. ඉන්න ඔයත් සතුටින් ඉන්න අපි වහනක මං නේද.
ආදරේ කියන දේ අපිට සමහරක් විට බලෙන් ගන්න බෑනේ. ඔයා කියවලා තියනා නේද ඉදිරිවිලි සරච්චන්ද්‍ර මහත්මයාගේ මලකේ ඇත්ත නවකතාව. ඒ නවකතාවේ දෙවුන්දුරස්සන් එවගේම නොරිකුස්සන් ඉන්නවනේ. එදෙනගේ ආදර කතාව හරි ලස්සනයි හරි ගුප්තයි කියලා තිදනා නේද වෙලාවට. සමහර අය කියනවා සරච්චන්ද්‍ර මහත්මයාගෙන් අහනවා මේක ඇත්තටම ඔයාගේ ජීවිතයේ අත්දැකීමක්ද? ජපානයට ගියට පස්සේ මේ වගේ අත්දැකීමකට හම්බ වුණා. ඒකට උත්තර දෙන්න තෝ කියනවා ඒක බලන කෙනා අනුව තමයි තීරණය කරගන්න ඕනේ. ඉතින් කතාව තියෙනවා කතාව රස විඳින්න ඉන්න ඔයානේ. ඒ කතාවේ හරිය එක තරඟ දිනවනේ ජීවිතය කියන්නේ හරියට වියා හමාර කරගන්න බැරුව එතනින් මෙතනින් එල්ලෙන පත්තිරි වලින් හැදුවලා තියෙන මොල්ලකට දාලා තියෙන පැදුරු කෑල්ලකට සමානයි කියලා. මේ කතාව වෙලාවකට හිතන ඇත්තමයි කියලානේ. ඒ කතාව කියවපු අය දන්නවා මේ කතාවේ තියෙන රහ කොහොමද කියලා. ඉතින් අර දෙවන්දරලසන් නොරිකෝසන් කියලා අගට සං කියලා කෑල්ලක් එකතු වෙන්නේ අර වැඩ හිටිය අයටනේ. ඉතින් මට හිතුන ඔයාට ලස්සන සින්දුවක් අහන්න දෙන්න ඕනි කියලා මේ කතාවත් එක්ක. මේ මියුසික් එක හැනකුණ ටිකක් ජපානයට යන්න හිතනවා නේද? දයාන් විදාරණ මහත්මයාගේ ලස්සන සින්දුවක් මේ තියෙන නොරිකෝසන් අහලා බලමු. අහලා බලන්නක වැඩ කරන ගමන් මේ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779
2: ලෝකෙටම මෝටර් සයිකල් ත්‍රිවිල් ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බී

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
1: සඳවතිය නුඹ මගේමද? එහම සඳවතිය කින්නෝද යාට? සඳවතියත් ඉන්නව නම් සඳවතියත් එක්ක මේ පැත්තට එන්න. මං ඉන්නෝ මේ පැත්තේ. හාට්බීට් අහන්න පුළුවන් යශ් එක්ක දවල් එක වෙනකම්. ඉතින් යශ් එක්ක ඔයාට හාට්බීට් අහනකොට ලස්සන සින්දුවක් හැම ඕනේ කියලා හිතුනොත් මේ පැත්තට ඉක්මනට එන්න දොලතුවලම්. ඉතල අපි හැවුවනේ මේ සින්දුවට කලින් සින්දුවක් කියවුවා නේද? නොරිකෝසන් ගැන. නොරිකෝ ගැන. ඒ සින්දුව ගොඩක් කාලෙකින් ඇහුවා කියලා ගොඩාක් අය මට කමෙන්ට්ස් දාලා දින. ඉතින් බොහොම ස්තුතියි. ඒක හරි ලස්සන සින්දුවක් නේද? ඉතින් ජපානයේ ගියා වගේ කියලා හිතුන අර සකේ ටිකක් බොනකොට හැම ඉතින් අර කතා බහ කරනකොට අපි අර තේ බොනවා වගේ තමයි. ඉතින් ජපානයේ අර කතා බහ කරන බිම වාඩි වෙලා අර කතා බහ කරනවා, විස්තර කතා කරනකොට මේ හැම දෙයකටම අර ජපානයේ මිනිස්සු ගොඩක් හරි අමුතු ගුණගරුක මිනිස්සු ටිකක්නේ. අර බිම වාඩි වෙලා හැම තමයි කවුරු හරි කෙනෙක් ආවත් කතා කරන්නේ. අපි වගේ අර පුටුඩ කියන සංස්කෘතියක් නැහැනේ, පුටුඩ වාඩි වෙලා කතා බහ කරන සංස්කෘතිය. ඉතින් හරි ආදරණීය, හරි හිතේ ලස්සන හිතේන මිනිස්සු කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මේ සින්දුවත් කියවුනානේ අර සකේ ටිකක් ගැන එහෙම නිකන් ජපානයට ගියා වගේ කියලා තියෙන. ඉතින් බොහොම ස්තුතියි. ඉතින් එහෙම තමයි ලස්සන සින්දුව අහන්න පුළුවන්. අපි ඊට කලින් පස්සේ හුවේ රිද්මගේ ලස්සන සින්දුවක් සඳවතියේ සින්දුවනේ. ඉතින් ආර මේ වගේ ලස්සන සින්දුව අහන්න පුළුවන් හාට්බීට් අහගෙන ඉන්නකොට. ඊට කලින් මට හිතුණා මාව අහගෙන ඉන්න ගමන් මට ඔයාලට දෙයක් මතක් කරන්න දෙනවා කියලා. ඒ මොකද්ද? ඒ තමයි පැල්වද්ද නිෂ්පාදන ගැන. දැන් අපි මොනාහරි දෙයක් ගන්නෙ ඒ විශ්වාසයට, ඒ වෙළඳු නාමයේ තින එදා ඉඳලා අද වෙනකන් තිබුණ විශ්වාසයටනේ. ඉතින් අපි විශ්වාසයෙන් දෙයක් ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ, හොඳ නමක් තියෙන දෙයක් වෙන්න ඕනේ. ඒකයි පැල්වත්ත නිෂ්පාදනම මිලදී ගන්න කියලා කියන්නේ. ඔය මොනාහරි ක්‍රියා ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට හොඳ නමක් හොයවෙ හිටියනම් මම මොකක්ද මොන බ්‍රෑන්ඩ් එකෙන්ද ගන්න ඕනේ? ඇත්තරම මේක මගේ පුංචි දරුවාට දුන්නට පස්සේ ප්‍රශ්නයක් වෙන එකක් නැත්ත. මේ වගේ දේවල් හිතන්න පුළුවන්. ඉතින් ඔයාට බය නැතුව විශ්වාසයෙන් අපි කියනවා පැල්වත්ත නිෂ්පාදනම ගන්න. යෝගට් ටිකක් වුණත් නැවුම් විදිහට හොඳ ගුණවත් රසවත් විදිහට ගාවට අරගෙන එනවා පැල්වත්ත නිෂ්පාදන. දැන් කිරි ගොවිපළ වලින් කිරි ටික අරගෙන ඇවිල්ලා පැය 48ක් වගේ පුංචි කාලේ යෝගට් ටිකක් බවට පත් කරනවා. ඉතින් ගොඩාක් කල් අර කිරි ටික තියාගෙන පල් කර කර ඉන්න හැ. ඉතින් ඔයාලා වාගේ දරුවෙක් තියෙනවා නම් පුංචි බබෙක් තියෙනවා නම් බය නැතුව යෝගට් ටිකක් දෙන්න පැල්වත්ත කියන නමින්ව. පැල්වත් ගැන කතා කරලා එනකොට අපි අමුතු බලන්න ලොතරැයි පතක් ගැන බලන්න. ධන නිධානය ගැන තමයි ඔයාලට මේ කියන්න හදන්නේ. ආගේ ජීවිතේ මොනාහරි දෙයකට ඉස්සරහට යන්න බැරුව එක තැනක වන අතර වෙලා ඉන්නවා නම් සල්ලි ටිකක් නැතුව මේ වගේ දේවල් ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන්. සමහර අපිට රස්සාවක් තිබ්බත් ඒ සල්ලි ටිකට මාසෙ ජීවත් වෙන්න මදි වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් වාගේ වාසනාව එක්ක මේ තරගේ කරලා බලන්න. වාසනාව රඟා බලන්න. ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගෙන එනවා ධන නිධානය ලොතරැයි පද. ඉතින් අද ඔෆිස් ඉවරලා යනකොට එහෙම නැත්නම් කොහරි ගිහිල්ලා එනකොට ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් අරගෙන බලන්න ඔයාගේ වාසනාව කොහොමද කියලා. ඔයාට කෝටිපතියෙක් එහෙම නැත්නම් 20 ලක්ෂපතියෙක් එහෙම නැත්නම් සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන්. මාර්තු මාසෙ පටන් ගත්ත මේ ඉරිදා දිනේ දිනුම් මදින වාසනාව සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න ඔයා ගන්න ලොතරැයි පතින් හැකියාව තියෙනවා. ඉතින් මතක කළා ලොතරැයි පතක් ගන්නකොට ධන නිධානය කියන නම තියෙනවද කියලා මම බලන්න. ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන ධනපතියෙක් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න. හාට්බීට් අහගෙන ඉන්නේ කවුද? යශ් එක්ක මේ වෙලාවේ ඉන්නේ කියලා බලමුද?

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ලකන්ද රේඩියෝ ITN
6: 10:58 වෙලාව. අපි දැන් නිවුස් එකට තමයි යන්න හදන්නේ. නිවුස් එක අහලා ඇවිල්ලා අපි ඉක්මනට ආවව කතා කරමු. 11 පෑයේ තමයි අපි ආවව හම්බ වෙන්නේ. ඔහමම ඉන්න.

0: ലഖണ്ഡ പ്രവൃത്തി സമഗീൻ മമ സമീര കാര്യവസം പ്രവൃത്തി സംസ്കരണ മനോജ് ഗുണവിധാരണ
1: സമ അനുഗ്രഹായ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗൻ
3: മൂതെൻവ കുവനിൻവ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊല്ലു സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സായോഗിത അനുഗ്രഹായ
4: സോനാലിക ട്രാക്ടറിയ ദൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതയാൻ വെതി വടിനാ ദൊരത്തിക്ക് അൽമാരിയാക് നോമിലി ടിവിഎസ് അഗ്രി ബിസിനസ് വെതി സോനാലിക ട്രാക്ടറിയ
0: ශ්‍රීලංකාව සහ වියට්නාමයේ අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. වියට්නාම් එයාලයින් සමාගමට ඇත යානයන් ප්‍රථම යානය ලෙස මෙසේ පැමිණ ඇති බවයි ගුවන් තොටුපළ අපවාර්තාකරු සඳහන් කළේ. වියට්නාමයේ හෝ චි මින් නුවර සිට පැමිණි VN671 දරන යාබස් A320 වර්ගයේ යානයක්. යානය සාම්ප්‍රදායික ජල ආචාර පවත්වමින් උණුසුම් ලෙස පිළිගැනීමටයි කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කළේ. පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ත්‍රීන් තීටා ඌ මහත්මිය එක්ව සිටියා. මෙම ප්‍රථම ගුවන් ගමන සඳහා මගින් 164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම යානයෙන්ම යලිත් මගින් 172 දෙනෙකු වියට්නාමයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. නව ගුවන් සේවාව ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සතියකට දින 3ක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මකයි. ඒ අනුව ඉරිදා බදාදා සහ සිකුරාදා කටුනායක සහ වියට්නාමය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක අතර එක් ගමන් වාරයක් සඳහා පැය 4යි විනාඩි 30ක කාලයක් ගතවන බවයි සඳහන්
5: වන්නේ.
0: දකුණු කොරියාවේ සිදු නායාමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 3 දිනක තුවාල ලබා තිබෙනවා. එරටට බලපා ඇති අධික වර්ෂාව සහිත කාලගුණයත් සමග දකුණු ජියොන්සෑන් පළාතේ ජියෝජේ නගරයේ නායාම හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මහල් නිවාස සංකීර්ණ සහිත ප්‍රදේශයක යහටගෙන ඇති අතර නිවාස සංකීර්ණයේ පළමු මහල සම්පූර්ණයෙන්ම පස්වලට යට වී ඇති බව සඳහන්. පසුගිය පැය කිහිපයේදී මිලිමීටර 800ක පමණ වර්ෂාපතනයක් ප්‍රදේශයට ඇදහැල ඇති බවයි රට කාලගුණාංශ පවසන්නේ. ඒ හේතුවෙන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ලකන්ද ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට
5: 24 පෑම සිරුවෙන් ලකන්ද ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එකලහයි විනාඩි 4යි

একলাই বেড মই মিমি দেড় পাঠান গান্দে আবি আই মমাই হার্ট বিট টিকে ইয়াশেক ইন বলু আং দাওয়াল লেক ওয়েনকাং ইদিন ইকমারট দাওয়াল দরা ওয়েন কালিং মেসেজ কো কুতেমান মক দ দাওয়াল দলা হট পুরনি উৎসাহন তিন ইট পাসা ওয়ে মমাই হাম্ব ওয়েননি দাওয়াল দলা হে দিহিম পাসে ইদিন নীর কালিং আট সিন্ধু আক কাহান কেমতি কেনু কে কত কর গান্ন মে অন দেয়াত বলু දැන් ගෙදර ඉන්නකොට සමහරක් වෙලාවට ඔයාට ඉඳගෙන ඉඳලා එක දිගටම පැය ගානක් වාඩි වෙලා ඉඳලා නැගිටින්න ගියාම කොන්දේ අමාරු එහෙම නැත්නම් කොන්දේ වේදනාවක් වෙන්න පුළුවන් දන හිස උරහිස එහෙම වෙන්න පුළුවන් වේදනාවක් දැනෙන්න පුළුවන් සන්ධි වේදනාව එතකොට ඉතින් කාඩ කියන්නදනේ එතන ගෙදර තියෙන තෙල් ටිකක් ගෙදර ඉන්න බලාමේක්ට කියලා එහෙම ගා ගන්නවනේ හැබැයි ඒක ඒ වෙලාවට විතරයිනේ ඊට පස්සේ අයත් ඉතින් ඕන සංවේදනාව වෙනවා කැක්කුමක් එනවා එතකොට අයත් බෙහෙතක් හොයනවා ඉතින් මේ කියන තාවකාලික දේවල් වලින් ඔයාට ඇත්තටම දීර්ඝ කාලීන විසඳුමක් හම්බ වුණාද ප්‍රශ්නයක් නේද තාවකාලික විසඳුමක් හම්බ වුණාට සමහර දේවල් වලින් ඔයාට දීර්ඝ කාලීන විසඳුමක් හම්බ වෙලා නැහැ එහෙම නැති වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්න හදන්නේ, ඔයාගේ සන්ධි වේදනාව බෙල්ල, ඔරහිස, දනහිස, කොන්දේ, එහෙම නැත්නම් වලලු කරාශ්‍රිතව මේ කියන තැන්වල සන්ධි වේදනාවෙන් පෙළෙන කෙනෙක් නම් අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එදමයි ෆැඩ්නෝ ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක. ඔයාලට ඇක්ටිව් විදිහට ඉන්න කිසිම වේදනාවක් නැතුව ඉන්න ෆැඩ්නෝ ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරලම බලන්න. ඔයා මේ වෙනකොට ශල්‍ය කර්මයක් කරලා සුවය ලැබෙමින් ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ක්‍රීඩකෙක්, ගුරුවරියක්, එමේ ඕන කෙනෙක්. එහෙම නැත්නම් ගෘහණියක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට සන්ධි වේදනාව කියන දේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට බය නැතුව වගේ සන්ධි වේදනාවට පාවිච්චි කරන්න පුළුවන් හොඳම බෙහෙතක් තමයි ෆැඩ්නෝ ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ. විශේෂම දේ තමයි ඔයා කොයි හරි යන ලෑස්ති වෙලා ඉන්නකොට සාරියක් ඇඳලා වෙන්න පුළුවන්, ඔෆිස් එකට යන ලෑස්ති වෙලා වෙන්න පුළුවන්. එතකොට සන්ධි වේදනාවක් ඔයාට එන්න පුළුවන්. එතකොට ෆැඩ්නෝ ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක ගා ගන්න. එතකොට ඔයාගේ ඇඳුමේ ගෑවෙන්නේ නැහැ. බය නැතුව කියනවා. ඉතින් ඉක්මනින් හැමදේම ඇබ්සෝබ් වෙනවා. එතකොට ඇඳුමේ ගෑවෙන ප්‍රශ්නයක් ඔයාට එන්නේ නැහැ. සියක්ම ස්වභාවිකම ද්‍රව්‍ය දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා ෆැට්නා පරේෂණ ආයතන මේ වගේ නිෂ්පාදනය කොට හඳුන්වා දීලා දෙන සන්ධි වේදනාවට දීර්ඝ කාලීන විසඳුමක් විදිහට. ඉතින් වඩ සන්ධි වේදනාවේ තවත් දුක් විඳින්න අවශ්‍ය වෙන්නේ මෙන්න රුපියල් 1920ක් විතරයි වෙන්නේ. ඔය ළඟම තියෙන ෆාමසි එකේ එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෛද්‍යශාලයට ගිහිල්ලා ඔයාගේ සන්ධි වේදනාවට තිත තියන්න ලෑස්ති වෙන්න. ඔයා ෆැට්නා ඔතුෂිල් ඇක්ටිව් ප්ලස් එක අරගෙන බලන්න. එවගේම අපි අමුතු බලන්න මා වහගෙන කවුද ඉන්නේ කියලා මේ වෙලාවේ හાર્ට් බීට් චැට් එක පැත්තට ජයම මොයා ඉන්නව නේද සුබම සුබ දවසක් කියලා තියෙන වායශ් දුවේ ඔයාට සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා දින කොට්ටාවෙන් තමයි මට මැසේජ් එක අවිල්ල තියෙන්නේ ලොකු බස් මුල්ල ඉන්නවා පොඩි බස් වරණ ඉන්නවා කවුද මේ වැරදිලාද චම්පා මිස්ද මේ දිස්නා මිස් ඉන්නවා මදුසංක ඉන්නවා ජගත් ඉන්නවා ජය මාම තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ වෙනද වගේම එහමෝම එකතු කරගමු අපි ඊළඟ ලස්සන සින්දුවට ගුඩ් මෝර්නින් කවුද මේ කොහොමද ඉතින් මෑණික කියලා අහලා තින මං ගොඩාක් හොඳින් ඉන්නවා හේ පබලෝ සලී ඇඟි කරන හැටි ගීතයේ දොන්නට ස්තෝතිය කියලා තියෙනවා බොයෙකුට සුම්බඳා ආදී මේ දැසල පොඩි පොඩි වැහි බින්දු වැටෙනවා නේද ඉඟි මෙඟි කරනවා හරියට වැහි බින්දුත් අපිට අපව සෙල්ලමකට අරන්දු තියෙන වැහි බින්දු මේ වෙලාවම එකතු කරගන්නා ඊළඟ ලස්සනට සින්දුවට බොයෙකුට සුම්බඳා ආව හරි මාදිරෙන් එකතු කරගන්නවා බෞලි හැමෝමත් එකතු කරගෙන ඇත්තරියන්නේ තුමයි හදාන්නේ මේ වෙලාවේ ගමන්ට් එකේ සද්දර්ම ලක්ෂණාගෙන ඉන්නවා කියලා දෙනවා කොළලා ඉන්නකේ ඉන්නවා මේ වෙලාවේ සිරු දෙනම තරහ ගිහිල්ලා ඉන්න පොඩ්ඩි ඉන්නවා පොඩ්ඩි වට දැනුත් තරහයි දන්නේ මේ මැසේජ් එක කිව්වට පස්සේ මම දන්නේ දමිත් තමයි මට මැසේජ් එක වෙලා තියෙන යත් එක බේර ගන්න මේ ප්‍රශ්න මාව තුන්වෙනි පාර්ශ්වයක් විදිහට සම්බන්ධ කරගන්න එපාද වෙවසාවේ ගවර්මන්ට් එකේ ඉන්න හැමෝම එකතු කරගන්න විහිංගිවත් එකතු කරගන්න කියලා තියෙනවා අය හැමෝම එකතු කරගෙන දමිත් ආවත් එකතු කරගෙන අපි හැමෝම ලස්සන සින්දුවක් ගොඩ කාලෙකින් මැසේජ් එකක් දාපු කෙනෙක් මමත් ඔයාගේ කටහඬ අහන්න මෙන්න ආව කියලා තියෙනවා බලන්නකෝ ඉතින් එයාදරේ
මාවා ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. සිල්වාන්ටි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සිල්වා ටීචර්, ඔයා ටීචර් කෙනෙක් වෙන්නවනේ මං හිතන්නේ. ඔයාවත් එකතු කරගෙන ලක්කඩට ජය වේවා කියලා තියෙන. ඔයාටත් ඉතින් ජයෙන් ජයම වෙන්න ඕනේ. ඔය විදිහටම අපි වහගෙන ඉන්නෝ. යමුද බලන්න අනුරාධපුරේ පැත්තට. අනුරාධපුරේ කිමුරු පුතාව කෙමිරු පුතාව එකතු කරගන්න කියලා තියෙනවා. අජන්තායෝ මේ වගේම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නාක් කියලා තමයි තියෙන්නේ. ඩිං හාට් බීට් අහගෙන ඉන්නවා රාර පුළුවන් ලස්සනම සින්දු ගොඩක් අහන්න. හෙලෝ යශ්වක්කි කොහොමද? මම ගොඩාක් හදින් ඉන්න ඔයාට කොහොමද? මේ මං ඔයාට දාන පළවෙනි මැසේජ් එක. ආදරෙන් සාදරෙන් පිළිගන්නවා හාට් බීට් වැඩසටහනට. මාවත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. දරණිය ගනින් තෙනුක් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තෙනුක් ඔයාව එකතු කරගන්න. ඔයාට හරි ලස්සන නමක් නේද තියෙන්නේ? අපි අහමුද ශෂිකාගේ වින්නේනවයි සින්දුව. මේ සින්දුව මගෙන් ඔයාට 11:19.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Vasavisha Nati, Deshiya Kirivalin Pamanakma Nipadavana, Maupime Sarakuniya Rakat, Palvatta Kiri, Dan Langama, Keel Super Shaka Magin Milate Kataheki.
2: Raj Bankuka Surakshita Bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රිය ධාවනය කිරීමෙන් වළකින්න.

11 විනාඩි 30 වෙලාව වෙලාව බලලා අපි ආවනේ මේ පැත්තට. හાર્ට් බීට් එකෝ යශිනවන මේ පැත්තෙන් මේ පැත්තෙන් නම් ඉන්නකොට මම දන්නවා ඒ පැත්තට වෙලා මාව අහගෙන ඉන්නේ කියලා. ඉතින් ඔයාලට කතා කරන දේවල් ඇති මේ හැමදේම පුළුවන් දවල් එක වෙනකන්. ඔයාට මම කියන දෙයක් තියෙනවා. ඒ මොකද? කවුරු හරි අහනවද දැන් වයසට ගිහිල්ලා ඉන්නකොට ඔයාගේ ඇස් දෙක පේනව චුට්ටක් අඩුයිද කියලා. සමහරක් විට වයසට යන්න ඕනෙත් නෑ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේ දේවල් වෙනකොට ඔයාට හිතෙන්න පුළුවන් මම කොයි වගේ තැනකට යයිද මගේ ඇස් දෙක පේන්න ගන්න යන්න ඕනි. හැබැයි හොඳ තැනක් නෑනේ කියලා ඔයාට සමහරක් විට හිතෙන්න පුළුවන් නේද? එහෙම දෙයක් හිත හිත හිටියා නම් එහෙම නැත්නම් ඔගේ ගෙදර කෙනෙක් ඉන්නවා නම් ඇස් පෙනීමේ දුර්වලතාවයක් එහෙම නැත්නම් ඇසේ සුද ඇවිල්ල මේ වගේ දේවල් ආට හොඳට විශ්වාසවන්ත තැනකට යන්න ඕනේ ඇස් දෙකක් පෙන්න ගන්න. ඉතින් එහෙම තැනක් තියෙන ඒ තමයි ලෙන්ස් ටෙක්යි කියලා හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයාට ඇසේ සුදිමත් කරගන්න දියවැඩිය සායනයක් කරගන්න විතරක් නෙමේ ග්ලූකෝම සායනය ළමා අක්ෂි සායනය ඇස් කණ්ණාඩි සේවාවක් ලබා ගන්න එවගේම බාහිර රෝගී අංශය මේ කියන දේවල් ඔයාට ලෙන්ස් ටෙක්යි කිය හොස්පිටල් එකත් එක්ක සම්බන්ධ වුණොත් ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ඇස් කණ්ණාඩි ලබා ගන්න යනකොට ඔයා ડોක්ටර් කෙනෙක් විචාරණ කරගන්න ඕනේ ඇස් දෙක පෙන්න ගන්න ඕනේ. ඉතින් ඒකට වෙන තැන් වලින් සල්ලි ගත්තට ඔයාට නොමිලේ ඇස් දෙක පෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කණ්ණාඩි දෙකක් ගන්න පුළුවන්. ඉතින් ડોක්ටර් චැනල් කරන්න යන තැන සල්ලි ටික ඉතුරු කරගන්න පුළුවන්. මේ හැමදේම ලෙන්ස් ටෙක්යි කිය හොස්පිටල් එක ළඟින්ම තමයි තියෙන්නේ. ඔයා ළඟටම යන්න හොස්පිටල් එකටම යන්න. ඉතින් දන්නවද යන්න ඕනේ කොහටද කියලා? නම්බර 74 එක රොබට් ගුණවර්ධන මාවත කොස්වත්තු බත්තරු මුල්ල. නම්බර 74 එක රොබට් ගුණවර්ධන මාවත කොස්වත්තු බත්තරු මුල්ල. මේ කියන ලිපිනේට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කෝල් එකක් දෙන්න පුළුවන්. 0 74 78 478 0 74 78 478. එහෙම නැත්නම් ලෑන්ඩ් ලයින් එක තියෙනවා 0112 78 58 58. 0112 78 58 58. මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ඔයාට තව ටිකක් විස්තර දැනගන්න ඕන්න පුළුවන් නම් ඔයාට සවිස්තරව විස්තර දැනගන්නත් පුළුවන් මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දුන්නොත්. ඉතින් ඔයා ගෑස් එක පෙන්න ගන්න බය නැතුව යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට. ඒ වගේම ආර පළවත්ත නිෂ්පාදනය ගැන මතක් කරන්න ඕනේ. පළවත්ත නිෂ්පාදනය ගැන කියනකොට රටේම නිෂ්පාදනයක් තමයි පළවත්ත කියලා කියන්නේ. එදා ඉඳලා අද වෙනකන් වෙළඳපොළේ රැඳිලා ඉන්න විශ්වාසවන්ත වෙළඳ නාමයක්. ඉතින් කිරිගොවීන් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට පළවත්ත නිෂ්පාදන ආයතනයේ වැඩ කරනවා. ඉතින් ඔයා ගන්න පුංචි කිරි පැකට් එකෙන් ඔයාට රටේ ආර්ථිකය ශක්තිමත් කරන වගේම ඒ කිරිගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. රටේ සල්ලි ටික රටේම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔයා මොන හරි ගන්න කිරි පැකට් එකක් එහෙම නැත්නම් බටර් වෙන්න පුළුවන් අයිස්ක්‍රීම් එහෙම නැත්නම් දියර කිරි වෙන්න පුළුවන් ඕන දෙයක් ඔයාට පළවත්ත කියන වෙළඳ නාමයත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඔයා මිලදී ගන්නකොට පළවත්ත කියන නමින්ම ඉල්ලන්න මතක කරන්න එපා. ඒ වගේම අපි යමුද බලන්න කවුද මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කියලා බලන්න. බුලත් සිංහල පැත්තට යන තුඹේ හදන්නේ හොරණ පැත්තට. හොරණ පහු කරගෙන යන්න ඕනේනේ. හැරිලා ලස්සන සින්දුවක් අහමු නේද කියලා තියෙනවා. අම්මා ඉදවා තාත්තා ඉඳුනිල් ප්‍රනීත් මදු ඒ වගේම රංග ඉනිකි බබා ඉනුකි බබා වෙන්න ඕනේ. ඉනුකි බබා අර චුට්ට ටයිප් කරන චුට්ටක් විතර වැරදුනානේ. එයාට වැරදුනට මට වැරදින්නේ නැහැ නේ. මම දන්නවා ඉනුකි බබා තමයි ඉන්නේ කියලා. ආදි බබා ඉන්නවා තොහින බබා ඉන්නවා මාවත් එකතු කරගන්න කියලා තියෙන තරු වස්නායක නංගිවයි ලක්කන අහන හැමෝම එකතු කරගන්න කියලා තියෙන හොරණ පහු කරන් තමයි යන්නේ. මං බ්ලස්සිංග පැත්තට ගියොත් එහෙම ආට කියන්නම් කොහාද තහරා ලක්කන හાર્ට් බීට් සද්දෙට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලොතරැයි විකුණන හං හමුණ හන්දේ ලොතරැයි කෝඩුවේ සද්දෙට ලක්කන දාලා තියෙනවා නේද? සමරප්ප ඩයිස් තමයි ඉන්නේ ඉස්සරහ කඩපේලිය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මැසේජ් එක මට දාලා තියෙන්නේ සෝමරත්න ඩයස්. හංගමුණ හන්දියන ඉතින් අර කුරුණෑගල පහු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මාස් පොත තියෙනවා. මාස් පොත පහු කරාම ඊළඟ හන්දිය තමයි හංගමුණ හන්දේ කියලා කියන්නේ. මං හරිද?
හැමෝම එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඔය විදිහටම අහගෙන ඉන්නෝ ලොතරැයි කෝඩුවේ සද්ද වැඩි කරගෙන අහන්න. එතකොට ලොතරැයි ටික ඉක්මනට විකුණ ගන්න පුළුවන්. කාගද මේ, කවුද මේ කතා කරන්නේ ළමයක් කියලා බලන්න එනකොට හාඩ්මිට් අහගෙන ඉන්න යශ් එක්ක දවල් එක වෙනකන්. ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්න. හමුද අපි හින්දි සින්දුවක් පොඩි වෙනසකටත් එක්ක. මොකද කියන්නේ මේ සින්දුව? මගෙන් ඔයාට

විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: විලාව ඔබ වෙත ගෙන ආවේ
1: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
2: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන්න Heartbeat

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: එකලයි විනාඩි 44යි යශෙක් හට් බීට් අහගෙන ඉන්න වෙලාව අපිට නිවුස් අහන්න දෙලා. ඉතින් ඊට කලින් මට හිතුණා එයත් එක චුට්ටක් කතා කරලා යන්න ඕනි කියලා. ඒක නිසා තමයි මම මේ වැත්තට ආවේ. එයාව බලන්න හිතනකොට මට හිතුණා රාටෝ දෙයක් ගැන කියන්න ඕනි කියලා. ජීවිතේ හැමෝම රස්සාවක් කරන්නේ ගොඩ යන්නනි. කොහොම හරි ජීවිතේ අරස් කියනනි මේ කාලේ බැරුණා ජීවිතේ අන්තිම කාලේ හරි සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි කියලා. අන්තිම කාලේ වෙනකන් ඉන්න ඕනේ. අර මේ කාලෙම හිත සතුටින් ඔයා කැමති විදිහට ජීවිතේ ඉන්න පුළුවන්. ඉතින් ඔයා සමහරක් විට ඔයා ඉන්න තැන පොඩක් වෙනස් විදිහට හිතන පටන් ගත්තොත්, වෙනස් විදිහට වැඩ ටික කරන්න පටන් ගත්තොත් ඔයා හිතන තැනට ඔයාට ඉක්මනට යන්න පුළුවන්. සමහරක් විට එකම රස්සා

කල්පනා කරලා බලනකොට ජීවිතේ ඉස්සරහට යන්න ඔයාට පුළුවන්. ජීවිතේ ඉස්සරහට යනකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. අර පොන්චෝ දවවා කරන්න වාගේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන එන ධන නිධානයේ ලොතරැයි පත්‍රය කියලා කියන්නේ වාගේ ජීවිතේට වාසනාව අරගෙන එන ලොතරැයි පතක්. එදින ඔය ලඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් අරගෙන බලන්න ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්, ජීවිතේ ඉලක්කමකින් ඔයාගේ හීන වෙනස් කරගන්න පුළුවන්, බලාපොරොත්තු වෙනස් කරගන්න පුළුවන්. ඉතින් පොන්චි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න, කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේ මොසන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න ඔයාට පුළුවන්. ඉරදා දිනියේදී දිනුම් දින වාසනාවට මාර්තු මාසෙ තමයි පටන් ගත්තේ. ඉතින් මේ සන්ඩේ බෝනස් වාසනාවට හිමිකම් කියනකම කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙනකම ජීවිතේ හීන හැබෑ කරගන්න. ජීවිතයේ සිහිනට වස්සනාවේ ආශිර්වාදය. ජාතික ලතරේ මණ්ඩලයෙන් තමයි මේ වදක් කිරීම ඇති කරන්නේ. 11 විනාඩි 46යි. අපි ඉක්මනට මතක් කරගෙන යමු හાર્ට් බීට් චැට් එක පැත්තේ කවුද මේ වෙලාවෙ ඉන්නේ කියලා. මඩපහත ලක්ෂ්මණ ඔව එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නව නේද? තමරා නිශානී ඉන්නවා, චේතනා තේජවෝර ඉන්නවා, පුංචිපුතා භාග්‍ය ඉන්නවා, අවිෂ්කෝ ඒ වගේම සේරුවා විල කේඩිය සමරසිංහවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඒජි අනුරපුස්සල්ලා ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සනු සින්දුවට. සුබම සුබ උදෑසනක් මැනික. ඉතින් කොහොමද ඔයාට ලස්සනු සින්දුවක් අහන්න නම් ලක්කන තමයි කියලා තියෙනවා. තවලමින් දාමලින් තමයි අනුපමා මැසේජ් එකක් මට දාලා තියෙන්නේ. තවලම වැත්ත හිටිය අපි කැම්පස් යන කාලේ මගේ යාළුවෙ. ඉතින් ඔයාට අවලම කියලා කියනකොට මටත් මතක් වෙනවා යාළුවා. අපි යාළුවවත් එකතු කරගමුද? ඔයාගේ ගමේනේ. හයි අක්කේ කොහොමද කියලා අහලා තියෙනවා. අපි කෑගල්ලෙන් හැටි මොල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ලංකාපුරේ. ගරාජ් එකේ කොල්ලෝ සෙට් එක එකතු කරගන්න කියලා දින කොල්ලෝ සෙට් එකටම දෙනවා ලස්සන සින්දුවක්. අශාන්තගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන ඉන්නේ. මේ වෙලාවේ ලොකු බස් ඉන්නවා. කවුද ලොකු බස් කෙනාම? ඉරේෂ්. පොඩි බස් ඉන්නවා ලස්සිතෝ. එකතු කරගන්නවා කියලා තියෙන ලොකු බස් පොඩි බස් වැඩ කරන හැමෝම එකතු කරගෙන අපේ හැම ලස්සන සින්දුවක්. හයි කොහොමද කියලා හාලා තියෙනවා. සුමුදු වලාවක සින්දුව දෙන්න පුළුවන්ද? හලාවතින් හැමල් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි බලමු මේ ටයිම් එකේ සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. අර වෙලාවක් තියෙනවා සමහර සින්දු දෙන්න පුළුවන් කියන. අනිවාර්යෙන් අද බැරුණොත් ඔයාලට මම හෙට උදේ 10ට දෙන්නම් හාද. බියගමේ පැත්තට යන්න තමයි හදන්නේ. බියගම සුරේෂ් ඉන්නවා මාව අහගෙන සින්දුවකට එකතු කරගෙන. අම්මා ශ්‍රී රාණි එවගේම රංගමල්ලි සරංගමල්ලි ඒ විතරක් නෙමෙයි. රංජනා අක්ක ඉන්නවා, රෝසා අයියා, ලොකු දුව දිනශී, පොඩි දුව සඳලී, පුතා සනුක, ලක්කනන හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. වැස්සේ වුණත් මාව අහගෙන ඉන්නකොට මගේ හිතට ඉතින් කොයිතරම් සතුටක්දනේ. ඔයා මාව මිස් නොකර මාව අහගෙන ඉන්නා කියන එක. FM 93.5 93.7. ඔයා මාව අහගෙන ඉන්නවනේ රත්නපුරේට වෙලා වැස්සේ. තමරා කුමාරි ඔව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඒ වගේම අනුෂාව ආවත් එකතු කරගන්න ඕනේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කොච්චර වැඩ තිබුණා මාව මිස් කරන්න. ඉතින් කොහොම හොඳයි. හරි මාදුරෙන් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අකි අපිවත් එකතු කරගන්නවා කියලා තියෙනවා ලක්හඬ. ඔෆිස් එකේ ඉන්න ඔෆිස් එකේ නම කියන්න විදිහක් නෑ මට. සංගීත අයියා ඉන්නවා. අනේ සංගීත අයියාගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ සමාවෙන්න. කලතරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද කියලා නම නැහැ. මම අය පාරක් බැලුවේ නම තියෙනවද කියලා. නම නැහැ. අපි බලමු සංගීත විජේසූරියගේ සින්දුව දෙන බලම් වේද කියලා. ඔය විදිහටම මම අහගෙන ඉන්න වැස්සක් මොනවනත් මම අහන් ඉන්න. මන් දන්නවනේ ඉතින් ආගෙන අපි හමුද මේ වැස්සේ විලස්සන සින්දුවක් හිරිමල් වයසට.

දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන් ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැනුම් දීමයි
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොනින් ඒසල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: FM 93.5 FM 93.7 ලඛන Radio ITN
8: අස්සර සින්දුව ගහන දිනේ කැලන්ස් විජේවර්ධන මහත්මයාගේ තින් දැස පියා ගත් කරාම ඔයාද මට පේන්නේ මේ සින්දුව අහලා එමු. ඉතින් අහලා එන්නේ දවල් 12:30 රෑ ආපහු ඔයයි මම හම්බ වෙන්නේ. එතකන් හොම්බම ඉන්න කොහෙවත් යන්න නැතුව මේ ලස්සන

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රවෘත්ති සිරස්තල
4: රටින් පලාගිය ප්‍රබල රතුවරන්තුකරුවන් කීප දෙනෙක්ම ළඟදීම දිවයිනට. ක්ලීන් ශ්‍රී ලංකාවේ නැරඹෙන රෝහල් ශ්‍රමදාන ව්‍යාපෘතිය. ජලාශවල චලමට්ටම් පහළට ජලමණ්ඩලයත් විමසිල්ලෙන්. සරුංගල් නිසා හදිසි අනතුරුවල වැඩිවීමක්. දකුණු කොරියාව සමග හමුදා අභ්‍යාස සීමා කරන්න ට්‍රම්ප්ගෙන් පෙන්ටගනයට නියෝගයක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් 58 දෙනෙකු පසුගිය මාස කිහිපය තුළ මෙරටට රැගෙන ආ බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඉදිරියේදී තවත් ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු මෙරට රැගෙන ඒමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
5: පසුගිය මාස 12ක් 15ක් වැනි කාලයක් තුළදී අපි වැඩ කරලා මහා දරුණු පාතාල එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මේ ඩුබායි රටේ ඉඳලා ගෙනාවේ. කංජිපාණිගේ 3 දෙනෙක් දවස් 4කට කලින් ගෙනාවා. එතකොට හිතාගන්න බුණා මේ රටේ දරුණුතම මහා අපරාධකාරයෝ පිටරට වැජබිච්ච පහෝගේ මාස 6ක් 7ක් 8ක් වැනි කාලයක් තුළදී ඔක්කොම 58 දෙනෙක් මහා දරුණු අපරාධ වලට වග කියන්න ඕනේ අයවලු. යාන වාහන මහා ගොඩනැගිලි සල්ලි නැති දෙයක් තිබුණ නැහැ. ඉතින් හරිනේ ඒ තරම් දේශපාලන රැකවරණයක් ඔවුන්ට තිබුණ මේ රටේ ඔවුන් වැජබුණා. අපි ඔබ සියලු දෙනාම මේ එකතු වෙලා මේ පළවා හැරියේ ලංකාවේ නෙමෙයි ලෝකේ ඉතාම දරුණුතම මහා සංවිධානාත්මක අපරාධ ජාලය වලින් සමන්විත වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අපරාධ කරුවන්ගේ සමන්විත දේශපාලන කල්ලි ඒ තරම් අපරාධ කරන ලද සංස්කෘතියක තමයි අපි ජීවත් උනේ ජීවත් කෙරෙව්වේ. හිතා ගන්න පුළුවන් ද හිටපු අධිකරණ ඇමති කෙනෙක්ගේ පුතෙක් මහා දරුණු අපරාධකාරියොත් එක්ක ඩීල් දාපු හිටපු මහජන ආරක්ෂක ඇමති කෙනෙක් අපි යුද්ධ කරන කාලේ එමිල් කාන්දන් වැනි LTT නායකයෙක් එක්ක මුදල් ගනුදෙනු කරපු ඒ විදිය දෙන්නෙක් එකට එකතු වෙලා හැදිච්ච රජයක් ආණ්ඩුවක් කොහොම තියෙන්නේ ඇතිද හිතා ගන්න පුළුවන්ද? එතකොට නීතිය රට මොන තත්ත්වයක තියෙන්නේ ඇතිද? ඒ දරුණු අපරාධකාරයෙක් මේ ලංකාවට ගේන්න කොච්චරක් වැඩ කරන්න ඕනේ? ඒකට තමයි මේ පසුගිය මාස 10 12 15 මේ අපේ රාජ්‍ය තන්ත්‍රය එහෙම නැත්නම් ආණ්ඩුකරණය අපි මැති කැමැතිගොල්ලෝ ඒ ආයතන පොලිසිය STF එක විමර්ශන බුද්ධි නිලධාරි ඔය ඔක්කොම වැඩ කරේ. මහා අපරාධකාරයන්ගේ ජාලයේ මුදුනට ගහලා දැන් ගැලවෙනවා. ඒක තමයි මේ බය වෙලා තියෙන්නේ කෑ ගහන්නේ.
4: ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සම්වත්සරයට සමගාමීව දෙවිනපුරා තෝරාගත් රෝහල් 31 ක දැවැන්ත තාක්ෂණික නඩත්තුව අලුත්වැලියා ශ්‍රමදාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. ක්ලේන් ශ්‍රී ලංකා සමග එක්වයි ඒ සිදු කරන්නේ. ජෙන්සි තරුණ පරපුරේ දායකත්වයෙන් මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය අද දෙවිනපුරා එකවර ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. එහි සමාරම්භයේ සිදු වූයේ හොරණ මූලික රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සිදු කරමින්. කළුතර දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල තරුණ තරුණියන් ඇතුළු 300කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිනවා. දේශපාලන බලය භාවිත කරමින් වංචා දූෂණ සිදු කරන ලද ඇතැම් දේශපාලඥයින් වර්තමානයේ බිය වී සිටින්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් බව නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර මහතා පවසනවා. ඒ රත්මලාන දෙහිවල 2026 තරුණ සමුළුව අමතමින්
0: අද මොකද වෙලා තියෙන්නේ? අද නාමල්ට ඇවිල්ලා කියන් වෙලා තිනවා මාර්ක් කේස් එක වෙන්දත් නම් සාමාන්‍ය නඩු අවුරුදු 6ක් අහනවා. දැන් අපේ නඩු මාස 6න් අහනවා. ඇයි? ඒගොල්ලන්ට දැන් දේශපාලන වශයෙන් මේ මරබිය දැනෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි අපිට මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ පළවෙනි වතාවට නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. ලීසි පාසු වැඩක් නෙමෙයි. පිල්මල තමයි මේවා තිබුණේ. ලංකාවේ අධිකරණ ඇමති ඉන්නෝ. එයාගේ පුතා පගාව අරගෙන මාට්ටු වෙනවා. අධිකරණ ඇමතිගේ පුතා මිනිහෙක් ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරපු සමාජයක් තිබිලා තියෙනවා. අධිකරණ ඇමතිගේ පුතා සමගි බලමේ කුත්‍රාධිකාරී මල්ලේ හිටපු නළු ඒගොල්ල තමයි හිරකාරයා මොන කූඩුවටද යන්න ඕන කියලා තීන්දු කරේ. ඒවා අපි හිතේ ෆිල්ම් වල තියෙන කියලා. හැබැයි රියල් ජීවිතේ ඒවා තිබුණේ. අපි මේ 18 වෙනිදා පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ කාලය අවුරුද්දකින් දික් කරන්නේ. දැන් මේකට කවුද බය කෑ ගහන්නේ? අපේ මෙතන ඉන්න නංගිල මල්ලා බය කෑ ගහනවද? ඕගලගේ අම්මලා තාත්තලා බය කෑ ගහනවද නේ? අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ අවුරුදු දෙකක් දික් කරන්න ගියාට පස්සේ සැක පිටයි යැප පිටයි ඉන්න සෙට් එක බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. ජාවාරම් කාර කල්ලින් බය වෙලා දිනවා. අපේ ජනවරමට අනුව නීති ආධිපත්‍ය පිටවන්න පටන් ගන්න
4: තියෙනවා. අනාගතයේ වෙනුවෙන් තාරුණ්‍ය එකම වේදිකාවකට පෙළ ගැසෙන සමාජවාදී තරුණ සංගමයේ සංවිධානය කරන රටක් හදන තරුණ චවයේ රත්මලාන දෙහිවල තරුණ සමුළුව 2026 පැවැත්වුණේ ගල්කිස්ස ප්‍රදේශයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී සවන්මලි ගුණසිංහ මහත්මියද එහිදී අදහස් පළ කළා.
6: ඔබ සිස්ටම් චේන්ජ් එක කරන්න කලින් අපේ මීට කලින් හිටපු ඒ අප්පච්චිලා ඒ දේශපාලඥයෝ වපුරපු බීජවලින් හැදුන අස්වැන්න තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ. හැබැයි ඔබ අද තීරණයක් කරන් තියෙනවා මේක ආයෙත් වෙනස් කරන්න ඕනේ. ආණ්ඩුවක් පත්තලා තියෙනවා සමාජයක් වෙනස් කරන්න ඕනේ. මිනිස්සු වෙනස් කරන්න ඕනේ. අපේ නංගිල මල්ලිලා වෙනස් කරන්න ඕනේ. එහෙම හැඟීමක් ඔබට නැද්දද? නැද්ද? තියෙනවා. ඒස අපි විශ්වාස කරනවා තරුණ සංගමයකට දෘෂ්ටියක් තියෙනවා, දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය තුළ ඉඳලා හෙට දවස වෙනුවෙන් ඔබ එකතු වෙනවා. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා.
4: මේ අතර සමාජවාදී තරුණ සංගමයේ තවත් සමුළුවක් නිවිතිකල නගරයේදී පැවැත්ුණා. නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා එහිදී අදහස් පළ කළා.
7: සහෝදරය සහෝදරිය මෙතන අපි වේදිකාවට ඔබ නම් කරේ ලොකු බලාපොරොත්තු ප්‍රමාණයක් තියාගෙන. එක පැත්තකින් ඔබ මේ ආණ්ඩුව නිර්මාණය කරලා ඒ ආණ්ඩුවේ ඉදිරි ගමන සඳහා සැලසුම් සාගතව නායකයෝ විදිහට මැදිහත්වෙන වටපිටාව මේ ඉන්නේ. අපිට මේ ආණ්ඩුවට එහා ගිය දුරහීනයක් තියෙනවා. අපේ රටේ බොහෝ තරුණයෝ තමන්ගේ අරගලය එක තැනකින් නිමා කරන්න පටන් ගනිද්දී අපි විශ්වාස කරා අපේ අම්මට තාත්තට සහෝදරයට සහෝදරියට මේ තියෙන ගැටලුව වලට ස්ථීර විසඳුමක් දෙනවා නම් මෙතනින් එහාට ගිය නව සමාජ පරිවර්තනයකට යන්න ඕනේ. මෙතන ඉන්න බහුතරයක් සහෝදරයාගේ සහෝදරියගේ හීනේ තියෙන්නේ ඒ නව සමාජ පරිවර්තනය. ඒ නිසා අද දවසේ ඔබට මෙතනටපත් වෙච්ච සමාජවාදී තරුණ සංගමේ නායකයෝට ලොකු අභියෝගයක් තියෙනවා සහෝදරය සහෝදරිය. ඒ නව දේශපාලන ගමන යන්න, නව සමාජ පරිවර්තනයකට යන්න ඒ ධෛර්යය හයිය අරගෙන ඒ දජේ ඉස්සරහට ගෙනියන වගකීම ඔබට පැවරිලා තියෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාට නැවතත් මම සුබ පතන්න කැමතියි. ඒ වැඩේ අපි කරගෙන යමු.
4: වාරිමාර්ග දෙපාර්තමේන්තු යටතේ පාලනය වන ජලාශ 74ක ජල ප්‍රතිශතය 37% දක්වා අඩු වී ඇති බැවින් ජලය අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා පවසන්නේ මේ වනිට පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා දැනට ප්‍රමාණවත් බවයි.
8: වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 74 පවතින ජල ප්‍රමාණය මේ වන විට ප්‍රතිශතයක් වශයෙන් 7%කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් මේ වන විට යලකන්නේ අවසාන අදියරට පැමිණෙමින් ඇති බැවින් පවතින ජල ප්‍රමාණය මෙම යලකන්නේ සඳහා ප්‍රමාණවත් වේ අපේක්ෂා කරන අතර මෙම ජලාශවලින් ප්‍රධාන ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි මොන්සූන් වර්ෂාපතනයේ නොවැම්බර් දෙසැම්බර් වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේ අපේක්ෂා කරනවා. ඒ කෙසේ වෙතත් මෙම පවතින ජල ප්‍රමාණය ඉතා අරපිරිමැසිඳායකලස භාවිත කිරීම වැදගත් වන අතර එමගින් ඉදිරි වර්ෂාපතනය ලැබෙන තෙක් අපට මෙම ජලය පානීය ජලය සහ අපගේ අනිකුත් අවශ්‍යතා සඳහා මෙම ජලය භාවිත කිරීමට හැකියාවක් ලැබෙනවා. අම්පාර, මඩකල්පුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය යම් ආකාරයේ අවම ප්‍රමාණයක් නිරීක්ෂණය වෙනවා. විශේෂයෙන් මධ්‍ය පරිමාණ ජලාශ කීපයක ජල මට්ටම ඉතාමත් අවම මට්ටමට පැමිණ තිබෙනවා. ප්‍රධාන ජලාශවල මේ වන විට පානීය ජලය සහ අනිකුත් ජල අවශ්‍යතා සඳහා යම් ජල මට්ටමක් පවතින බව සඳහන්. ඉවර නොවන වගාවාරි ව්‍යාපාරවල ජල භාවිත කිරීමේදී තමත් අර පිරිමැස්සෙන් භාවිත කිරීම වැදගත් වන අතර දෛනික කටයුතු සඳහාද මෙම ජලාශවලින් ජලය භාවිත කිරීමේදී තමත් අර පිරිමැස්සෙන් දායක ලෙස අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාවිත කිරීම තුළින් මෙම එල්නිනෝ තත්ත්වයත් සමග ජල භාවිතයට වන බලපෑම අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.
4: වියලි කාලගුණයක් පැවතියද දිවයිනපුරා මේ වනිට අඛණ්ඩ ජල සැපයුමක් තහවුරු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් නාස්ති අවම කර අර පිරිමැස්මෙන් ජලය පාවිච්චි කරන ලෙසයි එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
9: මේ මොහොත වෙනකොටත් අපි දිවයින පුරාම තියෙන ජලපීරි පහදු මධ්‍යස්ථානවල 100%ක්ම අපේ උපරිම ධාරිතාවෙන් ජල සම්පාදනය සිද්ධ කරනවා. කිසිම දිස්ත්‍රික්කයක වීලිකාල ගුණය පැවතුනා කියලා ජල සම්පාදනය අඩු කිරීමක් කරලා නැහැ. ඇත්තටම මතුපිට ජලය මේ සර්ෆස් වෝටර් ලබා ගැනීමට අමතරව භූගත ජලය වැඩි ප්‍රමාණයක් අපි ලබා ගැනීමට අවශ්‍ය කරන වැඩ කටයුතු මේ මොහොත වෙනකොට කරගෙන යනවා. ඒ වගේම නලලින් ටියුබ් බෙල්ස් වැඩි ප්‍රමාණයක් අපි දැන් නිර්මාණය කරමින් අපේ වැඩ කටයුතු කරගෙන යනවා. කොහොම වුණත් රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍යාල, ඒ වගේම තවත් පොදු ස්ථානවල ජලය පාවිච්චි කිරීමේදී අපතේයම් සහ නාස්තිය අවම කරලා ජලය පාවිච්චි කරන්නේ කොහොමද, ජලය අරිපිරිමැස්මෙන් යොදාගන්නේ කොහොමද කියන එක දැනුවත් කිරීමේ කටයුතු අප මේ මොහොත වෙනකොට කරගෙන යනවා. ඒ වගේම අපි රටේ ජනතාවගෙන් පොදුවේ මේක වියලි කාල ගුණ තත්ත්වයක් නිසා හෝ එහෙම නැත්නම් එල් නිනෝ නිසා හෝ ඒ වගේ නෙමෙයි, මේක හැමදාටම පොදු ඉල්ලීමක්. ජලය පාවිච්චි කිරීමේදී යම් අරිපිරිමැස්මක් ඇතුව ඒ වගේම නාස්තිය අවම කරමින් ජලය පාවිච්චි කරන්න කියන එක අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපිට කියන්න බෑ ඉදිරි කාලයේදී ඇති වෙන තත්ත්වයක් එක්ක මොන විදිහේ විසඳුමකට යන්න වෙයිද කියලා. බෞසමගෙන් ජලය සම්පාදනය කිරීම සඳහා අපිට වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඒකට ප්‍රාදේශීය සභා, නගර සභා ඒ වගේ ආයතන හවුල් කරගෙන අපිට මේ ජල සම්පාදනය බෞසමගෙන් කරන්න අපිට සැලසුමක් තියෙනවා.
4: රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදීගෙන ඇති බව වියලොවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා. වැඩිම වීතෝගයේ මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
10: වියලොවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. අපි ජූලි මාසයේ 13 වෙනිදා තම ආරම්භ කරේ. දැනටත් මාසයකට අධික කාලයක් අපි ගබඩා විවෘත කරලා තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට ඒ අපි ගබඩා විවෘත කරන්නේ අස්වැන්න නෙලන ප්‍රදේශ බලලා. දැනට බොහෝ ප්‍රදේශවල අස්වැන්න නෙලීම අවසන් කරමින් පවතිනවා. හැබැයි තවම පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම වගේ ප්‍රදේශවල දැන් තම ආරම්භ වෙලා තියෙන්නේ. අපි එම ප්‍රදේශවලට අදාළ ගබඩා දැනට විවෘත කරලා තියෙනවා. දැනට අපි ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන තියාගෙන ඉන්නවා. මේ වෙනකොට අපි මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගැනීම කරලා තියෙනවා. මේක වැඩිම මිලදී ආරම්භ තියෙන අම්පාර දිස්ත්‍රික්කයෙන්. දෙවනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අපි මේ සැරේ යම් වැඩි ප්‍රමාණයක් මිලදී ආරම්භ තියෙනවා.
4: ලොකුලුණු නිෂ්පාදන පරිමාව ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. වගා කිරීම වෙනුවෙන් වැයවන වියදම් කැපිපෙන ලෙස අවම කරමින් මෙසේ නිෂ්පාදන ඉහළ නැංවීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මේ වන විට අක්කර එකක ලොකුලුණු වගා කිරීම සඳහා රුපියල් මිලියනයක් පමණ වැයවන බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ඒ අනුව එම වියදම් අවම කරමින් හඳුන්වා දෙන නව වැඩපිළිවෙල පුනරුදයට අරුණලු ජාතික කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති හා පුහුණු අධ්‍යක්ෂ පී සිසිර කුමාර මහතා පෙන්වා දෙන්නේ.
11: සාමාන්‍යයෙන් 2026 වසරේදී දැනට හෙක්ටයර 2800 විතර ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. ඒ ප්‍රමාණයනුත් අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 50,000ක් විතර ප්‍රමාණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කල්පනා කරා මේ අලුත් ක්ෂණේ හරහා ගොවි මහත්තයාට සිදුවන මේ එක ඒකකයක් නිෂ්පාදනය කරන වියදම අඩු කරගන්න මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ තාක්ෂණ කිහිපයක් අඳුනලා තියෙනවා. ඒ පළවෙනි එක තමයි විශේෂයෙන්ම ලුණු වගාව සඳහා බිංජු ජල සම්පාදන පද්ධති විශේෂ පොහොරේ දුම් ඒකකයේ සමග හඳුන්වා දෙන එක. ඉතින් මේ නිසාම ගොවි මහත්තුරුන්ට විශේෂයෙන්ම පොහොරේ දීමට යන වියදම, ඒ වගේම ජල සම්පාදනයට යන වියදම ගොඩක් අඩු කරනවත් එක්කම අස්වැන්න දෙගුණේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කරේට කිලෝග්‍රෑම් 16,000ක් විතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි අනිත් තාක්ෂණයේ තමයි හඳුන්ලා දීපු. අපි සාමාන්‍ය ගොවි මහත්තුරු වගා කරන්න දැනට ලියේදි ක්‍රමයට තමයි ලොකු ලුණු වගා කරන්නේ. ඉතින් මේ ලියේදි ක්‍රමයේදීට වැඩිය අපි හොයාගෙන තියෙනවා උස් පාත්ති වල තමයි වැඩි මස්සන්න ගොවි මහත්තුරුන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ උස් පාත්ති සකසන එක ලොකු වියදමක් යනවා. ඉතින් මේ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගෙන් හඳුන්ලා දීලා තියෙනවා උස් පාත්ති සැකසීම සඳහා යාන්ත්‍රීකරණය. මේ හින්දත් වියදම අඩු කරගන්නත් වගේම වස්සන්නට අස්සන්න වැඩි කරගන්න පුළුවන් වෙනවා. අනිත් තාක්ෂණය තමයි අපි දන්නවා අපි ගොඩක් වෙලාවට ජලය පොම්ප කිරීම සඳහා එක්කෝ විදුලි පොම්ප හෝ ඉන්ධන පොම්ප භාවිතා කරනවා. මේ හින්දා ලොකු මුදලක් යනවා. ඒ නිසා අපි හිරුවෙලෙන් ක්‍රියාත්මක කරන පොම්ප ගොවි මහත්තුරුන්ට හඳුන්වා දෙනවා. ඉතින් මේ හේතු තුන හින්දා මේ තාක්ෂණයන් හේතු නිසාම ගොවි මහත්තුරුන්ට දැනට වියදම් කරන 1 කිලෝ එකක් හදන්න යන රුපියල් 110 සාමාන්‍ය 50%කට වගේ වියදම අඩු කරගන්න පුළුවන්.
4: ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. වියට්නාම් යාලයින් සමාගමට ඇත් යානයක් ප්‍රථම යානය ලෙස මෙසේ පැමිණ ඇති බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ. වියට්නාමයේ හෝචිමින් නුවර සිට පැමිණි වීඑන් 671 දරන එය යාබාස් A320 වර්ගයේ යානයක්. යානය සාම්ප්‍රදායික ජල ආචාර පවත්වමින් උණුසුම් ලෙස පිළිගැනීමටයි කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කළේ. පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රින්ති ටාවු මහත්මිය එක්ව සිටියා. මෙම ප්‍රථම ගුවන් ගමන සඳහා මගින් 164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම යානයෙන්ම යලිත් මගින් 172 දෙනෙකු වියට්නාමයේ බලාපිටත්ව ගොස් තිබෙනවා. නව ගුවන් සේවාව ආරම්භ වීම සමග ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සතියකට දින 3ක් ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මකයි. ඒ අනුව ඉරිදා බදාදා සහ සිකුරාදා කටුනායක සහ වියට්නාමය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක අතර එක් ගමන් වාරයක් සඳහා පැය 4යි විනාඩි 30ක කාලයක් ගතවන බවයි සඳහන් වන්නේ. මේ දිනවල පවතින සුළං සහිත කාලගුණයන් පාසල් නිමාඩුවත් හේතුවෙන් බොහෝ දරුවන් සරුංගල් ලැබීමට එක්ව සිටිනවා. සරුංගල් ලැබීමේදී සිදුවන අනතුරුද බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. කොළඹ රිජ්වී ආරයාල අමාරුහලේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පෙන්වා දෙන්නේ සරුංගල් ලැබීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව සැලකිලිමත් වීමට දරුවන්ගේ අවධානය යොමු විය යුතු බවයි. කණ්ඩායම් වශයෙන් සරුංගල් ලැබීමේදී සිදුවන ගැටීම් වැටීම් මෙන්ම උස්ථානවල සිට සරුංගල් ලැබීමට උත්සාහ කිරීමේදී ඇදවැටීම් සම්බන්ධ අනතුරු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතා අවධාරණය කළා. සරුංගල් නූල් අධිබලති විදුලි රැහන්වල ගැටීම් සිදුවිය හැකි බැවින් විදුලි රැහන් පවතින ස්ථානවල සරුංගල් ලැබීමෙන් දරුවන් වළක්වා ගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවයි රිජ්ජාරයාල අමාරුහලේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කළේ. කොළඹ නවය ප්‍රදේශයේ මහල් නිවසකින් බිමට වැටි වයස අවුරුදු 12ක පිරිමි ළමයෙකු මිය ගොස් තිබෙනවා. මහල් 14කින් සමන්විත නිවාස සංකීර්ණ ඉහළ මහලේ පිහිටි නාන තටාකයේ ආසන්නයේ ළමුන් කිහිප දෙනෙකු අවට නරඹමින් සිටින අතරතුර මහලේ විවෘතව තිබූ ස්ථානයකින් මෙම ළමයා පහළට ඇද වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මර්දාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. දෙත්වාවෙන් පීඩාවට පත් වූ කොත්මලේ නියම්ගම් දොර වැසියන්ට කඳුකර කොටියන්ගෙන්ද තර්ජන එල්ලව ඇති බව වාර්තා වනවා. දෙත්වා බලපෑමෙන් ප්‍රදේශයේ නායම් සිදුවීමෙන් පසු ගොදුරු නොමැතිවීම හේතුවෙන් කඳුකර කොටියන් නිවාසවල සුරතල් සතුන් ඩැහැගෙන යාමට පෙළඹී සිටින බවයි කොත්මලේ ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දකුණු කොරියාව සමග ඒකාබද්ධ හමුදා අභ්‍යාස සීමා කරන ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්ටගනයට නියෝග කර තිබෙනවා. ඊරානය සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන යන ක්‍රියාමාර්ග සඳහා සහය දැක්වීම දකුණු කොරියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ මෙම අභ්‍යාස සඳහා විශාල මුදලක්ද වැයවන බවයි. එය උතුරු කොරියාවට අනවශ්‍ය ලෙස සතුරු සංඥාවක් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ උතුරු කොරියා නායක කිම් ජෝන් උන් සමග තමන්ට ඉතා යහපත් සම්බන්ධතාවක් පවතින බවද සඳහන් කරමින්. එමෙන්ම ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන යන ක්‍රියාමාර්ග වෙත සහය දැක්වීමට දකුණු කොරියාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු සහය දකුණු කොරියානු හමුදා විසින් වාර්ෂිකව පවත්වන ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ නියමිත පරිදි අද ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ මේ වන විට පැවැත්වෙනවා. ඒගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසිය වාසිය දිනා ගනිමින් පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම ලකුණු 462ක් රැස් කළා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ දේව්දත් පඩිකල් ලබාගත් ලකුණු සංඛ්‍යාව 167ක්. කේල් රාහුල් ලකුණු 82යි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභා ජයසූරිය විසින් කල්ලු 4ක් දවා ගැනීමට සමත් වුණා. පෙළතුරින්ම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවා ආහාරය සඳහා තරගයේ නතර කිරීමේදී කඩුලු 5ක් දැවී ලකුණු 99ක් රැස් කරගෙන සිටිනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. රටින් පලා ගිය ප්‍රබල රතු අරින්තකරුවන් කිහිප දෙනෙක්ම ළඟදීම දිවයිනට. ක්ලීන් ශ්‍රී ලංකාවේ නැරඹෙන රෝහල් ශ්‍රමදාන ව්‍යාපෘතිය. ජලාශවල චලමට්ටම් පහළට ජලමණ්ඩලයක් විමසිල්ලේ. සරුංගල් නිසා හදිසි අනතුරුවල වැඩිවීමක්. දකුණු කොරියාව සමග හමුදා අභ්‍යාස සීමා කරන්න ට්‍රම්ප්ගෙන් පෙන්ටගනයට නියෝගයක්. මෙලක ලක්කඩ ප්‍රවෘති පස්සරුව එකට. දැන් සංචාරයේ විශේෂාංකය.

0: නැවතුණු තැන. සංචාරේ. ලෝකාන්තයේ කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන්නේ නුවරඑළිය හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තය. එහි සැබෑ අසිරිය දැකගන්නට ලැබෙන්නේ නම් බොහෝ කලාතුරකින්. ඊට හේතුව නිතැතින්ම එය වසාගෙන පවතින මීදුම් පටලය නිසා. ඒ වුණාට අද අපි සංචාරයෙන් ඔබව රැගෙන යන්නේ වසරේ ඕනෑම කාලයක ඉතා පැහැදිලිව නැරඹිය හැකි එවැනිම සුන්දර වටපිටාවකින් මෙන්ම අනන්තයේතෙක් විහිදුණු දර්ශන තලයකින් සමන්විත මඬොල්සිම පිටමාරුව පුංචි ලෝකාන්තයට. මෙරට තේවගාව ප්‍රචලිත කළ සමයේ පුංචි නුවරඑළිය ලෙස හඳුන්වනු ලැබූ මඬොල්සිම දෙසට වන්නට පිහිටි මේ පුංචි ලෝකාන්තයේ නැරඹීමට මෙන්ම කූඩාරම් අටවගෙන එහි රැය ගත කිරීමට දෙස් විදෙස් සංචාරකයන් නිතතින්ම මෙහි පැමිණෙනවා. ඒ නිසාම මේ වන විට මේ පුංචි ලෝකාන්තයට ඇත්තේ හෝටන් තැන්නේ පිහිටි ලෝකාන්තයට නොදෙවෙනි ප්‍රසිද්ධියක්, ඉල්ලුමක්, ආකර්ෂණයක්. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ සිට කිලෝමීටර 60ක් පමණ දුරින් පිටමාරුව එලිවත්ත ප්‍රදේශයේ රොබේරි වතුයායේ කෙළවරකට වන්නට මේ අපූරු භූ විෂමතාවන්ගෙන් නිර්මිත වූ පුංචි ලෝකාන්තය පිහිටලා තියෙනවා. එහි සත්‍ය නාමය පිටමාරුව එලිවත්ත පුංචි ලෝකාන්තය. මාර්ග කිහිපයක් ඔස්සේ මඬොල්සිම වෙත පැමිණෙන්න පුළුවන්. බොහෝ දෙනෙකු පැමිණෙන ප්‍රසිද්ධ මාර්ගය වන්නේ බදුල්ල පස්සර මඬොල්සිම හරහා ලෝකාන්තයේ තෙක් වැටි ඇති මාර්ගය. බදුල්ල නගරයේ ඉඳලා පස්සර හරහා ලෝකාන්තය දක්වා මාර්ගයේ දුර කිලෝමීටර 60කට ආසන්නයි. බදුල්ල නගරෙන් හෝ පස්සර නගරෙන් පිටමාරුව බලා පිටත් වෙන බස් රථයකට ගොඩ වෙලා පෑය දෙකක පමණ ගමනකින් මේ පුංචි ලෝකාන්තයේ වෙත ළඟා වෙන්න පුළුවන්. පස්සරේ ඉඳලා මඬොල්සිම නගරයේ හරහා ලෝකාන්තයේ දක්වා වැටි ඇති මාර්ගය ඉතා පටු වුණත් බොහෝ සුන්දර තේවතු කිහිපයක් අතරින් වැටි ඇති මාර්ගය තරමක් දුෂ්කර වුණත් ගත දැවටෙන මදනලත් නෙතට සොඳුරු දසුන් පෙළත් මලින් පිරී ගිය තුරුලතාවන් සහ කුඩා දිය ඇලි හා දොළ පහරවල් නිසාත් දළු නෙලන ලඳුන්ගේ අව්‍යාජ සිනහවත් හේතුවෙන් කිසිදු විඩහාවක් නොමැතිවම ඔබට ගමනාන්තයේ වෙත ළඟා වෙන්න පුළුවන්. සංචාරේ මේ පුංචි ලෝකාන්තයේ ඉඳලා බලනකොට එක දර්ශන පතයක් අම්පාර මඩකලපුව නැගෙනහිර වෙරළ තීරයේ දක්වා විහිදිලා යනවා. අනෙක් පස පොළොන්නරුවතෙක් විහිදී යනවා. ඒ වගේමයි මෙහි ඇති සෞම්‍ය දේශගුණය සැබවින්ම ආශ්වාද ජනකයි. මෙහි ඇති ගහකොළ මත නිදහසේ සැරිසරන කුරුල්ලන් විශේෂ රසක්ද ඔබට නරඹන්න වාසනාව තියෙන. ඒ වගේමයි විවිධ වර්ගයේ ශාක, ඔසු පැලෑටි ආදී පිළිබඳ හදාරන්නටත් ඔබට මේක කදිම තෝතැන්නක්. උදැසන හිරු පායා එන විට මේ අවට ඇත්තේ සිත් ඇදබැඳ ගන්නා සුළු දර්ශනයක්. කඳු මුදුන්වලට පහළ කඳු පන්තිවල ඇති මීදුම් සහ වලාකුළු තැන තැන වැසී යන දර්ශන අපූරුයි. බොහෝ විට එම දර්ශනත් සමග අපට හැඟෙන්නේ අපි වලාකුළුවලටත් වඩා ඉහළින් ඉන්නවා වගේ. මේ චමත්කාරය වෙදගන්න බොහෝ දෙස් විදෙස් සංචාරකයන් මේ පුංචි ලෝකාන්තයට පැමිණෙනවා. ඒ නිසා මේ පුංචි ලෝකාන්තය මතුවටත් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන. සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heart Beat.
2: දවල් 12:25යි.

0: රටට වග කියන රේඩියෝ
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකතිබා
2: ලකන හගෙන ඉන්න වෙලාව දවල් 12:30යි.

0: ஐபிஎல் ஹத்தலி அலுன சம்பதாகோ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

දවල් 12 විනාඩි 30යි. මං කලින් කිව්වනේ නිවුස් එකට යන කලින් මං දවල් 12 30 වෙනකොට එනවා කියලා. ඔන්න මං පොරොන්දුව තිබ්බා. ඔයාගේ පොරොන්දුව ඔයා තිබ්බද? මං දන්නේ ඒක තමයි පොඩක් chat එක පැත්තට යන්න එනවා. ඔයාගේ පොරොන්දුව ඔයා හරියටම තිබ්බද කියලා බලන්න. වචනේ නම් වචනේ තියෙනවනේ. ආයි කතා දෙකක් බෑ. මම අහගෙන ඉන්නකම මේ වෙලාවේ ලන්ච් ටයිම් එක නේද? ලන්ච් ටයිම් එකේ කෑම කනවද නැත්නම් ඕන තමයි ලන්ච් ටයිම් එක ආවේ නැද්ද? ලන්ච් ටයිම් එකේ කැමතිම සින්දු ටිකක් අහන්න පුළුවන්. ලස්සන සින්දු ටිකක් වැඩ කරන ගමන් මහන්සිය නැති වෙන්න. ඉතින් වෙලාව යනවා දැනෙන්නේ නැති වෙන්න මම දෙන්න ඕකට ලස්සන සින්දු ටික. ඔය කැමති සින්දුවක තියෙනවා නම් ඉක්මනට මේ පැත්තට කියන්න. හරියටම පැය භාගයක් වගේ තමයි තියෙන්නේ. ජාමි යනවනේ ඊට පස්සේ. ඊට පස්සේ මං යාඩ බීම් එක දීලා මම යනවා යන්න. නෑ නෑ යන්නේ මං ඉන්නෝ. ඊට කලින් මට කියන්න ඔය ලස්සන සින්දුවක් ගහන්න කවුද එකතු කරගන්න කියලා. FM 93.5 93.7 මේ පැත්තට ආපු අය ඉන්නවා. 0703 93.5 93.7 මේකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවපු කෙනෙක්ව මං එකතු කරගන්න තමයි මේ හදන්නේ. ගුඩ් මෝර්නින් කියලා දෙනවා. දැන් ගුඩ් මෝර්නින් නෙවෙයි. ඒ කලින් එවුව මැසේජ් එක ඔයාව එකතු කරගන්න. අන්ට්‍රින්ක පහේ ගණුවෙන් පුංචි බණ්ඩ මම අහගෙන ඉන්නවා නේද මේ වෙලාවේ. හෙලෝ කියලා දෙනවා. අපි ලක්කන අහනවා කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ලක්කන අහන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ආ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙන බොහොම ස්තුතියි. සුරංග තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආ එකතු කරගන්න අපි ඊළඟ සින්දුවට. හයි අශක්කේ මාව එකතු කරගන්න. ෂෙවෝ නාමත් එකතු කරගන්න වෙනදා වගේම. ලස්සන දවසක් නංගි කියලා තියෙන අපිත් ඉන්නවා. දොල දෙන්නා මෙත්සදී වගේම අමන් දෙන්නවා. මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා. ඒ විතර නෙමෙයි නිමල් අයියා ඉන්නවා. තිලකසිරි සුදු අක්කා ඉන්නවා. මනෝහරි ප්‍රනාන්දු අනෝමා අක්කා ඉන්නවා. ප්‍රභානංගි ඉන්නවා. ගාමිණි මේ හැමෝම එකතු කරගන්න කියලා මට කිව්වේ මැනිකේ දොඩම් ගස්ලන්දෙන්. ඊළඟට කවුද මේ ඉන්නේ? තර්ෂිබස් නායක මාත් වැස්සෙම අහගෙන ඉන්නවා අක්කි කියලා දෙනවා. ඔයා හරිම ආදරණීය ගෑනු නමයක අක්කි. ඒකම අපි අහන්නේ මෙච්චරටම ආස ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවා කියලා දිනා මැනිකෝ. ඔයා බොහොම ස්තෝතී. හැමදාම කවුද මේ කෝල් ගන්නේ චුටකින්? හැමදාම හරියන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා රෝසමල. මැසේජ් ගොඩක් දැම්මට සෝරියා කී. නෙට්වර්ක් ප්‍රශ්නය. අර වැස්සට එහෙම තමයි. ඉතින් නෙට්වර්ක් ප්‍රශ්නයක් කියනවා. ඉතින් ආත් හරි ලස්සන හිත හොඳ ගෑනු ළමයෙක් නේද? අවත් එකතු කරගන්න හරිම ආදරෙන්. වෙලාවේ කවුද මව අහගෙන ඉන්නේ? නම දාලා නැහැ. එයා වැඩ කරන දර හැමෝම එකතු කරගන්න. ආ නම තේරුමා. චතුරංගය වගේම සුරංග චම්පික නිරෝධ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන මාළවෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාමත් අපිට සින්දුවක් ඕන කියලා තියෙනවා. සෙලිස්ටි මඩුවේ මේ වෙලාවේ ආදී කඩයක් කරන කෙනෙක් තේකඩි සද්දුරුම ලක්කන දාලා දිනවා කියලා දිනවා. ඕනිමේෂ් ඉන්නවා. ඒ වගේම වයිෆ් ඉන්නවා. වයිෆ් නිෂානි පුදාර දෙන නේෂාද නෙත්‍රු මේත් ඔක්කොම එකතු කරගෙන තේකඩි සද්දට ලක්කන අහන ගමන් දෙන්න ලස්සන සින්දුවක් ආට. අපිවත් සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. කුරුණෑගල මාස් පොතෝ ෂොප් එකකින් මේ වෙලාවේ සද්දටම ලක්කනාගෙන ඉන්නෝ. බොස් වගේම මේ වගේ එවලාවෙන් මේ වෙලාවේ කොල්ලො සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. මේ තනිවිඩේ මට ඒක කවුද දන්නවද? කනිෂ්ක. කනිෂ්ක ඔයාව එකතු කරගන්න. ඔයත් එක්ක ඔතන ඉන්න හැමෝම එකතු කරගෙන අහමු අපි ලස්සන සින්දුවක්. හෙලෝ හෙලෝ කවුද මේ? අපිත් ඉන්නවා මේ වෙලාවේ. ඉතාලි වලින් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. මෙන්ඩිස් චාල්ස් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. මට මැසේජ් එක දාලා තියෙන්නේ නාපු කෙනා නම් නැහැ. මම හිතන්නේ මෙන්ඩිස් වෙන්න ඕනි. කමක් නැ. අපි හැමෝම එකතු කරගෙන ආමු ලස්සන සින්දුවක්. වාචික සින්දුවක් තමයි මම ලෑස්ටි කරගෙන ඉන්නේ. අපි සින්දුව අහලා ඇවිල්ලා කතා කරමුනේ. දවල් 12:37 වෙලාව.

Radio ITN. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
8: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්ෙන් සමහ ්‍යාර විතුන්ගේෙන් අපිත හරන දැ නවනිමාවකින් එන ඩෝමාසුවන්ත්‍ර වී කිටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයුක වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂේටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය
1: දවල් දොලහයි විනාඩි හතලිස් එකයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝට් සයිකල් ත්‍රීවිල් ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

හතලි සයයි වෙලාව මැසේජයක් කියවෙලා තියෙන ඒකමට කියන්න විදිහක්ය. සමහරක් විට ඒක අපි ගෙදරින් ඈතට ගිහිල්ලා ඉන්නකොට තමයි ඒක දැනෙන්නේ අපිට ගෙදර ඉන්නා වගේ ඉන්න තිබ්බනම් කියලා. සමහරක් විට විවාහ වෙලා වෙන්න පුළුවන්. සමහරක් විට එළවල් කරන්න සස් අධ්‍යාපන වැඩ ටික කරගෙන ගොඩක් දුරක ඉන්න කෙනෙක් කරනවා හැමලට රස්සාවකට ගිහිල්ලා ඉන්න වෙන පුළුවන්. එහෙම වෙනකොට අර සමහර නම් ගම් ඇහෙනකොට අපිට හිතෙනවා මේ මගේ ගමනේ මේ මං ගැන වගේ කියන්නේ කියලා. එතකොට හිතන ඇත්තටම ගෙදර යන්න තිබුණ නම් කියලානේ. ඉතින් මගේ මැසේජ් එක කියවන්නේ අක්කේ අම්ම එකට කර ගන්න කියලා තියෙනවා. කවුද මේ ආකාශ් මල්ලේ ඉන්නවා දැනණියගල ඉඳලා මාව අහගෙන සද්දට මෝචිරන් අයියා ඉන්නවා චමත් අයියා අමරි මල්ලි අසංග මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න නන්දසිරි අයවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයාගේ නම කියනකම් බලාගෙන හිටියා කියලා කියනවා. ඔන්න මං ඔබත් එකතු කරගත්තා. ලස්සන සින්දුව කියලා තියෙනවා සංජු ආට දෙන්නම් අහගෙන ඉන්න මේ විදියටම ගවල් එක වෙනකන්. හයි අපිත් ඉන්නවා කියලා තියෙනවා දුව අංජලි ඒ වගේම පුතා අසරල් කැන්ඩි වලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ නිරේෂා. නිරේෂා මට ෆස්ට් ටයිම් ද මැසේජ් එකක් කියුවේ. අනේ අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. මිනංගඩින් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ජීවා ඉන්නවා ෂොප් එකේ වැඩ කරන ගමන් ජීවා ඒ වගේම උද්‍යංගනි නෙළුම් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න මෙන්නි සෝවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. අචින්ත ඔයාවත් එකතු කරගන්නම් ඔය විදිහටම අපි වහගෙන ඉන්න. ලකන අපි උදේ 6:30 ඉඳලා රෑ 8:30 වෙනකම් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අඩාලු මඩලු කඩේ ඉඳලා තමයි මේ විදිහට ලකන අහගෙන ඉන්නවා කියලා තියෙන නිලන්ත ඉන්නවා. ඒ විතරක් මේ යාළුවෝ

මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා දෙන අටාල ගමේ හැමෝමත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් දෙන්නම විදිහට මහගෙන ඉන්නේ ලක්ෂපාණ පැත්තරේ යන තමයි හදන්නේ නෝරෙලි රාජකරුණ කඩේ මේ වෙලාවේ හැමෝම ආගෙන ඉන්නවා කියලා තියෙනවා එකතු කරගන්න කියලා තමයි තියෙන සින්දුවක් අහන්න ඔය විදිහටම මාව ආගෙන ඉන්න FM 93.5 93.7 එකතු කරගන්න මේ වෙලාවේ කඩේ ඉන්න හැමෝමත් එකතු කරගෙන අධිපති ඉන්නවා උදේ කුමාර වසන්ත ඊවැගේම සමන් අතුල සමිත ඉන්නවා නිලන්ති එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න අනේ අන්න කලින් මාවත් එකතු කරගන්නකෝ කියලා තියෙනවා කවුද මේ රාජගිරියෙන් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ මම අහගෙන ඉන්නවා කියලා තිවංක තිවංකයා අවංක කෙනෙක්ද ආ එකතු කරගන්නත්

පොඩක් හැදිලෝ මැසේජ එකක් එවන විදි හොඳ එන දර කියවන මටත් ලේසි එවන ආටත් ලේසි සුබ දවසක් කියලා තියෙනවා ලස්සන සින්දුවක රැප්පුවත් එකතු කරගන්නෝ හොරණ පැත්තරතුමන් යන්න හදන්නේ අයිනෝක ඉන්නවා උපාලී වගේම දුව සිතුෂා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දින ඕ නදිනිගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන ඉන්නේ අපි ඒ සින්දුව අහලා යමුනේ 12:56

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Video krida vaksin nosita ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
0: ටීකියා සුරකින් මගතොට.
2: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න එපා.

0: රටට වග කියන රේඩියෝ
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන heartbeat
3: දවල් 12 විනාඩි 55 වෙලාව මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ නටන සින්දුවක් තියෙන්නේ නටන ලෑස්ති වෙන්න යන්න කලින් මම එකතු කරගන්නවා හිඟුරක් ගොඩ යෆෝස් කැම්ප් එකේ දොමින්දව එකතු කරගන්න කියලා මට තියෙනවා කැන්ඩි වලින් දිලිනි ඔයගේ ආදරණීය බොයෆ්‍රෙන්ඩ් වෙන්න ඕනේ එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක් අදත් අපි ඉන්නවා කියලා තියෙන වා ලක්ෂණ සරසන ඉතින් පොල්ගහවෙල බැලුම් කන්දෙන් රුවන් සාගර සුරේකා චමීල අනුරාධා සමන්මලි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ඊළඟ ලස්සන සින්දුව අහන ලස්සන සින්දුවක් මම ලෑස්ටි කරගෙන ඉන්නේ නෝමල් මැසේජස් එවුවා වගේම ඉතින් වට්ස්ඇප් එකේ පැත්තෙන් ගොඩාක් මැසේජස් එවුවා උපනන්දු ආවත් එකතු කරගන්න සින්දුවක් කියලා තියෙනවා කවුද මේ තමරා කුමාරිනේ හાર્ට් බීට් අහගෙන ඉන්නවා ගම්පල වසන්ති ආවත් එකතු කරගන්නම් මේ හැමෝම එකතු කරගමු එකතු කරගෙන මං ඇදට ගිහිල්ලා එන්නම් පරිස්සමට සතුටින් එන්න මම යෂ් හෙට උදේ 10ට එනවා

0: rhythm, vibe, beat. If it mix better, heartbeat.
1: ලක්ෂ දෙකේ තෑගි සමග සුප්‍රිය අංකයටත් තෑග්ගා.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ජාතික උද්‍යානාශ්‍රිතව තිරසර වනජීවී සංරක්ෂණයක් සහ සංචාරක කළමනා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. නව පිවිසුම සහ ඩිජිටල් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කාර්යක්ෂමතාවද ඉහළ නැන්වීමටයි කටයුතු කර තිබෙන්නේ. ජාතික උද්‍යානාශ්‍රිතව සංචාරක ආකර්ෂණයේ ඉහළ නැන්වීම, යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම මෙන්ම ඩිජිටල් තාක්ෂණයේ භාවිතයෙන් සේවාවන් කාර්යක්ෂම කිරීම නව වැඩපිළිවෙලේ අරමුණයි. ඒ අනුව එම වැඩපිළිවෙල සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම විමසා බැලීම වෙනුවෙන් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා මින්නේරිය කවුඩුල්ල සහ හුරුළු ජාතික උද්‍යානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මින්නේරිය සහ කවුඩුල්ල උද්‍යානවලට දිනකට ජීප් රථ 400ත් 600ත් අතර සංඛ්‍යාවක් ඇතුළු වීමෙන් වනජීවීන් සහ පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම පිළිබඳවද හිදී අවධානය යොමු කෙරුණා. මෙන්නේරිය ජාතික උද්‍යානයට පස්රු දෙකෙන් පසු ඇතුළුවන වාහන බටුවේ පිටවීම හරහා යොමු කර තදබදය අවම කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඩිජිටල් කරන සහ ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මෙන්නේරිය හා කවුඩුල්ල උද්‍යාන නැරඹීමට එක් ස්ථානයකින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ක්‍රමවේදයක්ද හඳුන්වා දීමට නියමිතයි. යුක්‍රේනයේ රුසියාවට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ යුක්‍රේනයේ රුසියාවට එල්ල කළ දැවැන්තම ප්‍රහාරය මෙය බවයි. ඊට යොදාගෙන ඇති ඩ්‍රෝන යාන සංඛ්‍යාව 822ක්. ඉන් 600ක්ම රුසියාවේ මොස්කව අගනුවර වෙත එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ. යුක්‍රේන බලධාරීන් ප්‍රකාශ කළේ රුසියාවේ ආයුධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සැපයුම් මාර්ග සහ යුදමය පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කළ බවයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සීරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

දවල් එක පහු වෙලා විනාඩේ 13යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද අගෝස්තු මාස 17 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපි මුණ ගැහෙන්නේ සඳුද දවසක. වෙනවට කියනවනේ මේ උනා කියලා හිතලා කියනවත් නෙමේ, කවදා හරි දවසක ජීවිතේ ඔයා බින්දුවටම වැටුණොත් මොකද වෙන්නේ, මොකද්ද කරන්න කියලා හිතලා බලලා තියෙනවද කොයිම වෙලාවක හරි? මම හිත යෝජනා කරන හැම දවසක් අවදා හරි ආවොතින් එහෙම වෙන්නේ නැපා. නමුත් එහෙම දවසක් ආවොතින් මතක තියාගන්න, එහෙම දේවල් වෙන්නේ නැගිට ගන්න බැරි තරමට වැටුණු තැනක ඔහේ නැවතිලා වැතිරලා ඉන්න නෙවෙයි. ඒ ඔයාව වෙනස් ආකාරයකින් ආයත් මේ ලෝකෙට හඳුන් වෙලා දෙන්න ඕන නිසා විශ්ව විසින් ඔයාට කරපු දෙයක් කියලා හිතන්න පුරුදු වෙන එකට තරහ ගන්න එපා. කැඩිලා බිඳිලා නැති වෙලාම යනවා කියලා වාට දැනෙන හැම කෑල්ලක්ම, හැම අලුත් ස්ථානයක්ම, අලුත් අරමුණක්, අලුත් යථාර්ථයක් වෙනුවෙන් එකතු කරනවට අවස්ථාවක් ලැබිලා තිනවා කියලා හිතන්න. ඉරිතෙලිම් කියලා කියන්නේ ජීවිතේ ඔයාට ඔයාගේ ජීවිතය වෙනුවෙන් ආලෝකය ඇතුළු කරගන්න ලැබෙන ස්ථාන කියලා මතක තියාගන්න. බිඳ වැටි මුගක් වෙලාවට අපිට ජීවිතයේ අලුත් ආරම්භයකට පාර කියලා දෙනවා. ධර්මතම කඩා වැටීම් අපිව ශක්තිමත්ම හදවතක් තියෙන මිනිස්සු බවට පරිවර්තනය කරලා දෙනවා. ඒක නිසා කොයිම වෙලාවක හරි බිඳුවකටම වැටුණා කියලා වාට හිතුනොත් එතනදී තෝ හිත වට ගන්න එපා. ඒ හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා හිතන්න තරමට ඔයාගේ හිත හයිය කරගන්න, හදා ගන්න, උත්සාහවන්ත වෙන්න. ඒක බැරි කමක් නැහැ. හිත හයියටින මිනිස්සුන්ට මොන දේ සිද්ධ වුණත් ජීවිතේ ජය ගන්න හැකියාවක් තියෙනවා. ඔයා හැම මොනසෙක් වෙනවටනේ මං කැමති. අදත් හතර වෙනකම් ආව

බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනූ තුනයි පහයි අනූ තුනයි හතට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒවගේම ගිහින් බලන්න ලක්කන ෆේස්බුක් පේජ් එක දිහාවට. ඔල් ටයිම් බිට්ස් චාම් අපි පෝස්ට් එකක් දෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා එන්න එනවා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasaru ekai banate vesai.
2: Atarinna bæ wageida? Næ. Obata puluwan. Visamaten midenna. Jeevithaye kota yanna. Iwath wenu.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
0: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
3: අපි සොයන්නේ නුඹේ හඳයි
0: ලක්කඩ Golden Voice ලඟදීම සතියේ දිනවල 10:01 ලක්කඩ ලකන්ඩ රඩියෝ ITN
1: දවල්කාහේ වෙනට වෙසි දෙකයි.
4: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ එල්වී තනට තහනය නතුරයිෙන් ප්‍රතිේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් පෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ. ඕවර්ටයිම් බීට්ස් විත්

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: Pasaru ekapahu vela vinati visi hayai velaavu. FM 93.5 hari 93.7 hari me velave satata hakine inne La Kana all time beat sit chami. හවස හතර වෙන්න කලින් වෙලාවක් ඉස්පහසුවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. ඒ වගේම ලක්කන Facebook page එක අපේ post එකක් තියෙනවා ඒකත් ගිහින් බලන්න. ලයික් එකක් දාලා comment එකක් දාලා තියන්න මම තුනේ පැයතියගෙන මතක් කරනවා හරි. බලමු එහෙනම් messages ටික. කාගේද අද පළවෙනි message එක මන් දකින්නේ යටියන්තට මංජුලා. ඔයගේ message එක දිලීප ශාමිනි වසුන්දරාව එකතු කරගෙන ලස්සන සින්දු දෙන්න කියලා තමයි message එකේ තියෙන්නේ. අපි ලස්සන සින්දු ටිකක් අහමු. Good afternoon ශාමි. බරදල් පොලින් මේ message එක ඇස්සල් ප්‍රනාන්දු කොහොමද? ලහිරෝ ශහනේ නතාරේ ශනාරා දොමින්ද සයිරිස් ශනාල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් වලව එකතු කරගන්නවා. Hi, Chami. ජීවිතයට සතුට සනසීම ප්‍රබෝධය සහ ධනාත්මක ශක්තිය රැගෙන ඉන්නේ කවුද දන්නවද? සංගීතය. ඔය නිවැරදිව කළමනාකරණය කරන ඒ සංගීතය අපිට උපරිම බින්දනයක් දෙන්න සුබ සතියක් ලැබුණා කියලා දෙනවා. සතුටුයි ඒක නේද? වරණ මහින්ද කුමාර වඳුරබ මා පොටුවනින් ඉසුරු මතු ශාන් යමුනා චන්ද්‍රික ලක්ෂ්මී ජයන්තී කටබුරාවෙන් දින තීක්ෂණ ඉමාශවකට කරගන්න. ඊට පස්සේ හලාවත හේමාල් කොහොමද? කුලියපිටිය කටියත් එක්කම වරෝණංගිව තාතරින් එකතු කරගන්න කියලා තියෙනවා. වකිණ මෙහෙම දෙයක්. සසර ගමනේ එකට යන්නට සිටිය මුතු නුඹ කිවිසා දෛවයේ සරදමක් වද මම නොඋනි ඒකට සොදස්සා දිනක දැමුවත් හදේ ඉපදුණු හීන එකිනෙක පුළුස්සා ලය මඩල වැළපෙනවා තවමත් පැරණි මතකයේ අවස්සා. ලස්සට ලියන හොඳ දිකටම ලියන්න ලියන ඒවා අපිටත් එවන්න හොඳ අපි කියන්න මහතාගෙන ඉන්නේ කියලා සිරි කුමාර මැසේජ් එකත් මං ඕන දැන් දැක්ක. ඔයව තාතරෙන් එකතු කරගෙන මොකද කරන්නේ? සින්දුවක් අහලා එමුද? දවල් 1:28 වෙලාව පරක්කු වෙන්න එපා. ඉක්මනට මැසේජ් එක යවුවොත් හරවද? මංගේ මැසේජ් එක ඉක්මනට කියනවා. දවල් 1:28

දහයට වෙනසක් දහ අටක පෙරලියක් ළඟදීම ළඟදීම

0: மானவிய பிரேமை
1: සෞන්දර්යාත්මක පුද්ගලෙක් ඇවිල්ලා ගෙදර වාඩි වෙනවා ෆොටෝක. ෆොටෝක වාඩිලා දැන් තාත්තා ගිහිල්ලා කොණ්ඩෙ කපා ගන්න දෙන්නේ නැහැ. මෙයා තමයි කපන්නේ කවුද මොවටා. ඒ කපන ගමන් මොහු ගීතයක් දෙකක් මොමු නැමින් කපනවා. අර කොණ්ඩෙ කපන්න ආපු පුද්ගලයා ඔයා කවුද මේ මොනවද මේක ඔයා කරන්නේ මෙතන කියලා ඒ කොණ්ඩෙ කපනවා. තමා අද හවසට මගේ ශබ්දාගාරයට එන්නවා.

0: ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: දවල් 1:40
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සතිය දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767979
1: FM 93.5 FM 93.7 ලක්කනේ Radio ITN
3: පසරු එකපහුව වෙලා විනාඩි 41යි වෙලාව. හායේ good afternoon. ලස්සන සින්දුවක් දෙන්න මාතර හක්මනින් සහන් ප්‍රභාත ඔබට මැසේජ් එකක් යවල හැම කියලා තියෙනවා. ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙන හින්දි සින්දුවක් මං වාට. චාමි අපි අකුරේකට සලොන් එකෙන් සොරණිමාල් හාය කොහොමද? නුවන් එකතු කරගන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු ඊළඟට. චාමි කොහමද? දවස් දෙකකට පස්සේ නේද අක්කි කියලා අහලා තියෙනවා. හොඳින් ඉන්නව මං. අක්කේ ඔයයි යශාකේ දහරකේ යාළු ඔක්කොම එකතු කරගෙන හින්දි සින්දුවක් දෙන්න කියලා තමයි ධර්ණිය කලින් තරෝෂි බස්නායක මට මැසේජ් එකක් එවලා කියලා තියෙන්නේ. හරි වාගේ කැමැති ඉෂ්ට වෙන්න යන්නේ. හැලෝ සුබ දහවලක් අක්කේ, අපිත් එකතු කරගන්නවාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එකට කියලා අම්බලන්ගොඩ සුරංග එපු මැසේජ් එක. තැන්ක් යූ. අපි ලස්සන සින්දුවක් අහමු. චාමි අපි පිටුම්පේ අමාසිකල හේනේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න සුනිල් දීපිකා රංජිත් ඉන්ද්‍රාණි වෙන්න ඕනේ නේද? දමිකා නීලා සින්දුවක් අහමු. ඉතුරු නම් ටික මට පොඩ්ඩක් පැහැදිලි මදි. හොඳේ බලන්න මං කියපු නැති නම් ටිකක් තියෙනවනะ. ඔය අයක ටයිප් කරලා තියෙන විදිය මොකක් හරි වැරද්දක් තියෙනවද කියලා බලලා මටයි මැසේජ් එකක් දාන්න. ගිනිගත් වෙන පැත්තට යන්නයි හදන්නේ. ඊළඟට පෝස්ට් ඔෆිස් එකේ වැඩ කරන ගමන් ඉන්නේ ලක්කඩහන් ඉන්නේ කියලා උඩදෙනිය මහත්තයා රිෆ්කා මිස් එකතු කරගන්න කියලා තියෙන්නේ. උදේ ඉඳන් මීදුම මේ වෙලාවට වහින්න වගේ කියලා තියෙන්නේ. මංජල හේමන්ත අප්ඩේට් එකක් දීලා තියෙනවා කාලගණය. Thank you. Good afternoon Chami. අපි තහගෙන ඉන්නේ ලක්කඩ තමයි. අම්බලන්කොට ප්‍රියන්ත විජේසිංහ වගේ මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද? යටියන්තරින් මංජුලා. ඔයාගේ මැසේජ් එක මං කිව්වාද? මුල්ම මැසේජ් එක මං කිව්වේ ඔයාගේ. හරි. නංගි මට ලස්සන සින්දුවක් දෙන්න. මත්තේ ගොඩෙන් රුවිනිලි. හායි කොහොමද? සහන දවසකට පස්සේ වගේ මැසේජ් එක. ශුරිලි, ෂෝන්ලි, ෆාලි එකතු කරගන්න කියලා තියෙනවා. ඒගොල්ල චයිනීස් හැ? එකයි විනාඩි 44යි. මේ ලස්සන සින්දුව හලෙමු. හරි.

0: Lakhana Radio ITN
1: Deyangema Pihitai
2: Mama Ako Maika narapanweta bhai na yako Deviyo kiyena me welawen ki devu taru thisa paraje baragan unoth paragan ki
3: Ah ane hapati ape menyo Deviyo koi vele dehem kiwwe
4: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා
2: දිසානායක මහත්තයා තමුන්ගේ දුවගේ ජීවිතේ ආයුෂ අදින් ඉවරයි පුළුවන් නම් වීදුරු පෙට්ටියක දාලා හරි දුවගේ ජීවිතේ බේරගන්න
4: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
5: පසරු එකයි විනාඩි 51යි
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: 0.7 0.3 0.3 5 0.3 7ට මැසේජ් එකක් එවුවද මැසේජ් දෙපස්ස අපේ නම් බලමු

පසරු එකයි වෙනාඩි පමණ සතරයි වෙලාව. මේ මැසේජ් එක අත දවස සතුට පිරි වාසනාවන්ත දවසක් වේවා කියලා ජයමාම ඔයා මැසේජ් එක වෙලා තියෙන දොලේ කඩේන ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ චම්පමිස් දිස්නමිස් ධනුෂ්ක මතුශංක ජගත්ව එකතු කරගන්න කියලා තියෙනවා. ලක්ෂ්මී මිස් ඇයි අදව පරක්කු වෙලා රටට ආවේ? දැන් තමයි ආවේ කියලා මර ජයමාම කියලා තියෙනවා. දැනට ටක් ගාලා එකතු කරගන්න කියලා තියෙන්නේ. හරි, ස්තුතියි මැසේජ් එක වල ජයමාම. ලස්සට වැඩේ කරනවා අපේ මොරොන්තොටුවෙන් රොෂාන් ශ්‍යාමා සෙනුක රොෂිකා සමග ලක්ෂ්මන්ව එකතු කරගන්න කියලා තියෙනවා. තැන්ක් යූ මැසේජ් එකට. ඔයාගේ සුබ දවසක් ශ්‍යාම. අපි පෙළියන්දලි. හයි අනුෂ්ක, ඔයාගේ මැසේජ් එක වෙන්න ඕනේ. ලලිත් සර්, සිසිර සර්, තනුජ මිස්, කුමාරි අක්කා, ගීතා අක්කා, මතු, රම්‍ය අක්කා, රෝෂිනී, උදයා, රමණී, ලක්මාලි, ප්‍රසාද, නාමලී, කුමාරි සහ ඇසුරු මාෂයෙන් ඉන්න තිලින, රූබන්, සිතුමි, රක්ෂා, රුක්ෂානි, මැෂින් වාෂය තින්නුනේ සිසිර අයියා. ඔයාවත් එකතු කරගත්ත. හරි, ඔය පෝස්ට් එකක් එවලා තිනවා මේ විදිහට. කියවන්න පුළුවන් වුණා නම් මිනිස්සුන්ගේ හෙත් ඇසුර කරනවා තියා සමහරු දිහා හැරලවත් බලන්නේ නැහැ. සිනහව පවා තනිකර රඟපෑමක්. ඒක නම් සහතික ඇත්තනේ. මිනිස්සුගේ හිත කියවන්න පුළුවන්කමක් තිබුණා නම් අපි සෑහෙන දුරට නේද මිනිස්සු හඳුන ගන්න තිබුණා. සුබ දවසක් ශෝමී. වැඩ කරන ගමන් අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන්. ලස්සන සින්දුකට එකතු කරගන්න බිනදාචිනි දුව කුසිදී, ලොකු පුතා මින්දද, පොඩි පුතා ගගුල්ලා තොන මං ආදරෙන් මතක් කරනවා. සුබ දවසක් ඒවා. හායි රයි ගමින් සරච්චන්ද්‍ර ඩයස එකතු කරගත්ත ඔන්න ඊළඟ සින්දු අහන්න. අපිත් ඉන්නවානේ. කවුද මේ වාතුව පොතු පිටියෙන් සමන්ත යම් යම් යාළු ඔක්කොමල එකතු කරගන්න. හරි, ඊට පස්සේ සුබ දහවලක් ලක්කන්න අපිත් අවහගෙන ඉන්නේ ත්‍රිකුණාමලින් මේ මැසේජ් එක. පුංචි බන්ධනේ, ඔයාවත් එකතු කරගත්තා. අපි ළඟට කුරුණෑගල මාස් පොත පැත්තට යන්නයි හදන්නේ. බොස් ගාමිණී, චමත් මල්ලි, කරුණාරත්න මාමා, නිසංසල නැන්ද, ධම්මි නැන්ද, නලින්ද, මිහිරංග, චමිත්, ඔෂන්, මලීෂ ඇතුළු කොල්ලෝ සෙට් එකම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කනිෂ්ක. ඔයා තමයි මැසේජ් එක එවලා තිබුණේ. තැන්ක් යූ කියන්න ඕනේ. ඒක නිසා ඔයාට නෙවෙයි. තැන්ක් යූ. මේ හන්න කොපි යනවා එහෙනම් ඊළඟ පැයට. මේ පැය ඉවරයිනේ. 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.7 මැසේජ් එකක් එවලා තියන්න.

0: විලාපසරු දෙකයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. ධන නිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: නුවරඑළිය ග්‍රෙගරි වැවේ සිදු අනතුරකින් දියගිලිමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා ශ්‍රනික ප්‍රතිකාර සහ මුදා ගැනීම ඒකකයේ නිලධාරීන් සමත් වුණා. අනතුර සිදුව තිබෙන්නේ ජෙට්ස්කි යාත්‍රාවක එම දරුවන් දෙදෙනා ජල ක්‍රීඩා කරමින් සිටියදී. මෙනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඔවුන් අවුරුදු 11 සහ 13 යන වයස්වල පසුවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. අනතුර සිදුවන අයුරු නිරීක්ෂණය වූ ග්‍රෙගරි වැවේ ජීවිත ආරක්ෂක රාජකාරියේදී සිටි නාවික නිලධාරීන් වහා ක්‍රියාත්මක වේ. අනතුර සිදුව ස්ථානයට ගොස් දියේ ගිලිමේ අවතානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනා බේරාගෙන තිබෙනවා. බංග්ලාදේශයේ සිටින රොහින්යා සරණාගතයින් 309,000කට ආසන්න පිරිසක් යලි මියන්මාරයට ගෙන්වා ගන්නා බව ඉරට රජය පවසනවා. එම පිරිස මියන්මාරයේ රකයින් ප්‍රාන්තයේ හිටපු පදිංචිකරුවන් බවට තහවුරු වී ඇති බවයි මියන්මාර විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. බංග්ලාදේශයේ විසින් රොහින්යා සරණාගතයින් 8,28,824 දෙනෙකුගේ ලයිස්තුවක් මියන්මාරයට ලබා දී තිබෙනවා. ඉන්හාර් 126,545 දෙනෙකුගේ තොරතුරු පරීක්ෂා කිරීමටයි මියන්මාර් රජය පියවර ගත්තේ. ඒ අනුව තොරතුරු පරීක්ෂා කළ පිරිසෙන් 308,797 දෙනෙකු රකයින් ප්‍රාන්තයේ හිටපු පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මියන්මාර් විදේශ අමාත්‍යාංශය පවසන්නේ රකයින් ප්‍රාන්තයේ ආරක්ෂක තත්ත්වය ස්ථාවර වනතුරු ඔවුන් යලි මියන්මාරයට ගෙන්වා ගැනීම සිදු කළ නොහැකි බවයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස එක්ක තෝරගන්න.

හවස දෙකපහ වෙලා විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බිට්ස් චාමි අපින් අපේ දෙවනි පැය. 0.7 0.3 5 0.3 7ට මැසේජ් එකක් එවලත තියෙන්නේ. එහෙනම් බලන්න වගේ නමත් මම මෙතන කියනවාද කියලා. මාලා, මංජුලා, රසිකා, නතේ, කුමාරේ, චමිලා, ලක්ෂ්මී, කල්යාණි එක පොරව දන්දෙන් අපිව අවහගෙන ඉන්නවා කියලා තේනවා. අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ තමයි. කොහොමද සුබ දහවලක් වේවා. ඉතාලියෙන් ප්‍රභා හැමදාමත් අහන් ඉන්නවා කියලා තේනවා. මහත්තයා චින්තක, දුව සවේදියා, පුතා සිතිජ එකතු කරගන්න ඒ හැමෝම. සුපුරුදු ලෙන්ගතකමින් අතත් ඔන්න අපි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. පොල් ගහවල පැත්තේ මේ මැසේජ් එක බලුම් ගල කන්දෙන් නේද? හයි සුරේකා රේනු, රුවන් සාගර, චමිල, සුරේෂ්, අනුරාධා, සමන්මලි, දොනි, යසින්දි, හසදරා, චනුකි, ඉෂාරා, ඔයාලවත් ආදරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ අක්කේ අපිත් ඔයාව හැම ඉන්නේ හරිද කියලා තියෙනවා. තැන්කියු අනේ, ඔබට වරදින්නේ නැහැ මම කියන්නේ සත්‍යයි. අදත් ඉන්නවා මිස කුමාරියා පා, සාල්තු අයියා, සුරේ කක්කා, රේණුකාන්ටි, තිසර ඔයාව හිඹුටානෙන් එකතු කරගන්න. තැන්කියු මැසේජ් එකට. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා සතට මාගෙන ඉන්නේ කියලා මේ මැසේජ් එක මොනගහේනින් සඳමාලේ, දසනේ, චම්පිකා, සුරේකා, යමුනා, සඳරේකා, චන්ද්‍රා, දිනෝෂා, නිලෝෂා, මල්මි එකේ සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. අයිබෝන් ලක්කඩ අපිටත් සින්දුවක් දෙනවද? කොවෙටලෙන් ප්‍රියන්ත වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ කොහෙට දන්නවද? මාතලේ පැත්තට. තෙරුණි, හයි, කොහමද? දවස් දෙකකට පස්සේ මම ඔයගෙ මැසේජ් එකක් දැක්කේ. මං ආවේ දවස් දෙකකට පස්සේ නේද? සාමාන්‍යයි. හරි, අපි වෂප් එකක් අහලා අයනවා. 2:12.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාට 17යි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
0: Beat it, mix winner.

0: ಸಹೆ ದೋರೆ ಗಂಗೆ ತಲು ನಹೀನು ಹದೆ ಮೆವಿ ಪೆನಿಲ್ಲ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ವಾರ್ತಾ ಪಿಟ ವಾರ್ತಾ ತಮನ ಕೋಟಿ ಅಟೆ ಎನ್ಎಲ್ ವಿ ದನಡಿ ದಹನೆ ಲುತುರೈಯಿನ್ ರಟೆ ಸಂವರ್ಧನೆ ತೆನಂತ ಶಕ್ತಿಯಕ್ ವಿಮಿನ್ ಒಬ ದಿನವ ರಟ ತಿನವಟ ದನನಿ ದಹನೆ ಬಿಳದಿ ಗೆನ ಒಬ ಕೋಟಿಪತಿ ಕುವನ್
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
4: සැලෙනලෙලෙන දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා
5: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මක්ස්මන් සමහ ්‍යාපාර විතුන්ගේ අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටි යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
2: සහයෝගීතා අනුග්‍රහය
4: රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය අයදුම් කරුවන් තිස් පන්දහසක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභීෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලක්කඳ Golden Voice
4: ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ.
7: හවස දෙකයි වෙනර වෙස්සයි.

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනාඩ 23යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1

0: තනිකර ගේ මතක හිත රත්දන ආකස්මික පැල්තනාක
1: Overtime Beats with Jami
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනට විසේ හතයි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල්තෙල් ඇතුරු සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික වට හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඕන වෙන්නේ ඩොම හෝම් ඔයිල් මේක එකක්. මෙලවෙනි රුපියලසු 8000යි සිංගල් පේස් විදුලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත දින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් මං කිව්ව විදිහට රට කජු කජු සූර්යකාන්ත වට්ටක්ක අබ කොහොඹ එඬරු මේ දේවල් වලට අරතෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඩොම හොම් ඔයිල් මේක එකක් ගෙදර තියෙනවනම් මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. තව විස්තරයක් ඕනේ කියලා හිතනනම් මෙන්න මේ කියන අංකයට කතා කරන්න පුළුවන්. 0117 979 අය කියන්නද 0117 979 579ට කෝල් එකක් තියෙන වර්තාව වැඩි විස්තර ඩොම හෝම් ඔයිල් මේකක ගැන තන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ අපි මැසේජස් ටික බලන්නේ WhatsApp එක පැත්තට. මාර්ගමට යන්නේ කටින් එකේ සීලුව දෙනාත කොල ලයින් එකේ. ඇයි යන්නේ අකුරු මාරු කරලෙවන්නේ? එතකොට කොල එක කොරල් වෙනවා. මුහුතු ජීවියොත් ඉන්නවද ඔය පැත්තේ? ඒ හැමෝම එකතු කරගන්න කියලා තියන්නේ. දමෙත් පොඩ්ඩක් බලන්න ඊට පස්සේ මැසේජ් එකක් එවනකොට පොඩි අක්කා ඉන්නවා කියලා තියෙනවා. විහංගෙවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ හැමෝටම මම ලස්සන සින්දුවක් දෙන්නම්. හරි. සුබ දවලක වේවා. ඒජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන් ඒ මැසේජ් එක. සුන්දර ඕ සඳාවක් ඒවා තත් අපි ඉන්නවා. දොටම් ගස්ලන්තෙන් මැණිකේ අහගෙන දෙන්නේ. කවුද ඉන්නේ කියලා බලන්න. දුවර දෙන්නා මෙත් නදී අමන්දී ලස්සන නම් දෙකක් එදෙනට තියෙනවා. මහත්තයා හේමන්තද සිල්වා ඉන්නවා. අම්මා ඉන්නවා. අයියා ඉන්නවා. නිමල් තිලක සිරි සුදුක්ක මනෝහරි ප්‍රනන්දු අනෝමක්ක ප්‍රභානාංගේ ගාමිණී අයියා හරිනේ හකෝගෙම නම් ටික ඔන්න කිව්වම සබ දවසක් ශාමි අපිට අවහගෙන ඉන්නේ. පරකඩුව පොහොර භාවෙන් මේ මැසේජ් එක. බොස් ඉන්නවා තෙලක් කුමාර, චන්දිමාල්, සුරේෂ්, රූප්මන්, අංජලි, හෂෙන්, බණ්ඩාර ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා ඔන්නේ මැසේජ් එකෙත් තියෙනවා. ස්තුතියි. ඉතින් වැඩ අතරේ කොහොමද වෙලාවක් වාගෙන මට මැසේජ් එකක් එවුවට. හවස දෙකයි වෙනාඩි

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 7යි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ජාතිය තහර
1: සංගීතවේදී දිනේෂ් සුබසිංහ හමුවන්න අතර හතට
0: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
2: 10ට වෙනසක් 18ක පෙරලියක්
3: ලංකදීබා
4: මල්තිගුන්
1: හසන් සමීර අධ්‍යක්ෂණයක්
5: තාත්තල කවදාවත් තනියෙන් නෝන්ද
6: අපිට අපි ඉන්න නුතේ ඔය තුන්දෙනා හොඳ කොල්ලෝ තුන්දෙනෙකුට බන්ධලා දුන්නාට පස්සේ
7: සතියේ
1: දිනවල රාත්‍රි 8ට ITN බලන්න
0: Lakanda Radio ITN
1: හවස දෙකයි විනාඩි 41යි
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: 105 FM 93.7 La Kana Radio ITN
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: වේමත් කලාවන
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇබ්බැයි
3: හවස දෙකයි විනාඩි 45 වෙලාව 0.7 0.3 0.5 0.7 අපේ මැසේජ් නම්බර් එක WhatsApp මැසේජ් එකක් හරි text මැසේජ් එකක් හරි එවලා තියන්න හවස 4 වෙන්න කලින් ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අද අපේ post එකක් තියෙනවා all time bits it charming කියලා ඒක දැක්කද comment එකක් දැම්මද like එකක් දැම්මද share කළාද අපි තුනේ පැතියකට පොඩක් හොයලා බලන්න ඕනේ දෙවෙනි පැයත් අහගෙන ඉන්නේ චාමියක්ගේ දැර්ණියකල ඉඳලා ආකාශ මල්ලි වගේ මැසේජ් එක චිරණයි අමරේ මල්ලි අසංගයියා ගිහන් අයවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා නන්දසිරි අයියා ඔයා මං නම කියන එකක් අහගෙන දින්නේ කනේ තියාගෙන දින්නේ රේඩියෝ එක ඔන්න ඔයාව මං ආතරින් මතක් කරනවා හොඳේ වහතුව පැත්තට යන්නයි හදන්නේ රූපසෙන් මහත්තයා සුනන්දනිය දෙන්න මහගෙන දින්නේ ඔයාලා එකතු කරගන්න පස්මන් දහසකට ආයි බොහෝ වේවා වඩයි තින් කොහොමේ ඔයාට කියලා අහලා තියෙනවා අපිත් ඉතින් දවස් එකක් බොහෝම අමාරුවෙන් ගෙවලා ඔන්න ආව ඔයාව අහන්න කියලා තමයි මේ මැසේජ් එකේ කියන්නේ කවියන්ගේ කවි සිතකට පන ආවේ ඔබ හින්දා මම හැඩ කර කවි ලීවේ ඔබ රස කර කියු හන්දා

නැද්ද කියලා සැකයක් තියෙන්නේ. මොකද ගෝල්ඩන් වොයිස් අපේ පාඩකත කිරීම තියෙනවා හෙට සහ අනිද්දා. සමහර විට මං හෙට අනිද්දා දවස් දෙකේම ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ගුඩ් ඉවෙනින් චාමි. ලස්සන සින්දුවක් අහමුද කියලා අහන්නේ මේ කවුද? දන්න ඇති කෙනෙක් නෑනේ මං බොයගුරු පැත්තෙන් තමයි මැසේජ් එක. කවුද ඔයා? දන්නෑනේ. කේති යනවානේ හැම කිව්වහම සුමන මහත්මිය. ඔයාව එකතු කරගන්නම් පවුලේ හැමෝම එකතු කරගන්නවා හොඳ. ඊට පස්සේ අපි යනවා නුවරට. ජේප්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශිරින් ඩයස්, නිරෝ ගයානි සිල්වා, චන්ද්‍රනි මාරසිංහ සහ රොසට් ගමගේ අපි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙන්නේ. අපි ඉතින් පරක්කු වෙන්නේ නැහැ නේ කවුරුත් ඉල්ලීමක් කළොත්. සැනකින් ප්‍රතිචාර දක්වන්නේ මෙන්න මේ වගේ. හවස 2:48 වෙලාව. මේ දැන් මාව හංගින කෙනෙක්ද ඔයා? නම්බර් එකක් දන්නේ නැහැ, මැසේජ් එකක් එවන්න. කියන්න 0.7 0.3 9 3 5 9 7 හවස 4 වෙන්න කලින් ඕමට මැසේජ් එක එවුවා නම් වැඩේ හරි. සින්දා කාලයි මං ඔයාලව හොයාගෙන එනවා.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස දෙකයි විනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: Overtime beats with Jamu.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 57යි වෙලාව. මේ ලස්සන සින්දු අහගෙන අපි යනවා all time bits it charming. අපේ අන්තිම පැයට.

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabah Sri Lanka Handa.
1: Vilao Pasarutunai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකින් මම සමීර කාරිව සම්ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විධාරණ.
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේ නිකුත් කළ ආර්ථික දත්ත වාර්තාවට අනුව කොළඹ කොටස්වලඳපොලේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ 1.18% නිහල ගොස් ඒකක 121.23.7% ලෙසයි සටහන් වී තිබෙන්නේ. S&PSL 20 දර්ශකයේද 1.3% නිහල ගොස් ඒකක 665.72% ලෙස සටහන් වුණා. මේ අතර වාණිජ බැංකු සිය ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ට ලබා දෙන සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතිකය 10.95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බැංකු අතර දෛනික වෙළඳපොලේ සාමාන්‍ය බරිත ඇමතුම් මුදල් අනුපාතිකය 8.8% දක්වා සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා පිරිනැමුණු මුදලට වඩා වැඩි ඉල්ලුමක් ලැබී ඇති අතර විදේශ ආයෝජකයන් සතු රාජ්‍ය සුරැකීම්පත්වල රුපියල් වටිනාකමද 0.07% ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැද පෙරදිග නියෝජිත ජැරඩ් කූෂ්නර් ඊස්ට්‍රායිලෙට පැමිණ තිබෙනවා. ගාසා තීරයේ සටන් විරාමයක් සහ සාමය ඇතිකිරීම සඳහා ඉදිරිපත් කර ඇති අමරිකානු සැලැස්ම ඉදිරියට ගෙන යාමේ අරමුණින් හමාස් සංවිධානයේ නායකයන් සමග ඊජිප්තුවේදී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි ජැරඩ් කූෂ්නර් ඊස්ට්‍රායිලෙට පැමිණ ඇත්තේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොන්ම මතක් කිරීම සුරකිමු මගතොට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්ස එක්ක තෝරගන්න එපා.

තුන පහු වෙලා වෙනාඩි 6 එන වෙලාව ඕල් ටයිම් අපි අපේ අන් පට 0.7 0.3 93.5 93.7ට හවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: ධන්නවද කොලටට පර නැවෙන දේවල්ලෙක නෙවෙයි දැනෙන දේවල්ලෙක්ක ජීවතුන්න සදේ දිනවල දවල් එකේන හවස හතර වෙනක
1: ඕල් ටයිම් බීට්ස් විත් චාමි

දකින්න පටන් ගත්ත දාට. ඔබට පාලනය කරන්න බැරි දේවල් අත්හැරලා දාන්න, අතීතයත් එක්ක සටන් කිරීම නවත්තලා දාන්න, අන් අයගේ පිළිගැනීම පස්සෙන් දුවන එක නවත්තලා දාන්න. ඔබේ හිතත් එක්ක සටන් කිරීම වෙනුවට ඒක කියන්නේ හිත තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද සමහර වෙලාවට ඔබ හොයාගෙන යන සාමය ලෝකයේ ඔයාට දෙන දෙයක් නෙවෙයි, ඔබ අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගන්න ඕන තත්ත්වයක් වෙන්න පුළුවන්. හරිම ලස්සන පෝස්ට් එකක්. Thank you Nishu අපිත් එක්ක ෂෙයා කරගත්තට. අපි ලස්සන සින්දුවක් අහමු හොඳ. මාසේ නමුකෝ අසනීපෙන් හිටියා කියලා මට ආරංචි වුණා. දැන් මං හිතන්නේ එකට මං ආවට පස්සේ හැමදේම හරි ගියාද? ආන් ඒකයි. සනීපෙන් ඉන්න ඕනේ, සතුටින් ඉන්න ඕනේ. සුබ සන්ධ්‍යාවක් වේවා. ලස්සන සින්දුවක් අහමුද කියලා අහන්නේ කවුද කියලා ඔයාලා දන්නවද? නෑනේ. මං කියන්නම්, අනුරග මනුලාවති ඔයාගේ මැසේජ් එක කියන්නේ. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේචලා අමෙලියා සමනසේකර. නිවාඩු ගන්නවා වැඩි නේද කියලා තියනවා. නැහැ, නිවාඩු ගන්නවා වැඩි නෙමේ, මම ඉන්නවා. ඒත් මන් නැහැ. හෙටත් එහෙමයි, අනිද්දාත් එහෙම වෙයි. මං ඉන්නවා ඒත් මන් නැහැ. තුනයි විනාඩි 15 යනේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
5: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉල්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිහි ෆ්‍රයි.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ද රේඩියෝ ITN
1: හවස 3:00 වෙනාට 21යි
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ ඒවා ඔබ වීරයන් බවට පත් කරයි
0: දෙක්යා සුරකින් මගතොට අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද
7: අපි සොයන්නේ
0: Golden Voice. ලඟදීම සතියේ දිනවල දහවල් එකට

තුනයි වෙන දෙවිස දෙකයි වලාව. 0.7, 0.3, 0.3, 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

පතක සැහැල්ල වෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම් එක.

හවසතු නයි වෙනට වෙසි හතයි වෙලාව. සුපතවසක් ශාමී වැඩකරන ගමන් හැමදාම ඔයා ඉන්න වෙලාවට අපේ ලක්කඩ හනුවක් කෙරතයනවා. ඇයි එහෙම දිකටම FM 93.5 93.7 අපි මහන් ඉන්න මාලි ඔයාට කිව්වේ රංගිකා ගේතා අර්ථකන චම්මියද චාතරිකා චූටි ලස්සන සිද්ධක් දෙන්න කියලා තියෙන්නේ. මාරි කමෙන්ට් එක හැමෝම එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් ඇව්වට. ඊට පස්සේ අකට 825 නම්බර් එක වගේ නමක් නෑ මට ඒක නිසා කියන්න විදිහක් නෑ වගේ නම මොකද්ද කියලා. මේක කකින්ද හයි චාමි සුබ සතියක් ඔයාට. අපිත් වැඩසටහන අහන ගමන් ඉන්නේ බුලත් සිගලින් දහලා කියන මෙහෙම. මගේ හිතේ කෑලි අතේ තියාගෙනත් ඔයාට මල් පිපෙන්න ප්‍රාර්ථනා කරපු මනුස්සයෙක් මම. ඒක ලස්සන බලන්න කොයි කියන්නද? මගේ හිතේ කෑලි අතේ තියාගෙනත් ඔයාට මල් පිපෙන්න ප්‍රාර්ථනා කරපු මනුස්සයෙක් මම. එහෙම මිනිස්සුත් ඉන්නා නේද? මගේ ආදරය පිළිගන්නේ අය. Good afternoon, Charmy Kerala. මේ අදත් අපි වහගෙන ඉන්නේ අමතක නොකර කියලා. දුලිප සමරසිංහ නිව්සීලන්ඩ් වලින් එවලා තියෙන මැසේජ් එක අදාංශක 10යි කියලා තියෙන හේ උෂ්ණත්වය. අහන්න සන්තෝෂයි. විඳින්න කිසිම සන්තෝෂයක් නෑ අපිට. හරි, එතකොට ටෙක්ස්ට් මැසේජස් පැත්තට යන්න කාලේ හරිනේ 3:28 වෙලාව. අපි ගාල්ලේ කරාපිටියේ ජාතික රෝහලේ දොළොස්ස නිවාට්ටුවේ සිස්ට ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මංවල වාතරෙන් එකතු කරගන්න හරිද? ධනංජනී පුෂ්පමාලා ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. අපි බල්මේ සිංදුව හන්න දිකටම හගෙන ඉන්න. සුබතාව සක්ෂාමි වාට වේයන්ගුඩින් අපිට ලස්සන සිංදුවක් දෙන්න කියලා තියෙනවා. වේයන්ගුඩින් එපු ඔයාලට මේ මැසේජ් එක ලස්සන සිංදුවක් ලෑස්ති කරලා තියෙන්නේ දීපා අතුව චතෝ පුතම්මතු මහත්තයා සුදත් ලක්කඩේ ඕල් ටයිම් ඇසේ දස අතේ චාමි ඇවිදින් එහි එකම නොකියයින්නං අනේ හරිද? හවස 3:29 හොඳ ටෝම ඇසුහ කටපහ හොහ ඔක්කොටම වැදිලා තියෙන්නේ. තව ඉදින් වෙන්න දෙයක් නෑ අනේ. 3:36

Bian hat li halu mit tamfat abu.

0: අත්තහර
1: සංගීතවේදී දිනේෂ් සුබසිංහ හමුවන්න අතර හතට
2: ලකන්ඩ රඩියෝ ITN
1: හවස තුනයි වෙනාඩි 38යි වෙලාව All time with Charmy. මේ මැසේජ් එක වසන්තා කුමාරේ ගම්පොලින් මම බැලුවා කාගෙන්ද කියලා. ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ සේරම විල පැත්තට යනවා කෙඩිය සමරසිංහ. ඔක්කොමල එකතු කරගන්න යාළුවෝ හොඳේ. නවරින් සජීව. ඔයාවත් එකතු කරගන්න. රත්නපුරේ ඒ රත්න පැත්තට ගියාම තමරා කුමාරි අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් එවපට ස්තුති. ඊට පස්සේ අපි යනවා කොහලානට අලබු පැත්ත තියෙන්නේ ජයකලණී උපාලී චිත්‍රානි මාතව කසුන්ව එකතු කරගන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මැසේජ් එක කඩුවෙලින් නෙතෝෂා සිද්ධාකහමු ස්තුති අලුත් යාළුවෙක් මං හිතන්නේ දිගටම අහගෙන ඉන්න. ආරුගම්මනින් මගේ මැසේජ් එකත් කියන්නකෝ කියලා තියෙනවා. අකට 812 නම්බරේක වගේ නමක් නැහැ. ඉතින් කොහොමද කියන්නේ? ගම විතරක් ගෝහම ඇතිද? හා. ලස්සන සින්දකානේ ජිනිත රයිගමින් හරි සින්දකාන්න දෙන්නක්. සුබ සන්ධ්‍යාවක් චාමිනාගේ අපි තින සින්දුවක් ගන්න හොරන් ඉනෝක උපාලේ දුව සිතෝෂා වැකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. සාගර ජල රළ වැළපෙන වැරළේ සිටිචේ ඔබේ රුව නෙතු ඇඳුනක් පවසින් පෙළෙන මගේ දෙතොල් මත සෙනෙහෙ බිඳක් හෙමි හිට නැගුණා කියලා චන්දි මහවත්ත පස්සාලෙන් තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. බොහොම මාරේ මං ඉදින් වචන ටික ගැට ගහගත්තා. ස්තුතියි හොඳේ. වැඩ අතර කොහොම හරි කවියෙකුත් ඔයාගේ දුවනේ. අන්න ඒකයි වටින්නේ. පද හදන්න නැතුව කවියක් ගොතන එක කොච්චර වටිනවද? හවස 3:00 වෙනාඩි 46.

0: Radio ITN.
1: හවස 9:00 නදී 44යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: වෙලාව මතක් කරලා දුන්න මං යන්න හදන්නේ ලක්කඩ Facebook page එක පැත්තට. ශාන් බ්‍රැන්ඩන් ස්තුතියි ඔයාගේ මල් මිටට. ආසරි සම්පත් සුබ දවසක් ඔයාට. සුබ සතියක ආරම්භය ආදරේ ලක්කඩ චාමිකා කියලා පොතු හැරින් ප්‍රේමසිරි ඔයාගේ කමෙන්ට් එකට ස්තුතියි. සුබ සතියක් චාමි දහරා තැන්කියු. ඔයාට සුබ සතියක් වෙන්න ඕනේ. ආදරණීය සතියක ආරම්භය සමගින් සුපුරුදු ලෙන්ගතු ආදරණීය චාමි අදත් අපි අහනවා ලක්කඩ හවස හතර වෙනකල්ම කියලා. සුරකරේනු අදාපු කමෙන්ට් එක මංගේ දිගුවට කිව්වේ. අසංග ෆනාඩෝ සුබ සතියක් වාට කැලුම් එම් සමරසිංහ තැන්කියූ. කුසුම් කුසුම් හයි මං හොඳින්. සිරි කුමාර ඔයාවත් ආදරෙන් මතක් කරනවා. සුමන මහත්මිය බොහොම ස්තුතියි ඔයාගේ ආදරණීය කමෙන්ට් එකට. සෙල් ෆනාඩෝ ඔයාවත් ආදරෙන් මතක් කරනවා. හොඳ දර්ශනී කුමාරතුංග මට මතක විදිහට ආලව් වෙන්නේ. අද මැසේජ් එකක් එවුවේ නැහැ, කමෙන්ට් එකක් දාලා තියෙනවා. නිසංසලා සොඳර දවසක් චාමි කියලා කමෙන්ට් එකේ තියෙන්නේ. මාපලගම පියාජේ හයි කොහොමද ප්‍රියා විජය, සුබ සතියක් වේවා ඔයාටත්, ස්තුතියි වගේ කමෙන්ට් එකට. ඊට පස්සේ චුට්ටක් වෙලාව දෙන්න, ටක් ටක් කාලා මේක බලන්න නම් ටික. හරි, ජීවන් සුරංගතනායක කුසුම් ආර් ජේ ලී හසිනි දිල් රොක්ෂී ශනායා ෆ්‍රැන්සිස්නේ හසිනි ප්‍රමෝධිකා පුෂ්ප කුමාර එස් ලියනගේ සහනි දඟල්ල නිලංක තුෂාර පින්න පොළගේ නිපුණ අකලංක ලලිත් ඔයාව එකතු කරගන්නවා. ටී එන්න රූපසිංහ කියන තුෂාර වෙන්න ඕනේ. ඊට පස්සේ සනත් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. චමින්ද දර්ශන ලියනගේ දුලිප් සමරසිංහ ශ්‍රීමාල් රණතුංග මේනක සඳරුවන් රූපසේන ගුණතිලක වාලා කොම්මලව මං ආදරෙන් මතක් කරනවා. හොඳ ස්තුතියි. පෝස්ට් එක බැලුවට, ලයික් එකක් දැම්මට, කමෙන්ට් එකක් දැම්මට. හරි, ඔයාලට තමයි මේ සෙද්දුව මගේ ෆේස්බුක් යාළුවන්ට. හරි, තමයි වෙනාඩේ 46යි.

0: ITN.
1: හවස 9 වෙනාඩි 49යි.

හවස තුනයි වෙනදී 53යි වෙලාව. හායි අපිට ඉන්නවා කියලා කියන්නේ කවුද? උදේශිකා නිරූපමාලා කෑගල ඉබුල් ගස්සනියෙන් එකතු කරගන්නවා ටීම් එක හැමෝම. චාමේ අපිට ඉන්නවා ලස්සන සින්දුවකට එකතු කරගන්න මහත්තයා ජෝඩ් කුමාර අයියා පුතා මිනෝල් දුව දිසානි දිසනිද අනුෂ තමයි කංජුක්කුලියෙන් මට මැසේජ් එක ගෙවලා තිනේ ටික දවසකට පස්සේ කංජුක්කුලියෙන් කියනවා හරි කැමති ඒක ලස්සන වර්ග. ඊට පස්සේ මේ අපි වගේ නේද පද හදන්නේ නැහැ පද ගොතනවා කියලා තුෂාරේ වෙලා තියෙනවා ඒකේ වග නම් ඉතින් මොකටද කිම මම චන්ද්‍ර මට සින්දුවක් ඕන කියලා තියෙනවා. හරි හරි දෙයක් අන්ට කිව්වහම ඒකද කරගන්න. ඊට පස්සේ මේ කවුද චාමි මට සින්දුවක් ඕනේ නවලින් සංජීව ඔයාට නම්බර්ස් කීයක් තියෙනවද? නම්බර්ස් තුනකින් විතර වගේ මට මැසේජස් එවලා තියෙනවා එකතු කරගන්න. අකේ අපිට අහගෙන ඉන්නේ ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා තියෙනවා කන්තරෙන් ඡේදී යන්න කලින් ඔයාට එහෙම මැසේජ් එකක් එවුවාම නේද මම ඉතින් පස්සමක් ප්‍රීතියෙන් පිනා යනවා. හරි දැන් ගෝල්ඩන් වොයිස් ඉදිරියේදී ඔබට අහන්න පුළුවන් හවස එකමේ වෙලාව වෙනස් වෙනු ඒකේ දැන් දැනටමත් ඔබව දැනුවත් කරලා ඇති ඔබ තරංගයෙන් පළවෙනි වටය සඳහා සුසුකම් ලැබලා තියෙනවා කියලා. හෙට සහ අනිද්දා එහි පටිගත කිරීම සිද්ධ වෙනවා. එතකොට මගේ හෙට සහ අනිද්දා පැමිණීම සැකසහිත බොහෝ විට ඉන්නේ නැහැ. මං එන්නේ එහෙම වුණොත් හෙටයි අනිද්දායි ආවේ නැත්තම් කවද්ද බ්‍රහස්පතින්ද? මම මතක තියාගෙන ඉන්නේ ඉතින් අමතක කරන්න එපා. ගිහින් එන්න දැන. මැසේජස් එවුවට මාව අහන් හිටියට බොහොම ස්තුතියි. මම චාමිකා මනෝජිනී සුබ දවසක්.

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Leads with Jam Jam.

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම් ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩ විතරණය.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියතුළු පිරිසකටරේ නඩුවක් නොවැම්බර් 2 කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මන්මාවත් අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවටයි හිටපු මන්ත්‍රීවරියට චෝදනා එල්ලව තිබෙන්නේ. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ පොලිසිය දැනුම් දුන්නේ විමර්ශන අවසන් කර උපදෙස් ලබා ගැනීම සඳහා අදාළ ලිපිගොනුව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. ඒ නඩුව නොවැම්බර් 2 යළි කැඳවීමටත් එදිනට එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුණා. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අශෝක් ධම් කෝවිලේ අද අලුයම සිදු තෙරපීමකින් කාන්තාවන් 7 මිය ගොස් තිබෙනවා. සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියාවේ ශ්‍රමණ මාසයේ 3 සඳුදා දිනය වන අද දිනය වෙනුවෙන් දේවාලයේ ආගමික වතාවතල සහභාගී වීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියේදී මෙම අනතුරුව සිදු ඇති බව සඳහන්. දේවාල භූමියේ විදුලි කණුවක් කඩා වැටී විදුලි රැහැනක් බැතිමතුන් අතර වැටී ඇති බවට පැතිරගිය කටකතාවක් හේතුවෙන් ජනතාව කලබල වී දිවයාම මෙම තෙරපීමට හේතුවක් වී ඇති බව බලධාරීන් පවසනවා. කාන්තාවන් රැඳී සිටි පෝලිමේ හටගත් හදබදයත් සමග කීප දෙනෙකුම බිමැද වැටී ඇති අතර පසු ඔවුන් අතර තවත් පිරිසක් වැටීමෙන් මෙම අනතුර සිදු ඇති බවටයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. සිද්ධියෙන් තුවාල ලැබුවන් කඩිනමින් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේම තත්ත්වය බරපතල බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් බිහාර් පොලිසිය සහ දිස්ත්‍රික් පරිපාලන විමර්ශන ආරම්භ කර තිබෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
1: Marksman සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679579.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: හතරයි විනාඩි 10 වෙනව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාව good evening
0: good evening evening drive එක අද එකතු වෙන වෙලාව එකතු වෙන දවස අද සඳුදා දවස
1: හා අලුත් සතියක
0: ආරම්භයත් එක්ක අපි මේ හැන්දෑවේ ඔයාලත් එක්ක එකතු වෙන්න ඇවිල්ලා ඉන්න වෙලාව
1: හරි
0: අවස 6:00 වෙනකන් කැමැතිම ලස්සනම සින්දු අහන්න කැමැති මාදරේ කන්නාව එකතු කරගන්න අදත් පුරුදු විදියටම පුළුවන්කම තියෙනවා
1: FM 93.5 FM 93.7 අපි නොවේ පැති ඉවිනින් ඩ්‍රයිව් එක. ඉතින් ආදි පුලංකම තියෙන හවස 6:00 වෙනකන් අපි මේ පැත්තේ ඉන්නකොට ඔයාගේ WhatsApp message එක මේ පැත්තේ එවන්න කට්ටියක් එකතු කරගන්න. 0703935037 0703935037ට ආගේ WhatsApp message එක කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එවන්න.
0: FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගෙන වාගේ cool drive එකට support එකක් වෙන්න අපි දෙන්න ඉන්නවා 6:00 වෙනකන්. චාරු දැන් ගොඩක් වෙලාවට අපි මාසේ දින ගණන් කරනවා නිවාඩු දවස් ගණන් කරනවා වැඩ කරන්න තියෙන දවස් ගණන් කරනවා ඕවනේ අපි සාමාන්‍යයෙන් කැලෙන්ඩරේ අරගෙන කරන්නේ
1: හරි
0: හැබැයි ගොඩක් වෙලාවට සාර්ථක වෙච්ච ගොඩක් මිනිස්සු පිටිපස්සේ තිබ්බ ලොකු ආයුධයක් තමයි යාළගේ ඩයරි එක කියන එක.
1: ඕකේ.
0: යාළගේ ඩයරි එකක් පාවිච්චි කරන ඩයරි එකක් තියෙනවා. මේ දවසට මම මේ වැඩේ කරන්නේ, මේ දවසට මම මේ වැඩේ කරන්නේ. මෙන්න මේ දවසේ මම මේ වැඩේ කරා කියලා ලියන්න. එතකොට ගණන් හිලව්, ලොකු ලොකු වියදම් කරපු දේවල්, ලොකු ලොකුෙන් ලැබිච්ච ආදායම් ලියන්න. මේ දවසේ මට මේ වගේ මුදලක් ලැබුණා.
1: ඔව්.
0: එහෙම ඩයරි එකක් මේන්ටේන් කරන එක
1: සාර්ථකත්වයට හේතුවක්ද?
0: ඔව්, ගොඩක් සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ පිටිපස්සේ තියෙන ලොකු ආයුධයක් කියලා කියනවා.
1: ඕකේ.
0: ඉතින් ඩයරි එකක් මේන්ටේන් කරනවා නම් ඔයාටත් ඒ විදියට පිළිවෙලට වැඩ කරන්න පුළුවන් වෙනවා නම් වඩාත් සාර්ථක මනුස්සයෙක් වෙන්න පුළුවන්.
1: ඔව්, ඊළඟට මම මොකද්ද කරන්න ඕනි කියලා අපි දන්නවනේ නේ?
0: අනිවාර්යයෙන්ම. ගොඩක් කලාවට දැන් මෙහෙමයි. හැබැයි ඉතින් ඩයරි එකක් පාවිච්චි කළා අනිත් අඩ ඔක්කොම අවුල් කරගෙන වැඩක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ඩයරි එකක් පාවිච්චි කරන මනුස්සයෙක්ගේ වැඩ පිළිවෙලයි කියනවා. මේ වැඩේ කරන මේ දවසේ මම මෙහෙම කරනවා කියලා ප්ලෑන් එකකට යාළ වැඩ කරනවා. ඒ කියන්නේ ඒක ඇතුළේම පිළිවෙලක් හැදිලා නැති ඉන්නේ. එතකොට පිළිවෙලක් නැති මනුස්සයෙට කොහොමද ඩයරි එකක් පාවිච්චි කරන්න බෑ?
1: එතකොට ඔයා කියන්නේ Nokia අපි පිළිවෙල නැහැ කියලාද?
0: තොප්පි හරිනම් දාගන්න එකයි ඇත්තේ. පාවිච්චි කරන්නේ හැබැයි මොකක් හරි වැඩකට කතා කරාම පොඩක් ඉන්න ඩයරි එක බලලා කියන්නා.
1: තනිකර බොරු එනියෝ
0: ඩයරි එක බලලා කියන්නම් මං මේ දවස්සේ වැඩක් තියෙද කියලා.
1: ඕකේ මං බිසි පොඩ්ඩක්.
0: ජීවිතේට ඩයරියක් දැකලා නැහැ. 4:13 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.
1: පෝස්ට් එක
0: අපි පෝස්ට් එකක්
1: දානවා. අමතක කරන්න එපා.
0: අමතක වෙන්නේ නැහැ කියන්න.
1: ලකන අපේ ඔෆිෂියල් Facebook page එකට යන්න. අපි අද දවසේදී ඉවිනින් ඩ්‍රයිව් අපේ පෝස්ට් එක දාලා තියෙනවා. බලන්න ගිහලා මොකක්ද කියලා වෙනස්ම විදිහට.
0: අයියෝ මට පෙසන.
1: ඒකට කමෙන්ට් එකක් දාන අමතක කරන්න එපා.
0: ඒක හැමෝටම දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා.
1: ඔව් ඒක තමයි අපි බලමු.
0: ඔව් ඒ කියන්නේ වාට හැම කෙනෙක්ටම පොදු කාරණාවක්.
1: හරි.
0: ඒක වාට හැම කෙනෙක්ටම උකට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් පුළුවන්.
1: එහෙම බැරි නම් මම හිතන්නේ මනුස්සෙක් වෙන්න බෑ.
0: මනුස්සෙක් වෙන්න බෑ ඔයා.

0: Lakhanda Radio ITN
1: මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න
1: සුපකවණක් පරිස්සමින් කිහිල්ලෙන්න
3: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: Lakhanda Radio ITN Aydun Karwan 35000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද? අපි සොයන්නේ නුඹේ හඬයි. Lakhanda Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලකන්න.
1: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: அத்தராய் வினாடி விசி துணாய் விழாவ இவனின் டிரைவ் இன்ன விழாவ சூரியசக்தியின் வேடகான் வாட புலுவான் ஆகிய வகாபிமடோனுக்கன் வதுரடி கண்ணவனாங் சூரியசக்தியின் வேடாருகின மோட்டரை கிரியாத்மக்கல் வதுருகான் டிப்டெக் ஓட பாம்பேக்க கண்ண புலாங் இவனத்தாங் ஆகிய வேடகரன வேடபிமட இவனத்தாங் வாக ஆபீஸகட கெதரட மே ஓணும தனகட வாட விதுலிய ගන්න පුළුවන් කම තියෙනවා සූර්ය ශක්තියෙන් දැන් ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගත්තොත් ඉතාම පහසුවෙන් ඉතින් ලංකාවේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් මේ වෙනකොට සිදු කරලා තියෙන ගණනාවක් කිව්වහම විශාල ප්‍රමාණයක් එයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉතින් මේ සබ්ජෙක්ට් එක සම්බන්ධව ඒ නිසා වගකීමක් සහිතව ඔයාලට පුළුවන් කම තියෙන සෝලා පද්ධතියක් ඔයාලට අවශ්‍ය කරන විදිහට සකස් කරගන්න ඩීප් ටෙක් එක්ක සම්බන්ධ වුණොත්
1: ඩීප් ටෙක් ආයතන ගැන ඉතින් අපි කියලා තියෙනවා නිතරම දැන් ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන් ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා අර පරිමස්මෙන්තරු විදුලිය පාවිච්චි කරන්න වගේම විදුලි බිලට තිත තියලා ඒ හරහා අමතර ආදායමක් උපයා ගන්න ඩීප් ටෙක් එකකට යන්න ඒ වගේම තමයි අපි ගොවි මහතුන්ගේ පැත්තට එනකොට ඩීප්ලෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන අපි කියලා තියෙනවා සුවිශේෂී මිලාදු කිරීම එක්ක ඩීප්ලෙක් සෝලා වෝටර් පම්ප් එක අපි ගොවි මහතුට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඒකෙන් ඔයාගේ අස්වැන්න සරු කරගන්න පිරවේ ආඩු කරගන්න මෙන්න මේ කියන දෙකම ඔයාට කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා දැන් වටපිට බලන්නේ නැතුව ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ ප්‍රශ්නත් ඔයාට විසඳ ගන්න අවස්ථාව තියෙනවා 0711711 0711711 0711711 ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: සල්ලි ටිකක් වැඩිපුර තියෙනකොට අපිට පිස්සු වගේ කියලා කියනවා. අපි හිතන දේවල් කරනවා සමහර වෙලාවට. අපි නිකරුණේ මුදල් වියදම් කරනවා.
1: ඒක
0: දේවල් වලට. අවසානයේදී අපි ඇති ප්‍රයෝජනයක් ඇති දෙයක් කරලත් නැහැ.
1: හරි. අතේ සල්ලිත් නැහැ.
0: සල්ලිත් නැහැ අන්තිමට.
1: එහෙම
0: නැතුව ඔයාලට සල්ලි ටිකක් මුදල් ටිකක් අතට ලැබුණාට පස්සේ ඒක නියමාකාරිනවා ඒක ආයෝජනය කරනවා නම් ඒක ආරක්ෂාකාරී විදිහට ආයෝජනයක් කරලා ඔයාලකින් ලාභයක් ලබනවා නම් ඒක තමයි නියම ක්‍රමවේදය නියම විදිය අපි කියන්නේ අපි යෝජනා කරන්නේ ආයෝජනය කිව්වහම ඉතින් ඕන් තරම් තැන් තියෙනනේ ආයෝජනය කරන් කේක නම්බලින් තියෙනවා අතන මෙතන එහෙම කියලා කියනවා
1: විශ්වාසය තමයි නැත්තේ
0: කොයි වෙලාවේ කොයි මොහොතේ අපිට සල්ලි ටිකක් නැති වෙලා කම්පැනි එකක් නැති වෙයිද කියලා
1: තියෙන තැනත් හොයා ගන්න බැරි වෙයිද කියලා දන්නේ
0: නැහැ ඔව් එහෙම තත්ත්වයක් තියෙනවා
1: මොකද
0: උදාහරණ පහුගිය කාලේ අපිට තියෙන ඕන් තරම්
1: ඒ
0: නිසා විශ්වාසවන්ත තැනක් හොයාගෙන ඔබේ මුදල් ආයෝජනය කරනවා නම් ඔන්න ඒකට හොඳම තැනක් තමයි RDB බැංකුව කියලා යන්නේ මොකද රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙන නිසා තමයි RDB බැංකුවේ අපි කියන්නේ ඔයගේ මුදල් ටික ආයෝජනය කරන්න කියලා.
1: දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් දිවයින පුරා ශාඛා 272ක ශාඛා ජාලයක් පුරාවට ඔබට ළඟම RDB බැංකු ශාඛාවට ගිහිල්ලා ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න කියලා ඔන RDB බැංකුව ආරාධනා කරනවා. මාස 3ක් 6ක් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු
0: ඒ නිසා මේ සල්ලි වියදම් කරනකොට සල්ලි ආයෝජනය කරනකොට හරි විදියට සැලසුම් සහගතව දේවල් කරනවා නම් ඔයාගේ මුදලට ලැබෙන ආරක්ෂාව මුදලට ලැබෙන වටිනාකම දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපි මෙහෙම කියන්නේ RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්න කියලා. 4 විනාඩි 26 වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය අපි මතක් කරනවාද?
1: අපි සින්දුකට ගිහිල්ලා
0: ආයේ. සින්දුකට ගිහිල්ලා එමු නේද? 4 විනාඩි 26යි.

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: නිසා තුම ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ. ඒකයි මං කැබ් එකකට කෝල් කරේ.
2: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ? එයා එකට යන්නේ
3: නැහැ. අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ. මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ. මට ඒකට යන්න දෙන්න තාත්තේ. ඕම කරන්න එපා.
4: දෙයියන්ගෙම
0: පිහිටයි සතිය දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: හවස 4:32යි.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩ තහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි 38යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු දැන් අපිට ඔය මගතොටදී පාරදී ඇවිදිනකොට ඇවිදගෙන යනකොට බස් එකක යනකොට කේක ජාති විවිධ මිනිස්සු මුණ ගැහෙනවනේ. හරිද? එතකොට දැන් මට මේ පහුගිය දවස්වල මුණ ගැහුණා. බස් එකකට නගින්න ඉන්නකොට එතන පේමන්ට් එකක වාඩි වෙලා පොත් විකුණන පුංචි දරුවෙක්. හරිද? පොත් විකුණන්නේ ළමයා. මේ කවුරුවත් වැඩිහිටියෙක් ඒ ආසන්නේ හිටියේ නැහැ.
1: තනියම
0: රෙදි විකුණන කඩයක් ඉස්සරහා පේමන්ට් එකේ වාඩි වෙලා
1: එයා
0: පොත් විකුණනවා. හරිද? කාටවත් වද දෙන්නේ නැහැ. බල කරන්නේ නැහැ. මගෙන් පොත් ගන්න.
1: කෑ
0: ගහලා එහෙම මුකුත් නැහැ. පොත් ටිකක් තියාගෙන ඉටි කවරයක් උඩ.
1: හරි.
0: එළමයා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා.
1: ආවොත් කෙනෙක්ට විකුණන්න.
0: ආවොත් කෙනෙක්ට විකුණන්න එහෙම බලාගෙන ඉන්නවා.
1: ඕකේ.
0: එතකොට මේ මට ඔක දැක්කට පස්සේ පොඩි සංවේදී කාරණාවක් නේ.
1: චූටි දරුවෙක් නේ.
0: චූටි දරුවෙක්.
1: හරි.
0: ඉතින් ගිහිල්ලා කතා කරා පොඩ්ඩක්. කතා කරලා ඇත්තටම මම පොතක් ගන්න ගියේ. ගියා ළඟ තියෙන පොත් අරගෙන මම බැලුවා.
1: හා.
0: මොනවද පොත් තියෙන්නේ කියලා.
1: ඔව්.
0: එතකොට ගොඩක් වෙලාවට සමහර වෙලාවට විකුණන්නේ මොන හරි කජු වර්ග, බයිට් පැකට්, බැලුම් බෝල වගේ දේවල් නේ.
1: අච්චාරු.
0: මෙලෝ. අච්චාරු චාරු. මේ එහෙමනේ විකුණන්නේ.
1: හරි.
0: හරිද? ඒකව මතක් වුණා කොහොමද?
1: නෑ ඉතින් ඒක මම හිතුවේ නෑ මාව මෙන්ෂන් කරයි කියලා.
0: හරිද?
1: හරි.
0: ඊට පස්සේ මේ දැන් මේ දරුවගාව මෙයා විකුණන්නේ පොත්. එතන ඒ නිසාම පොඩි විශේෂත්වයක් තියෙනවා කියලා හිතලා මම කතා කරා. කතා කරලා ඇහුවා මං අහුවා පුතේ කී වසර දින්නේ කියලා. හතර වසර කිව්වා.
1: හතරේ?
0: ඊට පස්සේ මං ඇහුවා පුතා දැන් මෙතන තියෙන පොත් කියවලා තියෙනවද කියලා.
1: හරි.
0: හරිද?
1: හා.
0: ඔව් මං කියවලා තියෙනවා කියලා කිව්වා. එක පොතක් තිබුණා එතන. අපි දන්න අපි නොදන්න කාරණාවල විද්‍යාත්මක හේතු 100ක් කියලා පොතක්. හරිද? ඊට පස්සේ මං මේ පොතක් අරගෙන මං අහුවා මේ පොත කියවලා තියෙනවද කියලා.
1: එහෙනම්
0: මම එක ඒකේ තිබ්බ එක කාරණාවක් මෙන්ෂන් කරලා එයාගෙන් ඇහුවා. මේකට විද්‍යාත්මක හේතු ඔයා දන්නවද කියලා.
1: ඕකේ.
0: මේ දරුවා කිව්වා.
1: හා.
0: හරිද? එතකොට මට හිතුණා අපි සමහර වෙලාවට පිටින් බලලා
1: ඔව්
0: මේ වැඩිහිටියන්ගේ උපක්‍රමයක්. මේක මේ දරුවෙක් දාලා බිස්නස් කරන වෙලාවක්.
1: හරි.
0: එහෙම කියලා සමාජයේ වෙන සමහර දේවල් එක ගත්තාම අපිට හිතෙනවා.
1: ඔව් ඇත්ත.
0: හැබැයි මේ සමහර තැන් තියෙනවා ඊට වැඩිය හරි වෙනස් තැන්. අපි ඒක හඳුනගන්න ඕන. හැම තැනම එක හා සමාන නැහැ කියන එක පේන වෙලාවක් මේක. හරිද? ඊට පස්සේ දරුවාගෙන් අහුවාම හැමදාම ඔයා බිස්නස් කරනවාද? ඉස්කෝලේ යන්නේ නැද්ද? නෑ මං ඉස්කෝලේ යනවා. අවස් වරු තමයි මම මෙහෙම දෙයකට එන්නේ.
1: ඔව්.
0: ඉස්කෝලේ යන්නේ නැති නිවාඩු දවස්වලට තමයි මෙහෙම එන්නේ.
1: හරි.
0: එහෙම කියලාත් එයා කියනවා. කියවල සහ ඒතන තිබ්බ පොත් ගොඩක් ඒවා එයා කියවල තියනවා. ඒ තියෙන දැනුම අරන් තියනවා.
1: ඔව්.
0: ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නත් ඒ ළමයට පුළුවන්.
1: පුළුවන්.
0: ඇත්තටම නැති බැරි කමට පොඩි දෙයක් විකුණන්න දෙමාපියන්ගේ අනුදැනුම ඇතුව ඒ විදියට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඇතුළාන්තය හරවුසන්න අපිට උමනාවක් නැති නිසා අහන්න ගියේ නැහැ.
1: වැරදි වැඩක් නෙවෙයිනේ.
0: ඔව් වැරදි වැඩක් නෙමෙයි කරන්නේ. අනිත් එක අවබෝධයෙන් කරන වැඩක්.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා ඒ වගේ තැන්වලදී අපි සමහර වෙලාවට අහක බලාගෙන යන්නේ නැතුව.
1: හරි.
0: පුළුවන් නම් එහෙම දෙයක් විකුණන කෙනෙක්ට
1: උදව්වක් වෙන්න
0: හරි මොන හරි දෙයක් ගන්න පුළුවන් නම්.
1: හහ්.
0: අන්න ඒ වගේ තැන්වලට ඔබේ හිත කරුණා බරිත කරගන්න.
1: ඒක ඔබට උමනාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට ඒක ලොකු
0: උදව්වක්. ඔබට උමනා නැති වුණත් දැන් පොතක් සමහර වෙලාවට ඔයාට ඒ වෙලාවේ අවශ්‍යතාවයක් නොතිබුණත් අවශ්‍ය කෙනෙක්ට දෙන්න හරි කමක් නැහැ. ටැග්ග්ක් විදියට දෙන්න හරි ගන්න පුළුවන් නම් ඒක වටිනවා. ඔය දුර පළාත්වල අපි ඇවිදින්න ට්‍රිප් යනකොට එක එක යන වෙලාවන්වලදී
1: මල් විකුණන
0: පළතුරු ගෙඩි දෙක තුනක් තියාගෙන විකුණන
1: උන්චි
0: දරුවෝ අපිට හම්බ වෙලා
1: ඕන තරම්
0: හම්බ වෙනවා. ලොකු දිග පාරවල් සමහර වෙලාවට එක දවස් ඒ දවසටම වෙන්නේ එක බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඒත් මුළු දවසක්ම අවුවේ පිච්චි ගහක් යටට වෙලා ඉන්න දරුවෝ අපිට දැකලා තියෙනවා වන්දරන්. ඉතින් ඒ කර්කශ ජීවිතය තමන්ට උරුම වෙච්ච දවසට තමන්ට මෙහෙම වුණොත් මොකද කරන්න කියලා හිතන විදියට හිතලා අපිට පුළුවන් නම් ඒ වගේ දේවල් වලදී
1: පොඩ්ඩක් හරි උදව්වක් කරන්න.
0: ඒක හරි වටිනවා. ඒ වගේ දේවල් වලදී ඒක අපිට තේරෙනවනේ සාමාන්‍යනේ මේක වංචාවක් මේක එහෙම දෙයක් නෙවෙයි කියලා. අන්න එහෙම තැන් ඔයාලා තේරුණොදින් මගේ හැරලා යන්න එපා.
1: පුංචි දරුවන්ගේ හිත කොහොමත් පිරිසිදුයි.
0: උදව්වක් කරලා යන්න. ඒ වගේ තැන්වලදී ඔයාලට පුළුවන් නම් ඒක හරි වටිනවා. 4:42 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිංදුවක් අහන්න මැසේජ් කරන අයට මැසේජ් කරන්න පුළුවන් වගේම අපේ පෝස්ට් එකට කමෙන්ට් කරන්නත් පුළුවන්කම තියෙනවා.
1: ඔව් ලක්කන අපේ ඔෆිෂියල් Facebook page එකට ගියොත් ඉංග්‍රීට පුළුවන්කම තියෙන ඉවිනින් ඩ්‍රයිව් අපේ පෝස්ට් එක අපි අද දාලා තියෙනවා. වෙනස්ම විදිහයක ඔයගොල්ලන්ගේ පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ.
0: අපි ආමු නේද ඒක මේ මැසේජ් කරන්න කියලා අපි කියමු ඒක.
1: ආ එහෙනම් අහන්න.
0: එහෙනම් ගෙදරදී අපිට සාමාන්‍යයෙන් පොදුවේ අහන්න වෙන බැනුමක් තියෙනවා.
1: හරි.
0: ඒ ඕනම කෙනෙක්ට පොදුවේ අහන්න වෙන බැනුම් තියෙනවා.
1: කොයි වෙලෙත් ඒක අහනවා. රයිට්.
0: ඒ කියන්නේ එකක් නෙවෙයි. කාරණා එක එක්කෙනාට පොදු වෙච්ච කාරණා තියෙනවා.
1: නිතරම ඒකට බැනුම් අහනවා කියලා.
0: ඔව්. වයිෆ් කින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අම්මගෙන් වෙන්න පුළුවන්. තාත්තගෙන් වෙන්න පුළුවන්. ඒ
1: අහන්න
0: අච්චිගෙන් සීයගෙන් වෙන්න පුළුවන්. අපිට පොදුවේ අහන්න වෙන
1: හරි
0: බැනුම් මොනවද? ගෙදර එහෙම ඉන්න වෙලාවට. උදාහරණයක් විදිහට මම එකක් කියන්නම්. තේබීලා
1: කෝපේ
0: හොදන්නේ. හැමදාම කියනවා මේ කෝපේ හොදන්නේ මොකක්ද?
1: ඊළඟ දවසේ පොල් කට්ටකට දෙන්නේ.
0: ආයි කැලක් තියනවා නේද? ඊළඟ දවසේ පොල් කට්ටකට දෙන්නේ. සුද්ධ කරලා තියා ගන්න පොල් කට්ටක්.
1: ඒකට වතේ ටිකක් දෙන්න.
0: එහෙම කියනවා ඒක එකක්.
1: ඕකේ.
0: තව එකක් කියනද?
1: හා.
0: හැමදාම කියනවා ඇඳුම් හරි තැන දාන්න කියලා.
1: හරි හැම තැනම. හරි අඳින එක හැම තැනම.
0: අඳින එක හැම තැනම. ආව ගැලෙව දැම්මා.
1: ඔක විතරයි දන්නේ. ඒ ෆෝන් එක. ඒක කොහොමද? හැම තැනම දිනන.
0: ඒක 100%ක් පොදු කාරණාව.
1: අපි අහන්නේ අන්න ඒ වගේ එක.
0: ඔකට අපි මේ දැන් තියෙන උපක්‍රමයක්.
1: හරි.
0: ඒ ෆෝන් එකට නයි.
1: ඕකේ.
0: ෆෝන් එකට උපක්‍රමයක් තියෙනවා.
1: ඔයා වැරදි වැඩක් ඔය කරන්නේ ඔක කියලා.
0: අම්මා බලනවා නම් ෆෝන් එක පාවිච්චි කරනවා කියලා.
1: හරි.
0: ඔයාට තියෙන අම්මට ෆෝන් එක පාවිච්චි කරන්න Facebook හරි YouTube හරි දාලා දෙන එක.
1: එදාට පස්සේ හරි.
0: ඊට පස්සේ අපිට බලන්න පුළුවන්. 4:45 වෙලාව.

0: විකල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 54යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩෝමා මැෂින් එකක් තියෙනවා කියන්නේ වාගේ ව්‍යාපාරය සෑහෙන දියුණු වෙලා කියන එක.
1: හහ්.
0: ඒ වගේ දියුණු කරගන්න තව කෙනෙක්ට ඕන නම්
1: හරි.
0: ඩෝමා මැෂින් එකක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ.
1: ඔව්.
0: මොකද ඒ හැමදාම ඉන්න තැනින් හොරි හරි අඩියක් ඉස්සරහට තියන්න ඕන.
1: අලුත්
0: ස්ටෙප් එකක් ඉස්සරහට යන්න ඕන. හැමදාම පුරුදු විදියටම වැඩ කර ඉන්න නැතුව අන්න ඒකට ඔයගේ තාක්ෂණයත් එක්ක අලුත් වෙන තාක්ෂණයත් එක්ක වැඩ ගන්න ඕන. වඩ සහල ආශ්‍රිත ව්‍යාපාරයක් නම් තියෙන්නේ අනිවාර්යෙන්ම ඩෝමා කණු දෙකෙලෙවට යන්ත්‍රයක් ලොකුවට ව්‍යාපාර කරන්න ඇති තියෙනවා. නැත්නම් කුංචිට ව්‍යාපාර කරන කෙනෙක් ට්‍රංක් ස්ටීම් බට්ට තියෙනවා.
1: ඔව්.
0: තව තියෙනවා කර්මාන්ත.
1: එතනින් එහාට ගිහලා දැන් අබුරු මාෂිතු මොන හරි ව්‍යාපාරයක් කරන්න ඔය බලාපොරොත්තු වෙගෙන ඉන්නව නම් ඔන්න ඔයාට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඇති ඩෝමා අබුරු Marksman Holdings සම්බන්ධ කරගන්න.
0: හැම දෙයකටම අපිට වියදම් කරන්න වෙලාව තියෙනවා. කාලය තියෙනවා. ඇයි ඔයාට බැරි? ඔයාගේ වාසනාව උරගා බලන්න පොඩි වෙලාවක් පොඩි වියදමක් දරන්න. පුංචි වියදමක් ලොකුවට.
1: පියල්
0: 40ක් වගේ පුංචි වියදමක් දරලා ඔයාගේ වාසනාව උරගා බලන්න ඇයි ඔයාට හිතුන්නේ නැත්තේ?
1: ඔකේ.
0: අදවත් හිතන්නේ ගැන. හදහන ලොතරැයිය කරගන්න.
1: ඉතින් 2026 වසරේ දැනට සුපිරි ත්‍යාගලාවින් 10 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 150කට වැඩි පිරිසක් බිහි කරලා තියෙන NLB හරහා ඉතින් ආදත් පුලංකම තියෙන රණවිර සමාජ සේවා ඒතිකම ක්‍රීඩා ශාස්ත්‍රයටත් දැයේ සංවර්ධනයටත් දායක වන්න උරු දෙන්නෙක් වෙන්න වාට පුළුවන්. මේ හැමදේමත් එක්ක ඔයාවත් ජයග්‍රහකෙක් කරගනවවත් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් කරගනවට කරන්න තියෙන හඳහන ලොතරැය වැඩියෙන් මිලදී ගන්න එක.
0: රයිට්. ඒ වගේම තමයි වාගේ මුදලට ආරක්ෂාව සහ මුදලට ඉහළ වටිනාකමක් ලැබෙන තැනක වාගේ මුදල් ආයෝජනය කරන්න හිතනවා නම් එවෙනුවෙන් තෝරගන්න ඕන හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ. රාජ්‍ය ආරක්ෂාවක් ඔයාට ලැබෙනවා. බැංකුවකින් ලැබෙන ඉහළම ආරක්ෂාව RDB බැංකුව ආරාභයේ මුදලට ලැබෙනවා. ඒ වගේම ඔබේ මුදලට ඉහළ වටිනාකමක් විශේෂයෙන්ම පොලි අනුපාතයන් ගත්තට පස්සේ RDB බැංකුව ඉතාම ඉහළ පොලියක් ඔබේ මුදලට ලබා දෙන්න සූදානම්. ඒ නිසා ආයෝජනය කරනවා නම් මුදල් ටිකක් වැඩිපුර අතේ තියෙනවා නම් ඔන්න යන්න ළඟම තියෙන RDB බැංකුවට ගනුදෙනු ආරම්භ කරන්න. ඔබේ මුදලට ඉහළම වටිනාකමක් එයාලා ලබා දෙන සූදානම් වෙන ඉන්නවා.
1: RDB කියලා කියවහම දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමේ. ඉතින් ආර් පුලංකම තියෙන RDB බැංකු ශාඛාවට ගිහිල්ලා ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න.
0: අවස 4 විනාඩි 57යි වෙලාව. අපි මේ සින්දුවත් එක්ක යන්නේ ඉවිනින් ඩ්‍රයිව් දෙවෙනි පැයට.

0: හවස 5යි විනාඩි 2යි වෙලාව. සුබ සන්ධ්‍යාවක්. ඉවිනින් ඩ්‍රයිව් වේ අපි දෙවෙනි පැයට අවිලා තියන්නේ.
1: සුබ සන්ධ්‍යාව. ගුඩ් ඉවිනින් හැමෝටම.
0: වාගේ මැසේජ් එක එවන්න පුළුවන් ඉන්න තැනක ඉඳගෙන.
1: හහා ඉන්න තැනක ඉඳගෙන.
0: ඔව් ඉන්න තැනක ඉඳගෙන.
1: හරි.
0: ඉන්න තැනක හිටගෙන හරි කමක් නැහැ. ඉන්න තැනක හිටගෙන හරි කමක් නැහැ.
1: හරි. ඔව් හරි කමක් නැහැ.
0: මැසේජ් එක එවන්න පුළුවන් කම තියෙන ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ.
1: හහා.
0: දැන් හවා මෙසරේ නුවර යන්න ලෑස්තිද?
1: ලෑස්ති. එක්ක යන්න කෙනෙක් තමයි නැත්.
0: එක්කන් යන්න අයිය කෙනෙක් හොයාගන්න එක.
1: අයියේ නාද එක්කයි.
0: අර මේ මොකද්ද කියන්නේ සිරිපාද යන කායටත් නේද?
1: හා
0: සිරිපාද යන්නත් කාට හරි පුළුවන්ද මාව එක්කගෙන යන්න?
1: පුළුවන් නම් අබර්තු ඇත ඇත.
0: අබර්තු ඇත කියලා. එහෙම දානෝනේ. ඒ වගේ දලදා වඳින්න යන්න. ඔන්න මේ සැරේ බලාගෙන ඉන්නවා නම්. දැන් එහෙට ආරම්භ වීමට නියමිතයි කුඹල් පෙරහැර.
1: හරි.
0: මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගලයේ පළඹු කුඹල් පෙරහැර හෙට රාත්‍රී වීදි සංචාරය කරන්න නියමිතයි. එවෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ වෙනකොටත් විශේෂිත ආරක්ෂිත සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඊට අවශ්‍ය කරන ආරක්ෂාව සපයලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් ගිය පාර අපි දැක්කර මේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන වෙලාවේදී
1: හරි
0: නුවර මහා මාර්ගවල දැඩි කැලිකසල තොගයක් එකතු වෙලා තිබුණා. ඒ නුවර නුවරක් නෙවෙයි කියන වට්ටමට
1: භක්තියෙන් එනව පෙරහැර බලන්න.
0: ඔව් අන්තිමට කුණුබක්කියට
1: වැටෙනවා අපේ රට
0: කුණුබක්කියට දේවල් සෑහෙන ඉතුරු කරලා යනවා.
1: හා හා හා.
0: ඒ නිසා භක්තියෙන් ඇවිල්ලා
1: භක්තියෙන්ම යන්න
0: නුවර ලස්සනට තියුණා වගේම තිබුණා වගේම ආයතුරු කරලා යන්න මතක තියාගන්න ඕන. ඉතින් මේ දළදාහ පෙරහැර පැවැත්වෙන සමයේත් ඒක හරි වටිනවා. මොකද කුණු ගොඩක් මැද දන්ත දහතුන් වහන්සේ තියලා තියන්න බෑනේ
1: අපිට.
0: අපේ මුදුන් මාල් කඩ දෙස් විදෙස් හැමෝගෙම බෞද්ධ ජනතාවගේ මහා ඉහෙලින් සමරන මහා ඉහෙලින් වන්දනා කරන මුදුන් මාල් කඩ විදියට සලකන දන්ත දහතුන් වහන්සේ කුණු ගොඩක් උඩ තියන්න බෑ. ඉතින් ඒ නිසා කුණු ගොඩක් කරන්න එපා නුවර.
1: හරි.
0: ඒක මතක තියාගන්න.
1: එනකොට එනවනේ අපි ලස්සනට සුදු අතින් සැරසීලා මල් පහන් ඔක්කොම අරගෙන ඇවිල්ලා ඒක ඒ විදිහට වන්දනාමාන කරාට අපි යන්නේ ඒ විදිහට නෙවෙයි. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ
0: එතන. ඒ නිසා යනකොටත් මේ ඔක්කොම අපි ගෙනාවු දේවල් අරගෙන යන්න ඕන.
1: හරි.
0: පාසටහන් පමණක් තබා යන්න
1: කියන
0: එක මතක තියාගන්න.
1: ඕකේ.
0: රයිට්. ඉතින් හෙට ඔන්න පෙරහැර ආරම්භ වීමට නියමිතයි පළමු කුඹල් පෙරහැර රාත්‍රී 6:52ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය වගේම යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කරලා නැවත ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතයි කියලා කියනවා. යනුව පෙරහැර පැවැත්වෙන කාලය තුළ කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන බරවාහන, ඒ වගේම මහයාව හන්දියෙන් තිලක් රත්නායක මාමතොස්සේ පොලිස් හන්දිය දක්වා ගමන් කරමින් මහනුවර නගරයට ගමන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. වගේම කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන දී සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය හරහා යටිනුවර වීදියට පිවිසලා මීරමක්කම පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාමතොස්සේ ගමන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට විශේෂ මාර්ග සැලැස්මක් තියෙනවා පොලිසිය ක්‍රියාත්මක කරන.
1: ඒ
0: අනුව ඔබට මහනුවර නගරයට පිවිසෙනවා නම් ගමන් කරන්න පුළුවන් කියන පණිවිඩයත් අපි ඔබට ලබා දෙනවා.
1: යන්න කලින් ඒ දේවල් බලලා යන්න නේද?
0: ඒ දේවල් බලලා යන්න නැත්නම් ගිහිල්ලා අතරමඟ හිර වෙලා
1: හහා බලන්න ඕනේ නැයි කියන්නේ බා.
0: අනාත වෙලා නිකන් ගියපු ගමන
1: හරි
0: අතරමඟ නතර කරගන්න නැතුව ඒ විදිහට ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් වැඳ පුදාගෙන දන්ත ධාතුන් වහන්සේ පෙරහැරට සම්බන්ධ වෙලා යලි ගම් රටවලා යන්න මහනුවර පිරිසිදුව තියලා ඒක තමයි වෙන්න ඕන. ඉතින් දළදා පෙරහැර ගැන අපිට තව බොහෝ දේවල් ඉස්සරහට කතා කරන්න පුළුවන්කම ලැබෙවි. අපි ඉදිරිය දවස්වල දින්නේ සෑහෙන දවස් ගණනක් තියෙන නිසා අපිට කතා කරන්න දේවල් ඉතුරු කරගන්න වෙනවා.
1: අද කිව්වේ කුඹල් පෙරහැර ගැන.
0: කුඹල් පෙරහැර ආරම්භ වෙන හෙට දවසේ.
1: ඉතින්
0: මහනුවර දැන් දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර ආරම්භ වෙන තව ඉස්සරහට.
1: ඉතින්
0: මේ සියලු දේවල් දැක බලා ගන්න නුවරට එන අයට අපි ඒ ප්‍රදේශවල තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් උwidetilde විට තොරතුරු කියන සූදානමින් ඉන්නවා.
1: ඕකේ.
0: හරි. හවස 5 විනාඩි 6 වෙලාවේ විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද ඉන්නේ අපිට මැසේජ් කරපු අයෙක්මෙන් පදක් කරමු.
1: මම යන හදනේ බරුදල් පොළ පැත්තේ ඒ පැත්තේ ගිනා ඉස්සෙල් ප්‍රනාන්දු ඔයාව එකතු කරගන්නවා. හේතිකම හයි අකේ අයියේ මම කෑගල්ලෙන් හිරුනි නවෝද්‍යා මැසේජ් එකක් දාලා තිනවා අපිට. ගෙදර ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තිනවා. අද අයියගේ උපන්දිනේ කියලා කියනවා.
0: Happy birthday. Happy birthday.
1: Happy birthday to you. මම සුබ උපන්දිනයක් කියන්න හැද්දුවේ. ඊළඟට කොහොමද අකියයි අපිට සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හේමමාලි, සමන්ත, ආයේෂා, සිරියලතා. එතකොට නෙල්කා, රෝහිණි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. ඊට පස්සේ බොයගොඩ පැත්තෙන් සුමන ඇතුළු යාළුවෝ හැමෝම ඉන්නවා. ඊළඟට කුලියාපිටියේ නිලක්ෂි හැමදාමත් වගේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කොටා වීරකුඩිය බේකරේ හැමෝම මේ වෙලාවේ අපි සින්දුවකට එකතු කරගන්නවා.

0: Lakhanda Radio ITN මේ පැය මොනව මතක් කිරීම සුරේකිමු මගතොට ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් කවලක් පරිස්සමින් කිහිපෙන්න.

0: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හන්දි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: Drive Victor.
6: Lock on. Evening drive.

0: අවස පහයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ඔයාට වාගේ වැඩ ටික හරි පහසුවෙන් කරගන්න, වාගේ බිස්නස් එකේ වැඩ ටික හරි පහසුවෙන් කරගන්න, නවීන තාක්ෂණයත් එක්ක දියුණු වෙන්න බලාපොරොත්තු වෙන අයට දැන් පුළුවන්කම තියෙනවා ඩෝම මැෂින්ස් ගන්න, මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දෙන, ව්‍යාපාර කරන්න ලොකුවට හිතාගෙන හිටියට සමහර වෙලාවට අපේ බලාපොරොත්තු විතරයි සමහර වෙලාවට ඉතුරු වෙන්නේ, ව්‍යාපාර ඉතුරු වෙන්නේ නැහැ. වචන විතරයි තියෙන්නේ, සිතුවිලි විතරයි තියෙන්නේ,
1: වැඩ නැහැ.
0: අන්තිමට ඔක්කොම නිකන්
1: පැත්තකට දාලා
0: කයි වාරු විතරයි.
1: ඕකේ,
0: කවුට් කට්ටිය සෙට් වුණාම කියනවා
1: මම මේක කරනවා,
0: මම මේක කරන්න ඉන්නේ.
1: ඔයාලා දන්නේ මේක ගැන මම
0: දන්නේ මම මේකට එක්ස්පර්ට්.
1: හරි, මම වෙනස්ම විදියකින් පටන් ගන්නවා.
0: වෙනස්ම විදියට පටන් ගන්න මචං මේක.
1: හරි,
0: මේක මම දැන් ඔය හැමෝම කරන විදියට නේ මම කරන්නේ.
1: හරි මචං,
0: මේක මම වෙනස් විදියකට කරන්නේ.
1: ඕකේ,
0: එහෙම කියලා ලොරි ටෝක් දෙන්නේ.
1: ඒ උනාට වැඩ නෑනි ඉතින් අනේ.
0: ඊට පස්සේ මාස 6 ගිරිතර පස්සේ හම්බෙලා
1: බලා,
0: අර එදා මේ කිව්ව වැඩේ පටන් ගත්තද? ඒකට පොඩි සල්ලි ටිකක් තව පොඩි මදි අඩුපාඩුවක් තියෙනවා. ඇත්තටම සල්ලි අඩුපාඩුව නෙමෙයි තියෙන්නේ, ඌවණාව නැති ගාන. හරිද? ඒක නිසා දැන් වැඩක් කරන්න පටන් ගන්නව නම්, කරන්න උනන්දුව තියෙන මනුස්සය මේක කොහොමාරි පටන් ගන්නවා.
1: යස්.
0: හරිද? ඒ නිසා දැන් ඔයාට පුංචි දෙයකින් ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා නම්, සහල් නිෂ්පාදනයේ ආශ්‍රිතව ඔන්න පුළුවන්කම තියෙනවා ස්ටීම් බට්ට මැෂින් එක අරගෙන වැඩේ ආරම්භ කරන්න. ලොකුවට වැඩ නිකන් ලොකුවට යවන් ගන්නවා, කණු දෙක එළිවෙට යන්ත්‍රයක් එහෙම කියලා.
1: එහෙම කරලා තමයි, එහෙම අරගෙන තමයි ඊට පස්සේ මොකක්වත් නැති වෙන්නේ.
0: ඔව්, එහෙම නිකන් යන්න එපා එක සැරේට.
1: හරි,
0: පොඩියට පටන් ගන්න.
1: පුංචි තැනින් පටන් ගමු.
0: පොඩියට පටන් අරගන්න ස්ටීම් බට් අරන්, ඊට පස්සේ යන්න ලොකු මැෂින් එකක් ගන්න, කණු දෙක එළිවෙට යන්ත්‍රය. එතෙන්ට යන්න ටාගට් එකක් තියාගන්න.
1: ඕකේ,
0: අර පහළ තැනින් පටන් ගන්න.
1: හහ්,
0: ඉස්සරක් නෙවෙයි, තව ගොඩක් දේවල් තියෙනවා යාලගේ.
1: ඔව්, ඒ ගොඩක් දේවල් ගැන තමයි මේ කියන්නේ. යන්නේ දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම්, ඩෝමා වෙතින් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර මිලදී ගන්න අවශ්‍ය මාදිලි වලින්, අවශ්‍ය ධාරිතා වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. එතනින් ගහට ගියාට පස්සේ වෙනම බිස්නස් එකක් ඔයා කරන්න බලාපොරොත්තු වෙනවා නම්, දැන් මොන හරි ඇඹරුම් ආශ්‍රිතව ව්‍යාපාරයක් කරන්න, ඔන්න ඇඹරුම් යන්ත්‍ර වගේම පොල්තැන් හිඳින යන්ත්‍රත් ඔයාලට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එතින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 31 ඇල්හෙන් පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ හැම දෙයක්ම බලලා ඔයාට අවශ්‍ය විදිහට, ඔයාට කැමති විදිහට මිලදී ගැනීම කරන්න. යන කලින් විස්තර දැනගන්න ඕන නම් 011-779-579 කෝල් එකක් දෙන්න.
0: එවැගේම තමයි දැන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන අය දන්නවා RDB බැංකුවේ තියෙන ඒ සුහදශීලී සේවාව කොහමද. එතකොට යාළුවත් එක්ක ගනුදෙනු කරන්න තියෙන පහසුව ශාකාවන් 270 ගානක් තියෙන නිසා ඕනම නගරයක ඕනම තැනකින් ඔයාට ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. එවැගේම ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන ඉහළ පොලිය, මේ කියන කාරණා සියල්ල ගත්තට පස්සේ, එවැගේම මුදලට සඳහා ලැබෙන ආරක්ෂාව, මේ සියල්ල ගත්තට පස්සේ RDB බැංකුව කියන්නේ බොහොම ඉහළ තලයක තියෙන ඔබේ මුදලට හොඳ වටිනාකමක් දෙන බැංකුවක්. හරි, එමනම් අපි ඉගෙනතුන මතක් කරා. දැන් අපි කවුද අපි අහගෙන ඉන්න අය? එතකොට අපේ FB post එකට comment කරපු අය මේ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම දැන් අපි ඇහුවේ මේ හැමෝටම උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නේ.
1: හරි,
0: يعني හැමෝටම මේකට සාධාරණ උත්තරයක් තියෙනවා.
1: ඕකේ,
0: කවුරුත් මේ බැනුම අහලා දිනනවා.
1: ඒ නිසා කමෙන්ට් එකක් දාන්න නැතුව බෑ ඉතින්.
0: කමෙන්ට් එකක් දාන්න නැතුව බෑ.
1: වඩ
0: පුරන් කමෙන්ට් එකක් දාන්න අපේ post එකට.
1: ලැජ්ජ වෙන්න එපා නේ.
0: ලැජ්ජ වෙන්න එපා. අපිත් අහලා තියෙනවා.
1: අපි ආපුව තමයි මුලින්
0: කියලා උදාහරණ දුන්නේ, සාම්පල් දීලා තියෙන්නේ.
1: ඔව්, දැන් අපිට චෙක් කරන්න ඕනේ අනිත් අය මොනවද උනාද අහලා තියෙන්නේ කියලා නේ.
0: ඔව්, අනේ පොදු බැනුම. ගෙදරදී අහලා තියෙන පොදු බැනුම මොකක්ද කියන එක අපි ආනේ අම්මගෙන් වෙන්න පුළුවන්, වයිෆ් කෙන් වෙන්න පුළුවන්, හස්බන්ඩ් කෙන් වෙන්න පුළුවන් නේද?
1: ඕන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්.
0: ඔව්, පොදුවේ අහන බැනුම් ටිකක් තියෙනවා අපි ගෙදරදී.
1: ඒක කමෙන්ට් එකක් දානවාට පුළුවන්කම තියෙනවා.
0: කමෙන්ට් එකක් දාගෙන යන්න අපිට, එහෙම නැත්නම් WhatsApp message එකක් එවන්නත් පුළුවන්කම තියෙනවා. කවුද ඉන්නේ අපිත් එක්ක message කරපాయ?
1: මේ වෙලාවේ සින්දුකට එකතු කරගන්න කියලා තිනවා රසිකා. මාලා මංජුලා නදී තරංගා එතකොට ලක්ෂිකා කල්යාණි එක්ක මේ හැමෝම එකතු වෙන්නේ මේ සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අමිනුවන් ගොඩිනුත් එකතු වෙනවා අපිත් එක්ක මේ වෙලාවේ. ඊට පස්සේ අපි යන්න හදාන්නේ තලවතු ගොඩ පැත්තට. ඒ පැත්තෙන් රුවන් ඉන්නවා මේ වෙලාවේ මැසේජ් එකක් දාලා. ඒ දෙකම කළුතරින් පැතුම් එකතු කරගන්න වනුවන් ඇතුළු කට්ටියම එකතු කරගෙන සිද්ධුවක් දෙන්නේ කියලා මහරගම මේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ දෙකම නිතුම් හැමෝම එකතු කරගෙන අපිට සිද්ධුවක් දෙන ලක්කරහන හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා.
0: එවාගේම ප්‍රබාත් මැසේජ් කරලා තියෙන සිඳුවක් අහන්න එකතු කරගන්න මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ ඉන්නවා කියේ මීරිගම. එවාගේම නාතන්ඩි අමිල සම්පත් එවාගේම තුෂාර අතුළු කට්ටියමත් ලස්සන සිඳුවකට එකතු කරගන්න කියලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. එවාගේම දිල්කි කොහමද හොඳින් ඉන්නව නේද? රත්නපුරේ ඉන්නවා කියලා කිව්වේ කුරුවිට ඉඳලා මේ වෙලාවේ සැලොන් එකේ ඉඳලා ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා දිනවා. අපි ගිහින් ඉන්නවනේ. පොර ලයිසන් ගන්න ගියා. ලයිසන් ගන්න දැන් කලින් එක්සෑම් තියෙනවනේ.
1: ඔව්.
0: එක්සෑම් තියෙනකට ඒකට අපි සූදානම් කරනවා ලර්නර්ස් වලින්. ඒකේ තියෙන මාර්ග සංඥා ටික උගන්නලා, නීති රීති උගන්නලා,
1: මෙහෙමයි වෙන්නේ කියලා කියලා දීලා
0: එහෙම උගන්නනවා.
1: ඕකේ.
0: ඉතින් ඔය ලෙක්චර් එකකට ගියාට පස්සේ දැන් උගන්න.
1: මම කියන්න කලින් තිනා යන.
0: උගන්නන අය අහනවනේ ප්‍රශ්න අහනවනේ.
1: හරි.
0: රයිට්. දැන් මං කියලා දුන්නනේ. එහෙම කියලා ප්‍රශ්න අහනවා.
1: මේක මොකද්ද?
0: ඔව් මේක මොකද්ද? එහෙම කියලා අහනවා. සමහර වෙලාවට දැන් කියලා දෙන්න කලින් සමාජ දැනුමෙන් අවබෝධයෙන් දන්න දේවල් තියෙනවනේ.
1: ඔව් මොනවද දන්නේ කියලා?
0: එහෙමද දන්න ඉන්නවනේ. ඒක නිසා දැන් සංඥා පෙන්නන හරි දැන් ඔයාලා දන්නවා මේ සංඥාව නිතරම දැකලා තියෙනවා. මොකද්ද මේ සංඥා? මම මේ කියලා දෙන්න කලින් අහන්න.
1: එහෙම කියලා අහනවා. ඒගොල්ලෝගේ දැනුමත් බලන්න ඕන නිසා.
0: හරි. හරිද? වෙන්නලා දැන් ඇහුවා. නලාවක් තියෙනවා. ඒක හරස්සිරකින් කපලා තියෙනවා.
1: ඕකේ.
0: මොකද්ද මේකින් කියන්නේ? මේකින් කියන්නේ දැන් ඔය ස්පිරිතාල ඉස්සරහා වගේ එහෙම දැන් උසාවියේ
1: ඉස්සරහා.
0: එහෙම ගහලා තියෙන්නේ මේක. නලාවක් තියෙනවා. ඒක හරස්සිරකින් කපලා තියෙනවා.
1: ෆෝන් ගහන්න බැහැයි කියලානේ.
0: ෆෝන් ගැසීම තහනම්.
1: තහනම්.
0: ඕක තමයි සංඥාවෙන් කියලා දෙන්නේ. ඒ වගේ තැන් වලින් යනකොට ෆෝන් එක විශාල විදියට ශබ්ද කරන්න නැතුව යන්න ඕනේ.
1: හරි.
0: ඒක තමයි සංඥාව.
1: ඔව්.
0: මේක ඇහුව දැන් ලර්නර්ස් එකේදී.
1: හරි.
0: විදේශනේ පවත්තර කෙනා ඇහුවා.
1: ඕකේ.
0: රයිට්. කියන්න බලන්න මේ සංඥාව මොකද්ද? ගියල් පුතා කියන බලන්න මොකද්ද මේ සංඥාව?
1: හරි.
0: ඕක තමයි සර් ඇත්තටම මේ හා අයිස්ක්‍රීම් විකුණන්න එපා කියලා. ගාලා දෙන්නේ.
1: ඔච්චර තමයි දන්නේ. කෙටියෙන් කිව්වොත්.
0: අයිස්ක්‍රීම් විකුණන්න එපා කියලා එක හවදී.
1: අයිස්ක්‍රීම් වෑන් වලට එතනින් යන්න බෑ.
0: මොකද අයිස්ක්‍රීම් වල හෝන් එකක් තියෙනවා. ඒ වගේ හෝන් එකක් තමයි සංඥාවේ තියෙන්නේ.
1: ඔය කොරේ
0: වෙන ඕන දෙයක් වෙච්චා විකන ඔබට ලයිසන් එක දුන්නා.

Lakhanda Radio ITN Aydun Karwan 35000 අතුරින් උරේ නුර ගැටෙන

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
4: ලකන මොමදින් ඒසල්
1: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: හවස 5:34 වෙලාව
1: ඔබ වෙත ගෙනාවේ

0: දහයට වෙනසක් දහ අටක පෙරලියක් ලංකතිබා
1: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් On Air Politics හිට රාත්‍රී 10:30ට

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Luck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: 5 විනාඩි 45
0: ලක්කන ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන
3: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ත්‍රිවිධ හමුදා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමයට ජනපති උපදේශින් ජාතික මධ්‍යස්ථානය අවුරුද්ද අවසන් වන විට එල්නිනෝ තත්ත්වය භයානකයි කාලගුණයෙන් අනතුරු ඇඟවීම ජලාශ හිඳෙද්දී පානීය ජලය ගැන ජනතාව වෙත උපදේශ දකුණු කොරියාවට මිලිමීටර 805ක දැවැන්ත වර්ෂාපතනය
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙති නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: අසන් අසන්
3: මේ ගමන මේ දෙන්නව බය කරන්න සෙල්ලම් කුත් හොයාගත්තා අයියා. බය කරන්න එපා. රැට් නින්ද යන්නේ නැතුව. නේ.
4: නෑ නෑ. අපි බොරුවට බය වුණේ. එතකොට සීංචි මාමට සතුටුයිනේ.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
5: එහෙම ආදරේ නක් ගහන්නෑ නේද චූටි මාමේ? අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක. එතකොට අපිට හරි බයයි.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රතු එළිය. ලකන්ද රේඩියෝ ITN.

0: ලැබෙන නිසා.
1: දැන් ඔයා දන්නව දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කිව්වහම ඉතින් ඒ වෙන මොකක්වත් නෙවෙයි. ඒ වෙන බැංකුවක්වත් නෙවෙයි. RDB බැංකුව තමයි. ඉතින් දිවයින පුරා ශාඛා 272 ශාඛා ජාලය පුරාවට ඔබට ළඟම RDB බැංකු ශාඛාවට ගිහිල්ලා ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම තියෙන වැඩි විස්තර දැනගන්න යන්න අද හෙටම ළඟම තියෙන RDB ශාඛාවට.
0: හවස 5:55 වෙලාව.

0: හඬ ලංකාවටම
1: ලක්න පෙරනෝවරු
2: සුබ සන්ධ්‍යාවක් හවස 6යි දැන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය දුතරයින් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන කාය

0: මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මොනා කරන්නද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා මේව පෙන්නුවා අපි
2: එපා එපා ඩොක්ටර් කෙනෙක් ගන්න එපා සාමි කෙනෙක් කියන්න
3: මේ සාමි
1: බීසුද රාජේස්වරි සාමි ඇවිල්ලා මොනා කරන්නද සාමි දොස්තර කෙනෙක්ද අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නුව මෙයාව
2: සාමි කෙනෙක් කියන්න ඔයා නෙමෙයි මේ අම්මා මමයි මම කියන දේ කරන්න
4: රාත්‍රී
0: නවයට ITN බලන්න
5: 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
6: හවස 6 විනාඩි 10යි.
7: ඇසේ සුද ඇවිල්ලාද? ඩියබටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

හමසහය විනාඩිය කළහයි වෙලාව ඔයා ඉවිනිින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාවා අපිට තව වෙලාව තියෙන අනේ දීවිනි ඩ්‍රයිව් එක ඉන්න මේ වෙලාව නම් මං ආවේ ආට වටිට කියන පණිවිඩ දෙකක් මතක් කරලා යන්න මුලින්ම කියන්නද හදහන ගැන ඔයාගේ හදහන මේ වෙලාවේ කොහොමද කියලා බලන්න ආසයි නම් ආට පුළුවන්කම දින වාසනාවන්තේ ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න හදහන ලොතරැය මිලදී ගන්න 2026 වසරේ දැනට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙකුට ඒ වගේම තමයි දස ලක්ෂපතියන් 150කට වැඩි පිරිසක් NLB බිහි කරලා තියෙනවා. ඉතින් රණවිරු සමාජ සේවා ඒත් එක්කම අපි කතා කරත් එහෙම ක්‍රීඩා ශාස්ත්‍රයට මෙන්වා දයේ සංවර්ධනයටත් උර දෙන්නෙක් වෙන්න ඔබේ වාසනාව කොයි මොහොතේද කියන්න බෑ. ඒ නිසා NLB හඳහන ලොතරැයිපත් තව තවත් වැඩිය මිලදී ගන්න. ඔය අනේන අතරමැගදී ඔෆිස් එකෙන් ඕෆ් වෙලා හරි වැඩ කරන තැනින් ඕෆ් වෙලා හරි ගෙදර යනකොට පුංචි රුපියල් 40ක් වියදම් කරන්න එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රුපියල් 40ක් වියදම් කරලා NLB හඳහන ලොතරැයිපත් වැඩිය මිලදී ගන්න කියලා මට මේ වෙලාවේ මතක් කරනවා. ඊට පස්සේ මං යන්න හදන්නේ දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව පැත්තට. ඒ යන්නේ ඔයාට වටිනා කියලා දෙයක් කියන්න. RDB නමින් දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා කියලා දන්නවා. ඉතින් ආට පුළුවන්කම තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්ද විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පතු ඕන ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා යා වෙනුවෙන්ම. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ඉහළම පොලියක් එක්ක මේ හැමදේම පටන් ගන්න යන ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්න ආට පුළුවන්කම තියෙනවා. හවස 6 විනාඩි 13යි කියන්නේ ඉවරින් ඩ්‍රයිව් එක අපි සින්දුකට ගිහිල්ලා ආයි මේ පැත්තට එමු. ඔහොමම ඉන්නා

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: How was the high? Minari the heart, eh?

0: හවස 6 විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
0: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
4: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හිට රාත්‍රී 10:30ට
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: FM 93.5 FM 93.7 ලක්හඬ

0: ඉවිනිින් ්‍රයිවෙක් හපිය අන්න හදන්නේ හයිමත් හෙටත් හවස හතරට ඉවිනිින් ්‍රයිවෙක්ක මුණගහෙන බලාපොරොත්තුවෙන් ගිගන්නම් සුබදවසක්කට මම චමි
1: ඉගන්න මාට සුබදවසක් මම චාරු.

0: Kanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ප්‍රවෘත්ති සිරස්තල
3: ත්‍රිවිධ හුදා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාධාමයට ජනපති උපදෙසෙන් ජාතික මධ්‍යස්ථානයක්. අවුරුද්ද අවසන් වන විට එල්නිනෝ තත්ත්වය භයානකයි කාලගුණයෙන් අනතුරු ඇඟවීම. ජලාස හිඳෙද්දී පානීය ජලය ගැන ජනතාව වෙත උපදෙස්. ක්ලීන් ශ්‍රී ලංකාවෙන් ඇරඹුණු රෝල් ශ්‍රමදාන ව්‍යාපෘතිය. 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත හෙට පාර්ලිමේන්තුවට. ඩොලර් මිලියන 3.5ක වියදමින් යාපනයට නේවාසික සාප්පු සංකීර්ණයක්. දකුණු කොරියාවට මිලිමීටර 805ක දැවැන්ත වර්ෂාපතනයක්.
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ ආරක්ෂක අංශය සතු සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කර එක් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2024 පූර්ව ආයවැය සාකච්ඡාවේදී එම සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. යුද ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ මෙන්ම සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. එලෙස ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළනන්වා අපේක්ෂිත අරමුණු කරා ළඟා විය හැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ වර්තමාන ගෝලීය අභියෝග ජය ගැනීම සඳහා ආරක්ෂකාංශ නවීන තාක්ෂණය සමග වේගයෙන් ඒකාබද්ධ වීමේ සහ නවීන තාක්ෂණික උපකරණ යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. ආරක්ෂකාංශ සමාජිකයන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සහ නව දැනුම ලබා ගැනීම උදෙසා විදේශ පුහුණු කටයුතුවලට වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැන්වීම පිළිබඳවද සාකච්ඡා කළා. කොතලාමුල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳවද අවධානය යොමු වුණා. නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් ආරම්භ කිරීම සහ ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමත් ඉදිරි සැලසුම් පිළිබඳවත් එහිදී සාකච්ඡා කෙරුණා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත ආරක්ෂකාංශ සමාජිකයන්ගේ ශ්‍රමදායකත්වය දිරිගැන්වීමේ වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු කළා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්තා යන මහතුරුන් සහ ත්‍රිවිධ හමුදාපතිරුන් නැතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මෙම වසර අවසානය වන විට එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව සිට 90ක් දක්වා හිල ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වසර 75ක් තුළ ඇති වූ එල්නිනෝ තත්ත්වයන්ට වඩා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් මෙම වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි කාලගුණාංශ අවධාරණය කරන්නේ. මේ අතර ප්‍රධාන ජලාශවල ජලමට්ටම් 137 දක්වා පහළ ගොස් ඇති බැවින් අර පිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. කෙසේ වෙතත් වියලි කාලගුණයේ හමුවේ වුවද අඛණ්ඩ ජල සැපයුම තහවුරු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාන මණ්ඩලය පවසනවා. අනුරාධපුරයේ පොළොන්නරුව, මොණරාගල, යාපනය සහ අම්පාර යන දිස්ත්‍රික්වලට මෙවනිට පවතින්නේ දැඩි නියන් කාලගුණයක්. දෙවයිනේ දිස්ත්‍රික්ක කීපයක අද දහවල් උෂ්ණත්වයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පැවති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එය සෙල්සියස් අංශක 39.45 අතර අගයක වාර්තා වී තිබෙනවා. නියන් කාලගුණයේ හේතුවෙන් ජලාශවල ජලමට්ටම් පහළ ගොස් ඇති අතර කුඩා වැව් සියල්ලම පාහේ සිඳී ගොස් තිබෙනවා. මෙහින්තලය නැටියගම වැව සම්පූර්ණයෙන්ම සිඳී යාම හේතුවෙන් කුඹුරු අක්කර 90ක් පමණ විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. එමෙන්ම කසමඩුව වැව, මැද වැව, ඇතුළු වැව, රොට වැව, දුනුවත් ඒගම් වැව සහ ඊලගම් වැවද මේ වන විටත් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් අවසන්. මොනරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල කිවුල්ලාර ඉඳිපැලැස්ස වැව ඇතුළු කුඩා වැව් රැසක් සිඳී ගොස් තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේද තිසා වැවේ ජලමට්ටම පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වියලි කලාපයේ ප්‍රදේශ රැසක් එල්නිනෝ තත්ත්වයට මුහුණ දී ඇති බව මහාචාර්ය බුද්ධි මාර්බේ මහතා පවසනවා.
4: 2026 ඇති වෙලා තියෙන එල්නිනෝ තත්ත්වය ඉතා දැඩි එල්නිනෝ තත්ත්වයක් බවට ළඟා වීමේ ප්‍රවණතාවය අපි අද මේ මොහොත වෙනකොටත් අත්විඳින්න පවතිනවා. ලබන යලකන්නේ වියලි තත්ත්වයක් ඇති වෙන්නට ඉඩකඩ වැඩි. එවැනි තත්ත්වයක් මගහරවා ගන්නට නම් කළ යුතුව තිබෙන ප්‍රධාන කාරණය තමයි මෙම ඔක්තෝබර් නොවැම්බර් ලැබෙන දෙවන අන්තර් මෝසම, ඒ වගේ මං කියන්නේ දැඩි වර්ෂාපතන තීව්‍රතාවයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපිට ලැබෙන ඊසාන දිග මෝසම් සුළුකෙන් ලැබෙන වැස්ස, ඒ වැසි ජලය හැකි පමණ ගබඩා කරලා තියාගන්නට පුළුවන් ව්‍යුහයන් ආරක්ෂා කරගන්න එක.
3: වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 74ක ජල ප්‍රතිශතය 37 දක්වා අඩු වී ඇති බැවින් ජලය අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ වන විට පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා දැනට ප්‍රමාණවත් විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා සඳහන් කළා.
5: වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය ප්‍රධාන ජලාශ 74 පවතින ජල ප්‍රමාණය මේ වන විට ප්‍රතිශතයක් වශයෙන් 7%කට ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් මේ වන විට යලකන්නේ අවසාන අදියරට පැමිණෙමින් ඇති බැවින් පවතින ජල ප්‍රමාණය මෙම යලකන්නේ සඳහා ප්‍රමාණවත් වේ අපේක්ෂා කරන අතර මෙම ජලාශවලින් ප්‍රධාන ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි මොන්සූන් වර්ෂාපතන නොවැම්බර් දෙසැම්බර් වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේ අපේක්ෂා කරනවා.
3: වියලි කාලගුණයක් පැවතියද දිවයින පුරා මේ වන විට අඛණ්ඩ ජල සැපයුමක් තහවුරු කර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
6: මේ මොහොත වෙනකොටත් අපි දිවයින පුරාම තියෙන ජල පිරිපහදු මධ්‍යස්ථානවල 100%ක්ම අපේ උපරිම ධාරිතාවෙන් ජල සම්පාදනය සිද්ධ කරනවා. කිසිම දිස්ත්‍රික්කයක වියලි කාලගුණය පැවතුනා කියලා ජල සම්පාදනය අඩු කිරීමක් කරලා නැහැ.
3: වේලි කාලගුණයේ හමුවේ ජලවිදුලි බලාගාරවල ක්‍රියාකාරීත්වයට මෙතෙක් බලපෑම් සිදු නැති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
7: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල මේ දිනවල 67.5% වගේ ජල ධාරිතාවක් තියෙනවා. මාඋසාකැලේ සහ කාතල්ගිරි ජලාශවල ඒ ධාරිතාවෙන් 85%ට වඩා වැඩි ජල ධාරිතාවක් ලැබිලා තියෙනවා. සමනල වැව සහ රන්දිනිගල ජලාශවල තමයි තවමත් දුර්වල මට්ටමක ධාරිතාව තියෙන්නේ. මේ කාලේ ගත්තොත් එල්නිනෝ තත්ත්වය අපි යම් ප්‍රමාණයකට අපේක්ෂා කරත් ජූලි සහ අගෝස්තු මාසවල මේ වන විට එහින් විදුලිය නිපදවීම සඳහා බලපෑමක් ඇති වෙලා නැහැ.
3: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතාද අදහස් පළ කළා.
8: අපි අද දිනේ කාලගුණය සැලකුවාම දිවනේ බස්නාහිර පළාතේත් ඒ වගේම මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගත්තොත් වයඹ පළාතේත් බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතරන් දිස්ත්‍රික්කවලත් විවර කිහිපයක් අද දින ඇති වෙන්න හැකියාවක් තියෙනවා. සවස සාමාන්‍ය දෙකෙන් වගේ පස්සේ ගත්තාම මඩකලපු අම්පාර දිස්ත්‍රික්කවල ඒ වගේම ඌව පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වීම ඉඩකඩක් තියෙනවා.
3: ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ 31 වන සංවත්සරයට සමගාමීව දෙවෙනි පුරා තෝරාගත් රෝහල් 31ක දැවැන්ත තාක්ෂණික නඩත්තුවා ලුත්වැඩියා ශ්‍රමදාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. ක්ලීන් ශ්‍රී ලංකා සමග එක්වයි ඒ සිදු කරන්නේ. ජෙන්සි තරුණ පරපුරේ දායකත්වයෙන් මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය අද දිවයින පුරා එකවර ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. මෙම දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනේ ආරම්භයේ සනිටුහන් කිරීම කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඒ නියෝජ්‍ය මාතේ නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී අදහස් දැක්වූ නලින් හේවගේ මහතා
9: ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ මේ පරිසරය විතරක් පරිත්‍ර කරන එකක් නෙමෙයි. විශේෂයෙන්ම අපේ අධ්‍යාත්මයේ තියෙනවා පරිසරයට වඩා ගොඩාක් කුණු කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අධ්‍යාත්මික පරිත්‍රකරණයක් අවශ්‍යයි. පාරිසරික පරිත්‍රකරණයක් අවශ්‍යයි. අන්නේ උතුම් අරමුණ වෙනුවෙන් තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අද අපි රටේ වේගවත්ව ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි පොඩියට මෙදී කතා කරාට අපි දෙන්නේ එකට ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. ඉතිහාසයේ අපි මහා විශ්වකර්ම නිර්මාණය කළේ ඒ සාමූහික ශ්‍රමයේ ක්‍රියාකාරීත්වයක් ඇටියෙයි. ඒ නිසා අපි තුන මේ අද වැදගත් වෙලා වෘත්ති පොළ අධිකාරිය අපේ දරුවෝ යාඥා අපේ ගුරුවරු ඔක්කොම එකතු වෙලා ආයතන 33ක මම දන්නවා ගාල්ලේ අපි ආරච්චි කරන දරුවෝ මේ වැඩේ කරනවා. දරුවෝ 100ක් එනවා. අපි ගමිනු 100ක් එකතු කළා. එතකොට 200ක්. ඒ අදින්ගත්තු මේ වැඩ 33 මම ඉන්නේ 1000 ගණනක් අද මේ රෝහල් වල ක්‍රියාත්මක වෙනවා.
3: රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් 33,666ක් මිලදීගෙන ඇති බව වියළුවේ මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා. වැඩිම වීතෝගේ මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
10: වියළුවේ මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩ සිද්ධ වෙනවා. අපි ජූලි මාසයේ 13 වෙනිදා තමයි ආරම්භ කරේ. දැනටත් මාසයකට අධික කාලයක් අපි ගබඩා විවෘත කරලා තියාගෙන ඉඳලා තියෙනවා. එතකොට ඒ අපි ගබඩා විවෘත කරන්නේ අස්වැන්න නෙලන ප්‍රදේශ බලලා. දැනට බොහෝ ප්‍රදේශවල අස්වැන්න නෙලීම අවසන් කරමින් පවතිනවා. හැබැයි තවම පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම වගේ ප්‍රදේශවල දැන් තම ආරම්භ වෙලා තියෙන්නේ. අපි එම ප්‍රදේශවලට අදාළ ගබඩා දැනට විවෘත කරලා තියෙනවා. දැනට අපි ගබඩා 120කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරීව පවත්වාගෙන තියාගෙන ඉන්නවා. මේ වෙනකොට අපි මෙට්‍රික් ටොන් 33,666ක් මිලදී ගැනීම කරලා තියෙනවා. මේක වැඩිම මිලදී ආරම්භ තියෙන අම්පාර දිස්ත්‍රික්කයෙන්. දෙවනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අපි මේ සැරේ යම් වැඩි ප්‍රමාණයක් මිලදී ආරම්භ තියෙනවා.
3: මේ අතර රජය විසින් රුපියල් මිලියන 10,000ක් මෝල් හිමියන්ට වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. එම මුදල ණයක් ලෙස ලබා ගනිමින් නියමිත මිලට වී මිලදී ගත හැකි බවයි ඒ මහතා කියා සිටියේ.
11: ගොවි ජනතාවට පෞද්ගලිකම් සිට වී දෙන්න කියපු හැටියේ මැතිවෙච්ච ගැටලුව තමයි තියෙන්නේ. ඒ තත්ත්වයත් එක්ක මෝල් හිමියොත් එක්ක අපි අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා කීපයක් කළා. එතනදී රජයේ පැත්තෙන් යම් මුදල් ප්‍රමාණයක් මෝල් හිමියන්ට වෙන් කළා. දැනටත් වෙන් කළා තියෙනවා මිලියන 10,000ක්. ඒක බැංකු හරහා ණයක් විදියට ලබාගෙන මෝල් හිමියන්ට වී ගන්න පුළුවන්කම තිබෙනවා. මෝල් හිමියෝ බැඳලා ඉන්නවා. ඒ තත්ත්වය තුළ නියමිත මිලට වී මිලදී ගන්න අදාළ තමුන්ගේ වී මිලදී ගන්න ස්ථානවල බැනර් දාලා අලෙවි මණ්ඩලයට ජනතාව වීගෙන විද්දෙනවා. වගේම පෞද්ගලිකම් සිරත් එතකොට ගොවි ජනතාවට වී ටික ගෙන විද්දෙන්න පුළුවන්. එතකොට වීයලි මණ්ඩලය ගන්න මිලටම පෞද්ගලිකම් සිරත් එතකොට වී මිලදී ගැනීම සිද්ධ වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලියට තමයි දැන් අත ගහලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය අපට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම තමයි ප්‍රමිතිගත නැති වී අද ගොවි ජනතාවට ඉතාමත් අඩු ගණන් වලට විකුණන්න සිද්ධලා තිබෙනවා. ඒ වී වලටත් යම් සාධාරණ මිලක් එන විදිහට ඒ වී ටික අලෙවි කර ගැනීමට අදාළ සාකච්ඡාවකුත් මහපරිමාණ මෝල්ලිමියෝ කුඩා පරිමාණ මෝල්ලිමියෝ එක්ක මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. වී වේලන යන්ත්‍ර ගන්නවා. අරගෙන ඒවා දැන් සවි කරනවා. මුදල් වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මීට කලිනුත් අපි වී වේලන යන්ත්‍ර කීපයක් තලාව වගේ ප්‍රදේශවල සවි කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඉදිරියේදී තවත් අපි ගොවි ජනපද පදනම් කරගෙන වී ගබඩා පදනම් කරගෙන වී වේලන යන්ත්‍ර සවි කිරීම පෞද්ගලිකංශිත් රාජ්‍යංශිත් මැදිහත් වෙලා අපි ඉදිරියට සිද්ධ කරනවා. එතකොට ඔන්න ඔය ගොවියන්ට තෙත වී අඩු ගණන් වලට විකුණන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් තියෙනවානේ. ওই ප්‍රශ්නෙට එතනදි උත්තරයක් එනවා.
3: අනතුරටපත් වේග ප්‍රහාරක යාත්‍රාවේ සිටියේදී අතුරුදන් වූ නාවික හමුදා සමාජිකයා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. යාත්‍රාව ගොඩබිමට රැගෙනීමේ කටයුතුද සිදුවෙමින් පවතිනවා. අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ඒ අනතුරට ලකුණේ පෙරේදා දිනේදී. එහි සිටින නිලධාරීන් 12 දෙනාගෙන් 11 දෙනෙකු මුදා ගැනුණු අතර එක් අයෙකු අතුරුදන්ව සිටිනවා. මෙසේ අතුරුදන්ව සිටින්නේ තිලින සන්දේශ නැමැති 26 වෘදී අවිවාහක නාවික හමුදා සමාජිකයෙක්. ඔබොල්ලස්කම වේරහැර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර එම නිලධාරියාගේ පවුලේ සමාජිකයන් මෙසේ අදහස් පළ කළා.
12: මං කියන්නේ මගේ පුතාව ඔයලා දෙන්න කියලා මගේ මුණු පුරාවේ තෑමි දරුවෙක් යා මගේ පුතාව ඕනේ මට.
3: යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදු කිරීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙම පනත් කෙටුම් පත ගැසට් කෙරුණේ පසුගිය 7 වනදා. අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කඩිනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ගේ සේවයේ තවත් දීර්ඝ කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 67 දක්වා ඉහළ නැන්වීම නව සංශෝධනයට ඇතුළත්. අග්‍ර විනිශ්චයකාරවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනේ හෝ දුරයට පත්ව වසරයක් සම්පූර්ණ වන දිනේ යනු දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගත යුතු බවයි සංශෝධනයේ සඳහන් වන්නේ. අභ්‍යාචනාධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ දැමීම මෙන්ම අභ්‍යාචනාධිකරණ විනිසුරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැන්වීමද සංශෝධනයට ඇතුළත්. මහාධිකරණ විනිසුරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 63 දක්වා දිසා විනිසුරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත් කෙටුම් පතේ දැක්වෙන්නේ. මහාධිකරණ විනිසුරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැන්වීමද ඊට ඇතුළත්. අදාළ පනත් කෙටුම්පත්වල පළමුවර කියවීම හෙට සිදු කෙරෙන අතර පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අදාළ සංශෝධනයන්නේ ව්‍යවස්ථානුකූලභාවයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කිරීම සඳහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14ක කාලයක් හිමිවනවා. එම කාලය සැප්තැම්බර් 1 වනදායින් අවසන් වීමට නියමිතයි. අදාළ පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය තීන්දුව කතානායකවරයා වෙත දැනුම් දීමට දින 21ක කාලයක් හිමිවනවා. ඒ අනුව පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත රාජ්‍ය පාලන යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දෙන තීන්දුවෙහි සඳහන් නියමයන් සහ සීමාවන්ට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතු වෙනවා. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සාමාන්‍ය පනත් කෙටුම්පතක් වන බැවින් එය සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව පවතිනවා. රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවන් 58 දෙනෙකු පසුගිය මාස කිහිපය තුළ මෙරටට ගෙනා බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඉදිරියේදී තවත් ප්‍රබල අපරාධකල්ලි සමාජිකයෙකු මෙරට රැගෙනීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
13: පහුගිය මාස 12ක් 15ක් වැනි කාලය තුළදී අපි වැඩ කරලා මහා දරුණු පාතාල එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මේ ඩුබායි රටේ ඉඳලා ගෙනාවේ. කංජිපාණිගේ 3 දෙනෙක් දවස් 4කට කලින් ගෙනාවා. එතකොට හිතාගන්න බලද මේ රටේ දරුණුතම මහා අපරාධකාරයෝ පිටරට වැජබිච්ච පහුගිය මාස 6ක් 7ක් 8ක් වැනි කාලය තුළදී ඔක්කොම 58 දෙනෙක් මහා දරුණු අපරාධවලට වග කියන්න ඕනේ අයවලු. යාන වාහන මහා ගොඩනැගිලි සල්ලි නැති දෙයක් තිබුණ නැහැ. ඉතින් හරිනේ ඒ තරම් දේශපාලන රැකවරණයක් ඔවුන්ට තිබුණ මේ රටේ ඔවුන් වැජබුණා. අපි ඔබ සියලු දෙනාම මේ එකතු වෙලා මේ පළවා හැරියේ ලංකාවේ නෙමෙයි ලෝකේ ඉතාම දරුණුතම මහා සංවිධානාත්මක අපරාධ ජාලය වලින් සමන්විත වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අපරාධ කරුවන්ගේ සමන්විත දේශපාලන කල්ලි ඒ තරම් අපරාධ කරන ලද සංස්කෘතියක තමයි අපි ජීවත් වුනේ ජීවත් කෙරෙව්වේ. හිතා ගන්න පුළුවන් හිටපු අධිකරණ ඇමති කෙනෙක්ගේ පුතේ මහා දරුණු අපරාධකාරයෙක් එක්ක ඩීල් දාපු හිටපු මහජන ආරක්ෂක ඇමති කෙනෙක් අපි යුද්ධ කරන කාලේ එමිල් කාන්දන් වැනි එල්ටීටී නායකයෙක් එක්ක මුදල් ගනුදෙනු කරපු ඒ විදිය දෙන්නෙක් එකට එකතු වෙලා හැදිච්ච රජයක් ආණ්ඩුවක් කොහොම තියෙන්නේ ඇතිද හිතා ගන්න පුළුවන්. එතකොට නීතිය රට මොන තත්ත්වයක තියෙන්නේ ඇතිද? ඒ දරුණු අපරාධකාරයෙක් මේ ලංකාවට ගේන්න කොච්චරක් වැඩ කරන්න ඕනේ? ඒකට තමයි මේ පසුගිය මාස 10 12 15 මේ අපේ රාජ්‍ය තන්ත්‍රය එහෙම නැත්නම් ආණ්ඩුකරණය අපි මැති ඇමතිගොල්ලෝ ඒ ආයතන පොලිසිය STF එක විමර්ශන බුද්ධි නිලධාරි ඔය ඔක්කොම වැඩ කරේ. මහා අපරාධකාරයන්ගේ ජාලයේ මුදුනට ගහලා දැන් ගැලවෙනවා. ඒක තමයි මේ බය වෙලා තියෙන්නේ කෑ ගහන්නේ.
3: මේ දිනවල පවතින සුළං සහිත කාලගුණයත් පාසල් නිවාඩු අතේතුවෙන් බොහෝ දරුවන් සරුංගල් යැවීමට එක්ව සිටිනවා. සරුංගල් යැවීමේදී සිදුවන අනතුරුද බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අංශය ඉල්ලා සිටින්නේ. කොළඹ රිජ්වි ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පෙන්වා දෙන්නේ සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව සැලකිලිමත් වීමට දරුවන්ගේ අවධානය යොමු කරවිය යුතු බවයි. කණ්ඩායම් වශයෙන් සරුංගල් යැවීමේදී සිදුවන ගැටීම් වැටීම් මෙන්ම උසස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී ඇදවැටීම් සම්බන්ධ අනතුරු පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ මහතාව ධාරණය කළා. සරුංගල් නූල් අධිබලති විදුලි රැහන්වල ගැටීම් සිදුවිය හැකි බැවින් විදුලි රැහන් පවතින ස්ථානවල සරුංගල් යැවීමෙන් දරුවන් වළක්වා ගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවයි රිජ්වි ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා

0: මහනුවර ඓතිහාසික ඇසල පෙර හෙට අඟහරුවාදා දින උත්කර්ෂවත් අයුරින් ආරම්භ කිරීමට නියමිතයි. පොලිස් නිලධාරීන් 6200ක ප්‍රමාණයක්, ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් 564 දෙනෙක්, ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1200ක සංඛ්‍යාවක්, සිවිල් ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම බුද්ධි නිලධාරීන් ඔබගේ ආරක්ෂාව සහ පහසුව තකා ඔබ වෙනුවෙන් මෙම කලවකවානු තුළ රැඳී සිටින බවත් අපි මතක් කරනවා. රතගල් 13ක් ඔබගේ පහසුව සඳහා අපි ස්ථාපිත කරලා තියෙනවා. මෙම රතගල් වලට අමතරව ඔබට පහසු වන පරිදි විකල්ප මාර්ගත් අපි යෝජනා කරලා තියෙනවා. ඔබට හදිසියක් ගැටලුවක් ප්‍රශ්නයක් වුණොත් ඔබ 081 22 33 333 හදිසි ඇමතුම් අංකයක් ස්ථාපිත කරලා තියෙනවා විශේෂයෙන් මහජනතාව වෙනුවෙන්. ඒ වගේම මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහත්මයා ඉන්නවා, ප්‍රධාන පොලිස් පරීක්ෂක. ඔහුගේ අංකය 071 859 10 45. ඔහුද සම්බන්ධ කරගනිමින් ඔබට ගෞරවනීය සේවාවක් ලබා දන්නට ශ්‍රී ලංකා පොලිසිය අප කැපවී සිටින බව අපි මතක් කරනවා.
1: ඇමරිකා ඩොලර් මිලියන 3.52ක් යොදවමින් යාපනයේ යාල් රෝයල් ප්ලාසා ව්‍යාපෘතිය සඳහා ගිවිසුමකට එළඹීම සුවිශේෂී ආයෝජන සංදිස්ථානයක් සනිටුහන් කරන බව ආයෝජන මණ්ඩලය පවසනවා. උතුරු පළාතේ උසම නේවාසික ගොඩනැගිලි සංකීර්ණයේ බවට පත්වීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය එම පළාතේ නාගරික ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි. ව්‍යාපෘතිය සිදුකරන්නේ යාපනයේ ඓතිහාසික ඕල් පාක් ප්‍රදේශයේදී. රථවාහන නැවැත්වීම සඳහා මහල් 6ක්, නේවාසික මහල් 13ක් සහ නවීන නේවාසික ඒකක 78ක් සහිතව ඉදිවනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම විශේෂ ආයෝජන පිවිසුමක් බවයි ආයෝජන මණ්ඩලය පෙන්වා දෙන්නේ. දකුණු කොරියාවේ ගෝචේ නගරයට මිලිමීටර 805.7ක අධික වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. ඒ සමග දැඩි ගම් වතුර සහ නායාම් තත්ත්වයක් හටගෙන ඇති බවයි විදිස් මාධ්‍ය වාර්තා කළේ. සෙදු නායාමකින් මහල් නිවාස සංකීර්ණයේ කොටසක් පස්වලට යට වී ඇති අතර බේරාගත් පුද්ගලින් 3 දෙනෙකු අතරින් එකෙකු රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. සොන්බුන් අතර සිරවංශවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. එරට ඇතැම් ප්‍රදේශවලට පැයකට මිලිමීටර 100ක පමණ වර්ෂාපතනයක් ඇදහැලමින් පවතින බවයි විදිස් මාධ්‍ය පවසන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමුවෙනිම ලකුණු 284කට සීමා වුණා. සොනාල් දිනුෂ පන්දු 168කට මුහුණ දෙමින් ලකුණු 100ක් රැස් කළ අතර ඊට 6 පහරවල් 2ක් සහ 4 පහරවල් 4ක් ඇතුළත්. නෙරෝෂන් දික්වැල ලකුණු 80ක් රැස් කළා. පන්දු යැවීමේදී මනව සුදාර කඩු 4ක් සහ රවින්ද්‍ර ජඩේජා කඩු 3 බැගින් දවා ගත්තා. තරගයේ ප්‍රථමයෙන් පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායම සිළු දිනා දැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 462ක්. ඒ අනුව වුන් ශ්‍රී ලංකා පළමුවෙනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් සිටිනවා. ගල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ යළිත් හෙට පෙරවරු 9:45ට ආරම්භ වීමට නියමිතයි. ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල. ත්‍රිවිධ හමුදා පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාදාමයට ජනපති උපදෙසින් ජාතික මධ්‍යස්ථානයක්. අවුරුද්ද අවසන් වන විට එල්නිනෝ තත්ත්වය භයානකයි, කාලගුණයෙන් අනතුරු ඇඟවීම. ජලාශ හිඳෙද්දී පානීය ජලය ගැන ජනතාව වෙත උපදෙස්. ක්ලීන් ශ්‍රී ලංකාවෙන් නැරඹුණු රෝහල් ශ්‍රමදාන ව්‍යාපෘතිය. 22 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත හෙට පාර්ලිමේන්තුවට. ඩොලර් මිලියන 3.5ක වියදමින් යාපනයට නේවාසික සාප්පු සංකීර්ණයක්. දකුණු කොරියාවට මිලිමීටර 805ක දැවැන්ත වර්ෂාපතනයක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින් නිමාවට පත්වෙනවා. ජලි හමුවේ මුහෙට පෙරවරු 9ට. ඉතෙක ඔබට සුවදායි රාත්‍රියක්. 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176779
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: සුබ සන්ධ්‍යාවක් හවස 6:56යි.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂී ප්‍රථම ත්‍යාග 20 ලක්ෂී වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: মোহাম্মদ রফি ধর্মদাস আরে সুন্দর মাধুর সুসংযোগ্যাক এখানে বলিউড সিনেমা হান্ডিন আপিট সমীপকাল আদরণীয় সুন্দর নির্মাণ কারুয়ক মোহাম্মদ রফি এতকোট দেন সুহানি রাত গীত এহেদি থানুয়ত্তেক বেন গীত মতাক বেন ভাইয়া এই সুহানি রাত গীতে তেরুমত্তেক আপিট মতাক বেন ধর্মদাস বালপুল গায়না কলে মে সৌম্য রাত্রি গেবিলা আতি সদদিয় ধারায় মে সৌম্য রাত্রি গেবিলা ইয়ান এপা কিলা ওব প্রার্থনা করাই আদ মে কথা বহতেক মকদ মে වචන කතා කරලා ඉවර කරන්න බැරි වෙද්දි වචන වලින් කියලා ඉවර කරන්න බැරි වෙන තැනට හොඳටම ගැලපෙන සහ අපේ ජීවිතයට යොදා ගන්නම පුළුවන් දෙයක් තමයි සංගීතය කියලා කියන්නේ. වචන වලින් කියන්න බැරි ගොඩාක් දේවල් සංගීතයට කියන්න පුළුවන්. සංගීතය කතා කරනවා. සංගීතයට භාෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි හින්දි දන්නේ නැහැ සමහර වෙලාවට දෙමළ තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේ ගීතයේ සංගීතයේ රස විඳිනවා ආදරෙන්. ඒ නිසාම සංගීතය කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න උත්තේජනයක් සපයන බොහොම අපි ළඟින්ම තියාගන්න ඕන දෙයක් අපේ ජීවිතේ සුන්දරව අර්ථවත්ව ගත කරන්න නම්. ඉතින් අපි සඳදිය දහරයට අද හමු වෙනවා ඔබ ගොඩක් ආදරය කරන සම්මානනීය සංගීතවේදියෙක් අහු දිනේෂ් සුබසිංහ. අයිබෝන් සුබසන්ධ්‍යාවක්.
1: අයිබෝන් මයික සුබසන්ධ්‍යාවක්.
0: සැහෙන කාලයකට පස්සේ වැඩසටහනකින් හම්බ වෙන්නේ ගීතයත් එක්ක සංගීතයත් එක්ක මේ තියෙන බැඳීම ඇතුලේ ජීවිතේ සමහර වෙලාවට අර විඩාපත් වෙලා දරා ගන්න බැරුව සුසුම් හෙලමින් සියල්ල එපා වෙලා කියලා කඩා වැටෙන තැන් තියෙනවා දවස් තියෙනවා කාල තියෙනවානේ. හැබැයි සංගීතයත් එක්ක ඉන්න කෙනෙකුට ඒක කලමනාකරණය කර ගැනීම අපූර්ව හැකියාවක් වාසනාවක් හිමි වෙනවා නේද?
1: ඔව් ඒකට හොඳ උදාහරණයක් නිකන් කියන්නම්. අපි ජීවිතවල කඩා වැටිලා ජීවත් වෙනකොට නමුත් ඒ කඩා වැටුන මැස්සේ අපූර්ව ආශිර්වාද ලස්සන්ට එන වෙලාවල් තියෙනවා. දැන් මේ ගීතය සෝහනේ රාත් ගයනකොට ඔය මොහමඩ් රාෆිගේ තාත්තට තිවිලා තියෙනවා බාබසාපුවක්. යබාබ කෙනෙක් කොණ්ඩි කපනවා, ඒ ගෙදර කරනවා. මේ තාත්තා එහෙට මෙහෙට ගියාම මොහමඩ් රාෆිට පුරුද්ද තියෙනවා සින්දු ගීගේ කොණ්ඩි කපන. දවසක් එක පුද්ගලෙක් ඇවිල්ලා ගෙදර වාඩි වෙනවා ෆොටුවක. ෆොටුවක වාඩිලා දැන් තාත්තා ගිහිල්ලා කොණ්ඩි කපා ගන්න දෙයක් නැහැ. මෙයා තමයි කපන්නේ. කවුද මොහමඩ් රාෆි? ඒ කපන ගමන් මොහ ගීතයක් දෙකක් මොමුණමින් කපනවා. අර කොණ්ඩි කපන්න ආපු පුද්ගලයා, ඔයා කවුද? මොනවද මේක ඔයා කරන්නේ මෙතන කියලා මේ කොණ්ඩි කපනවා. තමන් අද හවසට මගේ ශබ්දාගාරයට එන්න ඕන කියන කතාව ඒකට ගියන් පස්සේ ඔය ළඟ ළඟ වෙච්ච චිත්‍රපටියක් තමයි මේ දුලාරි චිත්‍රපටියක් 1947 කතාවක් මම ඔය කියන්නේ. මේ සෝහනි රාත් මොහමඩ් රාෆි ගායලා දෙන ඊට පස්සේ ඒ කම්පෝසර් තමයි ඉන්දියාවේ මහා සංගීතවේදියා නෞෂාඩ් අලි. නෞෂාඩ් අලි එනවා කොණ්ඩේ කපා ගන්න. මොහමඩ් රාෆි තමුන්ගේ රැකියාවෙන් ඒක තමයි කියන්නේ. කරන දේ තමුන් කරන රැකියාව හරි ආදරෙන් කරන. දැන් මමත් එක කාලයක් කැලිප්සෝ සංගීතයේ ගගහ ඉන්නකොට එතන ගොඩක් ටිකක් බේබදු කමින් වැඩිපුර ගැවසෙන පිදෙස පිනෝ පිනෝ ඉන්න උනා. මං කියන්නේ ඒක නරගන්න මිතේ ඒගොල්ලන්ගේ ආසාව, ඒක එක පුද්ගලයන්ගේ ආසාව. ඉතින් ඒ වෙනි නයිට් ක්ලබ් වල ඔය පොඩ්ඩක් ඇවිල්ලා ඩ්‍රින්ක්ස්ම දාන තැන්වල මට වාගේ වාද භාණ්ඩ ගගහ ඉන්නකොට මං ඉතින් ඉස්සර උඩවල්ලා දෙවියන්ටත් කියනවා, අක්කෝ සබාදාවටත් කියනවා, මේ මට අනේ මාවත් අර නිර්මාණකරුවන් ගාවට වැඩ කරන්න යන්න වරම් ලැබෙන්නේ නැද්ද? මේ මගේ ජීවිතේ මේ විදියට වාදනය කර කර ඉන්නද මට ලැබෙන්නේ කියලා දවසක් මම ප්ලේ කරද්දි එක කෙනෙක් මගෙන් ටිකක් ශාස්ත්‍රීය මට්ටමේ ටිකක් බරපතල දේවල් රික්වෙස්ට් කරද්දි මම ප්ලේ කරා. කළා ඊට පස්සේ ඒ වගේම ප්ලේ කරගෙන එක දවසක් එක මහා සංගීතවේදියෙක් එකවර ඔයා කොහෙද මේ? ඔහු මගේ තාත්තගේ ත්‍යාලයක නාවික හමුදා වාදක මණ්ඩලෙද. එතුමා තමයි ස්ටැන්ලි වීරිස්. එතුමා මගෙන් අහුවා ඔයා කොහෙද මේ? එවකට ওই කසුන් කල්හාරලා ඒගොල්ලොත් බෑන්ඩ් එකක් හදන කාලේ, ඒ කියන්නේ ගෙදර අවේ ගීත ටික දැන් අද අතිශය ජනප්‍රිය ගීත ටික හදනවා ওই කාලේ. ওই කාලේ අපි එකතු වෙලා බෑන්ඩ් එකක් පටන් ගමු කරමු කියලා කතාව තිබිලා. අන්තිමට මම මේ එවකට මාලි බුලසිංහල මහත්මිය අපතරින් වියෝ වෙලා කසුන් කල්හාරලා ගෙදර දවසක් නැවතිලා ඉන්නකොට දැන් මේ ස්ටැන්ලි පීරිස් මහත්තයා හමුණාට පස්සේ මම පහුවදා දවස් කීපයකට පස්සේ කසුන්ලා ගෙදර ඉන්නේ. ස්ටැන්ලි පීරිස් මහත්තයා කිව්වා මට නිකන් එන්න මාව හම්බෙන්න අහවල් ශබ්දාගාරෙට. මම එදා අපේ අද ලංකාවේ ජනප්‍රිය මට්ටමේ ඉන්න හෙන ගොඩක් ඔය කසුන්ලා ගෙදර උඩ සොල්දරේ පැදුරු දාගෙන හිම නිදි. ඔය ඒ පුරුද්දක් තිබ්බා, ඔය IDH වල තිබ්බා කසුන්ලා ගෙදරක්. රැට විශාල යාළුව පිරිසක් හම්බෙලා සංගීතමය කටයුතු කරනවා. සෑහෙන සින්දු හදනවා. ඔය ඒවකට තමයි ඔය කවුළු පියන්පත් අනන්තිර යන පාර දිග ඔක්කොම ඔය උඩ සතුළු තලයේ ගයමින් වයමින් රෙඩි කර ගන්නවාල මේවා පටිගත කරනවාද කිසිම දෙයක් නැහැ ජනප්‍රියත් නැහැ මං ඇතර උදේ නැගිටලා කිව්වා මගෙන් අහව යාළුවෝ මචං දිනේෂ් උදේම යන්නේ කොහෙද මං කිව්වා මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා එන්න කිව්වා මං බොරුවට කිව්වා පටිගත කිරීමකට එන්න කිව්වා කියලා දැන් මට ස්ටැන්ලි පීරිස් මහත්මයා එන්න කියලා තියෙන්නේ පටිගත කිරීම බලන්න මං දැන් කට්ටියට කියන්නේ මං එදා වයිලින් නැහැ තරන් ගිහලා මං පටිගත කිරීමට යනවා ඔක්කොම නිදන් ඉන්න මිනිස්සු ටික ඔක්කොම නැගිටලා දැන් ඒකට මාර මැජික් එකක් රෙකෝඩින් එකකට උඹට එන්න කිව්වා මං කිව්වා ඔව් එන්න කිව්වා කියලා දැන් එදා ගිහිල්ලා දැන් මං දන්නවා හවස රෑට එන්න හම්බෙන්නේ නැහැ ඔය බොරු ආරංචි වෙනවා මොකද එච්.එම්. ජයවර්ධන මහත්තයා යට ඉන්නේ අනිවාර්යෙන් ඔක්කොම ආරංචි වෙනවා දැන් මං ඒත් හිතාදාගෙන ගියා ගිහිල්ලා වයිලින් එක හංගලා ඒ ඇතුළට යනකොට තියෙනවා මේ තැනක් ඒතන අයිනේ වයිලින් එක තියලා මොකද ලැජ්ජ දැන් ඒ ඉන්න ශිල්පීන්ගේ මූණවල් දැක්කම බයයි අපි පොඩිනේ එතකොට ඒවකට මම ගිහිල්ලා මෙහෙම දොර අරිනකොට ඩීඩී ගුණසේන මහත්මයා කල්ලි පෙරවි හේමපාල පෙරවි විජේරත්න රණතුංග මනෝජ් පීරිස් මිල්ටන් පීරිස් මහින්ද බණ්ඩාර රාජු බණ්ඩාර මහා දෙවන්ත සෝමපාල රත්නායක මාර ස්ටැන්ලි පීරිස් මහත්තයා එන ගොඩක් ඉන්නවා මං ගිහිල්ලා හිමිට මිස ආවා කියලා එහෙම කිව්වා ආ ගිනාද වයිලින් එක මං කෝ ඌ අර ගිනල්ලා ආයෙනේ තියලා ආවේ මේ අරගෙන කියලා එතුමා මාව ගෙනල්ලා අර මහා ප්‍රවීණ ශිල්පීන් මැද්දි තියලා කිව්වා මෙයා අලුත් කෙනෙක් මෑට වල උදව් ගන්න එයාට ඉතින් බලන්න ඒ හැමදාම මැජික් එකක් විශ්වාස කරන්න රින දෙයක් දකින්න එපා ජීවිතේ රින දෙය දැක්කොත් රිනම තමයි අපි දකින්නේ බොහෝ විට අපි දෙයියන්ට යාඥා කරත් මොන ධර්මයේ විශ්වාස කරත් අපි දකින්නේ කරදරයක් මානසින් අපි ප්‍රෝග්‍රෑම් කරන්නේ මානසින් කරදරය. දැන් අපි අද මේ தත්ත්වෙට ඔය මේ ප්‍රෝග්‍රෑම් එක අහන හැම කෙනෙක්ම වේවා මෙතන ඉන්න අපි වේවා අපි අද මේ ඉන්න තැන්වල ඉන්නේ අපි මානසින් ප්‍රෝග්‍රෑම් කරපු දේවල් වලට. ඉතින් මම හැමදාම සිහින ප්‍රෝග්‍රෑම් කරා. ඒක හරියට ගොඩක් කියලා ගොඩක් කියනවා කියන්න දේවල් ඒක.
0: සුභවාදීව අරමුණු ඉලක්ක ගැන හිතමින් සිහින දැක්කොතින් ඒ සිහින සබෑ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අසුභවාදීව මේක සිද්ධ වෙන වට වැඩිය නොවෙන්න ඉඩ වැඩි කියලා අපිම ඍණාත්මක අදහස් එක්ක අපේ හිතෙන් සලසුම් කරද්දී අතරම ගොඩක් දේවල් හරියන තැන ඉඩ අඩු වෙන්න පුළුවන්. ඒක ඇත්ත. අපි ලස්සනම ගීතයක් මේ මම හිතන්නේ ඔබ තෝරාගන්න ගීත අතරේ අනිවාර්යෙන් අහන්න ලැබෙන ගීතයක් මේ ගීතය. WDRS සිංහයන් ගායනා කරන එච රජන්තරණ සිංහ ලිව්ව මේ ගීතය මා ළඟටම තව ලං වෙලා.
1: ඒක ඇත්තටම තෝරගත්තේ ඒවකට වාදක මණ්ඩලයට මාව තීරලා ස්ටැන්ලි බීස් මහත්මයා අභාව ප්‍රාප්ත වුණාට පස්සේ තිස්ස සිරි පෙරලා මට උදව් කරා පටිගත කිරීම වලට දායක වෙන්න. එතුමා දවසක් කිව්වා දිනේෂා වයිලින් එකක් තරම් වරෙන් මේ ඒ භාෂාවෙන් තමයි නේද ඔය පටිගත. මං ගියාම එදා ඔය පටිගත කරේ ඔය ගීතේ මමත් වාදනය කරා ඔය ගීතේ. ඉතින් මට
0: මුල් පටිගත කිරීම
1: ඔය කිය ආද මන් තෝරගත්ත ගීත කීපයකම ඉතින් මගේ දායකත්වය තියෙන මොකද මගේ ලයිෆ් එක දැන් අවුරුදු 26ක් විතර සංගීත ශාස්ත්‍රයේත් එක්ක සින්දු 4000ක විතර වාදනය කරලා තියෙනවා. ඉතින් ඒක ඇතුලේ සාමාන්‍ය ජනප්‍රිය ගීත විශාල ප්‍රමාණයක් තිරේ පිටිපස්සේ අපි වාදනය කරා. මොකද සමහර වෙලාවට බොහෝ දෙනාට තිරේ පිටිපස්සේ වැඩ කරන මිනිස්සාව පෙනෙන්නේ නැහැ. ඉතින් ඒකත් සතුටින් කළ යුතුයි. ලතා මංගිෂ්ක මහත්මිය දවසක් ඇවිල්ලා කියනවා අපේ පාසලට මම ඉන්දියාවල ඉන්නකොට මේ මම සමහර විට ආත්ම ගානක අවුරුදු 10 ගානක් කලවර කාමරයක මගේ හඬ පුරුදු කරන්නේ නැති මං ඒ හඬින් පවුන කර මට දායක කරපු හඬෙන් පවුන කර මං අවුරුදු 10 ගානක් තනි තැනක ඉන්නේ නැති එක තැනක හිර වෙලා මම ඒකට ඒ සිල්වත්ත ඒකට පේ වෙලා ඉන්නේ නැති අන්තිමට මට මේ ජීවිතේදී දෙවියෝ ඇවිල්ලා දොර ඇරලා කියනවා දැන් ඔබ ඵලයන් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ දේවත්වයට යන්න. ඒක තමයි සෑම මිනිහෙකුටම තියෙන ගතන්දරය. එතකොට තිරේ පිටිපස්සේ ඉඳලා ජීවිතේ දුකින් ඉඳපා. තිරේ පිටිපස්සේ හැම තප්පරයකම හිතන්න මේ ලෝකෙන් අපි ගත්ත ණයක් ඔය ගෙවමින් අපි ඉන්නවා. අපිට එහෙම දේවල් අපි තිරේ පිටිපස්සේ ඉඳලා අපිව ශේෂ්ත්‍රයක හෝ කිසියම් තැනක අගෙවුමට පාත්‍ර වෙන්නේ නැත්තම් මතක තියාගන්න අපි ණයක් ගෙවන්නේ. අපි ණය ගෙවිය යුතු මිනිස්සු ගන්න ණයවල් කවදාවත් ගෙවන්නේ නැහැ සතුටින්. ගන්න උදව් වලට හදවතින් ගිහිල්ලා ස්තුතියක් කරන්නේ. හදවතින් කවදාවත් කරන දැයි ශුද්ධෝ බයිබලයේ ලස්සන වචනයක් තියෙනවා. ඔබට ඇති දේට ඔබ ස්තුතිවන්ත වන කල්ලි නැති දේ සපයනු ලැබේ. If you are thankful for what you have given, if you are thankful for what you have given, the ungiven things will be given. ඔබට ඇති දේට ඔබ ස්තුතිවන්ත වන කල්ලි ඔබට නැති දේ සපයනු ලැබේ. ඉතින් ඒක තමයි තිරේ පිටිපස්සේ ජීවිතේ තියෙන්නේ. ඉතින් මගේ තිරේ පිටිපස්සේ මම සෑහෙන ලස්සන දේවල් කරා. ඒක ගියත් තමයි තියෙන්නේ.

0: එරික් ක්ලැප්ටන්. Tears in Heaven කියලා කියන්නේ අපි හැමෝම තාමත් හඬවන ගීතයක්. මේ ගීතයට පාදක වෙන්නේම ඔහුගේම අවුරුදු 4ක් වයස ඇති පුත්‍රයා. ඔහු නිව්යෝක් නගරයේ වෙනත් තැනක පටිගත කිරීමක යෙදලා ඉන අතරතුරේදී ඒ පුතා උඩුමහලකින් වැටිලා එතනම ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ වේදනාවත් එක්ක තමයි ඔහු දිගු කාලයක් සංගීත කටයුතුන් ඈත් වෙලා ගත කරන්නේ. ඊට පස්සේ ඔහු හිතනවා මේ කඳුලට, මේ සුසුමට නිර්මාණකරුවෙක් විදිහට දෙන්න ඕනේ තන වටිනාකම දෙන්න කියලා. ඒ අනුව තමයි ඔහු Tears in Heaven නිර්මාණය කරන්නේ.
1: මාරියාස ගීතය.

0: ඒවායිද ඇත්තම මේ ටික වෙලා පෙර සූදානමක් කරලා වයන්නොට මට ඒක මැදක කෝඩ් එකකුත් අරදුනා.
1: Would you know my name if I saw you in heaven?
0: ඔය ඒක අර මෙතනද හරිම ලස්සනයි.

0: Normal,
1: Grammy සම්මාන තුනක් එක
0: ගීතයක් වෙන. ඔය ඇත්තට මේ ගීතය ඇස්සේ ඔහු මේ ඇඳීමමත් නෙමෙයි නිකන් මේ මොකක්ද ශෝකයක් ඔහු හිරගලා.
1: ඔහුගේ ඇත්ත කතාව දැන් අපේ ජීවිතවලට ඒ කතාවම නෙවෙයි. හැබැයි ඒ කතාවේ තියෙන බොහෝ දේවල් අපි අපේ ජීවිතේ විවිධ සිදුවීම් එක්ක ඒ රිද්මය අපේ ජීවිතේ අපි අඬන වැටෙන තැන්වල සුසුම් වෙන තැන්වලට හරියට සමපාත
0: වෙනවා. මේ කොටස ගීතයට හරියම ඔච්චර යන්නේ මුල. එතන එන්න ඔහු ඒ පොඩි ගිටාර් වයගෙන ඔහුගේ කියන්නේ මෙහෙමයි, වාද්‍ය භාණ්ඩයක් වයනවා කියන්නේ ඒකත් අර මන්ත්‍රයක් ලක්ෂවාරයක් මතුරන එක පිරිත ලක්ෂවාරයක් කියන හා සමාන විදියේ වයිබ්‍රේෂන් එකක් දිෂ්ටියක් මේක ඇතුලේ තියෙනවා. දැන් මම වයලින් වාදකෙක් වෙන්න එක දවසක ස්වරේ එක පාරක් ගාලා ඒක දවස් දෙක තුන අවුරුදු දෙක අවුරුදු තුන හතර ඒක ගාලා ඒක දිෂ්ටි වීමක් වෙන්නේ. මේ ශබ්දයේ යනු ශබ්දයට බලයක් ගේන්න පුළුවන්. මේ අපි ඔක්කොම කරලා තියෙන ශබ්ද දැන් එරික් ක්ලැප්ටන් මේ ගිටාර් එකේ ඔහුගේ වේදනාව බලයකට පත් කරනවා. ඒක මුළු ලෝකයක් ආදරය කරපු ගීතයක් වුණා, මුළු ලෝකයක් අඬපු ගීතයක් වුණා ටිය සින්නේවන්. අර ඊට පස්සේ මැද්දේ මම හිතන්නේ එනවා dark and free water under the sun. මාත් හරි ආදරය කරපු ගීතයක්.
1: හරිම මේ හොඳ තැනකට ආවා.
0: හරිම දෙයක් කතා වෙන්න ඕන නේද? ඔහුට පමණක් නෙමෙයි ජග්ජීත් සිං අපේ ඉන්දියාවේ මහා ගායකයා, රසල් ගායකයාගේ අතින් මම අහලා තියෙනවා ඔහුගේ අතින් ඔහු වාහනේ පිටිපස්සට රිවර්ස් කාදී ඔහුගේ බොහොම පුංචි පුතා යට වෙලා නැති වුණා. ඉතින් මම මේ ලෝකෙට කියන්නේ පහු වලට අත ගහන්න එපා. ඒක කවදා කොයි જાතියක ওই සමහර කරන පහු වලට ගෙවන්න වෙන්නේ ඔයා ඔබතුමන්ලා පාපේ අතහැරපු දාන. විශ්වයේ කර්මය දෙන්නේ මාර විදියට. එකයි එකයි දෙකයි නම් දෙකයි. ඒකදී දැන් දෙන්නෙක් අයින් කරන්න ඕන නම් ඒ කෙනාව තනි කරන්න ඕන නම් යාලා ඒ සංඛ්‍යාතේ හරියටම කරනවා. ඒ කර්මයේ තියෙන මේක දැන් හිතන්න තමාට ධර්මය අවබෝධ වෙලා පාපේ අතහැරපු දවසේ ඉඳලා ඒ පැරණි කර්ම වලට ගෙවන්න උනම මොන තරම්
1: මේ කොච්චර අසරණවද හිතාගන්නව.
0: ලෝකයේ ක්‍රමවේදී මතක තියාගන්න මෙතනට ආපු ශාස්ත්‍රවරු එක්කෙනෙක්වත් මෙතන ඉන්න කියලා දීලා නැහැ. දැන් හරියටම හිතන්න දැන් මොනිකයි මමයි මෙන්න මේ රූපේට පේනවා මේ කාමරය ඇස්සේ. අපිට ආරංචිනවා එළියේ සේරම ලෝකේ විනාශ වෙලා ඔයාලට ජීවිතේ ගත කරන්න වෙන්නේ මේ කාමරය ඇස්සේ කියලා. මුළු ජීවිතේම මෙතන ඉඳලා මේ ජීවිතේ ගත කරන්න වෙන්නේ මේ කාමරය ඇස්සේ කියලා ආරංචියක් ආවොත් අපි දෙන්නට ඇති වෙන මානසිකත්වය කොහොද? ඒක ශාස්ත්‍රවරු දැක්කා. දැන් මේ මහා පොළවේ උදේ වෙනවා, රෑ වෙනවා, උදේ වෙනවා. මෙතනින් එළියට යන්න කියන්නේ මිනිස්සු මේ වර්ග ප්‍රමාණයක අපේ ශරීර පොඩිින්ද අපි මේක ප්‍රමාණය දන්නේ උදේ වෙනවා, රෑ වෙනවා, උදේ වෙනවා එකකට අපි ගණිතයක් ඇප්ලයි කරනවා. මේක අවුරුදු මෙච්චරක් වර්ණයි, මේක මෙච්චරක් වර්ණයි, මේකට වටිනාකම මෙච්චරයි, මේ විභාගෙ මෙච්චරයි, මේක කරන්න ඕන ප්‍රමාණය මෙච්චරයි, මේ ලීටර් ගාන මෙච්චරයි. මිනිස්සු ගණිතයක් ඇප්ලයි කරලා මේ රෑ වෙනවා, උදේ වෙනවා කියන පොඩි කැරගෙන තැනකට මිනිස්සු ගණිතය ඇප්ලයි කරලා මේක ශාස්ත්‍රවරු දැකලා තමයි මෙතන ඉන්න කියලා උත්තේජනයක් දීපු කිසිඳු ශාස්ත්‍රවරයෙක් නැහැ. මෙතන යන්න කියලා දීපිට ඒ නිසා මම මේ හැම කෙනෙක්ටම කියන්නේ පුළුවන් තරම් ජීවිතේ තව ජීවිතයක් රිද්දන සිද්ධි වලට අඩුමතරයි පුංචි කූඹියකින් ඉඳලා පටන් ගන්න පුළුවන් නම් ඒ තව ජීවිතයක සැලසුමක් පුළුවන් තරම් මේක ඇස්සේ මේ මැවිල්ලක් විදියට තියෙනවා නම් එක්කෝ මේ සබදාහමක් තියෙනවා නම් මේක ආරක්ෂා කරන්න. එතකොට අර එරික් ක්ලැප්ටන්ලට වගේ ඔය කර්මයට මුහුණ දෙන්න හම්බෙන්නේ නැහැ. කිසිවෙකුගේ ප්‍රියයෙක්ව වෙන් කරන පවට අත ගහන්න එපා.
1: කොයි වෙලාවකවත් අපේ මේ තව කෙනෙකුගේ ළඟ තියෙන වටිනා කියන යමක් ආදරය ඔහු ඇය බොහොම ගෞරවයෙන් සලකන දෙයක් උදුරා ගන්න තැනට ජීවිතය නරක තැනකට අපේ ජීවිතය අපි අරගෙන යා යුතු නැහැ. එදා මේ විදිහට තමන්ගේ ආදරණීය පුත්‍රයා තමන්ට අහිමුණාට පස්සේ ඒ වේදනාව බෙදා ගන්න එරික් ක්ලැප්ටන් තමන්ගේ මිතුරු විල් ජෙනින්ග්ස් එකතු වෙලා තමයි මේ ගීතය ලියන්නේ. අපි ඒ ගීතය ඔබ ආදරය කරන අපි ආදරය කරන ගීතය අහමු සදදිය ධාරයට මෙහෙමයි.

0: ලකඩහඟින් වෙලාව මතක් කරනම් වෙලාව රාත්‍රියේ 7යි විනාඩි 33යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.

0: පහන් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679
1: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න.
2: NLP 7
1: එකට ජාතික මෙහෙයුම.
2: NLP 7 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 7 ඔබත් අදම NLP 7 බලා ගන්න.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ
3: Golden Voice
4: ලඟදීම සතියේ දිනවල 10:00 එකට ලකනු.
6: දහයට වෙනසක්, 18ක පෙරලියක් ලඟදීම.

0: রাত্রে হাতায় বিনাড়িতে সাতায়।
1: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලෙවි කළ ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාකඩු පදිංචි ජයග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහරයට
1: අපි ඉන්නේ. අද අපි සංගීතයෙන් අපිට කතා කරන ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ එක කතා කරන්නේ. අපේ රටේ සංගීත කලාව ගැන කතා කරනකොට කාලෙන් කාලෙට විවිධාකාර සංගීතවේදීන් නිර්මාණකරුවන් බිහි වෙනවා. ඔවුන් තමන්ගේ දක්ෂතා විදහා දක්වන යම් කාලවකවානුවක් තියෙනවා. ඉතින් ඒ අතරේ අපි දකිනවා මියුසික් බෑන්ඩ්ස් විදිහට එනවා, දෙන්න තුන් දෙනා එකතු වෙලා කරන බෑන්ඩ්ස් එනවා, දෙන්නෙක් විතරක් එනවා, එක එක නම් වලින් අපි ප්‍රසිද්ධ වෙනවා. හැබැයි ටික කාලයක්. නමුත් දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්න ආව ඒ විදිහටම තාමත් මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඒ නම වැඩ ඒ විදිහටම තියාගෙන. ඒ නැක්කෙනෙක් තමයි භාතිය ජයකොඩි. භාතිය සහ සන්තුෂ් කියන එක බ්‍රෑන්ඩ් එකක් බවට පත්වලා තියෙනවා. ඔබ සමකාලීන නිර්මාණකරුවන් ගැන කොහොමද ආදරෙන් කතා කරන කෙනෙක්? භාතිය ගැන ඔහුගේ නිර්මාණ ජීවිතය ගැන අපි මතක් කරගෙන යනවා සරාසිහින රහසේ ආන්න.
3: ඔව්, 1998 මට මේ සහෝදරයා මුල්ලාට මුණ ගැහෙන්නේ. ඔහු ඒ ලෙවල් කරන්න මට මතක හැටියට මම නිවැරදි නෑ. ශාන්ත පීතර විද්‍යාලෙට ටික කාලයකට එනවා. මට මතක නෑ කොච්චර කාලෙද, බට් ටික කාලෙට එලා අපි එකතු වෙලා අපිට කියනවා අපි බෑන්ඩයක් හදමුද කියනත් කතාව. ඒතකොට බිලි ෆර්නැන්ඩෝ ඒවකට හිමින් එකතු වෙනවා භාතියත් එක්ක. භාතියගේ මම දෙයක් කියන්නම්. ඔහුට ඔහුගේ ඉලක්කයට යනකොට මෝහය නැති හරිම වටිනා මනුස්සෙක්. ඔහු ඉලක්කේ විතරයි හිතන්නේ. එක තැනක් තියෙනවා මට මතකයි, මම ඉස්සර පටිගත කිරීම ඉවර කරලා කේමදාසයන්ගේ පටිගත කිරීම ඉවර කරලා මං එනවා ජායල පැත්තේ. ඒ එක පැත්තකට මෝ මේ ඇවිල්ලා ගොඩා ළඟ යාළුවෝ කීපයක් ඒගොල්ලෝ එකතු වෙලා තමයි ඔය එක ප්‍රොපෝසල්ස් ලියන්නේ. මේගොල්ලෝ කසකස්ථාන් දිනලා එහෙම ඇවිල්ලා ඉන්න කාලේ මට මතකයි යාළුවා කියනවා එක ආයතනයකට ගිහිල්ලා ෆයිල් එකක් දුන්නා. ඒ ෆයිල් එක විසි කරාලු ඒ අධ්‍යක්ෂකවරි මොනාද මේ ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. වාතේ ෆයිල් එක ආයි අරන් ඇවිල්ලා රැට නිින්දයන් නැති වෙන්න පෙති වගේ බිබි ඒ ෆයිල් එකේ අධ්‍යක්ෂකවරි කියපු වැරදි ටික සේරම හදාගෙන ආයි ගිහිල්ලා ඒ ෆයිල් එක ෆෝවර්ඩ් කරාලු. බලන්න කොච්චර ගැඹුරු බෞද්ධයෙක්ද වාතිය සතු ඉන්නේ. කියන්නේ නිවැරදි අද බුදුහාමුදුරුව අනෝමා ගන්තිර ඉඳ ගන්නකොට, මම බුදු වෙනවා කියලා ඉඳ ගන්නකොට මෙහෙම ඇස් දෙක වහගෙන ඉන්නකොට වතුර ටිකක් උඩින් ගියා, රැල්ලක් ආවා, මට ටිකක් අමාරු වුණා, වතුර පිරුණා, නාට්‍යංගනාව සෙට් එකක් ඇවිල්ලා නැටුවා, මට ඒ නිසා අරමුණ තියාගන්න බැරුව ගියා, ඒ නිසා බුදු වෙන්න බැරි වුණා කියලා නැගිට්ටනම් එහෙම මේ අරමුණට යන මිනිස්සු යනවා මේ මාර විදිහට. වාතියගෙත් ඒ ඔහුට බයින පිටසක්. ඉතින් හැම දෙයකම ඕනම ගේට හේටර්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ජනප්‍රියත්වයට ඒක හේතු ඒක වරදකුත් නෑ. දැන් නිකන් හිතන්නකො කොමඩු කියන කෑම එක හැමෝටම හරියන්නේ නෑනේ. මම ආසම කෑම එක මගේ ළඟම ඉන්න හොඳම යාළුවා වමනේ දානවා කොඩොම. දැන් සාමාන්‍ය ෆ්ලයිට් වල අපි මගේ භාර්යාව කියනවා කජු සමහර අයට නට්ස් ඇලර්ජි තියෙනවලු. ඒතකොට ඩොක්ටර්ස්ලගෙන් රිපෝට් එකක් ඇවිල්ලා ගෙලින්ම එනවලු නට්ස් අරින්න බෑ මේ ෆ්ලයිට් එකේ. නට් එකේ අඩුමතර සුවඳාවත් අර මනුස්සයා වමනේ දානවා. ඉතින් ඒතකොට ඒකෙන් කිව්ව එකද අපිට කජු නරකයි කියලා. මේ ඕනම නිර්මාණකරුවෙක් හදන සංගීතය ඇසේ මිනිහෙක්ගේ අසන මිනිහගේ බොඩි කෙමිස්ට්‍රි එකේ එක එක හෝමෝන් වල වෙන පැත්තක් අවශ්‍ය වෙන්නේ. දැන් නිකන් හිතන්න අපි කියමු ඔය මේ දකුණේ ඉන්නේ අපේ සුදු අර්ලිය මල කියන්නේ අපේ අජිත් මුතුකුමාරගේ සංගීතය. හරි, අමරදේවයන්ගේ සංගීතය. අමරදේවයන්ගේ සංගීතය හදි එක පිරිසකගේ ධ්‍යාන, ඒ කියන්නේ ඥානයට, ඒක පිරිසකගේ රසස්වාදනයේ. අරයාගේ සංගීතය අහලත් රස විඳින වෙන පාරාසයක්. බාතියලගේ වෙන පාරාසයක්. සමාඩ මං දැකලා තියෙනවා මේ තුන් දෙනාව රස විඳින මේ මිනිස්සු මරා ගන්නවා. ගහ මරා ගන්නවා, කොටා ගන්නවා. ඉතින් මේ මිනිස්සු අතර ප්‍රශ්නේ. එතකොට ගහ කොටා ගන්නවා කියලා මේ මම මේ අදහස් කරන්නේ මේ කරන්නේ මේ නිකන් වන්නේ නිකන් ලිටරල් වලි. එතකොට මේ ඇතුලේ දැන් හරියට නම් ඒක ඇවිල්ලා මොනතරම් පිස්සුවක්ද කියන්නේ, කෑම මේසයක් දැකලා, කෑම මේසෙක බුෆේ එකක් දැකලා අපි කන්න ආස නැති ටික පොලේ ගහලා, අපි ආස ටික ගහලා අනිත් මිනිස්සුන්ට කන්න තියන්න බෑ වගේ වැඩක් නේ ඔතන වෙන්නේ. මේ සංගීතය කියන්නේ ලෝකයේ තියෙන පිරිසිදුම සංඛ්‍යාතය. ඒක කරනවා නම් තමාට දිරවන්නේ නැති දෙයක් තවමිනේ නිර්මාණය කරොත් ඒ මිනිහට මනුස්සත්වයේ ගෞරවයයි ඒ නිර්මාණයේ ගෞරවයයි තියන්නේ. තමාට ඒක රස විඳින්න බැරි නෝ. දැන් මමත් ඔය කියන සමහර ශිල්පීන්ගේ සමහර නිර්මාණ මට ආදී අමාරුයි. ඉතින් ඒ මගේ බඩි එකේ තියෙන හෝමෝන් වලින් එපා කියන අය ගහන්න. ඒම කිව්වා කියලා ඒ මිනිහ නරක නෑ. දැන් මම අද සමාජයේ උඩ තැනකට ඇවිල්ලා මට තියෙනවා සිවිල් වශයෙන් මම කියන වචනේ අහන මිනිස්සු ටිකක් ඉන්න පුළුවන්. ඒ මිනිස්සු අතර මම ජනගත කරොත් අර නිර්මාණය නරකයි කියලා මට කියන්නේ ඒක පාපයක්. මේ ලෝකය සම්පූර්ණ වෙන්න නම් මේ සියල්ලන්ගේ පැවැත්ම සම්පූර්ණ වෙන්න ඕන. සියල්ලන්ගේ සිහින සම්පූර්ණ වෙන්න ඕන. මේ මියුසික් කරනවා නම් එතනත් කියන්න තියෙන්නේ ඒවා එතනට පව කරන්නේ.

කාලිකට කලින් අපි බැලුව ටෙලිනාට්‍යයක්. සංගීත කණ්ඩටික ඇහෙද්දිම ඩ්‍රාම එක මතක් වෙන තරමට සංගීතයක් ඔබ නිර්මාණය කළා. සීනවසන්තය ටෙලිවෘතාන්තය වෙනුවෙන් අමල් පෙරේරා ගායනා කරන්න මේ ගීතය තාමත් ටෙලිනාට්‍ය විකාශය වෙලා සැහෙන කාලයක් ගත වෙලා ගියලා තාමත් අපි හැමෝම ආදරය කරන ගීතයක්. සංසාර පුරුද්ද දෝවි.

0: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന
1: അത് സന്തതിയെ ധാരയാറ്റ് അപ്പ ഹമുവന്നെ പ്രവീണ സംഗീതവേദി ദിനേശ് സുബസിംഹ
2: මම දැක්ක ලස්සනම කතන්දරේ තමයි බාලිකාවක් කියන්නේ ජීවිතයේ කාන්තාවකගේ තියෙන එක්තරා ජීවන කාලේ ඒක ඒ බාලිකාව කියන කෙනා බුදු රජාණන් වහන්සේට පුදන මලකට සම කරනවා මේ වචන ඇතුලේ. ඒක කාන්තාවකට දෙන්න පුළුවන් මම හිතනවා ලාංකීය ගීතාවලි බාලිකාවක හෝ තරුණ කාන්තාවකට දෙන්න පුළුවන් උත්තරීතර උත්තම ගෞරවය. බුදුන්ට පුදන මලකට සමානයි බුදුන්වයි තනක අපි බුදුන්ට මලක් අපි බිම මෙහෙම ගිහිලා විහාරේ මලක් පූජා කරද්දී බිම වැටිච්ච මලක් තියන්න කැමති බුදුහාමුදුරන්ට ඒ ශ්‍රද්ධාව අපි ආශ්‍රිත තියෙන එකට විවිධය මොනවා කිව්වත් ඒ ශ්‍රද්ධාවම තමයි කවදා හරි ජාතියක යලිත් ශාස්ත්‍රවලින් මුණ ගැහෙන්න ලැබෙන මේ පැතුම ඒ අපි ශක්තිමත් කරන්නේ ප්‍රාර්ථනාව. දැන් ඒ කියන්නේ මේ සමහර අය කියනවා මේ බුදුහාමුදුරු ගාවට ගියාට බුදුහාමුදුරු අද නැහැ ධර්මයේ මේ ඒකට තියෙන්න ඕන ශ්‍රද්ධාව. අපි අවුරුදු 2000 ගානක් බුදුහාමුදුරු අපෙන් අයින් වෙලා පිරිනම් පාලා අපි තාම උන්වහන්සේට ශ්‍රද්ධාව දෙන්නේ ඊළඟ ඉපදෙන ජාතියක අපි කියමු ඊළඟ ශාස්ත්‍රය එනකොට අපි මනුස්සත්වයක් අරගෙන ඊළඟ පාතක උපදින්න ඕන. ආවේ කී දහහක් කොච්චර සාහිත්‍යවල වෙන මේ මහායානේ මොනතරම් කතා තියෙනවද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අඬපු අය ගැන වෙන වෙන භවවල ඉපදිලා වෙන වෙන තලවල ඉපදිලා බුදුන්ගේ බණ අහලා මෙතනින් අයින් වෙන්න බැරුව අඬපු මිනිස්සු ගැන අඬපු දේවත්වයේ ඉඳපු වෙන වෙන ජීවීන් ගැන හොයන්න මාරදයක්. ඉතින් මේක මේ ගීතේ ඇත්ත මමත් ඒක මම මේක මේ දවස්වල විවාහ උත්සවවලට ගියා වෙඩින් සල්ලි ගියා මම සමහර ජෝඩුව ගෙනල්ලා මේ මනමාලියට කියනවා මේ වාගේ සහකාරියට මේ වටිනාකම දෙන්න බුදුන්ට පුතෝ මලක් ඇ මම ඉතින් හිතන්නේ මේ වචන

0: සමතහර
1: මෙල්ටන් මලවරච්චය කියලා කියන්නේ මේ අපිට වැඩිපුරම මේ ආදරේ පරාජය විරහව හදවතට සමීප කළ ගායකයෙක් කියලා මට හිතෙනවා. අපි අහන ගොඩාක් ගීතවල තියෙන්නේ අහිමි වීම, ඒ අහිමි වීම කඳුලෙන් හරි ඉවසන්නම් දරා ගන්නම් කියන. හැබැයි කොතනකවත් නැ ඔබ නැති වුණා නිසා මට ඔබට මේ ආදරේ ලෝකයේ මේ හැබෑවක් කරගන්න ජීවිතේ එහා පැත්තට යන්න නොහැකි වේවා කියන කරන ශාපයන් ඉතින් ඒ නිසාම ඒකත් අපි අදටත් අහන හදපතුලේ.
2: කිතික පොඩි දෙයක් කියන එක වාර පොලිසියට ලියවෙන්න තිබ්බ ආදරය නිසා ලියවෙන්න තිබ්බ පැමිණිලි සමයට ලක්ෂ ගාණක් මිල්ටන් මරවාචි නැති කරලා තියෙනවා. ඒ විරහය වේදනාව මනසට දීලා මනසින් ඒ තරහ නැති කරගෙන අඬමින් තමන්ගේ ආදරවන්තය ගැන හිතන සමාජයක් මිල්ටන් මරවාචි. ඔහු ගැලුම්

0: 나의 다시 마파하 아누투 나의 다시 마하타 락한데 라디오 ITN 세베 스리랑키아 한데
1: 마나비의 프리메 사운다리 아트나카 비아마나
2: 산타디에타하라 ලකදහගෙන සඳදිය දහර සමගින් ඔබට ජාතක ලොතරැයි මණඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස හතක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ විස්සේ ත්‍යාගලාභීන් 35 දෙනෙක්, දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්ඩේ බෝනස් තුළින් ගෙවිගිය මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය්‍ය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විශලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහත් ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බවියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙලක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටලු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 7 679 579 නම්බරයකට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
2: අද සඳ දිය දහරයට අප හමුවන්නේ ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ. සංගීතයට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? සංගීතයට පුළුවන් ජීවිතවල ගිලිහිලා යන ශක්තිය ආපහු අරගෙන දෙන්න. සංගීතයට පුළුවන් ඉරිතැරිලා දෙකඩ වෙලා ගියපු හිත් සනසවන්න. සංගීතයට මේ හැමදේම කරන්න පුළුවන්. අපි හැබැයි ගොඩක් වෙලාවට මේ සංගීතය ගැන අපි එකිනෙකා සංගීතය ග්‍රහණය කරගන්න ආකාරය, විඳින ආකාරය වෙනස්නේ. මට දැනිලා තියෙනවා මේ වසර කිහිපයක් මේ ආකාරයේ වැඩසටහන ඉදිරිපත් කරද්දී සංගීතය ගැන කතා කරන, සංගීතය අපේ සැබෑ ජීවිතයට කොහොමද අපි එකතු කරගන්නේ කියන එක ගැන පැහැදිලි කරලා දෙන්න වේදිකා අඩුයි කියලා. අපි වචන ගැන තමයි ගොඩක් කතා කරන්නේ.
3: ඔව්, ඒක ඇත්ත. මොකද මේක මේ සංඛ්‍යාතය, මේ මියුසික් සංඛ්‍යාතය අනාහත සංඛ්‍යාතයකින් ආහත සංඛ්‍යාතයකට ආවා කියලා තමයි සාමාන්‍ය දේවවාදී කතාවල තියෙන්නේ. ඒ කියන්නේ අනාහත කියන්නේ මිනිහාගේ හියුමන් ෆ්‍රීකවෙන්සි රේන්ජ් එකේ නෑ. හර්ට්ස් බින්දුවෙන් පල්ලෙහාට, හෝයර්ස් 20න් පල්ලෙහාට. එතකොට අපි ආන්නේ හර්ට්ස් 20 24 අතර කතන්දරයක් අස්සේ තියෙන්නේ. මේ තියෙන සංඛ්‍යාතය දෙවිවරුන් පාවිච්චි කරපු සංඛ්‍යාතයකින් අපේ බොඩි එකට ගෝචර වෙන විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒ අපේ බොඩි එකට ගෝචර නැති එනර්ජියක් આવොත් අපේ මොකරි හાર્ට් එක හෝ මොකරි අවයවයක් නැති මේ පුපුරලා නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට අවශ්‍ය ගෝචර වෙන පරිස මේකකින් ආවට මේ රියල් ෆ්‍රීකවෙන්සි එක මීට වඩා ලොකු මිරකල් ප්‍රමාණයක් කරන එක. මේක අස්සර වචන ලියලා වචන වලින් සංගීතය විග්‍රහ කරන්න ගිහිල්ලා මේ මනුෂ්‍ය ද්වේෂයයි මිනිස්සුන්ගේ අර තියෙන පැරඩොක්ස් එකක් ගෙනල්ලා මිනිස්සු මේ. දැන් යුනිවර්සිටිස් වල බ්ලැක් හොක්ස් කියන මේකින් හදනවා යුනිවර්සිටි පැරඩොක්ස් එක. හැබැයි ස්ටඩි කරන්නේ මේ උපාධියක් තියෙන මිනිස්සු නෙමෙයි, මිනිස්සු ගැන නෙමෙයි. දැන් සංගීතය සම්බන්ධව ගත්තොත් තාන්සේන්ව ස්ටඩි කරොත්, මොසාර්ට්ව ස්ටඩි කරොත්, ජේස් බාක්ව ස්ටඩි කරොත්, බීතෝවන්ව ස්ටඩි කරොත්, මෙන්ඩල්සන්ව, හැන්ඩල්ව, දැන් ඔය වගේ ඉන්න කම්පෝසර්ස් වල ස්ටඩි කරොත් එක්කෙනෙක්ටවත් උපාධියක් නැහැ. හැබැයි යාළුවෝ ස්ටඩි කරලා ගොඩක් අය උපාධි ගන්නවා. දැන් මමත් ඒ පැරඩොක්ස් එකට අයිති නැති මිනිසෙක් වුණා. විශ්වවිද්‍යාල පැරඩොක්ස් එකට මම අයිති නැහැ. හැබැයි විශ්වවිද්‍යාල ශිෂ්‍යු ෆයිනල් තීසිස් එක කරන්න මම සමග වෙලා අවසාන සාකච්ඡාව කරනවා. මොකද මම ඒකෙන් අදහස් කරන්නේ මේ යුනිවර්සිටි පැරඩොක්ස් එක ඩෙවලොප් වෙන මිනිහාගේ වරද්ද නෙමෙයි මං කියන්නේ. අවුට් ඔෆ් බොක්ස් හිතන මිනිස්සු ජීවිතේ ඉන්නවනේ. එතකොට සංගීතය කියන එක අහන්න පාසල් මට්ටම පුරුදු කරා නම් පාසල් මට්ටමේදී එයා ඒ අතුලාන්තයේ අධ්‍යාත්මික අහලා තීරණ ගන්න පාසල් මට්ටම යම්කිසි විදියට පුරුදු කරන අද මේ සමාජෙ වෙන්න තිබ්බ විශාල පොලිස් වාර්තාවල තියෙන වැරදි පෞකාරකම් ගොඩක් විනාශ ගොඩක් තිබෙන සිරගෙවල්වල ඉන්න හිරකරුවෝ ගොඩක් අඩු වෙනවා. 70 දශකයේ ජේ.ආර්. ජයවර්ධන ජනරජයේ විශාල වරදක් කරා. ඒගොල්ලෝ අයින් කරා සාහිත්‍ය කලාව ආර්ට්ස් සංගීතය කියන විෂය නවතන විෂයන් අත්‍යවශ්‍ය නොවන විෂයන් වලට ගෙනවා. ඒ කාලේ ජැක්සන් ඇන්තරි මහත්තයා කියනවා සමහර ගුරුවරු මැරුණේ හාර්ට් ඇටැක් හැදිලා කියලා. ඒ කියන්නේ PT කියන PT කරන්න උනාලු සමහර සාහිත්‍ය ගුරුවරුන්ට බ්‍රේන් එක ස්ලෝ කරන විෂයක් උගන්වන්න පුරුදු පුද්ගලයා බ්‍රේන් එකේ තියෙන වේගය වැඩි කරන්න උගන්වන විෂයකට හෝ බොඩි එක රිලැක්ස් කරන්න උගන්වන විෂයකට දාපුවම වෙනස තේරෙනවානේ. එතකොට 70 දශකයෙන් පස්සේ අපි අවුරුදු 50 30 හදපු මිනිස්සුන්ගේ අවුට්පුට් එක හිතන්න. අපිට මොනතරම් අපහසයක්ද අපිට වචනයක් කියන්න සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව සුද්ධ කරන්න වුණා මේ ශ්‍රමදානේ මහා ශ්‍රමදානේ කියලා ඡන්දයකට යන්න වෙනකොට ජාතියක් විදියට අපි හිතන්න අපි ආපු නායකයන් ගැන මොනතරම් පරිහානියක්ද. ඒ කියන්නේ මේක වැරදි ඒගොල්ලෝ නෙමෙයි සමස්ත අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපනයේ වග ගන්න ඕනේ. එක දවසක දරුවන්ව මෙහෙම අධ්‍යාපන ක්‍රමයේදී නැවැත්තුවද දරුවන්ගේ මනස මෙහෙම ඉඳගෙන මං තව කෙනෙක්ට සමාව දෙනවා. මං ජීවිතේ මගේ මම ඉගෙන ගන්න උත්තම ගුණාංගයේ තව කෙනෙක්ට සමාදිය. මං තව කෙනෙක් රාශිය අදු ගන්න. මං තව කෙනෙක්ගේ හිතක් බිඳින්නේ. මං තව කෙනෙක් රාශිය අදු ගන්න. මේ ධර්මය විනාඩි 5ක් ඉස්කෝලේ කතා කරපු ඉස්කෝලේ කියන්න පුළුවන් නම් උදේට හැමදාම සිලබස් එකක් විදිහට බ්‍රේන් එකක් වැඩෙනකොට දැන් විෂය නිර්දේශයක් තියෙනවනේ. මිනිහාව වඩවන්න විෂය නිර්දේශයක් මොන අධ්‍යාපන අමාත්‍යාංශයට සාකච්ඡා කළේ කියන්නේ ඔබ මිනිස්සුන්ගේ. දැන් ඊට පස්සේ මේ මිනිස්සු අතින් වෙච්ච එරර්ස් හදන්න ඒවට දඬුවම් කරන්න අපි ගොඩක් ආයතන හදලා තියෙනවා. අර වරද්දවල ගන්න හොඳ උදාහරණයක් යන මම ගිහිල්ලා කම්පැනි එකක කතා කළා මේ perform කළා. ලංකාවේ තියෙන ප්‍රධාන famous company එක මම perform කළා. මං කිව්වා මේ වගේ සංගීතය අහන්න එතකොට ඔයාලට ඇරියස් තියෙන මිනිස්සු නැති වෙයි. බෝඩ් මීටින් එකකට ඔයගොල්ලෝ මෙහෙම ඉඳ ගන්නකොට ඔයගලන්ට ප්‍රශ්න නැති මිනිස්සු ටික ඉඳගත්තොත් ඔයාලගේ ප්‍රොපෝසල් එක මාර නිර්මාණාත්මක කරයි. කියන්නේ හිතන්නකෝ අපි දෙන්න අතර වළියක් තිබිලා අපි දෙන්න මෙහෙම මම සමහර සංගීත කණ්ඩායම්වල බලේ පෙන්වනවා ඔයාලට. මං කිව්වා මේ වගේ මියුසික් අහපුවම ඔන්න මොනිකයි මායි අතර රණ්ඩුවක් තියෙනවා නම් අරවා මියුසික් එක අහලා දෙන්නම කූල් වෙලා ඉලා. මං කියනවා මොනිකා මේ මාගේ අතින් අර මගේ අතින් හිත රිදුනා වගේ සමා වෙන පොඩ වැරදුනා එදා තරයෙන් ඉදී මේමයි ප්‍රශ්නේ විසඳෙනවා. ඊට පස්සේ මේවා හිතේ දාගෙන නැහැ. එහෙම මේ 20ක් මේ බෝඩ් මීටින් එකට ඉඳගත්තොත් ඒ ආයතන බැබලෙනවා. ඒකම කිව්වා මේ CEO ඇවිල්ලා මට කියනවා මාර ප්‍රශ්නයක් අපේ ආයතනේ වුණා. ඔයා කියපු දේවල් සීරසියක් හරි. එක ලේඩි ඔෆිසර් කෙනෙක්ව ඉන්නවා. එයා අකුරට වැඩ කරන්න පුරුදු. එයා කිව්වොත් කිව්වා නමේ කිව්වොත් නමේ අපිට එයාගේ වාසියකුත් තියෙනවා. එක ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා මෙයාට කියලා දෙනවා රුපියල් 4000ක් ඊසි කැෂ් දාන්න මට මේ මම ඔයාට දෙකට දෙන්නම් කියලා 10000 විතර කියලා. මේ ඔෆිසර් ඒ ඊසි කැෂ් ටික දාගෙන මේක රිටර්න් කරන්නේ තව දවස් දෙකකට පස්සේ. දැන් අරයා බලාපොරොත්තු ඉන්නවා දෙකට දෙන්නම් කියපු කෙනා දෙන්නේ ඊළඟ දවස් දෙකකට පස්සේ. ඒ නිලධාරිනිය හරහා තමයි ඊමේල්ස් ගොඩක් යන්නේ එක එක ඔෆිසර්ස්ට. මේ ඔෆිසර්ට යන්න ඕනේ ඊමේල් 200කට 300කට කිට්ටු වෙන්න මෙයා බ්ලොක් කළා. එක එක ක්ලයන්ට්ලා එවන ඊමේල්. අන්තිමට එක එක ක්ලයන්ට්ලා එවලා තිබ්බලු රිප්ලයි මේක අහවල් ආයතනයේද මේක ඇත්තද මේක සිල්ලර කඩයක්ද ඔහොම කියලා මේ වැරදි එකකට අපි යවන්නේ එහෙමත් රිප්ලයි කළා තිබ්බලු. එතකොට ආයතනයේ විදියට ඒ CEO කියනවා අපිට සමහරට මිලියන 30ක 20ක විතර හානියක් උනේ අර රුපියල් 4000ක් නිසා කියලා. ආයතනයක තියෙන වගකීම, ආයතනයක කීර්ති නාමය, ඊමේල් එකට රිප්ලයි කරන ස්වරූපයේදී එන මේක, මේ සල්ලි එන ප්‍රමාණය නෙමෙයි වැදගත්. අපි සල්ලි උපයන්න කොහොමද හැසිරෙන්නේ කියන එක නෙමෙයි වැදගත්. දැන් මේ බිල් ගේට්ස් කියන ලස්සන කතාවෙන් සල්ලි කියන්නේ මිනිස්සු හිතන්නේ මේ සල්ලි කියන්නේ account එකක්, සල්ලි කියන්නේ ගිණුමක් නෙමෙයි. සල්ලි කාර් එක කියන්නේ සල්ලි යනු සල්ලි උපයන්න දෙන හැකියාව. බිල් ගේට්ස් හරි ලස්සනට මෙයා කරන්නේ. ඒ කියන්නේ ඔහු කියනවා ලොතරැයියක් ඇදෙන මිනිස්සු ඇවිල්ලා සල්ලි දෙන දුප්පත්තු 90ක් අවුරුදු 5කින් යලා අපව හිතපු දැනට හේතුව ඔහුට නැක. ඔහු කියනවා මේ බොහොම අඩුපඩියට මේවා වෙන ව්‍යවසායකයෝ ඇවිල්ලා මාර පොසත් උන් කවදරි පොසත් එනවා. ඉතින් දැන් අන්තිමට දැන් අර ලේඩිගේ දෙකට දෙන්නම් කියන එකත් එක්ක දවස් දෙකක් පහුවිල්ල රුපියල් 4000ක් කියන්නේ අපි කොච්චර මෝහේ ඒ ආයතනෙට ඔච්චර පාඩුවක් කරන්නේ මොනතරම් මෝහේ අපි පිනවන්න පුරුදුද අපි කොච්චර සමාව දෙන්න අකමැතිද මේ අපි දෙවිවරු ගැන බෞද්ධ මේවා ගැන ඔක්කොම කියලා අපිට සමාව දෙන්න උගන්නලා නැත්තේ කොහෙන්ද? එක්කෝ ගෙදරින් එක්කෝ මේ ඉස්කෝලේ දවසක් තියෙනවද උදේට ගුරුවරිය අරගෙන දරුවන්ව මෙහෙම ඇස් දෙක වහලා මේ විනාඩි පහ ඊයේ දවසේ මට රිද්දෝ සේරට මම හදවතින් සමාව දෙනවා. මම මේවා කරනවා. මට ඇවිල්ලා මිනිහෙක් පීයෙන් ඇනලා ගියත් මං ගිහිල්ලා ආයි ෆැමිලිල්ලත් දායි කියලා හිතද්දිවා මම සමාජයෙන් මම ඒතකොට හිතනවා මේ මගේ කර්මය මොකක් හරි කරපු පවක් එක්කෝ වැරදුනා මං එයා එක්ක කටවචනේ වරද්ද ගත්තා මම මෙතන මෙහෙම වුණා මම මගේ අතින් මෙහෙම වුණා සෑම විට සංගීතය අහන මිනිස්සු හරියට අහන්න ගත්තොත් තව ඔයාලා දරුවන්ට ඒ කලාව බ්‍රේන් එක ස්ලෝ වෙන කලාව දෙන්න ගත්තොත් මට කියන්නේ එයාලා සමාව දෙන්න පුරුදු වෙනවා ඒගොල්ලෝ එයාලට වරද්ද දාගෙන ජීවත් වෙන්න පුරුදු වෙනවා අපි මේ ලෝකේ අපිට වරද්ද දාගෙන ජීවත් වෙන්න පුරුදු වුණොත් මේ ලෝකේ ගොඩක් ලස්සන වෙනවා ඒක තමයි මේ සංගීතයෙන් කරන්න බලන මේක ඒකට පොඩි කාලේ බ්‍රේන් එක වැඩෙන තැනේදී දරුවෙක්ගේ බ්‍රේන් එක වැඩෙන තැනේදී අහන්න දෙන්න මේවා ඒවා තියෙනවා ආත්මගත සංඥා සමහරලාට පෙර ඈත ආත්මවල මේවල බ්‍රේන් එකේ හිර වෙච්ච තැන් අන්ලිස් වෙනවා සමහර තැන් වලට කනෙක් වෙනවා දිව්‍ය තල වලට පවා මිනිසු කනෙක් වෙනවා ඒ සමහර දේවල් එක මිනිහාගේ මේ මොහොතේ දැන් හොඳම දේ හිතන්න අපි දෙන්නා අතර මේ කතාව යනකොට ඇඩ්‍රිනලින් ප්‍රමාණය උග්‍ර වුණොත් අපි දෙන්නා මේ කැමරා නෙමෙයි මොකක් තිබ්බත් ගහමරාගෙන නවත්ත අපි දෙන්න අතර කතා බහේදී සෙරටොනින් ඩොපමයින් වැඩි වුණොත් අපි සමහරවිට මම ගෙදර යනකොට මේ ඔක්කොම ටික මොනිකා මේ ඔක්කොම ටික මගින් ඔයාලට ටැග් ගා කියලා හිතලා මේ එතකොට මේ මිනිස්සු ධාන වලින් මානසින් වඩාගෙන දියුණු කරන ඔක්කොගෙම තියෙන කෙමිකල් බැලන්ස් එක මේ බඩිය එකේ තියෙන කෙමිකල් බැලන්ස් එක ඉතින් කෙමිකල් බැලන්ස් එක සිරාවට බැලන්ස් කරන්න නම් මියුසික් ආර්ට්ස් නැටුම් ඔය කියන කලා මාධ්‍යයන් සාහිත්‍ය අත්‍යවශ්‍ය බේත්
4: අපි විශාරද අමරසිරි පිරිස හමු වෙනවා. මම හිතන්නේ මේ ගීතයත් ඔබ කැමති ගීත ලැස්සට එන විශේෂ හේතුවක් තියෙනවා.
3: විශේෂයෙන්ම මේකේ තියෙන වාණ්ඩ මේකේ තනිකම පිග්ගෙන්නේ ඍතුවල සහ දේශගුණය සහ අපි කියන මේ සාහිත්‍ය මවා ගන්න පරිසරේ වාවිද. දැන් මට වටින දේ මම මේ පටිගතකේදී මේ වාදනය කළා. මුල් පටිගතකේදී මේ අමරසිරි පාත්මයා අපි එකට අවුරුදු දැන් එතුමා නම් අවුරුදු මම හිතන්නේ දශක 3ක් විතර කේමදාසයන් එක්ක වැඩ කළා. මම අවුරුදු 8ක් 9ක්. ඒකෝර ඒ කාලේ අමරසිරි මහත්මයා මගේ වාදනයට ආසයි. ඉතින් මටත් පටිගතකේදී වලට එන්න කියනවා. ඉතින් මේක මට මතකයක් බාන මේ වචන මේ විශේෂයෙන් ප්‍රියානන්ද විජේසුන්දර රචකයාණන්ගේ ලස්සන වචන.

උදේ හවස අවදිවීම එක්කෝ ඉෘතුවේක වෙනස කාලයක වෙනස තනිකර ඉතින් මුළු මුළු මුළු ජීවිතේම හිතන්නකෝ දවසක් ඇතුලේනේ මේ මුළු සාහිත්‍යම ඇති කරලා තියෙන්නේ මුළු මේ කතා කරන මේ මුළු ගීතාවලියම දවසක් ඇතුළත තියෙන සිද්ධියක් අස්සේ තියෙන දෙයක් කොච්චර දිගහැරලා තියෙනවා මේ නිර්මාණ මට හිතෙනවා මේ නිර්මාණ විශ්මය ජනක

0: മാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വ്യമന
1: പ്രവീണ സംഗീതവേദി ദിനേശ് സുബസിംഹ എക്കാദ സന്തതിയെ ധാരയാട്ട അപ്പൊ മേ സുന്ദര കഥാപഹ അപ്പൊ ഈ ആദരീകരണ അയ ആദരീകരണ വേളാവ അപ്പേ കേല കിയന വേളാവനെ ഇഗളു അപ്പേ ദെൻ ആദരീകരണ ഹമോ അപ്പേമ വെന്നെ നഹനെ എമ ലിയവിലത് നൈനെ കൊഹേവത് അപ്പി കാലയാക് കെനക്കൂട്ട പ്രേം കരണവാ ഏ പ്രേമേ ബിന്ദില കീല അപ്പി വേനാത് പ്രേമയാക് ആരംഭ കരണ ഹെമ വെന്ന പുളുവാ അകിന മെ പ്രേമേ കീല കീനേക മെ സ്ത്രീ പുരുഷ ഹോ സ്ത്രീ സ്ത്രീ പുരുഷ പുരുഷ കീന അപ്പി തമ്മി ലിംഗികവ ഗന്നവാനേ മെ പ്രേമേ കീനേക ഏകെൻ എഹാട ഗിഹില്ല അപ്പി രക്യാവ കന്ന ആയതനിയ വെന്ന പുളുവാ അപ്പി ഇങ്ങിര കന്ന പാസല വെന്ന പുളുവാ ഏ മോഹതേദി അപ്പിട യം കിസി ആലോക്യാക് ലബെന്നി അപ്പിട യം കിസി ഹെവനാക് ലബെന്നി കൊതനദ ഏ മോഹതേ അപ്പി ഏക ആരക്ഷാ കരണവാ കീനദ അപ്പി ജീവിതവല തിയനോ അപ്പേ നെവേ നം അനേ അപ്പിട കമക് നൈ കീല കൊച്ചര
2: ആരക്ഷാ കരകാരണ ജീവിത പ്രതിജ്ഞാവുന്ന ഏ ദേവേനുവൻ ഗിനുമാക്കാരിനോ മം പിറ്റരാട്ടക ദവസക യവലവുകണ്ണനോ മമ നീല നോവുണത് മങ്ങ സാഹിത്യമേ താത്തകിനിക്കണോ
1: നരക മനസ്സുങ്ക നരക ക്രിയാഹിന്ദ നെവേയി ഹൊന്ത മനസ്സുങ്കെ നിശാബ്ദതാവേന്നെ സാക്കിയതമേക്കാന്നെ ഹൊന്ത മനസ്സുണ്ട് ഇത് അവകാശ തേനവാനാങ് അക്കിയാവൻ തേനവാനാങ് ഏവനുവൻ എതിരുപാത്തനക്കോട്ട് മേലോക്കെ നറക്ക കിയന തനി ഗലവിലയാണോ ഐ തിങ്ക് ഉപകരാൻ നിയമ മെഹവറ സ്തുതി മനുഷ്യത്വേനാമേ
2: അപ്പേറ്റ തേന ലുക്കും അഭിയോഗേ മേ യുഗേതി മമ ലജ്ജ വിനതന അപ്പിട്ട താമേ ഈ നിർമ്മാണ ടിക്കരകണ്ണ ബേ മുഖക്കോ ലുക്കു പ്രശ്നത്തിനോ അപ്പി നിർമ്മാണ നിസായ അപ്പിന ജാതി അബ്ബില മടനായി യം പ്രമാണേക ലസലസ നിർമ്മാണം കീപേക്കട ഹാദാകാൻ പുളങ്ങുന്ന നമുത് തവ മതി ഇത് മമ സത്തുപിന്നെ മമകേന്ന് നമുത് മമ മട വാസനാവന്തകമത്തിനോ മീ നിർമ്മാണ അടുമതന മീ ദായക വെണ്ണ ലഭിച്ചു നിർമ്മാണ തൂമാറ ദാഹകട്ട് ദായക വെണ്ണ ലഭിച്ചു നമുത് ഏകെ സാതുട്ടു നേ മുത അപ്പി പരമ്പരാക്ക് ഇതിര അപ്പി തരുണ പരമ്പരാവ് മതക ദയാണ്ടോ അപ്പി അസാർത്ഥകായി അപ്പൊ അസാർത്ഥക അപ്പൊ ഒക്കോള അപ്പൊ ഒക്കോള അസാർത്ഥക അപ്പൊ പെരന്നു ഹതപ്പു പിറ്റനീ താമ ഫുട്ബോൾ ഗഗ ഏകൻ ദിനനോമിസാക് അപ്പൊ താമ ഇക്കത്തില താമ വെടി മേ വെടി ഹരിയുടെ വകകീ മറങ്ങനെ കല്ലേ മുത അപ്പൊ ദീദി പരമ്പരാവലിയുടെ മീ ഗീതാവലി മീ മീ പ്രവീണിയോ ഹതപ്പു ഗീതാവലി തവ തവ പുറവാകിനെ എണ്ണോ
1: അപ്പൊ യോഗയാക് വിധിയോ അപ്പൊ കേനാനെ മേ ഹത്താവ് ദശകേ കട്ടിയ മെഹമ കേരള തീയന ലങ്കവേ സ്വർണ്ണമയ സിനിമാവേ സ്വർണ്ണമയ ദശകയാ കേന ഗീത സാഹിത്യത്തിലേ കലാവേ വിവിധ ഇസാവുകളതി ഹത്താവ് ദശകേന കഥാ കേരളം അപ്പൊ ഇങ്ങനെ കണ്ണുകൂടത്ത് അപ്പിട്ട് ഹത്താവ് ദശകേന നിർമ്മാണ അവധിയെങ്ങനെ വിനമ ഹദാരണ ഇങ്ങനെ കാണുന്ന ഇടാവകാശ തീയനോ ഇതി അപ്പിട്ട് പോലും വിസ്യം പടം കാണാം മേ ദശകേ കീല കഥാ കിടക്കുന്നതിനെ ഹരി ധ്യാക്കരാണ് ഏക സാമൂഹികവ് അപ്പി ദേവാലുകളുടെ വക വീമ തപ്പായി വെതകത്ത് തന്നെ തനി തനിയെ ഗുടക്കായ സട്ടാൻ കരണോ ഹുദിക്കലാ
2: മണിക അപ്പി വിന്ദിന്നേ അപ്പി സഹോദരയാ നിർമ്മാണി മകേ ദവസാക് മകി ഭാവന ഗുരുവരെ ആണോ മങ് ഹെന ഹിത മമ ഹരി ഹിത ഹൊന്നായിക്കില്ല ഹിതാകിനി കാലയാ തിബ് മട മോത മട ഹമ്പനായ മോ മം മിനിസുണ്ട് ബൈന്നിട്ട് കായക്കത്ത് വലിയക്കട്ട് സണ്ടൂക്കട്ട് ഞാനിന്നെ കാകത്ത് ഹിതരിതിന്റെ കഥ തന്നെ എമ്മ തീല അനേ ദിനേശ്ലാ എന്നെ അറിമ ഹിതോന്ന് മിനിസു കീല മോണ്ട കീനോ ഒക്കെ മമ മമ ഹെനട്ട് ഹിത മക ഭാവന ഗുരുവരെ ആണോ ഒയാ ഓ ഹിതാകിന് തിന്നെ ഉമ്പ മാറ മാറ ചാരിതയാക്ക മേ ഹരി മാറ ഹിത ഹൊന്നായി മങ്കോ ഓ മങ് ഹിതോ മങ് കാടത്തോ തമാ അനിത് മിനിസുങ്ക സംഗീത എഹനകൊട്ട് തമാട്ട കറകണ്ട ബരികൊട്ട വൈരം ആഹന്നേ തമാ അണ്ടമിന്നാഹന്നെ ശാസ്ത്രുവരി പലമു സങ്കല്പിതമായി ശാസ്ത്രുവരി കമ്പാവുണ്ണേ ശാസ്ത്രുവരി ധർമ്മേ മേവകരകൊട്ട് മിനിസുണ്ട് ദിന പലവിനേ കമ്പാവേണ്ട ശാസ്ത്രീയ കമ്പാവുണാണ ബുധുഹാമുദുരാന്റെ വെച്ച പ്രശ്നമുണ്ട് ബുധുഹാമുദുര കമ്പായാലോ ജേസ്വാംശ കമ്പാവുണാണ് എനഗാനമില്ലായ പൊലുവ പലം ഞാൻ ഇങ്ങനെ മീസമായിട്ട് പൊലുവെ ഭാഗ്യ പലയാൻ പുള്ള ഹേതുവ മീ ഈ വക ഉത്തുമായിട്ട് റിദ്ദന്റെ പാകയാണ് ഇതോടെ അപ്പി കമ്പാണ് മീ കമ്പായ കൊടസ്സിനെ മമ തവമിനിയെങ്ക നിർമ്മാണേന വൈരങ്ങ ഹോത് തറയാങ്ങ ഹോത്തേക്ക് അടുപാടു ബലണ്ട് വേഗ ഇക്കട്ടെ അപ്പി ഗുഡാക്കെ ബാണ്ട് ഫേസ്ബുക്ക് ഇക്കടെയാണോ അപ്പേമ സൗഹൃദ ശില്പിയേക്ക് മക്കാരി പോസ്റ്റ് ചെയ്തിട്ട് കൗത് ബെനലതീന്ന് അപ്പി ഫോക്കസ് കരണ ബെനലതീന്ന് ടീക്ക് ബലാണ് അപ്പി ഫോക്കസ് കരണേ ഇതോടെ അപ്പി അപ്പി കർമ്മയും ഉത്സാഹകരണേ നെഗറ്റീവ് ഒക്കെ ക്രാഷ് ചെയ്തീമ ഇതോടെ അപ്പേ അപ്പേതേക്കടത് ഇമ്പാക്ട് ഒക്കെ സ്വഭാവം ഇവന്നേ തന്നെ എവറി ആക്ഷൻ ഹാസ് എ റിയാക്ഷൻ തീയതി ഇതോടെ കരണ ക്രിയാവകട പ്രതിവിരുദ്ധ ക്രിയാവതീന്നെ അപ്പി അന്നേ അപ്പേ സഹോദരിട്ട് ബെനലതീന്നേക്ക് ബലാണ് കീ ദാഹ്യണോ അത് ඒක කවුද අපහාස කරලා තියෙන්නේ? ඒක බලලා කී දෙනෙක් නොකියා සතුරු වෙනවද? ඒතකොට හිත හොඳයිද? මගේ ගුරුවරයා මට කියන්නේ අදින් පස්සෙවත් ගිහිල්ලා සමාව ඉල්ලනවා නේ සෝබාදාම ඉස්සලා සමාව ඉල්ලලා අනිත් මිනිහෙක්ගේ නිර්මාණය ආදරෙන් අහනවා. ආදරෙන් අහනවා. ඒ මිනිහට පින් ශක්තියක් තියෙනවා. තමුසෙටම විතරක් නෙමෙයි ලෝකෙ තියෙන්නේ. මේ හැම කෙනෙක්ම ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු සමහර වෙලාවට බුදුවරු ඉස්සරහ ජීවිත පූජා කරපු මිනිස්සු, යුද්ධයක ජීවිත පූජා කරපු මිනිස්සු, සමහර වෙලාවට මිනිස්සු දහස් ගණන් බේරගෙන ආපු මිනිස්සු, ඒ මිනිස්සුන්ට පින් කර්මයක් එන්න පුළුවන් වෙලාව ඔය සින්දුවකින් හරි පත් වෙලා ඒ මිනිහට රිවෝඩ් එකක් එන වෙලාවට තමුසෙ යනවා නම් තමුසෙ සතෙක්. මට එහෙම වෙන්නේ. මේ මම මේ ඇවිල්ලා මේවා වල ධර්ම කතා කරන්නේ මම හොඳ මිනිහෙක් නෙමෙයි. අතීතේ මං ගොඩාක් අඩුපාඩු එක්ක අඩුපාඩු පිළිගත්ත මිනිහෙක් මං. මං මට සාර්ථක වෙන්න හෝ මට මොකද්ද සැනසීම ජීවිතේ මෙහෙම දකින්න ලැබෙන්නේ මං අඩුපාඩු පිළිගත්තා. ඒ වගේ රසවත් කල්යාණ මිත්‍රයෝ ලැබුණා මට. ඒතකොට අපි කතා කර කර ඉඳපු තැනට ආවොත් ඔයගේ ප්‍රශ්නේ යලිත් අහන්න.
1: හොඳ තැනකට ආවා. ඒ කියන්නේ දැන් අපි අපිව අපේ ළඟ තියෙන දුර්වලතා හඳුනා ගන්නවා වගේම අපි අවටින් අයගේ දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. අපි ඒක ප්‍රකාශ කරන විදිය තමයි වෙනස තියෙන්නේ. දැන් අපිට ඕනේ නම් එයා සුභවාදී පැත්තට හොඳ පැත්තට හදා ගන්න, නිර්මාණයක් ලස්සන කර ගන්න අපිට දෙන්න පුළුවන් ඒකට ආදරණීය
2: ටීම්
1: වර්ක් එකක් වෙන්නේ.
2: එතකොට එතනදී දැන් මම අවසන් කරන්න හිත කියන එක මේ සංගීතය කරන්න එපා. තව මිනිහෙකු විඳින්න බැරි නම්, තව කෙනෙකු විඳින්න බැරි නම් ඒක මහා පහත් පෞකාර සිතුවිල්ල. තව මිනිහෙකුගේ දියුණු ගොඩකට මේ ප්‍රශ්න මේ සමාජයට ලෝකෙට ඇති කරේ තව මිනිහෙකගේ දියුණුව දරා ගන්න බෑ. දැන් හොඳම උදාහරණයක් විදිහට හිතන්න ඔය ෂාරුක් ඛාන්ලා වගේ මිනිස්සු, මයිකල් ජැක්සන්ලා වගේ මිනිස්සු කියන්නේ මේ මියුසික් වලින් මේ ආපු ভাইබ්‍රේෂන් නෑ නෙමෙයි. සමාජයට යාලව විශ්වාස කරන්න පුළුවන් මිනිස්සු දෙවියෝ බ්ලෙස් කරලා ඔය වගේ අමුතු කතා කියනවා නෑ. ඒ සමහර දෙන්න වෙන්න පුළුවන් 50,000 මෙහෙම දෙපැත්තක හමුදා දෙකක් ඉන්න වෙලාවේ දෙන්න ඇවිල්ලා මැදරවිල්ලා කියන්න පුළුවන් මේ අරගොල්ලෝ කොහොමද ගෙදර හරි මපවර මම අහිංසකද අම්මලා තාත්තලා දුප්පත් මේගොල්ලෝ ඉන්නවා ලෙඩ්ඩු ඉන්නවා මොරෝද පුටුවල තාත්තලා ඉන්නේ එයාලා වරින් අද ඔක්කොම මැරෙන්න ඕනේ අපි දෙන්න ගහගෙන මැරෙමු. ඒකෙන් දිනන මිනිහට මේ අවශ්‍ය ජයග්‍රහණික මේ ද්වන්ද යුද්ධ ලෝකේ ගොඩක් වෙලා තියෙනවා. ඒතකොට ඒ ද්වන්ද යුද්ධෙක ඉඳපු මිනිහෙකු මෙහෙම යන වෙලාවේ ඒ යුද්ධයේ දෙපැත්තෙන් බේරිච්ච තව 500,000 එක තැනකට හම්බෙච්ච දාට මිනිහා දැක්කම මිනිස්සු අඬනවා. ඒක නවත්තන්න බෑ. මේවා මේ පින් ශක්තිය ඇස්සේ තියෙන කතන්දර. මේවා අස්සට අපි ඔය විශේෂයෙන්ම අපි ඔතන කතාවනේ අපේ මුල් තැනේදී එන්නේ මේ වචනවල විශේෂයෙන්ම අපි කතා කරනවා මේවා. මේවල සංගීතය කියන පිරිසිදු ෆ්‍රීක්වෙන්සි ඇස්සේ ඒක කරනවා නම් ඒක විඳින්න බැරි නම් මගේ ස්වර පමණක් නෙමෙයි මතක තියාගන්න මේ ස්වර ඔක්කොටම අයිති. මේ ස්වර යන ස්වර මම ගැහුවත් ස්වර, තව කෙනෙක් කරස් ස්වර යන ස්වර. එතකොට මේ ස්වර වලට අපේ මනුෂ්‍ය ලෝකයේ තියෙන තක්සේරු දාගෙන ආයේ මෙයා අවුට් කියනවා, මෙයා මේක කියනවා, මෙයා මේක කියනවා. මේ වගේ මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන තක්සේරු වලින් තව මිනිහෙකුගේ නිර්මාණයේ පහත් කොට සලකනවා නම්, තව මිනිහෙකුගේ හැකියාව පහත් කොට සලකනවා නම් අපෙන් එළිය වශී කරන්න පුළුවන් නිර්මාණ අපෙන් හැදෙන්න බෑ. අපි ගාව තියෙන විස
1: අපි ලෝකෙට යහපත් දේවල් දෙනකොට ලෝකෙන් අපිට යහපත් දේවල් ලබා දෙනවා පෙරලා. හරියට නිකන් එකම චිත්‍රපටයක සංගීතය වෙනුවෙන් සම්මාන 7ක් ලබා දෙනවා වගේ නේද? හෝගනපකුණ චිත්‍රපටය.
2: ඔය නිර්මාණ වලින් පස්සේ මම එක සංකල්පයක් පාවිච්චි කරා. එයා රහමාන් කිව්වෝ, එතුමා කියනවා මහා සම්මාන ලැබෙන නිර්මාණයක් කවුරුරි කරොත්, ඔයාලා කරොත් අන්තිම දවසේදී ඊළඟ නිර්මාණයට යන්නේ ඉස්සලා ලැබිච්ච සම්මාන ඔක්කොම මෙහෙම බලන් ඉන්න. මෙහෙම බලන්න පුළුවන් වයින් වීදුරක් ළඟම කීප දෙනෙක් එක්ක එකව වෙලා පොඩි පාටියක් දාලා සමරන්න. සමරලා මෙහෙම බලන් ඉඳලා ඒ ජයග්‍රහණත් බලලා බැනපු අය ගැනත් බලලා දිනපු දේවල් බලලා ඒ රාත්‍රියේ උම්මන්තක විදියට හරි සමරලා ඊළඟ දවසේ අලුත් වැඩිහිටියද්දි හිස් කොලේකු හිස් පෑනකු යරයන් ඒ නිර්මාණකරුවා ගාවට ඊළඟට එන නිර්මාණකරුවා. ඉන්දියාවේ අපිට උගන්වන එක තමයි බිස්නස් මැනේජ්මන්ට්. ඒ ඉස්කෝලේ ගියනවා පළවෙනි විෂය උදේ පාන්දරම උගන්වනවා මියුසික් බිස්නස්. මේක වෙළඳාමක් වෙලා තියෙන්නේ. ඒතර වෙළඳාම ආස්සේ තමයි මේ අපි මේ ෆ්‍රීකවෙන්සි වලින් ජීවත් වෙනවා. දැන් මම මේකෙන් මුදලක් වන් ජීවත් වෙනවා නේද වෙළඳාම? ඒක බොරු සාහිත්‍යු නෑ. මේක කීයක් හරි වාගන්න එක. එතකොට එතනදී පළවෙනි වචනේ client is god. client is god. දෙයියෝ තමයි යවන්නේ, දෙයියෝ තමයි ගනුදෙනුකරුවා. ඒ සංකල්පින් දෙන්නේ නැහැ. එතකොට ඊළඟ ගනුදෙනුකරුවා වියදම් කරන්න බලාගෙන ඉන්න ගනුදෙනුකරුවාට හොගානක් වුණා හදපු දිනේෂ් යන්න එපා. ඒ ගුරුතුමාගේ උපතිස්. යාගෙන කිව්වේ මං කියන්නේ උගාන පොකුණ කියලා කිව්වේ නෑ මං කියන්නේ.
1: නිර්මාණයක් කරපගෙන
2: ඉන්නේ. ඒ මේ පැරණි නිර්මාණය අරන් ආයෙෂා ගන්න එපා. මම ගිහිල්ලා ඊළඟට එන නිර්මාණයේදී ඊට පස්සේ ඒක ඉවරෙච්ච ගමන් මට නිර්මාණය හදන්න ආවේ ડોක්ටර් නමරියන් රංජන් රාමනායක අයියගේ. දැන් මිනිස්සු දැන් කිව්වට ගමන් රංජන අයියට අපි රංජන අයිය කියලා ආදරේට කතා කරලා මිනිස්සු ඉස්සරහා ඒ කාලේ ඇමතිනේ. ඒතර මම සර් කියලා කතා කරන්නේ. මං ඔබ දැන් මගේ ඥාතියෙක් තමයි ළඟම පවුලේ සනන්දන්ද සිරි මහත්මයා. මං සනත් අංකල් කියලා කවදාවත් කතා කරලා නැහැ. අපේ ගෙවල්වල ඇවිල්ලා ඉඳලා තේ බීලා කාලා බීලා ඉනනකොට අපේ අම්මලායි අම්මලා ඔක්කොම සනත් අයියා සනත් අයියා. මම සනස්ස එවම යාර යාර දීපු යගේ ප්‍රොෆෙසර් ගමට දෙන ගෞරවය මං කවදාවත් සනත් අංකල් කතා නැහැ. අපේ ගෙවල සනත් අයියා. මම සනස්ස. ඒතකොට රංජන අයියට මං සර් කියලා මං ওই නමරියන් එකේ ගිහිලා ඉස්කෝලේ ඉස්පෑනත් එක්ක සර් මගේ මොකද්ද වෙන්න ඕනේ? මේ මේ ගහන් ඉන්න ඔක්කොමලා දැනන්නේ. ඒතකොට මං ওই වෙද්දී ওই සම්මාන හතම ගහලා. ওই නිර්මාණයට නොමිනේෂන් 10ක් ආවා. තුනක් පරාදේ තුනක් දින්නේ නදීක ගුරුගේ. අපේ පරම්පරාවේ තවත් අති උතුම් සහෝදරෙක් ඇත්තම ඒක. එතකොට එයා දින්න මම දින්න මම ගිහලා අලුත් නිර්මාණය කරදී සර් මගෙන් මොකද්ද වෙන්නේ? එයා කියන දේට තමයි මං එදාට මම නැතෝ එයා කතා කරද්දී මේ මම අරක හදලා මට එහෙම බෑ මං අරක හදලා තියෙන්නේ මෙහෙම මගේ ක්‍රමයේ මෙහෙම ඒ ඔයා කොහමද මට කියා දෙන්නේ? මම අරකේ අර ඒවෝඩ් එක ගහුවා මම මේ ගහුවා ඌවා තමයි මේ මුළු ශේෂ්ත්‍රයක් විනාශ කරන කාරණා. ඒවා ඔළුවේ ඒවා ඔක්කොම තිබ්බා බිම ගිහිල්ලා එක වචනේ සර් මම මොකද්ද මේ අලුත් නිර්මාණය කරන්නේ? එච්චරයි. හරි ලේසි. කිසිම ක්ලෑෂ් එකක් නැහැ. වැඩේ ලැත්තන්ට වෙමින් රාත්‍රියේ සුන්දරව ගෙවමින් වැඩේ වෙනවා.

0: බලාපොරොත්තු හටයි විනාඩි 38යි.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: රෑ 8යි විනාඩි 38යි.

0: ඇති හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලාගන්න.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: ඔබ motorcycle එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම helmet එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ helmet එක පළඳින්න.
5: රාජ්‍ය
2: බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
7: ඊතිය සුරැකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හිට රාත්‍රී 10:30ට.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙලා

0: රෑටයි විනාඩි 42යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය තහර. අද සඳදිය දහරයට අප හමුවන්නේ ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ. නෙලා ගන්න බැරි හින්දා යොබෝවේ තරමට ලස්සන ජීවිතේටත් මේක අපිට ගලප ගන්න පුළුවන්. අපිට දුරින් තියෙන තාක්ක ගොඩාක් දේවල් ලස්සනට පේනවා. ළඟට ගත්තාම අඩුපාඩු දුර රූපයට වඩා සමීප රූපය කියලා කියන්නේ කොහොමත් ඇත්තම අපිට පෙන්වන දෙයක්නේ. එතකොට අපේ හිත රැවටෙන්න පුළුවන්, ඇස රැවටෙන්න පුළුවන්, මායාවන් තියෙනවා, භ්‍රාන්ති තියෙනවා, විවිධ දේවල් තියෙනවා මේ ලෝකේ. එතකොට ඒ අතරෙදී අපි ළඟට කරගන්න දේවල්, අපේ කියලා ගන්න දේවල් හැමදාමත් ලස්සනට දකින්න පුළුවන් නම් ජීවිතේ කොච්චර හොඳයිද.
3: ඔය ගීතේ තමයි නන්දා මාලිනියව එක දවසක් ස්ටේජ් එකක් උඩ ආරාධිතාවක් විදියට දැක්කට පස්සේ පොඩි කාලේ ස්ටුඩියෝ එකක් අස්සේ ළඟට දැකපු එදා කතා කරපු පළවෙනි දවස වගේ ওই ගීතේ පටිගතකෙච්ච දවස ස්ටැන්ලි බීරිස් මහත්මයාගේ සංගීතය. ඒ වාදක වටලි මම වාදකෙක් විදියට ඔකේ වාදනය කරා. මම මුල් කාලේ තෝරගත්ත කාලේ පළමුවට වයිෆ් ගීතයක් ඔය ගීතේ මට මාර මතකයක්. මම මේ ළඟදී නන්දා විශ්වක කී ගීතය වන් එක මම මේ ළඟදී නිර්මාණය කරා තෙරේ සමවතුමියට ඇය සමග. අනේ ඇය මතක් කළා ඔය රසවත් සිද්ධිය. ජීවිතේ මතකයන් කියන්නේ මතක තියාගන්න මතකයන් යන අපිව පෝසත් කරන ලොකුම දෙයක්. ඒ මතකයන් එක්ක අපේ එන මානසිකත්වය අපිව මහා තැනකට

0: සමහරා
1: අපි සිරිමැදුරු ගැන මතකයේ අවදි කළොත් එහෙම කලයක් ඔබගේ ගුරුතුමෙක් අචර ප්‍රේමසිරි කේමදාසයන් එතුමාගේ නිර්මාණයක් මේ ගීතත් එක්ක අමරසිරි පෙරස් කියන ගාන ශිල්පියව අපිට හමු වෙන්නේ මුල්වරට.
2: මුල්වරටමනේ මේ මොනික ඕකට ඉස්සෙල්ලා තමයි මම හිතන ඕකට ඉස්සෙල්ලා ලඳුනේ ගීතේ පටිගත වෙන්නේ. හැබැයි ඒ ඒවා කියන එකේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ලඳුනේ ගීතේ කැසට් පටයකට එන ගීතයක්. මේ සිනමාවෙන් අමරසිරි පෙරස් මහා දැවැන්ත ලාංඡනයක් හදන ගීතේ ඔයා කියන එක හරි සිරිමැදුරු චිත්‍රවල ඒ දෙකමත් ළඟ ළඟ වෙන්නේ. ඕක මම මට වටින දේ තමයි ඉතින් ඔය ඕක ඇතුලේ වෙච්ච වයලීන විපර්යාස ඔය වයලීන එක පාවිච්චි කරපු විදිහ විශේෂයෙන්ම ඔය මොසාඩ්ගේ මියුසික් වල තිබ්බ සමහර තැන් වගේ කොන්ට්‍රාපාන්ට්ල් මියුසික් වල ආපු මෙහෙම ගහති කේමදාසයන් තව වියවල වලින් ආයි ඒකම තව ලයින් එකකින් වාදනයකින් වාදනය කරගෙන එනවා. ඉතින් මෙතුමා ඒ සම්භාව්‍ය සංගීතයේ තිබ්බ සමහර හැඩතල ගෙනාව ඔය පටිගත කිරීම වල විසින් ඔකලා ආනන්ද දාබරි ලක්ෂ්මන් ජෝසප් ඩිසේරම් එතකොට ඔය එතුමාගේ දියණිය ඔය වගේ මාර වාදක මණ්ඩලයක් ඔය ශ්‍රීමතුරු චිත්‍රපටයේ වාදනය කළේ මමත් එතුමාගේ බැටන් එක යටදී ඔය ගීතේ වෙන 10-15 සතාවක් මේ මහසෙනකට වාදනය කරලා තියෙනවා. ඒකේ ප්‍රති ඊළඟ අපි ආපහු එක යලි ඉදිරිපත් කිව්වද ඒ ගීතේ මේ ඒ හැඩේටයි මම හිතනවා ප්‍රේක්ෂකයෝ අදට ආසලා ලංකීය සිනමාවේ වෙනම ලාංඡනයක් වෙච්ච වෙනම භූමිකාවක් රඟ දක්වපු ගීතයක් මිනිසා ගීතේ මරණ තුනක් ඉදිරි මිනිසා

0: ආර්යාත්මක වියමන
1: සඳදිය තහර සඳදිය තහරයට අද අපේ සොඳුර හමුවීම ප්‍රවීණ සංගීතවේදී දිනේෂ් සුබසිංහ වැඩ කරන්න 100%ක් අවංක කැපවීම මත මහන්සියෙන් වෙහෙස නොබලා වැඩ කරන්න. ඒ වැඩවලින් තමයි ඔබව මේ මහ පොළවෙන් උස්සලා තියන්නේ. ගොඩාක් උඩ. ඉතින් පොඩි තැනකින් පටන් අරගෙන ලොකු තැනකට යනවා කියන හීනය ඒක කලා ශිල්පියෙක්ද වෛද්‍ය වෘත්තිකයෙක්ද ඉංජිනේරුවෙක්ද කියලා නෑ. සමාජය අපි මේ ජීවිතේ ඕනෑම කෙනෙකුගේ බලාපොරොත්තු. තමන් ඉන්න තැනින් අඩියක් දෙකක් හෝ ඉහළට යනවා කියලා කියන එක. ඉතින්
2: කෘතියක් කියන්නේ දරුවෙක්. අපි හදන දරුවෙක්. මට අනෝජ වීරසිංහ මහත්මිය දවසක් කීපයක් මල්ලි කෘතියකට කමිටඩ් නම් ඒ හදන දරුවෙක් ඒ දරුවට හානි ගන්න කිසිම අයිතියක් නැහැ. ඒ කෘතියෙන් අයින් වෙනවා හෝ වලියක් දාගෙන මොනවා හරි ප්‍රශ්යක් වේවා හෝ ඒ කෘතිය අසාර්ථක වෙනවා නම් ඒ වෙන්න පුළුවන් එකම නිදහස ඔයාගේ මරණය පමණයි. නොයනවා නම් තමුන්ගේ එකම ඒක ධර්මයක් හා සමානයි. මේ අවිශේෂ්ත්‍රේ විශාල ප්‍රමාණයක් ඉන්නවා කැපවීම කරපු තමාගේ අම්මා තාත්තගේ මලගම් ගෙදර තියාගෙන ගිය මමත් මේ දේවි කුසුමහසරි චිත්‍රපටයේ ජයන්ත අයියට ඒ කාලේ මතු කරගන්න ජයන්ත චන්දසිරි ශූරින්ට ඒක සමාන පසුබිම් කාලවල මතු කරගන්න සමහර ඒ චිත්‍රපටයේ රූප මතු කරගන්න ඒ වකවානුව ගැන සාකච්ඡා කරගන්න ග්‍රීන් ස්ක්‍රීන් ගහලා ආටිස්ට්

ගෙනල්ල හැපෙන දමහර දවසල එක දවසක් තියෙනවා මගේ භාර්යාවගේ අම්මගේ මලගම ගෙදර අපේ ගෙවල්වල තියෙද්දි මට අතන්ට යන්න වෙනවා. ඒකෙදි සමහරට මගේ භාර්යාවට හිතට දැනෙන දේකුත් වෙන්න පුළුවන්. මම මේ අතනදී වන් අතන්ට ගියා කියලා. හැබැයි ඇය තේරුම් ගත්ත කෙනෙක් මාව. නමුත් මට ඒක කරන්න ඕන. මොකද මම නොගියන විශාල එතන ඉඳපු ශිල්පීන් පිරිසකට මේවා වෙනවා. ඉතින් එහෙම කැපවීමක් කළා අපි චිත්‍රපටයේ. මොකද ඒ චිත්‍රපටයේ ඇස්සේ මහා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි කියන පුද්ගලයා නෙමෙයි මෙදාසරේ ඉන්නේ. බොහොම රජවරුන් අතර රජවරුන්ට අහිමි වෙච්ච මානසිකත්වය, රජවරුන්ට අහිමි වෙච්ච ආදර කතා, රජවරුන්ට අහිමි වෙච්ච තමුන්ගේ ආදරණීය මිනිසුන්ගේ කතාවක්. ඒක ASCII තියෙන මානව ආදරේ තියෙන. ඒක ඇතුලේ රජ කෙනෙක් පිනවා ගන්න මොහේ නෙමෙයි. මේ අර අපි කියමු නිකන් රජ කතා රැල්ලක් ඇවිල්ලා එහෙම නෙමෙයි. ඊට වඩා හරීම ආදරණීය ප්‍රේම කතාවක්. මගේ සංගීතයේ පිටපත සම්පූර්ණේ මානව ප්‍රේමයට මෙව කරේ. ඒතකොට ඒක ඇතුලේදී අපි නිකන් ලංකාවේ කතාවක් තියෙනවා, පෘතුගීසි කතාවක් આવොත් බයිලා එකක් ගහන්න ඕන වගේ එකක්. කප්‍රිඤ්ඤා සංගීතය එහෙම ගන්නේ නැහැ. කප්‍රිඤ්ඤා සංගීතේ කොටින්ම පෘතුගී ඒවකට ආපු 16 14 සතවර්ෂයේ පෘතුගීසිගේ සංගීතයක් නෙමෙයි. අද ඔය අපි කප්‍රිඤ්ඤා කප්‍රිඤ්ඤා කියන්නේ ඩාන්ස් එකක්. ඒ කාලේ වචනය පෘතුගීසි වචනයක්. ඒක හරි. හැබැයි සංගීත ශෛලිය කියන්නේ ඉන්දියානු ගෝවා කොංකණි පැති වලින් ඇවිල්ලා අපේ විශේෂයෙන්ම මත තියාගන්න ඕන මේ විරිඳුවටයි ජනරිද්ම වල තිබ්බ තාලයි එකතු වෙලා තමයි මේ අපේ බයිලා සංස්කෘතිය හැදෙන්නේ. නේද? ඒක කිසිම ආකාරයක පෘතුගීසි සම්බන්ධකමක් නැහැ. ඒක දැන් මහාචාර්ය සුනිල් ආරියරත්න වුණත් ওই බයිලා කප්‍රිඤ්ඤා විවරණේ ලියද්දී ආ පැහැදිලිව සමහර දේවල් වෙන්කොට පෙන්නනවා. ඉතින් මිනිස්සු අතර තියෙනවා දැන් බයිලා මොකක් හරි එන්න ඕන පුතුගේ මේ දාසරි දේවිගොස මහසන චිත්‍රපටේ බයිලා.

0: ඊටසේ ඉතින් ආදරණීය සංගීතයක්. ඒ සිනමා සංගීතයේ යම් ප්‍රමාණයක තියෙනවා 16-17 ශතවර්ෂවල යුරෝපීය සංගීතය අපි ඒක ඇතුළට ගෙනල්ලා තිනවා. මොකද මේ පරිසරයම වන්නේ මේ පරිසරය හරහා ලංකාවට ආපු පෘතුගීසි සංස්කෘතිය ඇස්සේ ඒ සංගීතයයි සිනමා සංගීතයයි නුවර යුගයේ තිබෙන තැන්වලදී නුවර යුගයේ අර්ථවත් කරන යම් යම් නාද රටා දේශීය නාද රටා තියෙනවා. තිබ්බට මේක පුරාවට මම මේ චිත්‍රපටයේ එක තැනකටවත් බටනලාව පාවිච්චි කරේ නැහැ. හැබැයි බොහෝම ආදරණීය හැඟීම් බර හඬවල් වාදන ක්‍රම මේක ASCII ආදරණීය සංගීතය නිර්මාණය කරන ගොඩක් අතරම් මේ වෙලාව වැඩ කරා. මේ කාලේ ඉවර වෙනකොට මගේ බ්ලඩ් ප්‍රෙෂර් වලත් සෑහෙන ප්‍රශ්න ඇති වුණා. නිින්ද කියන එක පැය 3-4 ලබාගෙන ඉතින් මම හිතනවා අපි වැඩි එක තරහ වෙන්න හේතුවක් නැහැ. ඒ දැන් මම මාංශය නැහැ නේද මට වැඩි ආයුෂ තියෙයි කියලා මට හිතන්න බෑ. ඒතරම ඒ තරමට මම දැන් අවුරුදු 4-5ක් තිස්සේ පැය 3-4ක නිින්දත් එක්ක ජීවත් වෙන්නේ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒක ASCII මම හදවතින් සතුටු වෙන එකක් තියෙනවා. මම මිනිස්සුන්ගේ හිතල සන්තෝෂෙට කැප වෙලා තමයි රුපියලක් හරි ගෙදර අරන් ගිහිල්ලා තියෙන්නේ. මම ඒක සතුටුයි. මොකද මම හිතනවා ඒක මට කවදා හරි ජීවිත ආත්මයකදී හරි මට දීර්ඝායු ලැබෙන වාසනාවන්ත දෙයක් ඕක වෙයි කියලා.
1: මේක මේ ආත්මෙටම ඒ විදිහටම සුබඵල ගෙනේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි දෙයක් අහන්නම් පොඩි උත්තරයක් දීලා අපි මේ සංවාදයේ නිමවටපත් කරමු. අපි ගොඩාක් ඉවසනවා. බලාගෙන ඉන්නවා. මම කරන්නම දෙයක් නැතුනහම තමල ගහලා යනවා. කරන්න දෙයක් නැති දන්නේ ඉතින් ඉවසල ඉවසල බැරිම තැන තමයි අපි ඒක කළේ කියලා පස්සේ කලකිරිලා වේදනාවට පත්තල එක්ක දඬුවම් ඉඳන ගමන් අපි හිතනවා ඉවසලා ඉවසලා බැරිම තැනක් ඉවසන්න ඕනේ නේද ජීවිතේ
0: 100%. ඒ හැම දෙයකදීම සිද්ධියක් සිද්ධ වුණොත් මතක තියාගන්න වෙන්නේ අපිම තමයි. මට මම ඉගෙන ගත්ත දෙයක් කියන්නම් අන්තිම කොට. මේක මම හිතන්නේ විශාල වශයෙන් වැදගත් ඉතින් හැමෝටම. ඔයාලා ප්‍රොපෝසල් එකක් ලියාගෙන යන්න ඩිරෙක්ටර් කෙනෙක් ගාවට නරක විදිහේ නරක කාලයක නම් ඔයා මේම ප්‍රොපෝසල් නරක කාලේ යනු මෙච්චරයි. සෑම මිනිහෙක්ටම කතාවක් තියෙනවා. අපි මේ කාලේ මාර කට්ටක් ගෑවා. අපි ආවේ මෙන්න මෙතන තමයි මතු වුනේ. ඒ කියන්නේ මොකද්ද? කරපු පව් වලට ගෙවන්න කාලෙකුත් කරපු පින් වලට විඳින්න කාලෙකුත් සබාදාම දෙනවා. ඒක නෑ. ඒක තමයි එකම දේ. ඒතකොට කට්ට කියන වචනේ අපි ලස්සනට තියෙනවා. අපි මේම ස්ට්‍රගල් කරලා දුක් විඳලාද මේ දා හරි. ඒක තමයි චිත්තය කියලා එකක් දියද දෙන. බුදුදහමේ බුදුහාමුදුරුවෝ ලස්සනට මුළු කරන්න ඕන ඔක්කොම එක ගාතාවකින් කියලා දෙනවා. සබ්බ පාප පස්ස අකරන් සියලු පවින් වැළකී කුසලයේ දෙන්න, ක්‍රියාවේ දෙන්න, උත්සාහයේ දෙන්න, කුසලයේ යෙදෙන්න කුසලස්ස උපසම්පදා. සබ්බ පාපස්ස කරන සියලු පවින් වැළකී කුසලස්ස උපසම්පදා කුසලයේ දෙන සචිත්ත පරියෝදපන. චිත්තය එතනට දාන්න. එහෙනම් මතක තියාගන්න ඔයාලා නරක කාලික ප්‍රොපෝසල් එකක් ලියාගෙන මෙහෙම ඩිරෙක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා අපි කිව්වොත් 50,000ක් දෙන්න මේ වැඩේට 50,000ක් දෙන්න මෙතුමාට කියලා. එතුමා කියනවා මෙන් බල්ලා අපි එතුමාට කටිනුත් කියනවා මේ ප්‍රොපෝසල් එක උනුත් ලියලා දීලා තෙවණියසින් කියනවා තෙවණියසේ තමයි ඒකට කනෙක් වෙලා ඉන්නවා. අපේ සංසාරේ අපිව දන්න අපි පෙර කරපු පින් කර්ම ප්‍රමාණය පව් ප්‍රමාණය දන්න යටිහිත කියලා එකෙක් ඉන්නවා අපි ගාව. ඒ යටිහිතෙන් තුන්වෙනියසින් අර ඩිරෙක්ටර් කියනවා මේ අතිනොත් ලියලා 50,000 ඉල්ලනවා කටිනොත් 50,000 ඉල්ලලා තුන්වෙනියෙන් කියනවා මම සුදුසු නෑ 50,000 ගන්න මට දෙන්න එපා. එතකොට ඩිරෙක්ටර් කියනවා මේක අරගෙන දැන් මම එපා කියලා තියෙනවා මගේ යටිහිතෙන්. මම මේක බලලා වාට කියන්න මම උත්තරයක් දෙන්නම් දවස් දෙක තුනෙන් බලලා අපි උත්තරයක් දෙන්නේ නෑ. අපිට ඒ සල්ලි ටික හම් වෙන්නෙත් නෑ. අපි ගෙදර ඇවිල්ලා අපි වෛර කරනවා මිනිහට අර මහ ජරා වැඩක් කළේ අපි රස්තිය දුකලා අපි මෙව කරා වලද්දි අපි දන්නේ අපි මේපා කියලා. ඒතරම හොඳට මතක තියාගන්න තමාගේ දියුණුව තමාගේ පැවැත්ම තමාගේ විශ්වය තමා පමණයි. තමාට එරෙහි හතුරෙක් මේ ලෝකෙ නැත. ඒ හතුරා හදන්නේ තමාම පමණයි. මම දන්න ජීවිතේ මට ඉස්සරහට ඇවිල්ලා මාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු එක්ක මට මේ මොහොතේදී ප්‍රශ්න නැත. මොකද මගේ හතුරා මම විතරයි, මගේ ගැළවීමත් මම විතරයි, මගේ විශ්වයත් මම විතරයි. මම හදපු දේවල් වල අනිත් අය මට පේන රඟපෑම් ටිකක් පමණයි කරන්නේ. ඔච්චරයි මම දන්න දර.
1: කොච්චර හොඳ තැනක්ද තේරුම් ගන්න පුළුවන් නම් අපි ජීවිත කාලේ පුරාම ඒ දේවල් කියවලා අහලා තියෙනවා. මම හිතනවා මේ කතා බහ ඇතුළෙත් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඒ යථාර්ථයට සමීප වෙන්න උත්සාහ කරනවා නම්, ඒ යථාර්ථය ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් සඳතිය ධාරයට අපේ එකම බලාපොරොත්තුවත් ඒකයි. එහෙනම් අපි සමු ගැනීම සනිටුහන් කරනවා. ස්තුතියි ඔබට කාර්යබහුල වකවානුවක මේ ආරාධනාව ආදරෙන් පිළිඅරගෙන අපිත් එක්ක සඳතිය ධාරයට මේ සුන්දර කතා බහ දැක්වීම වෙනුවෙන් සුබ අනාගතයක්, සොඳුරු නිර්මාණ තව විශාල ප්‍රමාණයක් ජනගත කරන්න ඉඩකඩ ලැබෙන්නේ කියලා ආදරෙන් ප්‍රාර්ථනා.
0: ස්තුතියි හදවතේ ලකඬ.
1: අපි සමුගෙන යනවා නැවත සොඳුරු ඉසව්වකදී මේ සඳතිය ධාරයට ඔබව හමුවන බලාපොරොත්තු වෙන සුබ රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගේම් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

0: දිනමලා රාත්‍රී හතට ලක්කනින්
1: සඳ දිය දහර
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ඊතිය සුරකින හිට දවසක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හිට රාත්‍රී 10:30ට
4: 10ට වෙනසක් 18ක පෙරලියක්
5: ලංකදීප
6: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
7: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
8: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටේ

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වලවරත්‍රිදහය දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි සූදානම් වන්නේ. ඔබ හදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බෙලදීගත්තු මහා ජන සම්පත අද සම්පත NLB ජය මෙගා භව දරු නිදහන හදහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් අදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: දෙසියක්ම ඔබ අපි
2: අංක දෙකක් ගැලපුණා
3: රුපියල් 1000ක්ම අපි
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අපි අංක තුනට
2: 50000
3: ප්‍රවන්දන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: තරුණියේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: අයිබෝන් හැමදාම ඔබ ජීවිතේ බලාපොරොත්තුන වාසනාව දූත පුරා ඔබට අරගෙන එන්නේ NLB විතරමයි. අදත් සූදානම් ලොතරැයි වර්ග 8කින් ඔබව දිනවන්න මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවර්ණය. අදත් ඔබේ ජයගමන ආරම්භ කරන්න කලින් සුවිශේෂී අවස්ථාවක් මතක් කරන්නයි මේ සූදානම. ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන සහ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ ප්‍රථම ත්‍යාගලාභීන් සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය දින අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදු වුණා. එම අවස්ථාවට ගල්නෑව ප්‍රාදේශීය සභාවේ උපසභාපති රෝහණ වීරසිංහ මහත්මා, ගල්නෑව පොලිස් ස්ථානයේ රථවාහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක NGW තිලකරත්න මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් සහභාගී වුණා. හොඳයි, අද ඔබේ වාසනාව සටහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී සසංක ගමගේ මහත්මා. දැන් හඳුනාගනිමු අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කිරියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් චමිදු ජයරත්න මහත්මා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහත්මා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුවරච්චි මහත්මා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BDR සේනාරත්න මහත්මිය. එහෙනම් ඔබට ජය පතමින් අපි ආරම්භ කරන දිනුමැදීම NLB ජය. ඔබේ අතේ සල්ලි තියෙනවා නම් ඔබ හැමදාමත් සතුටෙන්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 550 වෙනි දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. එහෙනම් දැන් අතට ගන්න NLB ජය ලොතරැයි පත්. NLB ජය ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 4 අපි දැන් තෝරා ගන්නවා. NLB ජය අද ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරයේ L ජය අංක 1, 7, 6, 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 202 දෙනෙක්, එවැගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 7,643 දෙනෙක් බිහි කරනවා. බොහොම ස්තුතියි. දැන්වත් බලමු අද ඔබේ වාසනාව ගැන. අද NLP ජයෙන් අපි රුපියල් 105 ත්‍යාගලාභියෙක් බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ නිරාශා නිසංසලා කලුතර. ඒ වගේම අද දවසේ රුපියල් 50,000 ත්‍යාගලාභීන් 35 දෙනෙක් අපි බිහි කරනවා. ඒ අනුව සමස්ත ජයග්‍රහකයන් 78,765 දෙනෙක් අතරේ රුපියල් 65,96,160 මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනවේග හඳහන්නේ 1591 වන වතාවටත් ඔබ වෙ දිනවන්න අපි දැන් සූදානම්. ලග්න සංකේත 12ක් අතරින් අද ජයග්‍රහයේ ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ජයග්‍රහයේ ලග්න සංකේතය කටක. හඳහනේ ඔබේ ජය තීරණය කරන ජයග්‍රහය අංක 4යි අපි දැන් තෝරා ගන්නේ. අද පළමු ජය අංකය අංක 34. අද දෙවන ජයග්‍රහය අංකය 25. අද තුන්වන ජයග්‍රහී අංකය අංක 49. හඳහනේ අවසාන ජයග්‍රහී අංකය අංක 44. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහනේ ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 10ක් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 157 දෙනෙක් බිහි කරනවා. බොහොම ස්තුතියි. දැන්වත් බලමු අද ඔබේ වාසනාව. අද හඳහනේ ඔබේ සුබඵල ගලපා අපි 110 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරනවා. ඉතින් මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා GP අනුර කලුතර. ඒ අනුව සමස්ත ජයග්‍රහකින් 136,582 දෙනෙක් අතරේ රුපියල් 93,28,000 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් මීළඟට හඳහන ඔබව දිනවන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 36,83,487. ඔබව කෝටිපතියෙක් බවට පත් කරන සත් දිනම ජයනියත ගොවිසිතේ 4,524 වන දිනුම් වාරයයි දැන් ආරම්භ කරන්නේ. කෝටි 7කට වැඩි සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා දිනුම් මැදින්ට. ගොවිසිත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය A.
1: ඉන්ද්‍රිය ආංගල එළිත A.
0: ඔබව දිනවන ජය අංක 4යි අපි මුලින්ම දැන් තෝරා ගන්නේ. පළමු ජය අංකය අංක 46. දෙවන ජයග්‍රහී අංකය අංක 36. තුන්වන ජයග්‍රහී අංකය අංක 20. අවසාන ජය අංකය අංක 45. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 121 ප්‍රථම ත්‍යාගලාභීන් 68 දෙනෙක් වගේම රුපියල් 250,000 ත්‍යාගලාභීන් 906 දෙනෙක් බිහි කරනවා. බොහොම ස්තුතියි. දැන්වත් බලමු අද ගොවිසෙතේ ඔබේ වාසනාව. අද ගොවිසෙතේ ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 3ක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 ත්‍යාගලාභීන් 4 දෙනෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරනවා TM ප්‍රේමදාස පස්සර STS ද සිල්වා බණ්ඩාරවිල KGS ජයතිලක යටි අන්තොට දමිත් මෝහන උඩවලව එයනු සමස්ත ජයග්‍රහකින් 1,22,403 දෙනෙක් අතරේ අපි රුපියල් 83,91,720ක මුදලක් අද බෙදාත් ඔබ කෝටිපතියෙක් බවට පත්කරන ගොවිසිතේ මීළඟ සුප්‍රීතියාගේ වටිනාකම රුපියල් 7,84,65,795ක් දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ඔබ ගන්නම ඕනේ තෑගි වැඩි වුණ ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාගංකයේ ගලපාගෙන රුපියල් 25,000 තෑගි රසක් මදි නොකියන දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. එහෙන් දැන් අපි ආරම්භ කරනවා සුබ දවසක් ලොතරැයියේ 398 වෙනි දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයියේ සුබ ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය කටක. මිලඟට ඔබව දිනවන සුබ අංක 3 අපි තෝරා ගන්න. පළමු සුබ අංකය අංක 53. දෙවන සුබ අංකය අංක 11. තුන්වන සුබ අංකය අංක 65. රුපියල් 25,000 තෑගි ඔබට ලබා දෙන ප්‍රවර්තන ත්‍යාගංකයයි දැන් අපි තෝරගන්නේ. අද ප්‍රවර්තන ත්‍යාගංකය 5,789. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 285 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභී 1,488 දෙනෙක් බිහි කරන බොහොම ස්තුතියි. අද ඔබේ වාසනාව ගැන දැන් අපි බලමු. සුබ දවසක් ලොතරැයියෙන් අද රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනු ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරන්නේ MACP ඒකනායක ගලේවල. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 8 දෙනෙකුත් අපි අද දවසේ බිහි කරනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාගංකයේ ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 39 දෙනෙකුත් අපි අද බිහි කළා. ඒ අනුව සුබ දවසක් ලොතරැයියේ සමස්ත ජයග්‍රහකින් 111,062 දෙනෙක් අතරේ අපි රුපියල් 96,32,801ක මුදලක් අද බෙදා දුන්නා. තවත් ත්‍යාගි වැඩි වුණ වාසි වැඩි වුණ ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන අනුෂි සමගින් විදර්ශන සූදානම්.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: රුපියල් 40 ගානේ කැටයකට එකතු නොකර ඔබේ වාසනාව වෙනුවෙන් ආයෝජනය කරන්නේ ඇයි කියන එක ඔබ දැන් හොඳින්ම දන්නවා. රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය අති දවන්ත මෙගා සුපිරි තෑගි දෙක ඔබම හිමි කරගෙනයි ඒ බව අපිට දැන් තහවුරු කරලා තියෙන්නේ. අපි දැන් සූදානම් රුපියල් කෝටි 30 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගක් ඔබේ කරන්න. ඒ කෝටි 30 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑග විතරක් නෙමෙයි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ අති නවීන සුපිරි මෝටර රථයත් අපි ඔබ වෙනුවෙන්ම දැන් වෙන සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2630 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. එමෙනුවෙන් අපි මුලින්ම තෝරා ගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය T. දැන් අපි තෝරා ගන්නේ ඔබේ සුපිරි අංකය. අද මෙගා පව සුපිරි අංකය අංක 3. පළමු අද ජයග්‍රහී අංක 4 එකින් එක තීරණය වෙන්නේ කොහොමද කියලා. යතරින් පළමු වාසනාවන්ත අංකය අංක 32, ජයග්‍රහී දෙවන අංකය අංක 20, තුන්වනුව ඔබට වාසනාවට එනවා අංක 17. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 26. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලුතරයින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් 20,00,000 62 දෙනෙක් අපි රටට බිහි කළා තියෙනවා. බලමු අද වාසනාව. ස්තුතියි. අද මෙගා පව වෙතින් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලි බිහි කරනවා ඩී කුලරත්න අගලවත්ත, ප්‍රියශාන්ත සේනානායක දික්කුඹුර, වී ජයසේකර කලවාන සහ KG වික්‍රමසිංහ අනුරාධපුර අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,26,207 දෙනෙක් අතරේ රුපියල් 80,39,480ක මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන එන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 30,21,78,086ක් පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,60,00,000ක්ම වාගේ අති දවන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ 2312 වන දිනුම් වරේ අපි මේ ආරම්භ කරන්නේ. මනුමද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය K. මේ දැන් අපි තෝරාගන්නේ ඔබේ ජයග්‍රහී අංක 4. ඔබේ ධන නිධානයට වාසනාව ගෙනෙන පළමු අංකය අංක 44. වාසනාවන්ත දෙවන අංකය අංක 48. ජයග්‍රහී තුන්වන අංකය අංක 75. අද අවසන් වාසනාවන්ත අංකය අංක 34. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවා මන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් දෙදෙනෙක් 20 ලක්ෂපතියන් 35 දෙනෙක් දෙලක්ෂපතියන් 506 දෙනෙක් අපේ රට බිහි කළ තිනවා. සූති ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිය දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා WW ප්‍රේමවති පොතුවිල්, නිහල් ද සිල්වා පනාපිටිය, පද්මබන්දු නන්දන හිරිවාදුන සහ සරත් කුමාර නිකවරටිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. එත් සමගින් වාසනාවන්තින් 93,531 දෙනෙක් අතරේ රුපියල් 59,70,480 මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,62,96,568ක්. හයදහස් 282 වතාවටත් මහජන සම්පතෙන් ලොතරැයි ලොව රජ්‍ය කිරුළ ඔබටම පළඳවන්න අපි දැන් සූදානම්. අද ඔබ සුපිරිතයක විදිහට අපි අරගෙන ආවිල තිනවා රුපියල් 2,74 ලක්ෂය ඉක්මවා. බලමු අද මහජන සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 2,8,5,2 සහ 2. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමෙන් රජ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයි පතින් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 13 දෙනෙක් 25 ලක්ෂපතියන් 253 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. ස්තුති. අද මහජන සම්පතෙන් රුපියල් 125ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්ට ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා කල්පිටිය NLB අලෙවි නියෝජිත නයන ශ්‍රී ලාල්. ඒ වගේමයි ලක්ෂපතියන් 22 දෙනෙක් අපි අද බිහි කරනවා මහජන සම්පතෙන්. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ මේ NLB අලෙවි නියෝජිත වරුන් KUI ලක්මාලි බකමූණ, W ජයසිංහ ඌරුබොක්ක, AS විජේසිංහ මාළඹේ, V කීර්ති සිංහ කොළඹ කොටුව, රංජිත් කුවේජු මීගමුව, PGD වත්සලා කතරගම, GP ඉන්දික ප්‍රනාන්දු හිඟුල, චිත්‍රා මල්කාන්ති බද්දේගම, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, දිල්ෂාන් අල්විස් කුලියාපිටිය, රනිල් චමින්ද කුලියාපිටිය, HK රිෂානි ලක්නිමා හෝකන්දර, MG තිලකරත්න මීගොඩ, A නරේන්ද්‍ර නල්ලූර්, S කුමාරි කරුණාරත්න උඩුනුවර, S මදන් කල්මුනේ ලක්ෂපතියන් දෙදෙනෙක් බිහි කරනවා. ඒ වගේමයි NGC ප්‍රියදර්ශනී දඹුල්ල, AIK රාමනායක කොටහේන, W ජයතිලක අත්නගල සහ තවත් ලක්ෂපතියන් දෙදෙනෙක් කළුතර සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලින් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තින් 271,300 දෙනෙක් අතරේ රුපියල් 2,18,86,840 මුදලක් අද මහජන සම්පතෙන් අපි බෙදා දෙනවා. මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,79,80,392. අද සම්පත ලොතරැයි පතින් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4. ඒ අනුව අද සම්පත 857 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 7,5,2 සහ 2. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා HA ගුණසිංහ හිඟුරාණ සහ නීල් ජයසිංහ කෑගල්ල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 53 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,21,14,120 මුදලක් අපි අද සම්පතෙන් ඔබ අතර බෙදා දවසේ වාසනාවන්තම වාසනාවන්තින් 9,66,435 දෙනෙක් අතරේ රුපියල් 8,19,59,600 මුදලක් අපි අදත් බෙදා දෙනවා NLB ජාතික ජයවර්ධනේ. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි කැඩෙන බිඳෙන සුළුයි ලෙඩ වෙන සුළුයි දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක් නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

පැයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා.

උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव दिश ज्ञानन वहंसे गंपुल मीतलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणेश कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආනුභාවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව.

සහමුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්.

මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසුවි බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර